බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

පස්පවින් වැලකි පිරිසිදු වී උදේ සවස පුදුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

සූර්යා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහා පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: මේ පින් බර උදැසන ඔබේ සිත් අවදි කරන්නේ.
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
2: අලුතෙන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා තිහල ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් බිඳුව 112777787 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් Rhino roofing within Nathan Martina Rhino Premier roofing sheet Fatty Mr. Sandhal Dhatunai Anuhaya Amatana
4: දක්ෂිණ ලංකාවේ සෙල්ල කතරගම නන්ද බෞද්ධ මධ්‍යස්ථානයට මියන්මාරෙන් වැඩම කරන ලද කිරිගරුඬ පාෂාණෙන් නිම කළ චෛත්‍ය රාජානන් වහන්සේගේ වැඩ අවසන් අධියරේ පැවැත්වෙන බැවින් ඉදිරි වැඩ කටයුතු නිම කරන්නට දැන් ඔබටත් දායක විය හැකි. මේ සඳහා වන සියලුම දායකත්වයන් ලංකා බැංකුව කොල්ලුපිටියේ දෙවන ශාඛාවේ ඇති මහරගම ශ්‍රී නන්ද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන දායක සභාවේ ගිණුම් අංක 03-788-19-741 සියලුම දායකත්වයන් බැර කරන මෙන් හෝ දුරකථන අංක 071-309-81-68 ඇමතීමෙන් සියලු විස්තර ලබා ගත හැකි බව නායක පූජ්‍ය මහරගම නන්ද නායක ස්වාමීන් වහන්සේ කාරුණිකව ඉල්ලා සිටී.
5: සතුටු හෝමෝන්ස් ඇල්ෆා ස්ටුඩියෝ
6: දවසටම ඕන කරන විටමින්ස් ඇල්ෆා ස්ටුඩියෝ
5: එනර්ජි මෝනින් වයිබ එකත් එක්ක දවසම සුම කරගන්න
6: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න
5: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ විත් කසුනි ඇන් ලෙහන්සා WhatsApp 0711 95 95 95 net FM Facebook live
0: මේ පින් බර උදැසන ඔබේ සිත් අවදි කරන්නේ.
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.

0: සිත් නිවන සර්වාගමික දහම් සඳල්ල. කිතු දහමින් ඔබේ දිවියට.
1: මගේ ආදරණීය දරුවෙනි, අද දවසේ ඔබට ලොකු සුභාරංචියක් අරන් එන්න මම හිතනවා. දේව තාත්තා ලෝකේට කොතරම් ආදරය කළ සේක්ද කිවොත්, උන්වහන්සේ කළේ කුමක්දැයි අපට ජුවන්තුමා උන්වහන්සේගේ සුභාරංචි තුන්වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තිය කියනවා. උන්වහන්සේ ලෝකයාට කෙතරම් ප්‍රේම කළ සේක්ද කිවොත්, ස්වකීය ඒක ජාතක පුත්‍රයාණන් වුවද ලොවට දෙවා වදාළ සේක. ඔය ලොකු දිග වාක්‍යයේ වචන දෙකක් අපිට වැදගත්. ලෝකයා, උන්වහන්සේ ලෝකයාට කෙතරම් ප්‍රේම කළ සේක්ද කිවොත්. මගේ ආදරණීය දරුවෙනි, ලෝකයායයි කියන්නේ කාටද? එහි ග්‍රීක යෙදුම වෙන්නේ කොස්මෝස්. කොස්මෝස් කියන එකේ තේරුම ඉර, හඳ, තාරකා, ගහකොළ, ඇළදොළ විතරක් නෙමෙයි. එහි විවිධ තේරුම් තියෙනවා. එහි එක් තේරුමක් තමයි ද කෝස් අගේන්ස් ගාඩ්. දෙවියන් වහන්සේට ප්‍රතිවිරුද්ධ වූ ලෝක පැවැත්ම. ඒකට අපි කොස්මෝස් කියනවා. ජුවන්තුමා කියන්නේ එයයි. දෙවියන්ට ප්‍රතිවිරුද්ධව කැරලි ගැසූ මිනිසුන් කැරලි ගසද්දීම ඒ මිනිසුන්ට කෙතරම් ආදරය කළාද කිවොත්, තමන් වහන්සේගේ ඒක ජාතක පුත්‍රයා නන්ද දුන්සේක. මේ ආදරයට අපි කියනවා අගපයෝන්. අගපයෝන් කියන්නේ සිංහල භාෂාවට පරිවර්තනය කළෝතින් අගක් මුලක්, ඉමක් කොනක්, නිමක් නැති ආදරය. මට මාව අහිමි වෙන ආදරය. මම අනුන්ගේ වෙන ආදරය. එහෙම වෙන්න සමිදානන් වහන්සේ ඔබට බලය දෙන සේක. ආමෙන්.
0: ඒ ෆ්‍රැන්සිස්කානු නිකායික වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
2: මා ආදරණීය සහෝදර සහෝදරයනි, දෙමව්පියනි, අපි සෑම විටම අපගේ මේ හදවත පිරිසිදුව තබාගත යුතුයි. මේ හදවතට හැම වෙලාවෙම යහපත් දේවල් ලබා දිය යුතුයි. නබිතුමාණන් කිව්වා ඔබගේ ශරීරයේ එක් මාංශ කැබැල්ලක් තිබෙනවා. ඒ මාංශ කැබැල්ල යහපත් වුණා නම් ඔබගේ මුළු ශරීරයම යහපත් වේ. ඒ මාංශ කැබැල්ල අයහපත් වුණා නම්, නරක වුණා නම් ඔබගේ ශරීරයේ මුළු ශරීරයම අයහපත් නරක වේ. ඒ තමා මේ හදවත කියලා නබිතුමාණන් කිව්වේ. මේ හදවත හරියට ස්පංජ් කැබැල්ලක් වගේ. මේ ස්පංජ් කැබැල්ල පිරිසු ජලය දැම්මා නම් පිරිසු ජලය උරා ගන්නවා. තේ වතුරේ දැම්මා නම් ඒ තේ වතුර උරා ගන්නවා. කානුවක දැම්මා නම් ඒ කානු වතුර උරා ගන්නවා. අපි තේ වතුරේ දාලා ඒක උරා ගත්තට පස්සේ ඒ ස්පංජ් කැබැල්ල මිරිකුවෙත් ඒකෙන් පිරිසු වතුර එන්නේ නැහැ. මේ වගේ මේ හදවතට අපි සෑම වෙලාවෙම යහපත් දේවල් ලබා දිය යුතුයි. එතකොට මේ හදවත යහපත් දේවල් ලබාගෙන මේ ශරීරයේ තියෙන සෑම අවයවයක් මගින් යහපත් දේවල් පිට කරයි. එමගින් යහපත් සමාජයක් අපිට බිහි කර ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඒ නිසා ගෞරවනීය සහෝදර සහෝදරියනි, මාදින දෙමව්පියනි, මේ හදවතට අපි සෑම වෙලාවෙදීම යහපත් දේවල් ලබාගෙන යහපත් දේවල් සමාජයට ලබා දෙමු. ඒ සඳහා අල්ලා දෙවියන් වහන්සේ වාග්ය ලබා දෙනු මැනව.
0: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් හින්දු ධර්මයෙන් ඔබේ දිවියට.

0: Alpha Studio with Kasuni and Lehansa.
1: Brought to you by
2: SIBC International Buddhist College Navatama Shakava Homagama Devi Vrtakare SIBC Piliandala Avisavella Homagama Bibila Bindu Hattakai Atasia Nuata Bindu Atasia Nuata
3: Good morning සබෝද සනාක උදේ 6යි විනාඩි 4යි අපි ඇල්ෆා ස්ටුඩියෝ තමයි පටන් ගන්නෙ Good morning Lehansa
4: Very good morning Sachiniyakki
3: බලන්න කසුනියක් කියන එකට සචිනියක් කියන්න වෙනවා නේද
4: ඒකනේ ඊයේ නම් කසුනියක් හිටපු විදිහම මට තේරුණා
3: අද මම එනවා කියලා
4: හරියටම හරි
3: එහෙම තමයි ඉතින් නේද අපිට ආසදීප වෙන්න පුළුවන් එහෙම තමයි ජීවිතේ ඉස්සරහට යනකොට හැබැයි ඉතින් අපි පරිස්සම් වෙන්න ඕනේ පරිස්සම් වෙන්න ඕනේ හින්දා අපි අද ඔගලගේ කසුනියක් කියව තිබ්බ ගෙදර යා බෙඩ්ෂීට් එකකුත් පොරවගෙන අපි වහගෙන ඉන්නවා හරි දැන් අද ලෙහන්සා විශේෂ දවසක් මම ආපෙක විශේෂ දවසක් ඒකටත් වඩා විශේෂයි අද ජූලි දෙවනිදානේ ජූලි කියන්නේ හත්වෙනි මාසේ දෙවනිදා අපි අවුරුද්දම ගත්තම අද තමයි 183 වෙනි දවස මම ගණන් කර කර හිටියේ නෑ ඉතින් හරිද අද ඔනේ 183 වෙනි දවස විශේෂය වෙන්නේ අද තමයි අර අවුරුද්දක අපි කියනනේ මැද ඔන්න මැද දවස් විදිහට අද දවස් ගන්න පුළුවන් මොකද ආයෙ තව තියෙන්නේ ඒ කියන්නේ සාමාන්‍ය නම් ඒ කියන්නේ මේ අදි කවුරුද්දක් නොවේ නම් තව තියෙන්නේ 182 ඉතින් මේක අදි කවුරුද්දක් නෙවෙයිනේ ඒකෙ හින්දා 182 තව තියෙන්නේ දවස් ඔන්න අපි මැද හරියටම මැද දැන් බලන්න ටිකක් කල්පනා කර තින් ඔයගලන්ට ඉතින් ඒක කොහමද අනේ වෙන්නේ මේ සචිනි කිව්වට මේ ජනවාරි තිබුණේ මේ ඊයේ පෙරේදානේ
4: දැන් සචිනියා කියෝක කියද්දි මටත් ඕක තමයි ඇත්තටම මුලින්ම හිතුනේ මේ අවුරුද්ද මම මේ අහලා තියෙනවා සචිනියා කි මේ අවුරුද්දට කියනවලු අශ්ව අවුරුද්ද කියලා. ඒතරම් ඒ තරම් අශ්වේක්ස් කියන්නේ සමනේ වේගෙන් දුවන සතෙක්නේ. එතකොට ඒ තරම්ම මේ අවුරුද්ද ගොඩක් වේගවත්ලු.
3: ඉතින් වේගවත් නේන්නත් දවස් 183 කුත් ගිහිල්ලානේ නේද? ඉතින් ඔන්න අපි ඒකයි හැමදාමත් කියන්නේ. කාලය කියලා කියන්නේ හරිම වටින දෙයක්. අල්ලල ළමත්ත ගන්න පුළුවන් නම් මේ ලෝකේ ඔක්කොම අය වැඩ පැත්තකට දාලා ඒක තමයි අල්ලගෙන ඉන්නේ නේද? දැන් අපි දන්නවනේ ලෝකේ ගොඩක් දියුණු වෙනවා කියලා. ඒ දියුණු වෙනකොට ගොඩක් නව නිපයුම් කරනවා. දැන් ලෙහන්ස හිතනවද මේ නව නිපයුම් කරන අයට මේ කාලය අල්ලගෙන ඉන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒක මගහැරලා ඉඳී කියලා නේද?
4: කොහෙත්ම නෑනේ.
3: අනිවාර්යෙන්ම හොයාගන්න මොකක් හරි මැෂින් එකක් හරි පොඩි ගැජට් එකක් හරි හොයාගන්න කාලේ නතර කරලා තියාගන්න. හැබැයි ඒක හිම කරන්න බෑනේ අපිට. ඉතින් ඒකෙහිඳ කාලේ ප්‍රයෝජනවත් විදිහට තමයි අපි යොදවන්න ඕන. දැන් හරියට අපේ ඇල්ෆා ස්ටුඩියෝ හනවා වගේ නේද?
4: හරියටම 6 වෙද්දි.
3: මම හරියටම 6 වෙද්දි අපි ඇල්ෆා ස්ටුඩියෝ අරගෙන එනවා. 6:45 උදේ ඉන්නෙත් නිවුස් ආනකම් අපි ඉන්නවා. ගොඩක් දේවල් අපිට කියන්න තියෙනවා. මේ පතර අපි එන්න පුළුවන් විදිහ අපි මතක් කරමු.
4: ඔයාට පුළුවන් අපිත් එක්ක කතා කරන්න 0711 95 95 95 කියන WhatsApp නම්බෙකින්.
3: දැන් ලෙහන්සා අපේ ජීවිතේ දැන් බන්දන ලෙහන්සගේ ජීවිතෙත් ගොඩාක් plans තියෙනවා. ඒ වගේම තමයි දැන් ඇල්ෆා ස්ටුඩියෝ එකේ plan එක වෙලා තිබෙ මොකද්ද? ඒ plan එක වෙලා තිබෙ ඔන්න කසුනි ලෙහන්සයි එනික. ඒක තමයි main plan එක නේද? හැබැයි මේ plan එක හරි ගියේ නැත්තම් plan B එකක් අපිට තියෙන්න ඕන නේද?
4: ඒකනේ plan B එක තමයි අපේ සචිනියක් කි.
3: බලන්න මම B. අම මෙහෙම ආනද. ඇල්ෆබෙට් එකේ සීතල මකුර මොකක්ද කියලා දන්නවද?
4: සීතලම?
3: ඔව්. සීතල මකුර. මම මේ නිකන් plan B කියලා කිව්වා මතක් වුණේ. B.
4: B.
3: ඇයි දන්නවද? AC මැදනේ
4: තියෙන්නේ.
3: නිකන් නිකන් වගේ වැවි. හරි අපි දැන් කියමුකෝ මේ කොහොමද අපේ plans change වුණාම අපි මොනවද කරන්න ඕන?
4: දැන් ඔය ප්‍රශ්නේ කසුනි මේ සමා වෙන්න. සචිනියක්කි මට ඊයේ දවසේ පුරාවටමත් තිබ්බා. දැන් සචිනියක්කිත් ඒකට හරිම වෙලාවට තමයි ආවේ. දැන් ඕකට අපි වචනයක් කියනවා timeline කියලා. මම ඕක ගැන YouTube එකක් search කරා. ඉතින් එතකොට අපේ ජීවිතේ අපේ ප්ලෑන්ස් තියෙනවානේ. එහෙම නැති කවුරුත් නෑ සචිනියකි. අපි වුණත් ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් ඊයේත් කිව්වේ මේ අලුත් මාසයක් ඔය අලුතින් ප්ලෑන්ස් හදන්න, මේ දේ කරන්න, මෙන්න මෙහෙම කරන්න, එහෙමනේ. හැබැයි අපි හැමෝම කියනෝ ප්ලෑන් කරන්න, ප්ලෑන් හදාගන්න කියලා. හැබැයි කවුරුත් කියන්නේ නැහැ නේද අපේ පළවෙනි ප්ලෑන් එක අසාර්ථක වුණොත් අපි ඊළඟට මොකද කරන්න ඕනේ කියලා. දැන් මම එක ඉංග්ලිෂ් පොඩ්කාස්ට් එකක් දැක්ක සචිනියකි. ඒකේ කියනවා ඔයා ප්ලෑන් කරන්න ඕනේ. හැබැයි ඒ ප්ලෑන් එක අසාර්ථක වුණොත් ඔයාට ප්ලෑන් B එකකුත් තියෙන්න ඕනේ කියලා. දැන් අපේ රටේ නම් ගොඩාක් වෙලාවට නෑදෑයෝන්ගේ, පවුලේ කට්ටියගේ, යාළුවන්ගේ බලපෑම මත තමයි මේක තීරණය වෙන්නේ. දැන් සචිනියකිත් එක එක්ස්පීරියන්ස් කරලා ති ගොඩාක් ලොකු කට්ටිය ගත්තොත් මම අවුරුදු 25 වෙද්දි ගෙයක් ගන්නවා. අවුරුදු 27 වෙද්දි මං ගෙයක් කරන් කාර් එකක් අරන් සෙටල් වෙනවා. එහෙම එහෙම කියලා අපි අපේ ජීවිතේට මෙන්න මේ බලාපොරොත්තු මේ වයසේදී දාගන්නවා. ඒක ඇත්තටම හොඳයි. හැබැයි අපිට පුළුවන් නම් ප්ලෑන් B එකක් තියාගන්න. උදාහරණයක් විදිහට, හරි මට අවුරුදු 25ේදී ගෙයක් ගන්න මං හිතන් හිටියා. හැබැයි මට බැරි වුණා. ඒත් අවුලක් නෑ, මට තව අවුරුදු 5ක් තියෙනවා. මම මේ 5 ඇතුළත, ඒ කියන්නේ අවුරුදු 30ේදී මම අර කියු ස්ථාවරත්වයට අවුරුදු 30ේදී ළඟා වෙනවා කියලා.
3: අනේ හරි. ඒ කියන්නේ එහෙම ප්ලෑන්ස් තියෙන්න ඕන අපි ගාව නේද? දැන් සමහර වෙලාවට මේ අපේ ඇල්ෆා ස්ටුඩියෝ මේ වෙලාවේ අහන් ඉන්න කට්ටියට දැන් ඊළඟට හිතෙන්න පුළුවන්, දැන් ඉතින් ඔය කිව්වට මම ඔය වගේ ප්ලෑන්ස් මගේ ජීවිතේ තිබිලා නෑ කියලා. ඔය ඉතින් ඒකත් කමක් නෑ නේද? දැන් හිතන්නකෝ, දැන් ලෙහන්ස ආසයි, ඔන්න හිතන්න ලෙහන්ස ආසයි ලොකු තට්ටු තුනේ ගේකට. හැබැයි මං ආසනේ තට්ටු තුනේ ගේකට, මං ආසෙක තට්ටු ගේකට නේද? එක එක්කිනාගේ ආසාවල් අනුව ප්ලෑන්ස් වෙනස් වෙන්නත් පුළුවන්. දැන් මම නරකයි කවදාවත් ලෙහන්ස හැදුවා තට්ටු තුනේ ගයක්, මම හදන තට්ටු හතරක ගයක්. හැබැයි ඊට පස්සේ මොකද වෙන්නේ? ඔය තට්ටු තුනකටවත් යන්නේ නැහැ. අපි ලොකු ගෙවල් හදලා. එහෙනම් අපි හැම වෙලාවෙම කරන්න ඕන අපි ආස දේ, අපිට ඕන දේ සහ අපිට පුළුවන් දේ. හැබැයි ඒ එහෙම දේවල් කරගෙන යනකොට චුට්ටක් ප්‍රමාද වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. ජීවිතේ කියලා කියන්නේ හරිම වෙලාවේදී හරිම දේවල් කරන එකම නෙවෙයි කියලා අපි ඉතින් එක්ස්පීරියන්ස් එකෙන් තමයි ඉගෙන ගන්න වෙන්නේ නේද?
4: මේ මම මෙහෙම කියන්නම්කෝ. දැන් සචිනියක්කිට ගෙදර යන බස් එක ඔන්න හවස මිස් වෙනවා. එතකොට සචිනියක්කි ඊළඟට එන බස් එකේ යන්න නැතුව රැග් එතන පාරේ නිදාගන්නේ නැහනේ. ඉතින් ඔයාගේ ෆස්ට් ප්ලෑන් එක අසාර්ථක වුණාට දෙවෙනි එකක් තුන්වෙනි එකක් තියාගන්න.
3: හරියටම හරි. අපි තව මේ වගේ බහිෂ්ෘත දේවල් කියලා ලෑස් වෙලා ඉන්නවා. උදේ 6:45 වෙනකන් ඇල්ෆා ස්ටුඩියෝ අහගෙන ඉන්න. උදේ 6:11.

0: FM 94.8 Net FM Divaina Pura.
1: දැන් වෙලාව උදේ 6:18.
2: බොදු පිළිවෙතින් පේවි උසස් විනයකින් යුතුව දැයේ බෞද්ධ දරුවන්ගේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් කැපවුණු සිව්හෙළයේ ජාත්‍යන්තර තක්සලාව SIBC International Buddhist College නවතම ශාඛාව හෝමාගම දේවි වෘත කරේ. SIBC පිළියන්දල අවිසාවෙල්ල හෝමාගම බිබිල 071 898 898.
3: ඉගෙනුමට හොඳ මාත්‍රැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013636.
4: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය.
3: තැන කාටම මේලා කසාගල ග්‍රීන් සුප ශකා මාදලේ අතුර කිරිය මුල් ේරියාව ආරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුප ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2787 87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.

0: කොවිසිත ලොතරැයිය.
1: මාතර ෆ්‍රීලන් චීස් රස සෝයක රස බලමුද. මාතර ෆ්‍රීලන් චීස් රසති සොයමීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
2: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
3: මොනරාගල නක්කල ගන්නේ තියෙන ආරච්චිගේ තුනති ලක්ක ඉස්ලාම් පපිය මාරු හැදන ඉස්පිතාල අරන් ගිල්ල පරීක්ෂණ වගේයක් කරාට පස්සේ මට කිව්වා ආර්ටටක් ඇවිලා කියලා. ඉන්ජෙක්ෂන් වගේයක් එහෙන් විත්තයි. පස්සේ පෙවන ගල වෙද මාත්‍ය හොයාගෙන ගියා. ගාන ගිල්ල හය ගමනක් විතර බෙහෙත් ගත්තා. මට හොඳනම හොඳ වුණා. පේෂන්ට් එක කරන් තිබ්බ ලෙඩක් මේක. වෙද මාත්‍යට ඉතින් ගොඩක් පිං.
2: කතා කරන්න 0777 300 940.
4: දඹදිව වන්දනාවේදී චේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුටු වන්නට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙත. පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363-076-716-3672.
5: FM 95 FM 94.8 Net FM.

0: උදේ 6යි විනාඩි 25යි ඇල්ෆා ස්ටුඩියෝ එකේ වෙලාව. දැන් අපි කියවනේ ලැහන් සද ජූලි 2 දා කියලා. දැන් දවස් විශේෂත්වයට අපි කිව්වා අද තමයි මැද දවස කියලා. ඒ වගේම තමයි අර ලැහන්ස දනවනේ එක එක ඩේස් තියෙනවා. එක එක දවස් තියෙනවා. පරිසර දිනය, ලෝක ජලය දිනය, අමාත්‍යප දිනය නේද? ඔම එක එක දවස් තියෙනවා. දැන් අපි ලංකාවේ සමරනටත් වඩා හරි විශේෂ නැතන් ක්‍රියේටිව් වෙනස් වෙනස් දවස් ලෝකෙ ගොඩාක් රටවල තියෙනවා. සමහරවා ඒ රටවල් වලට ආවේනිකයි. හැබැයි ඉතින් අපි ඒ දවස් ගැන දැනගෙන ඉන්න එකත් හොඳ යානේ, මේ වගේ දවසුත් තියෙනවා කියලා. හැබැයි අපි විශේෂ දෙකින අපිටත් අදාළ කරගන්න පුළුවන් එක දවසක් ගැන කියන්නක්. අද තමයි World Sports Journalist Day කියලා කියන්නේ. කියන්නේ ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ දිනය. දැන් ක්‍රීඩාව ගත්තම ක්‍රීඩාව කියලා කියන්නේ අර ලෝකෙ හැමෝම ආස කරන දෙයක්නේ. ඒ කියන්නේ සමහරවිට අපි ක්‍රීඩා නොකරත්. දැන් ලෙහසගේ ආසම ක්‍රීඩා මොකද්ද කියන්නේ කොමඩ?
1: ඇත්තටම කිව්වොත් මං සච්චිනී අක්කි වගේ ස්පෝර්ටි ගර්ල් කෙනෙක් නෙමෙයි. හැබැයි මං ආසයි බැඩ්මින්ටන්
0: වලට. බැඩ්මින්ටන් වලට. ඒක තමයි මම කියන්නේ සමහර වෙලාවට මේ ඒක ක්‍රීඩා කරන්න ඕනේ. හැබැයි අපි ක්‍රීඩාව බලනවානේ. අපි සමහර ක්‍රීඩාවන් ගැන තියෙන වාර්තා කියවනවා. ඉතින් අපිට බලන්න පුළුවන් වෙන්නේ, ඒ වාර්තාවන් කියවන්න පුළුවන් වෙන්නේ, සමහර ක්‍රීඩාවල පින්තූර අපිට බලන්න පුළුවන් වෙන්නේ මේ ක්‍රීඩා මාධ්‍යවේදීන් ඉව වාර්තා කරන හින්දා, ඡායාරූපගත කරන හින්දා, ලියන හින්දා. ඉතින් ඒ අද දවස උන වෙන් කරලා තියෙනවා ලෝකේ ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ දිනය විදිහට. දැන් ක්‍රීඩාව ගැන කතා කරනකොට අපිට FIFA ලෝක කසලාන පාපද තරගාවලිය අමතක කරන්න බෑ. මේ අනේ ඉතින් අර එක පන්දුවකට පයින් ගගහ ගිහිල්ලා අර ගෝල් එකට දාන්න ඕනේ නේද? ඉතින් ඔන්න මේ වෙනකොට ටිකක් උණුසුම් වෙලා තිනවා. දැන් මොකද නොකවුට් ස්ටේජ් එකේ තමයි ඉන්නේ. ඉතින් මේ අන්තිම 32 දෙනා බලාගෙන ඉන්නේ ඊළඟ 16 දෙනාට යන්න. අපි බලමු ඊළඟ 16 දෙනාට ගිහිල්ලා උකාටකට අඩු වෙලා 4ක් වෙලා ඊළඟට 2ක් වෙලා අන්තිමට 1ක් වෙනවා. බලමු FIFA ලෝක කසලානේ මේ පාර කවුද ජයග්‍රහණය කරන්නේ කියලා. හරි, ඒ ඔක්කොමත් එක්ක දැන් අපේ දැන් ලෙහන්ස වගේ පාසල් යන දුවල පුතාලට ලෝකේ ජය ගන්න පුළුවන් වෙන්න නම් ඉංග්‍රීසි දැනුම අවශ්‍යයි නේද? ඒක අනිවාර්යෙන්ම ඕනනේ. ඒ වගේම තමයි බෞද්ධ වටිනාකම් මත ගොඩනැගුණු යහපත් චරිතයක් අන්න ඒකත් අවශ්‍යම වෙනවා. අපි කොහේ ලෝකෙ කොහේ ගියත් අපි ලාංකිකයන්නේ. දැන් ඔයගොල්ලෝ බෞද්ධ නම් ඒ වටිනාකම තියෙන්න ඕනේ. ඉතින් ඒ දෙකම, ඒ කියන්නේ ඉංග්‍රීසි දැනුම ඒ වගේම බෞද්ධ වටිනාකම, ඒ දෙකම එකම තැනකින් ලබා දෙන ශ්‍රී ලාංකේය ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපන ආයතනයක් තමයි SIBC කියලා කියන්නේ, ඉන්ටර්නැෂනල් බුද්ධිස්ට් කොලේජ් කියලා කියන්නේ. පිරියන්දල, අවිස්සාවල සහ බිබිල ප්‍රදේශවල සාර්ථකව පවත්වාගෙන යනවා SIBC. ඉතින් දැන් තමන්ගේ නවතම ශාඛාව උන්න හෝමාගමති විවෘත කළා තියෙනවා. බෞද්ධ පරිසරයක් තුළ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයේ උසස් විනය, සදාචාරාත්මක වටිනාකම් සහ නායකත්ව කුසලතාත් එක්ක ඔබේ දරුවාගේ අනාගතය උන්න ශක්තිමත් කරන්න කැප වුණ ජාත්‍යන්තර තක්සලාව තමයි SIBC කියලා කියන්නේ. වැඩි විස්තර දැනගන්න 0781 898 0898. මං ආපහු කියන්නම් 0781 898 0898ට කෝල් එකක් ගන්න. බොදු පිළිවෙතින් ලොවක් දිනන්න වැරදරන දරුවන්ගේ අනාගතය ගොඩනගෙන ජාත්‍යන්තර පාසල තමයි SIBC ඉන්ටර්නැෂනල් බුද්ධිස්ට් කොලේජ් කියලා කියන්නේ. දැන් ලෙහන්ස පොත් කියවන්න නම් ආසයි කියලා මම දන්නවා.
1: හරියටම හරි.
0: එයා සාස්ත්‍ර කිව්වා වගේ කෙනෙක්. ඉතින් ආයම තෙන් හොයන්න දෙයක් නැහැ. දැන් ඔන්න පොත්වලට ආස, පොත් හොය හොය කියවන්න උනන්දුවක් දක්වන අයට ඔන්න රස්සිය අඩු වෙන්නේ නැතෝ යන්න තැනක් තියෙනවා. කොහෙද අපි යන්න ඕන?
1: අපි යන්න ඕනේ කැන්ඩි සිටි සෙන්ටර් පරිශ්‍රයට.
0: ඒ කියන්නේ අපි මහනුවරට යන්න ඕන. ඉතින් නුවණ දෙන කියවමට සමාජය පෙළගස්සන ඔන්න මේ වසරේ කන්ද උඩරට මහනුවර පොත් දැක්ම ජුනි 29 ආරම්භ වුණා. ජූලි මාසේ 5 වෙනකම පැවැත්වෙනවා. ඉතින් අද 2 තව දවස් 3ක් තියෙනවා. කැන්ඩි සිටි සෙන්ටර් එකට යන්න ඕගලන්ට හිතේ හැටියට පොත් තෝරගන්න අවස්ථාව තියෙනවා. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය සහ කැන්ඩි සිටි සෙන්ටර් සම සංවිධානයෙන් තමයි ඔන්න මේක පවත්වන්නේ. නිල ගුවන් විදුලියේ විදිහට නැතෙම අපි කටයුතු කරනවා. දැන් තව ටිකකින් අපි යනවා දැන් ලස්සන ඉංග්‍රීසි සින්දුවක් අහන්න. අපි කියනවානේ දර ඕල් ටයිම් ෆේවරිට්ස් කියලා.
1: ආව්.
0: අන්න එහෙම ඉංග්‍රීසි සින්දුවක් තමයි අපි අහන්න යන්නේ. හැබැයි ඊට පස්සේ අපි WhatsApp එක පැත්තට යනවා. ඇයි අපි යන්නේ?
1: අපි යනවා ඔයාලගේ බර්ත්ඩේ විෂස් කියන්න.
0: අන්න හරි. ඉතින් අද උපන්දිනය තියෙනවා නම් ඔන්න අපිට WhatsApp කරන්න. අපි ලහස අපි ආපහු දුරකථන අංකය මතක් කරමු නේද?
1: 0711 95 95 95 ට ඔයාගේ විශ්ෂකන් ඉක්මනට එවන්න.

0: FM Anupaha Anu Hatrai Dashama Ata Net FM Divaina Pura
1: Net FM Alpha Studio Vilavade Hayai Vinadi Tistunai
2: SIBC International Buddhist College Navatama Shakava Homagama Devi Vrtakare SIBC Piliandala Avisavella Homagama Bibila Bindue Hattakai Atasianu Atai Bindue Atasianu Ata
3: Finishing Vahalak Less a Color of Flow of Ajabena
4: Sit Pedagani Kal Pavati Avalakshana Novi Oyat Vahalita Vashigun Finishing Vahalak Nam Color of Samai
5: අලුතන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් බිඳුව 1120 7787 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
6: ශ්‍රී ලංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්
7: සිහින් හැදති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී
6: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී
7: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්
6: නොවිනස්වන රසවත්ම රසය
7: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී
6: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
8: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
9: පැය ගාණක් drive කළා ඔෆිස් එකේ බිසි වුණාම එන කොන්ද කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දින උසහනය.
10: බයිසිකල් ගන්න කොහමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලා
9: බය වෙන්න එපා වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක් තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක් කතා කරන්න 077 406 43 97
11: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් Rhino roofing within Nathan Vadina. Rhino Premier Roofing Sheet. Fetivist Rasandhal. Dhatunai Anuhaya Amatana.
12: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්
13: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවන කළ මතුමේ ආහාරණී කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 047 31 33 540
0: FM Anupaha FM Anuhatarai Dashuma Ata Net FM
14: උදේ 6යි විනාඩි 36යි අල්ෆා ස්ටුඩියෝ එකේ වෙලාව. ඉතින් අද ජූලි 2 වෙනිදා කවුද උපන්දිනය සමරන්නේ කියලා තමයි ඔන්න අපි කියන්න හදන්නේ. බුද්ධික පුතාට ලොකු පුතාලු 22 වෙනි උපන්දිනය සුභම සුභ උපන්දිනයක් වේවා. පුංචිලා, අත්තම්මා, මාමා, නංගිලා, මල්ලිලා, රිකිල්ල ගස්කඩ සේරම ඔන්න සුභ උපන්දිනයක් කියලා සුභ පතනවා. අපිත් ඔයාලට සුභ පතනවා. ඒ වගේම අද අයියා අද අපේ අයියගේ බර්ත්ඩේක අයියගේ නම මංගල ඩුබයි වල ඉන්නේ හැමදාම සතුටින් ඉන්න කියන්න. ඔන්න අපි කිව්වා ඔන්න හැමදාම සතුටින් ඉන්න ඕනේ. හරි සුභ උපන්දිනයක් වේවා ඔයාටත්. තව කාටද තියෙන ලහන්සා?
15: අද ශානක නෙත්සර බබාගේ බර්ත්ඩේ එක යගේ අම්මි එයාට විෂ් කරනවා. ඊට පස්සේ අද අපේ ලොකු අප්පච්චිගේ උපන්දිනය කියලා එයාට විෂ් කරනවා චූටි දූ සිතුම්සා. ඊට පස්සේ අපි යනවා කුරුණෑගල පැත්තට. කුරුණෑගලින් දිනුෂ බබා 10 වෙනි උපන්දිනය සමරනවා. එයාගේ අම්මි අප්පච්චි අයියායි තමයි මේ විෂ් එක එකතු කරන්නේ. ඊට පස්සේ අපිට එවලා තියෙනවා අද දිහෙන් ශාලුකගේ උපන්දිනේ. පවුලි හැමෝම සුභම සුභ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපිත් ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් අද දවසේ උපන්දිනය සමරන හැමෝගෙම සිතුම් පැතුම් ඉටු වෙන සුභම සුභ උපන්දිනයකට ආශිරි පතනවා නේද?
14: අන්න හරි. සමනින් උපන්දිනයක් කියලා කියන්නේ හරිම විශේෂයි නේද? කෙනෙක්ට ආසයිනේ තමන්ගේ උපන්දිනේ. දැන් පුඩි කාලේ දැන් මට මතකයි අපි වැඩි කාලයක් යයිති ලෙහන්සගේ වයස අපිට මේ ඊයේ පෙරේ
15: ඒක තමයි නේ.
14: ඔව්. දැන් පොඩි කාලේ අපි ආසයි ඉක්මනට ලොකු වෙන්න. නේ අපි දැන් මේ බර්ත්ඩේ කෙනේ කවද්ද කියලා අපි බලාගෙන ඉන්නේ. ටික ටික ලොකු වෙලා ලොකු වෙලා ඊට පස්සේ නෑ නෑ මගේ වයස එහෙම නෙමෙයි ඒ කීයද එහෙම නීතන්නේ දැන් දැන් තාම දැන් අපි මෙහෙම කිව්වම අපේ චූටි දෝල පුතාට ඒක තේරෙන්නේ නැහැ ඇයි අනේ බර්ත් එකක් කෙනවට අකමැති කොච්චර හොඳයිද අපිට කේක් හම්බෙනවා අපිට තෑගි හම්බෙනවා හැබැයි දුවේ පුතේ ලොකු වෙනකොට ඕගලන්ට තමයි පොඩි අයට තෑගි දෙන්න වෙන්නේ ඕගලන්ට තෑගි හම්බෙනවා අඩුයි එතකොට තේරෙයි ඇත්ත තමයි බර්ත් එකක් එනවා කියන්නේ කොච්චර ලොකු වියදමක්ද කියලා ඔන්න අද අපි තාත්තගේ 56 වෙනි උපන්දිනය සුබව උපන්දිනයක් වේවා කියලා බිලින්ද නෝනා ඇතුළු දුව පුතා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි ඔයාගේ තාත්තටත් සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊළඟට අද උපන්දිනය සමරන KA අජිත් කුමාර තාත්තට සුබ උපන්දිනයක් වේවා කියලා සුබ පතනවා. දේනියන් තුන්දෙනා. අන්න දේනියන් තුන්දෙනා. බාන්න ගැල්ලමම තුන්දෙනෙක්.
16: සිස්ටර්ස්.
14: ඕ නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් වේවා තාත්තේ. ආයේ තාත්තට අපිත් ඔන්න හැපි බර්ත්ඩේ කියලා ප්‍රාර්ථනා කරනවා ලෙහන්ස නේද? ඉතින් අද උපන්දිනය සමරන මෙතෙන්ට WhatsApp කරන්න බැරි වුණ හැමෝටමත් අපි සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඉතින් ලෙහන්සටයි මටයි යන්න වෙලාව ඇවිල්ලා තිනුනා. අද අපි ප්ලෑන් B එක ක්‍රියාත්මක කරා නේද?
16: හරිම සතුටුයි. මොකද අපිට ප්ලෑන් A එක මගහැරුණා කියලා

0: කරගෙන යන්න. එහෙනම් ඉතින් ඇල්ෆා ස්ටුඩියෝ අපි හෙට උදේ 6ට හරියට මොනාලගෙන එනවා. එහෙනම් ඉතින් අපි අදට යන්නයි ලෑස්ති වෙන්නේ. අපි හැමෝටම සුබ දවසක් කියමු නේද ලහන්සා?
1: අපි අද වගේම හෙටත් එනවා. ඉතින් අද අපි කියලා දුන්න දේවල් වලින් එක දෙයක් හරි ඔයාගේ ජීවිතයට ගන්න බලන්නකෝ. අපිව විශ්වාස කරන්න ඔයාට හරි යනවාමයි.
0: අන්න හරි. එහෙනම් ගින්න මම සචිනී.
1: මම ලහන්සා.
0: බලව දැන් උදේ 6:40.

0: for Studio with Kasumi and Lehansa.
1: Brought to you by
2: SIBC International Buddhist College Navathama Shakava Homagama Devi Vrtakare SIBC Piliandala Avisavella Homagama Bibila Bindoy Hattakai Atasianu Atai Bindoy Atasianu Atta
3: FM Anupaha Anuhatrai Dashama Atta Net FM Divaina Pura
4: Velava Obaveta Gena Enne
5: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් නැනකම්
6: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit
7: දැන් වෙලාව 10:06 විනාඩි 45යි

0: Net News. ജനതാവ് വിശ്വാസകരണ സത്യ Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: සුපිරිමව තහවුරු කරගන්න, දියවැඩියාව පරද්දන්, ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලින්.
4: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස, දිව්‍ය කුළුබඩු නිෂ්පාදන, අම්මගේ අත්ගුණය. සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
5: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල්නෙට් අමතන්න 0112 863 363 0776 716 3672.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
6: ආයුබෝවන්. අද දිනහස් 26 ජූලි 2 වනදා රහස්පතින්දා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. Net News සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News සමග මම කේසර බණ්ඩාර ඇතිපොළ. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
6: සිරස්තල. උගන්ඩාවේ සැඟ වූ සල්ලි ගැන මෙතෙක් කිසිදු පැමිණිල්ලක් නැහැ. මහ බැංකු අධිපති හෙළි කරයි. ශ්‍රී ලංකාව යළිත් ඉහළ මධ්‍යම ආදායම් ලබන රටවල් අතරට. ආර්ථික වර්ධන වේගය 8%ක් දක්වා වැඩි කරන්න වෙහෙසිය යුතුයි. ජනපතිගෙන් ප්‍රකාශයක්. පාසල් හා විශ්වවිද්‍යාල තුල AIDS ව්‍යාප්තිය ගැන අනාවරණයක්. එංගලන්තයත් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් දහසයට.
0: Net News. The truth people trust.
7: ලිංගික රෝග ගැන කවුරුත් කතා කරන්න බයයි, ලැජ්ජයි. නමුත් AIDS යලි කරලියට ඇවිත් තියෙන්නේ. ඒ ගැන කතා නොකරම බෑ. ඒ පාසල් හා විශ්වවිද්‍යාල සිසුන් අතර AIDS වෙනදාටත් වඩා වාර්තා වීම හේතුවෙන් ඒ ඇතුළු දවස උණුසුම් කළ ප්‍රවෘත්ති පෙළ මෙතෙන් සිට.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
8: ශ්‍රී ලංකාව යලිත් වරක් ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස වර්ගීකරණය කර තිබෙනවා. ඒ ලෝක බැංකුව විසින් ඊයේ නිකුත් කළ නවතම ආර්ථික වර්ගීකරණයට අනුවයි 2022 වසරේදී ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදයේ හේතුවෙන් මෙරට ආර්ථිකය දැඩි ලෙස කඩා වැටීමකට ලක් වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව පහළ මධ්‍යම ආදායම් ලබන රටක් දක්වා පහත වැටී තිබුණා. එහෙත් එම අර්බුදයෙන් වසර 3කට පසු එනම් 2025 වසර වන විට මෙරට දළදේශීය නිෂ්පාදිතය 5%ක සැලකිය යුතු වර්ධනයක් අත්කර ගැනීමට සමත්ව ඇති බව ලෝක බැංකුව පෙන්වා දෙනවා. විශේෂයෙන්ම නිෂ්පාදන, සංචාරක සහ අනිකුත් කර්මාන්තංශ නැවත සක්‍රිය වීම ආර්ථිකය මෙලෙස යථාතත්වයට පත්වීමට ප්‍රධාන වශයෙන් බලපාති වෙනවා. ලෝක බැංකුව යටතේ ක්‍රියාත්මක සංවර්ධන දත්ත මධ්‍යස්ථාන විසින් සෑම වසරකම ජූලි පළමුවන දින ලොව රටවල ඒක පුද්ගල දළ ජාතික ආදායම් ඇස්තමේන්තු පදනම් කරගනිමින් මෙම වාර්ෂික වර්ගීකරණයන් යාවත්කාලීන කරනු ලබනවා. ඒ අනුව ලෝක බැංකුව විසින් ලොව පුරා පවතින ආර්ථිකයන් පහළ ආදායම් ලබන රටවල්, පහළ මධ්‍යම ආදායම් ලබන රටවල්, ඉහළ මධ්‍යම ආදායම් ලබන රටවල් හා ඉහළ ආදායම් ලබන රටවල් ලෙස ප්‍රධාන ආදායම් කාණ්ඩ 4කට වෙන් කෙරෙනවා. මෙම වසරේදී ලෝක බැංකුවේ ඇගැයීමට රටවල් 218ක් ලක්ව තිබෙනවා. එහිදී ශ්‍රී ලංකාවට අමතරව ජෝර්දානය, මයික්‍රොනීසියාව, පිලිපීනය සහ වියට්නාමයන් රටවල්ද පහළ මධ්‍යම ආදායම් කාණ්ඩයේ සිට ඉහළ මධ්‍යම ආදායම් ලබන රටවල් දක්වා ඉදිරියට පැමිණීමට සමත් ඇති බවයි ලෝක බැංකුව පෙන්වා දෙන්නේ. මේ වන විට 5%ක මට්ටමේ පවතින මෙරට ආර්ථික වර්ධනය ඉදිරි වසර කිහිපය ඇතුළත 7%-8%ක් දක්වා වූ ඉහළ මට්ටමකට ගෙනීමට වෙහෙසිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ඒ සඳහා තොරතුරු තාක්ෂණ, විදුලි මෙන්ම ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයන්හි පුළුල් දායකත්වයක් රජය බලාපොරොත්තු වන බවයි. තොරතුරු තාක්ෂණ, විදුලි සහ ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රවල ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන්, කර්මාන්තකරුවන් සහ ආයෝජකයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ මෙරට ආර්ථික වර්ධන වේගය තවදුරටත් වේගවත් කිරීම වෙනුවෙන් ලබන වසරේදී ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් ට්‍රිලියන 2ක් වෙන් කිරීමට අපේක්ෂා කරන බවයි. මෙහිදී ඇතිවන ඩොලර් ඉල්ලුම පාලනය කිරීම සඳහා අපනයන ශේෂ්ත්‍රයේ දායකත්වය උපරිමයෙන් අවශ්‍ය බවද ජනාධිපතිවරයා අවධාරණය කළා. ඉකුත් මැතිවරණ සමයේ දේශපාලන වේදිකාවේ දැඩි ආන්දෝලනයක් ඇති කළ මෙරට මුදල් උගණ්ඩාවේ සැඟවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් මහබැංකුවට මෙතෙක් ලැබී නොමැති බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. එවැනි පැමිණිල්ලක් ලැබුණේ නම් ඒ පිළිබඳ විමර්ශන සඳහා පොලිසියට යොමු කිරීමට අවස්ථාව පවතින බවයි ඔහු පැවසුවේ. ඒ නෙට් නිවුස් යුටියුබ් නාලිකාව වෙනුවෙන් සචිනි සීලවර්ධන සමග රතුකට්ට විශේෂාංගයට එක් වෙමින්
9: පහුගිය කාලේ ටිකක් වැඩිපුර කතා වෙච්ච දෙයක් තමයි මේ අපේ සල්ලි එක එක රටවල තියෙනවා කියලා, උගන්ඩාවේ තියෙනවා කියලා. එහෙම පුළුවන් ද අපේට අයිති ඩොලර් වෙන රටක එහෙම තියෙන්න පුළුවන්ද? විශේෂයෙන්ම අපි උගන්ඩාව ගමුක, මම උගන්ඩාව ගත්තේ. මේ උගන්ඩාව ගැන තමයි ටිකක් වැඩිපුර කතා වෙන්නේ කියලා. එහෙම තියෙන්න පුළුවන් ද අපේ රටේ සල්ලි?
10: නැහැ නැහැ, අපේ තියෙන විනය පාලන නීති රීති අනුව එකෙන් තමයි රටේ ගල් කොහෙ තියාගන්න පුළුවන් කියන එක නියාමණය වෙන්නේ. ඒ අනුව සෑහෙන කාලයක් තිස්සේ මම හිතන්නේ අවුරුදු ගානක් විශකල් වගේ පානිදල අපේ යම්සි ආකාරයක අපි කියමු විදේශුන් උපයන්නේ රටේ අපනයන කරන අය වගේ අපනයන හෝ සංගීත සේවා පිටරට සක්නක් තමයි විදේශුන් උපයන්නේ අපේ රටේ ඉන්නයි. ඒකට ඒ රටට මුදල් ආයේ මොකද මෙහෙ සම්පූර්ණ විකුණලා තමයි ලබන්නේ. ඒකට අපි මිනිමය පාලන පනත යටට යම්සි ආකාරයක දීලා කියන පහසුකම විදේශුන් උපයන අයට තමන්ගේ යම්සි කාලයක් දානක විදියට අපි මොන දොරසීක දෙයක් අපනයන කරනවා. අපනයන කරපු දේ රට ඇතුළේ ගේන්න මාස 6 ඒ මාසය ඇතුළත ගෙනාව නැත්නම් වාසික සියසු 4-3ක් ඇතුළත ගෙනාව නැත්නම් ඒක නීති විරෝධී. ඒක 110 සියසු ගුණ ඇතුළත රටවල ගේන ඕනේ මුදල්. එතකන් මේ මුදල් යම්සි ආකාරයක තමන් ගිණුම තියාගන්න පුළුවන්. විශේෂයෙන් අපනයන කරන අයට විදේශීය ගිවන්න තියෙන ආනයන කරන ඒවට තමන්ගේ සේවල් ගිවන්න තියෙන අතර ඒ කාලය තුළ ඒ මුදල් තියාගෙන ඒ පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මුළු මුදලම මේ රට ඇතුළට ගේන. එනවාට පස්සේ රට ඇතුළේ බැංකුවක විදේශ විනිමය වලින් ගන්න US ඩොලර් වලින් තියාගන්න පුළුවන් රට ඇතුළේ බැංක. එතකොට ඒකේ තමයි දවස් 90ක් ඇතුළත දවස් 100ක් ඇතුළත ඒක රුපියල් වලට කන්වර්ට් කරන්න ඕනේ. ඉතුරු මුදල තමන්ගේ ඉදිරි වියදම් සහ තියන්න. ඒක තමයි රටේ තියෙන පවතින නීතිය. එහෙම තිබ්බට ඊට කලින් තිබුණ නීතියක් මේ ඔනෑන කරන අයට යම්කිසි ආකාරයක තමන්ට අවශ්‍ය මුදල පිටත් කරන්න පුළුවන් කියලා ඊට කලින් තිබුණ ප්‍රමේයයක් තිබුණා. ඒ යටතේ ඒක නීති විරෝධී වැඩක් නෙමෙයි. රටේ තිබුණ නීතිය යටතේ යම්කිසි මුදල පිටරට අපි කියමු දැන් ඇඟලුම් ශේෂය ගත්තොත් ඒගොල්ලෝ පිටරට ආයෝජනය කරනවා. තමන් උපයාගත හැකි කොරසක් පිටරට තියාගෙන එතනින් වෙන වෙන තැන්වල ආයෝජන කරන්නත් පුළුවන්. අතර ඒ වගේ නීත්‍යානුකූලව දීපවස්සා තිබුණා. ඒක නීති යම්කිසි ආකාරයක කාලෙන් කාලෙන් වෙනස්ලා තියෙනවා. මේ විශේෂයෙන් අර සුසීකේ පස්සේ ඉඳලා ආර්ථික අර්බුදයකට රටේ විදේශුන අර්බුදයක වෙනකොට නීති තව ටිකක් අද කරලා අනිවාර්යෙන්ම දවස් 100ක් දැන්න තියෙන 100ක් ගේන්න ඕනේ. ඊට පස්සේ ගෙනාට පස්සේ අපේ රටේ බැංකු පද්ධතියට විදේශුන යම්කිසි මාස 3ක් වගේ මාසයක් කරලා දැන් ඊට පස්සේ කන්වර්ට් කරන්න ඕනේ. ඒක තමයි පවතින නීතියට. ඒ අනුව යම්කිසි කෙනෙක්ට ශ්‍රී ලංකාවේ පුරවැසියෙක්ට කලින් තිබෙන නීතියට පිටරට යම්කිසි මුදලක් ඒ වගේ උපයාක තමන් උපයාගත්ත නිස්සාරණ උපයාගත්ත මුදලක් තියෙන හැකියාව තියෙනවා. නමුත් ඔබ කියන මම ගණ්ඩාවේ කියන කතාව දේශපාලන වශයෙන් ආපු කතාවක්.
9: ඔබතුමා කියන නීත්‍යානුකූලව ඒ දේ කරන්න පුළුවන් යම්කිසි කාල සීමාවක් ඇතුළත. නමුත් නීත්‍යානුකූල නොවන විදිහට එහෙම අපේ රටේ මුදල් පිටරටක එහෙම තියෙනවා නම් ඒ දේවල් එහෙම ට්‍රේස් කරන්න පුළුවන් හැකියාවක් මහ බැංකුව සතුව තියෙනවා.
10: නෑ, ඒක ඇත්ත වශයෙන්ම කරන්න ඕන. එහෙම යම්කිසි කෙනෙක් පැවිදිලා තුර මම දැක්ක පහුගිය කාලයක් තිබුණාද මොකද්ද යම්කිසි සංවිධානයක් වශයෙන් පාගත්ත කියලා මුදලක් පිටරටව තියෙනවා. ඒත් එහෙම අවශ්‍යතාවය කරප්ලන් දෙය තමයි ඒ තොරතුරු ලබා දුන්නොත් මහ බැංකුවට ලබා දුන්නොත් ඒක විනිමය පනතේ විනිමය පාලන පනතයට තේ වරදක් නම් එතකොට අපි කරන්නේ ඒක යොමු කරනවා රටේ නීති ක්‍රියාත්මක කරන ආයතන වලට. ඒගොල්ලෝ පරීක්ෂා කරලා කියනවා. හැබැයි තියෙන ප්‍රධාන ප්‍රශ්න ඔය තියෙන ඇසමෙන්තු හැමකම කියන්නේ මුදලක් කියන මිසක්ක මෙන්න මේ පුද්ගලයාගේ මුදලක් කියන එක ගැන කිසිම සඳහනක් නැහැ. පුද්ගලයාට උද්දුනේ නීතිය කටයුතු කරන්න ඕනේ.
9: ආ, ඒ කියන්නේ දැන් මේ උගන්ඩා සල්ලි ගැන මෙහෙම කිව්වට අද වෙනකන් කවුරුත් මහ බැංකුවට පැමිණිල්ලක් කරලා නැමේ සම්බන්ධ.
10: මේ පුද්ගලයා සතුව මෙච්චර මුදලක් අවල් රටක තියෙනවා කියන එහෙම පැමිණිල්ලක් කරලා නැහැ. ඒක එහෙම කරනවා අපි කරන්නේ යොමු කරනවා පොලිසියට.
11: රතු කට්ට පණින්නට පෙර
8: මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහභාගී වූ net news රතුකට විශේෂාංගයේ සම්පූර්ණ වීඩියෝව net news YouTube නාලිකාවට පිවිස නැරඹිය හැකි. පාසල් හා විශ්වවිද්‍යාල සිසුන් අතර AIDS ව්‍යාප්තියේ පෙර නොවු වර්ධනයක ප්‍රවණතාවයක් ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. එබැවින් මේ සම්බන්ධයෙන් දැඩිව මැදිහත් වීමට පියවර ගනිමින් සිටින බවයි අමාත්‍යවරයා පැවසුවේ.
11: ඒ පිළිබඳව අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒකකයේ විසින් අපි සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙය සමහර පාසල් සිසුන් ප්‍රමාණයක් හඳුනාගෙන තිබෙන නිසා සහ සමහර විශ්වවිද්‍යාල සිසුන් ප්‍රමාණයක් හඳුනාගෙන තිබෙනවා. ඇත්තටම සමහර කෙනෙක් මේකට නොදැනුවත්ව ගොදුරු වෙලා තිබෙන බව තමයි ඔවුන්ගේ පැත්තෙන් ප්‍රකාශයට පත් වෙන්නේ මේකට ගොදුරු අය. කෙසේ නමුත් මේක ටිකක් අපි අවධානයට ගත යුතු කරුණක් නිසා අපි ඒ ගැන විශේෂ මැදිහත් වීමක් අනෙක් රජයේ ආයතනත් එක්ක කරන්න තමයි මේ මැදිහත් වීම සිදු කළේ.
8: පයාගල කටුකුරුන්ද ප්‍රදේශයේ අද අලුයම සිදු වූ රියනතුරකින් ත්‍රිරෝද රථයක ගමන්ගත් මිත්තණියක් සහ වයසවරුදු 12ක පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම ත්‍රිරෝද රථයේ සිටි තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළ බවයි එම ස්ථානයේ රැඳී සිටින net news වාර්තාකරු සම්පත් කුලරත්න පැවසුවේ. ඔවුන් ගමන්ගත් ත්‍රිරෝද රථය පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක ගැටි එම අනතුර සිදුව තිබෙනවා. අනතුරට ලක්වෙත්තේ කළුතර දූවේ පන්සල පාර ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්. ඔවුන් බේරුවල ප්‍රදේශයේ පොසොන්සිරි නරඹා යළි නිවස බලා පැමිණිමින් සිටියදී මේ මනතුරට ලක්ව ඇති බවයි net news වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.
12: පාපන්දුවේ මහා මංගල්‍යය FIFA World Cup 2026.
8: පාපන්දු ලෝක කුසලන තරගාවලියේ අවසන් 16 දිනාගේ වටේට සුදුසුකම් ලැබීමට එංගලන්තයේද සමත් වුණා. ඒ කොංගෝ ජනරජයේ සමග පැවති තීරණාත්මක තරගයේ ජය ගනිමින් එහිදී ගෝල 2-1 ලෙස ජය තමන් සතු කර ගැනීමට එංගලන්තය සමත් වුණා. ඇමරිකාවේ මර්සිඩීස් බෙන්ස් ක්‍රීඩාංගණයේ පැවති දෙරට අතර තරගයේ නැරඹීම සඳහා ප්‍රේක්ෂකයින් 73,000කට අධික පිරිසක් එක්ව සිටි බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. තරගයේ 7 මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ බ්‍රියන් ස්පෙන්ගා කොංගෝව වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළා. කෙසේ වෙතත් 75 මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ සුපිරි ක්‍රීඩක හැරි කේන් කොංගෝ ආරක්ෂක වළල බිඳ දමමින් එංගලන්තය වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කර තරගය 1-1 ලෙස සමතත්වයට පත් කිරීමට සමත් වුණා. ඉන් නොනැවතුණු ඔහු තරගයේ 86 මිනිත්තුවේදී තීරණාත්මක දෙවැනි ගෝලයත් වාර්තා කරමින් මෙවර ලෝක කුසලාන තරගාවලියේ කොංගෝවේ ගමන නිමා කළා. ඒ අනුව ලෝක ශ්‍රේණිගත කිරීමල 4 ස්ථානයේ පසුවන එංගලන්තය මෙවර පාපන්දු ලෝක කුසලන තරගාවලියේ අවසන් 16 දිනාගේ වටේදී සත්කාරක රටක් වන මෙක්සිකෝවට එරෙහිව තරග වැදීමට නියමිතයි. net news නිමාව net news මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12ට එතෙක් පෑන් පෑ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
13: net news ඔබ වෙත ගෙන ආවේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: සුපිරි අවතාවරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලින්
4: අම්මා ආදරෙන් අපිට කවපු ඔබ

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: Good morning. දැන් වෙලාව උදේ 7:00.

0: Good morning. Velau de hatai minari pai. Ati nua. Good morning.
1: Oh, well, apa ni? Kang bihiri karawan dah.
2: Good morning.
0: Mau ada yuwe?
1: Nae, terus ni mata hari loko prasne ati nua. Deng api headphone dah ni kan dekeng hand ni. Ayer headphone kian?
2: Anne kene. Ege head dekar dah ni indah ni.
0: Ay head dekar aten ni kan
1: dekeng. Ege thamai ni. Ar kanadi wa ke thamai api da.
0: Kanadi
1: wa. Subah dar me homo se pi anu bihiri karawan kotam hari er dah nua mugi aspen nae tu anu kau dah dekeng. Ege hari er kan dekar nahaya ke nintibbe. දෙකෙන් ඉඳි බැලත්ත දායි කන්න.
2: දැන් කන් දෙක අර ඔළුව දෙපැත්තේ ගාන්ට ඇවිල්ලා තියෙන්නේ හෙඩ්ෆෝන් දාන්න පුළුවන්
1: කියන්නේ. පුළුවන් වෙන්න.
2: දැන් මේවා හිතලා තියෙනවා කවුරු හරි.
1: හැබැයි ඉයර්ෆෝන් කියලා જાතියකුත් තියෙනවා.
2: තියෙනවා තියෙනවා ඉයර්ෆෝන් තියෙනවා නේ. මොනවා තව ගුල්වර පාවිච්චි කරන්නේ මුකුත් වයර් රණම් මනක් නැතිව මම.
0: AirPods.
2: අනේ.
1: ෆෝන්ස් ගොඩක් තියෙනවා. ඇයි මේ මේවා මේ ඉයර්ෆෝන් තියෙනවා හෙඩ්ෆෝන් තියෙනවා මෙගාෆෝන් තියෙනවා.
2: මෙගාෆෝන්.
0: ඌ මෙගාෆෝනුත් තියෙනවා.
2: මෙගාෆෝන් තියෙනවා.
0: ඒක තමයි. කොහොමාරි මං අද හොයන් ආවේ කොහෙන්ද කියලා හුවේ නැහැ නේද
1: ආ මොකද්ද කො තාම කිව්වේ
0: නැහැ මම වෙන වහන්සියට කිසිම වටිනාකමක් දෙන්නේ නැහැ
1: අගය කිරීමක් දෙන්නේ
0: නැහැ ගුඩ් මෝර්නින් කියන්නේ ස්වීඩිෂ් වලින් ගුඩ් මෝර්නින් කියන විදිය
2: ස්වීඩිෂ්
0: වලින්
2: ඔකේ ඔකේ
0: මේ වෙයි මොර්ජොන් නෙමෙයි අමුතු විදිහට කියන්නේ ඉතින් මට පුළුවන් විදිහට තමයි අර ඔව් ස්වීඩන් වල ඉපදුනා නම් හරියට ඇක්සන්ට් එක එනවා කොමාරි එහෙම තමයි ස්වීඩිෂ් වලින් ගුඩ් මෝර්නින් කියලා කියන්නේ මොනවද ලෝකෙ වෙන්නේ ඉතින් අචි
2: ලෝකෙ ගොඩක් දේවල් වෙනවා හරිද මේ දැන් අද දවස තවද්ද
1: මේ ඇත්තට මේ හෙඩ්ෆෝන් එක චුට්ට අඩු කරන්න ඕන ඒක නොදත් ඒක සද්ද වෙනවා
0: හරි අඩු කරා
2: හරිනේ
1: මෙතන මේ සචිනි නේද ඉඳලා ගියේ
2: අන්න ඒකයි අන්න ඒකයි
0: නෑ
2: කමන්න අපි අර දාමු එයා නොහිටියත් කමන්නේ
0: දැන් මේ හෙඩ්ෆෝන් එක එයාගේ වොලියුම් එක අඩු කරන්න බෑනේ
2: කොහොමද මේ වයස ඒ වයස
1: ෆෝන් එක අඩු කරන්න
2: වයස වයස කියන ප්‍රශ්නේ මේ ඒව ප්‍රශ්නයක් නෑ මේ හරි මේ ඔයාට ෆෝබියා තියනවද නුවාට එහෙම ෆෝබියා වර්ගමකුත් එහෙම තියනවද
1: ඔව් තියනවා
2: මොකද්ද
1: මේ මට ඉස්සර මේ මේක කාලයක් යනකොට ඉස්සර මයික් ඔන් කරාම ෆෝබියාවක් එනවා
2: ෆෝබියාවක් එනවා
1: මම මේ රටටම කතා කරන්න නේද යන්නේ
0: ජනාධිපතිට ඇත්තමද
1: ඕ මම මේ රටටම කතා කරන්න නැන්නේ.
2: ඔව්. ඔය කියන්නේ මීට අවුරුදු 30කට විතර කලින්.
0: කලින්. ඔව්.
2: ගණන් හදාගන්න ඉස්සර.
1: ඔව් මම ළමා පිටියේ ඉඳන් හිටියානේ. හරි හරි. ඒක හරි. ඒක හරි. ඔව් ඒක හරි. ඉතින් ඒ ළමා කාලේ ඉඳන්ම ඒ අපේ සඳ නැන්දා මේ ඒ වගකීම් අපිට දීලා තිබ්බනේ. ඉතින් ඒ ෆෝබියා එක අතකින් හොඳයි.
2: ඔව් නේ.
1: ඔව් දැන් ගොඩක් අයට මේ මයික් ඔන් කරාම අපි රටටම කතා කරනවා නේද කියන ෆෝබියා එක නැති වුණා ගියාම වගකීම කියන එකක් නැති
2: වෙනවා නේද ඒක නැති වුණාවත් ප්‍රශ්න
1: ඒ සමහර ෆෝබියා හොඳයි
2: හොඳයි නේ මේ සාරට කොහමද මොනවාද හයිඩ්‍රෝෆෝබියා වතුරට නාන්න හිම නැහැ
1: කියලා නෑ වතුරට බය කොහෙද මූදහා මූද අල්ලපුවත් ඒ
0: මූදට බය වතුරට බය නෑ මං බයයි මේ අර ඇඟේ සයිස් එකට තියෙන කාමරේ තියෙන අර හිරවෙච්ච තැන් කළුවර හිරවෙච්ච තැන් වලට මම බයයි
2: ඒකට කියනෝනේ මොකක් හරි ෆෝබියා
0: ක්ලොස්ට්‍රොෆෝබියා
2: කියලා. ක්ලොස්ට්‍රොෆෝබියා කියලා කියනවා. මේ අද අපි කතා කරන්න යන්නේ ග්ලොසොෆෝබියා ගැන.
0: ග්ලොසොෆෝබියා.
2: ග්ලොසොෆෝබියා ගැන. ලෝක ජනගහනයෙන් 77%කට මේ බිහිතිකාව තියෙනවලු. 77%කට මේ බිහිතිකාව තියෙනවලු.
0: රයිට්.
2: මොකක්ද දන්නවද මේ?
0: මොකද්ද?
2: පිරිසක් සමූහයක් ඉදිරියේ කතා කරන්න තියෙන බය.
1: බය. අර මට තිබුණෙත්
2: ඒක තමයි. ග්ලොසොෆෝබියා තමයි. ඒකම එක වර්ෂන් එකක්. ඔය සෝෂියෝෆෝබියා කියලා තියෙනවා. හරිද? ඒ කියන්නේ සමාජයත් එක්ක මුහු වෙන්න තියෙන බයට අපි කියනවා සෝෂියෝෆෝබියා කියලා.
0: රයිට්.
2: ඒකේ අනු කොටසක් තමයි මේ ග්ලොසොෆෝබියා කියලා කියන්නේ.
0: ඕකේ.
2: ඒ කියන්නේ සමහර අය ඉන්නවා ඒගොල්ලෝ සමාජයක් ඉදිරියට යන්න බය වුණාට තමන්ගේ කට්ටිය ඇතුලේ තමන්ට අර හුරු පුරුදු වටපිටාව ඇතුලේ කතා බහ කරලා ඉන්න හැම ප්‍රශ්නයක් නැහැ. තවත් සමහරු ඉන්න හැම කතා කරන්නේත් නැහැ. ටිකක් හරි ආඩම්බර විදිහට එහෙම ඉන්න කට්ටිය ඉන්නවා. මේක වෙනම එකක්. මේ ග්ලොසොෆෝබියා කියලා කියන්නේ පබ්ලික් ස්පීකින් කියලා අහලා තියෙනවද? විෂයක් තියෙනවද වෙනකොට ලෝකේ? ඔය ටෙක් ටොක්ස් එහෙම අහලා තියෙනවද?
0: ඒ ස්ලයින් නෝයවට.
2: ටෙක් ටොක්ස් එහෙම අහනවා නම් ඔය දැකලා තියෙනවා ලෝකේ විශිෂ්ටතම පබ්ලික් ස්පීකර්ස් ලව මුණ ගැහෙන්න පුළුවන් ප්ලැට්ෆෝම් එකක් වේදිකාවක් තමයි ටෙක් ටොක්ස් කියලා කියන්නේ. ඉතින් අද වෙනකොට මේ පබ්ලික් ස්පීකින් කියලා කියන්නේ
0: රයිට්
2: අනිවාර්ය අංගයක් වෙලා තියෙනවා. ස්කිල් එකක් වෙලා තියෙනවා. කුසලතාවයක් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔයා මේ ජර්නලිස් කෙනෙක් හරි ප්‍රසන්ටර් කෙනෙක් හරි මේ රේඩියෝ එකකින් රටටම කතා කරන කෙනෙක් හරි එහෙම වෙන්න අවශ්‍යතාවයක් නැහැ සාර. හරිද? පබ්ලික් ස්පීකර් කෙනෙක් කියන්නේ එහෙම කෙනෙක් හිතන්නවා නිකන් කාර්යාලයක වැඩ කරන පුද්ගලයෙක් කියලා. ඔයා ගාවත් ඉන්න ඕන පබ්ලික් ස්පීකර් කෙනෙක්. ඒ කියන්නේ පිරිසකට යම් දෙයක් පැහැදිලිව හොඳට සංවිධානාත්මකව සම්ප්‍රවේශණය කරන්න සංනිවේදනය කරන්න පුළුවන් පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕන. ඒක වාගේ ජීවිතේ ඉස්සරහට යද්දී ඕනම වෘත්තීය තලයක සෑහෙන ලොකු වටින ස්කිල් එකක් බවට පත් වෙනවා. ඒක හිඳ තමයි මේ ඔයා දන්නවද? ඔය අතීත ග්‍රීක කාලේ ඇරිස්ටෝටල් එහෙම හිටපු කාලේ හිටියා මේ ඔරාටාලා කියලා කට්ටියක්. ඔරාටාවරු කියන මේගොල්ලන්ට කියන්නේ මේ දක්ෂ කතිකයින්. ඔරාටාවලු බිහි කරන පාසල් තිබ්බා ඒ කාලේ. ඇරිස්ටෝටල් තමයි ඔක ඉගැන්නුවේ. ඒ කියන්නේ අනාගතයේදී ග්‍රීක සමාජයේ නායකත්වය දරන්න පුළුවන් කට්ටිය නායකත්වය දරන්න කැමති අය ඇවිල්ලා මේ පාසල් වල ඉගෙන ගත්තා.
1: ඇරිස්ටෝටල්, ස්ටොෆා, ෆිනිස්, සොක්‍රටිස්.
2: සොක්‍රටිස්ලා ඔව්. කට්ටි හිතන්නකෝ ඒ ඔක්කොම ඉතින් එක ඉස්කෝලයක් කොහමද කියලා. ඒගොල්ලෝ තමයි ඔරාටාලව බිහි කරේ. මේ ඔරාටාලට තිබ්බා මේ රෙටොරික් කියලා. විශේෂ දෙයක් පොඩි ටැක්ටික් එකක් පුරුදු කරා.
0: රයිට්.
2: රෙටොරික්ස් කියලා කියන්නේ. ඒ තමයි වාග්ය අලංකාර. ඒ කියන්නේ නිකන් කතා කරාට මදි. පොඩි දාන්න පුළුවන් වෙනවා ලස්සන.
1: කැටයම් දාන්න ඕනේ.
2: කැටයම්. ඒක පුරුදු කරා ඒ කාලේ දැන් නේ. ඒ කියන්නේ හිතන්නකෝ මේ පබ්ලික් ස්පීකින් කියන කන්සෙප්ට් එක. මහා සමාජයක් ඉස්සරහට ගිහිල්ලා කතා කරන්න පුළුවන් හැකියාව ඒ ස්කිල් එක ගැන අධ්‍යයනය කරන්න පටන් අරගෙන කොච්චර පරණද කියලා කොච්චර අතීතයේ ඉඳලා දෙක කරන්න කියලා. ඉතින් ওই විදිහට ග්‍රීකයේ ඉඳලා අතීත ග්‍රීකයේ ඉඳලා ග්‍රීක යුගයේ ඉඳලා ඇරිස්ටෝටල්ලා සොක්‍රටිස්ලා කට්ටිය එකතු වෙලා ගොඩනගාගෙන ආපු මේ පබ්ලික් ස්පීකින් කියන එක අද වෙනකොට ලෝකේ වෙනම තලයකට ඇවිල්ලා තියෙනවා. අපි දන්නවනේ ඔය ස්ටෑන්ඩ් අප් කොමඩීස් කරන අය ඉන්නවා. නේ වෙනම පබ්ලික් ස්පීචර්ස් දෙන කට්ටිය ඉන්නවා. ඒ වගේම තමයි දේශපාලකයෝ. ඒගොල්ලන්ට මේක තියෙන්න ඕන. ලංකාවෙන් තියෙනවා ගොඩක් අයට.
0: ආයි
2: රෙටොරික් එහෙම නතින්. හරිද? ඉතින් ග්ලොසෝෆෝබියා කියලා කියන්නේ මෙන්න මේක කරගන්න බැරි අයට. ඒ කියන්නේ යම් සමාජයක් ඉදිරියට ගිහිල්ලා කතා කරගන්න තමන්ගේ අදහස නේ තමන්ගේ මොන හරි තියෙන දත්තයක් හරියට සම්ප්‍රවේශණය කරන්න සංනිවේදනය කරන්න බැරි නම් අන්න එහෙම ගියාට පස්සේ නිකන් තමන්ව වෙවුලනවා වගේ දැනෙනවා නම් වචන පිට වෙන්නේ නැත්තම් එහෙමයි ඉන්නවනේ. ඒ කියන්නේ ඔළුවේ ඇතුලේ කතාව හැදෙනවා ලස්සන්ට. හැබැයි තැනකට ගියාට පස්සේ හරි ඉස්සරහ ඉන්න ඔඩියන්ස් එක දැක්කට පස්සේ ඒක ඩිලිවර් කරගන්න බෑ. අන්න ඒ වගේ බයවල් බිහිතිකාවන්ට තමයි කියන්නේ ග්ලොසෝෆෝබියා කියලා. හැබැයි ලෝකේ විශේෂඥයෝ කියනවා නිවැරදි පුහුණුව හරහා ඒ වගේම තමයි නැවත නැවත සතතේ අභ්‍යාසය කිරීම හරහා පුහුණු වීම හරහා මේ දේවල් නැති කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේක ලොකු දෙයක් නෙමෙයි. හැබැයි ලෝක ජනගහණයෙන් 77%කට මේ බීතිය තියෙනවා. ඔය හිතන්න කොහොමදනේ? ඒ කියන්නේ නිකන් 100%ට 23%ක් වගේ තමයි එහෙම බය නැතුව ඕනතන කතා කරන කට්ටිය ඉන්නේ. ඒ කියන්නේ ජන්මයෙන් මේක අරගෙන ආපු කට්ටිය ඉන්නේ. 77%කට විතර ඒ බය තියෙනවා. හැබැයි ඒක නැති කරගන්න පුළුවන්. ඒක නැති කරගන්න පුළුවන් බවට සාක්ෂි තියෙනවා ලෝකේ. ඒ සාක්ෂි මොනවද දන්නවද? මට මම නිකන් දෙක තුනක් කියන්නම්. ඒ කියන්නේ මේ කතා කරන්න පිරිසක් ඉස්සරහට ගිහිල්ලා කතා කරන්න බය වුණු කට්ටිය ඉන්නවා ලෝකේ. තොරා හිතනවා මේ වගේ අයට වැඩි ප්‍රසිද්ධ මාධ්‍යයන් වල ඉස්සරහට යන්න බැරි වෙන්නේ නැති කියලා. බොහොම හුදෙකලා ඒ කියන්නේ වැඩි සද්ද බද්ද නැති කාගේවත් අවධානය නැති ජීවිත ගත කරන්න නැති කියලා අපි කියන ලෝ ප්‍රොෆයිල් ජීවිත කියලා. හැරිසන් ෆෝඩ්.
0: හැරිසන් ෆෝඩ්.
2: කවුද?
0: ෆෝඩ්.
2: ඔයා නෑ හැරිසන් ෆෝඩ් නම මතකද ඔයාට?
0: කවුද හැරිසන් ෆෝඩ්?
2: හැරිසන් ෆෝඩ් කියන්නේ ආ ස්ටාර් වෝස් බල්ලා තියෙනවා.
0: නෑනේ.
2: ස්ටාර් වෝස් මූවී.
0: ස්ටාර් වෝස් බල්ලා තියෙනවා.
2: ස්ටාර් වෝස් බල්ලා නැත්නම් ඔයා ඉන්දියානා ජෝන්ස් බල්ලා තියෙනවා. අපේ දෙනල් ගාමිනෙත් හිටියා.
1: ඔව්. ඉන්දියානානයක් කාර හිටියා.
2: අන්න හරි. ඉන්දියානා ජෝන්ස්
1: චිත්‍රපටේ. ෂූට් කරේ
2: ඒක. ඒකනේ. ඉතින් ඒ දවැන්ත චරිත ඉන්දියානා ජෝන්ස් චිත්‍රපටේ හිටපු අර මහාචාර්යතුමා අර ගවේෂණය කරගෙන යන්නේ.
0: රයිට්.
2: ඉතින් එයා තමයි හැරිසන් ෆෝඩ්. එයා මේ විදිහට මේ ග්ලොසෝෆෝබියා තත්වෙන් පිළිච්ච
1: කෙනෙක්. ඒ විතර නෙමෙයි හිට්ලර්.
2: හිට්ලර්ට මේක
1: හිට්ලර්ට දැඩිව තිබුණා මේ රයින් නදී අසබඩ ෆයින් කැලෑවලට ගිහිල්ලා හයියෙන් කතා කරලා තමයි හිට්ලර් මේ නැති කරගත්තේ.
2: ඔය වගේම
1: හැබැයි මේ බය මනුස්සයට තිබ්බනම් හොඳයි. ඊට පස්සේ ඒක නැති කරගෙන කරපු විනාශේ මේනෝනේ.
2: ඒ වගේම තමයි බ්‍රැඩ් පිට්. බ්‍රැඩ් පිට්ටත් මේ බය තිබ්බා. ඔය දන්නවද සාර මහත්මා ගාන්ධිටත් මේ බය තිබ්බා. මහත්මා ගාන්ධිටත් මේ බය තිබ්බලු. හැබැයි ඉතින් අද ඒගොල්ලෝ ලෝකේ ඉන්න තැන දන්නවනේ මහත්මා ගාන්ධි කිව්වම ඊට පස්සේ බ්‍රැඩ් පිට් කිව්වම මහත්මා ගාන්ධි ගැන වෙන වෙන කතා තියෙනවා. ඒව මම අමතක කරලා අපි මේ කියන්නේ. හරිද? බ්‍රැඩ් පිට් ගැන ගන්නකො ෆෝඩ් හැරිසන් ගැන ගන්නකො මේ ලෝකයක් දිනපු ග්‍රැමි සම්මාන පිටින් ඔස්කා සම්මාන පිටින් දිනපු චරිතනේ. මේගොල්ලන්ටත් මුල් කාලේදී කතා කරන්න බය තිබ්බලු.
1: හැබැයි මේ ඔව් ඒකම මේ විශේෂයෙන් ආචි කියන්න ඕනේ මේ ලංකාවේ බය මේ මිනිස්සුන්ට මේ ජනතාවක් ඉදිරියේ එහෙමත් නැත්නම් කාහ ඉදිරි හරි නිරවුල්ව පැහැදිලිව කතා කරන්න පුළුවන්කම හදලා දුන්නු එක්තරා උපාංගයක් තමයි රේඩියෝව කියලා කියන්නේ විශේෂයෙන් FM නාලිකා බිහිවීමත් එක්ක රේඩියෝ වලට මිනිස්සු කතා කරන්න ගත්ත දුරකතන වලින් ඊළඟට දැන් අපි දන්නවා මගතොටේදී සමාජ අදහස් විමසනවා නාලිකා වලින් දැන් අපිට මතකයි එක කාලයක් තිබ්බා මේ ළඟදී මට මේ sannivedana මහාචාර්යවරු එක පැහැදිලි කරලා දුන්නේ මේ ඇත්තටම මිනිසුන්ට මේ හරියට වචන ගැට ගහලා හරි පිළිවෙලකට කතා කරගන්න බෑ හැබැයි මේ මාධ්‍ය අවකාශයේ පුළුල් වුණත් එක්ක සාමාන්‍ය ජනතාවත් අර ලොකුවට සක්කපද නැතුව වචන ලොකුවට ඇද ඇද හිතන්න නැතුව නිකන් ෆ්ලෝ එකක ගලා යාමක කතා කරන්න පුළුවන් ඒ විදිය ලාංකික සමාජයේ මූලික වශයෙන් ඉගෙන ගත්ත
2: රේඩියෝවෙන් ඔව් ඉතින් මේ වෙලාවේ අහන් ඉන්න ඔයත් විශේෂයෙන්ම මේ තරුණ නැන්නේ වැඩට යන ගමන් වෙන්න පුළුවන් කැම්පස් එකේ වෙන්න පුළුවන් ඉස්කෝලේ යන ගමන් වෙන්න පුළුවන් අපි වහගෙන ඉන්නවා නම් ඔයාටත් ග්ලොසොෆෝබියා තියෙනවා නම් බය වෙන්න එපා ඔක සනീപ කරගන්න පුළුවන් බය නැතුව කතා කරන්න හිට්ලර් වගේ වෙන්න එපා හැබැයි බය නැතුව කතා කරන්න අවස්ථාවන් ගන්න මොකද මේ නායකත්වයේ ලක්ෂණ අතර ඉස්සරහින්ම තියෙන එකක් තමයි මේ විදිහට දක්ෂ කතිකයෙක් වීම සහ පබ්ලික් ස්පීකින් කියලා කියන්නේ හැබැයි මේ වැඩි රෙටොරික් දාන්න එපා රෙටොරික් දාපුවා ඉන්නවා මෙහෙ ගොඩක් ඉතින් ඇයිදන්නත් අපි මේ ග්ලොසොෆෝබියා ගැන කතා කරේ අද තමයි ලෝක ග්ලොසොෆෝබියා තත්වයන් පිටුදැකීමේ
1: දිනේ ඔව් ඒකම විශේෂයෙන් මතක් කරන්න ඕනේ මම ඇත්තටම අද බලාපොරොත්තු වුණා හන්දි ගාන රජෙන් අපත්තුවේ කිරිබත් උයයි නේද රබන් ගහයි
2: මොකද සිද්ධයක් නැහැ
1: ඒවා මුකුත් සිද්ධ වුණේ නැහැ
2: සිද්ධ වුණේ
0: නැහැ
1: අයියේ දන්නත් ඊර 12 ඉඳන් ලංකාව ආයේ මැදියාදම් රටක් වඩ පත්තලා අයිද යන්නේ රබන් ගහලා කිරිබත් ගහලා මඟ නටන්න ඕනේ වැඩන්නේ මේක
2: අපි දන්නේ නැහැ
1: අපි දන්නේ නැහැ අපි හැමදාම ඩොලර් 5002 ගානේ
2: හම්බ වෙන අවුරුද්දකට අපි දන්නේ
1: නැහැ නැත්නම් මැදියාදම් රටක් වුණා කියන්නේ දුප්පත් රටක ඉඳලා අපි ආයේ
0: ලොකු ජයග්‍රහණයක්
1: අපරාධ ඕක අර ඊයේ මේ මහා බැංකුව අධිපතිතුමා අපේ සචිනිත් එක්ක කරපු ඉන්ටර්වයුව කලින් පැයකට කලින් මේක දැනගත්තා නන
2: අපි එතන බදාගෙන
1: අහන්න දෙන්න අපේ ඩොලර් 5002 හැබැයි අපේ net news youtube එකට ගිහිල්ලා ඒ ලස්සන ඉන්ටර්වයුව එක බලන්න
2: පුළුවන්

0: Anupaha FM 98.8 Net FM.
1: Udah 7 minit 20 dan
2: Net FM Algo Town.
3: Brought to you by
1: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulagampola Kasagala Samuha Vyapare Vetin.
4: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක.
5: සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන් මවතන්න. ප්‍රයිම් ගෲප් 13.22.
6: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක ෂොපින් කරන්න. නෙක්සස් ඇප් එකේ QR එක ස්කෑන් කරන්න. ස්පින් කරන්න. හිතාගන්න බැරි වටිනා ටැග් රසක් වින් කරන්න. කීල්ස් එන්න. ස්පින් කරන්න. වින් කරන්න.
7: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසෙල්ලේ ගමන යන්න වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න
8: රසට ගුණට උයන්න විජය තුනපහ
9: Leasing poli adu kali ai thamat wahaniyak ganne natte LB leasing wetin liyapadinchi kala nokala onaema wahaniyekata wedima leasing mudala aduma poliyata dan mama tanna 0112 200 200
10: Anchor uparima aarakshawa usasma tattwaya saha poshana gunaya sahathikai
11: Rhino roofing wetin handunwa dena Rhino premium jala prathirodhi matupita aarakshane sahita roofing sheet wedi vistara sandaha 13.96 amathanna
12: Union Bank e pension loan eken මම පෙළතවන්න පටන් ගත්තනේ
13: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්
14: අපි හැමදාම හෙව්වේ අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
15: තාත්තේ මේ සල්ලි තියාගන්නකෝ
12: නැදුව යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනේ
13: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්
16: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
11: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට Rhino roofing wetin හඳුන්වා දෙන Rhino premium ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත roofing sheet. Rhino roofing wetin හඳුන්වා දෙන Rhino premium roofing sheet. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
17: අම්මේ කියන දුන්න කතාව සින්දරෙල්ල ගොඩක් පොඩි ළමයට.
18: නෑනි. එයා ලොකු ළමෙක්.
17: එහෙනම් එයාට තිබ්බන එතනින් බේරලා යන්න.
18: එයා හිටියේ අව බේරගන්න කුමාරයෙක් කෙනකන් නේදෝ?
17: මන්නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් වෙනකම්.
11: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial credit.
16: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
5: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවා තැනක්. උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සීළු පාසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත apartment එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences. දැන් මම තන්න. Prime Group 13.22.
16: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
1: Happily කියන්නකෝ ඔයාලගේ cashback කතාව.
5: මිලියන 2.5ක් දක්වා cashback ලබා ගන්න ඔබේ Swiss Tech Aluminum quotation එකත් 0776 787 WhatsApp කරන්න.

0: දෙහතයි විනාඩි 29යි අල්ගොටාමි වෙලාව. දැන් අපි යනවා.
1: කොහෙද යන්නේ අපි?
0: තවුමි පොඩ්ඩක් රවුමක් දාලා එන්න.
1: අවු මේ දැන් අපි උදේම සැමරුවනේ. මොකද්ද වෙලා තියෙන්නේ?
0: මොකද්ද වෙලා තියෙන්නේ අපි?
1: අපි දැන් ඉහළ මැදි ආදායම්ලාභී රටක්.
0: රටක් බවට
2: පත් වෙලා
0: තියෙනවා.
2: අපි ඊළුවට ගණන් ගන්න නෙමෙයි. ඉතින් ඇත්තට මෙහෙම වෙලානේ.
1: අවුව සාර්වාර්ථික ඉලක්ක අනුව ඒක වෙලා තියෙනවා.
2: ඒක වෙලා තියෙනවානේ. නැත්තම් ඉතින් ඔය අපි ඉහළ මැදි ආදායම් රටක් බවට කියලා කියන්නේ අපි නෙමෙයිනේ.
1: ඔව්.
2: ඒක කියන්නේ මේ ලෝක බැංකුව වගේ මූල්‍ය ආයතන, ජාත්‍යන්තර මූල්‍ය අර මුදල වගේ ආයතනනේ. අපිත් එක්ක ඇත්තටම මේ පිලිපීනයයි වියට්නාමයයි ඔව් වලත් රටවල් තුනක්ද හතරක්ද ඒගොල්ලෝ අප්ග්‍රේඩ් කරලා තිනවා. හැමදාම හැම අවුරුද්දෙම ජූලි පළවෙනිදායි දෙසැම්බර් 31 වෙනිදායි ඒගොල්ලෝ සමාලෝචනය කරනවා. හැබැයි අර මධ්‍ය වාර්ෂික ආදායමනේ බලන්නේ අවුරුද්දේ මැදදී තමයි ඒක ඒගොල්ලෝ ප්‍රකාශයට පත් කරන්නේ. ඉතින් ජූලි පළවෙනිදා ඊයේ මේ ලෝකයේම ඒ දත්ත දැන් අපි ගැන විතරක් නෙමෙයි
1: ලෝකෙ
2: අනිත් රටවල් ගැනත් ඒගොල්ලෝ රිපෝට් එකේ තියෙනවා. ඉතින් ඒ අතරින් මේ විශිෂ්ට කුසලතාවයන් පෙන්නලා තියෙන්නේ ශ්‍රී ලංකාව, පිලිපීනය, වියට්නාමය සහ මං හිතන්නේ දකුණු අප්‍රිකානු වක්කාර රටක්. ඒකේ වැඩිම මේ ග්‍රෝත් එක තියෙන්නේ වියට්නාමයට. ඊළඟට පිලිපීනයත් 5.9ක් හරි ඒ වගේ ආර්ථික වර්ධන වේගයක් සපුරගෙන තියෙනවා. වියට්නාමේ මං හිතන්නේ 9% වගේ, කියන්නේ ඉස්සර චීනෙ තිබුණා වගේ මේ ආර්ථික වර්ධන වේගයක් අරගෙන තියෙනවා. ඉතින් අපි 5.2ක්ද කොහෙද නේද?
1: අපි 5 කියන සීමාවේ තමයි ඉන්නේ. 5 කියලා තමයි තියෙන්නේ.
2: ඔව්,
1: ඒ කියන්නේ රියල් GDP එක තමයි දාලා තියෙන්නේ. ඔකෙත් තියෙනවානේ දෙකක්,
0: රියල් ඇන්
1: නොමිනල් කියලා දෙකක්
2: තියෙනවා.
1: නොමිනල් GDP කියන්නේ උද්ධමනය එකතු කරාම රියල් GDP එකට. ඒකට ඒක අයින් කරලා තමයි රියල් GDP එක දාලා තියෙන්නේ. 5%ක ආර්ථික වර්ධන වේගයක්.
2: ඉතින් ඒක හොඳයි.
1: ඔව්, පවත්වා ගන්නවා කියලා.
2: ඉතින් වැඩේ තියෙන්නේ ආර්ථික වර්ධන වේගය පවත්වාගෙන යනකොට රටේ මූල්‍ය සංස්කෘතියත් අචි හැදෙන්න
1: ඕන. අනිවාර්යයෙන්.
2: ඒ කියන්නේ අපි අපේ පරිභෝජන රටාව, අපේ වත්කම් මිලදී ගැනීම සහ අපේ විශේෂයෙන් මූල්‍ය සාක්ෂරතාවය සහ මූල්‍ය සංස්කෘතිය. ඉතින් මූල්‍ය සංස්කෘතියේදී ප්‍රධාන තැනක් ගන්න මූල්‍ය පද්ධතියේ මූල්‍ය ආයතනය තමයි බැංකුව කියලා කියන්නේ.
1: ඔව්, අනිවාර්යයෙන්.
2: ලංකාවේ විතර නෙමෙයි ලෝකෙත් බැංකුව, බැංක්ස් කියලා කියන්නේ මේ මූල්‍ය සංස්කෘතිය පවත්වාගෙන යන්න මේ විශාල දායකත්වයක් ලබා දෙන ප්‍රධානම
1: ආයතනය.
2: ඉතින් ඒ ආයතන අතරින් ජනතාවගේ විශ්වාසය, ජනතාවට මූල්‍ය ප්‍රතිලාභ ලබා දෙන, ජනතාවට මූල්‍ය සාක්ෂරතාවයන් ලබා දෙන බැංකුවක් වෙන්නත් ඕනේ. සමහර ඒවා තියෙනවා, ඒවා බැංකුවකින් නම් පාවිච්චි කරන්නේ
1: නැහැනේ.
2: හැබැයි සමහර බැංකු තියෙනවා ඒගොල්ලෝ කිසිසේත්ම දායක වෙන්නේ නැහැ මූල්‍ය මේ සංස්කෘතිය පවත්වාගෙන. ඒ තමයි ලේ බැංකුව.
1: ඔව්නේ. ඔව්. ඔව්. ෆයිනෑන්ෂල් මූත් කරන්නේ
2: නැහැ. මූත් කරන්නේ නැහැ. හැබැයි ඉතින් මේ ලේ බැංකුවත් යම් කිසි ආකාරයකට ආර්ථික දායකත්වයක් ලබා දෙනවා. ඉතින් මිනිසුන්ගේ සෞඛ්‍ය සම්පන්න භාවයට උර දෙනවා කියන්නේ එක අතකින් ඒක
1: ආර්ථිකයට කරන ලොකුම ආයෝජනයක්.
2: ලොකුම ආයෝජනයක් නේ ඒක. ඉතින් කෙසේ වෙතත් නිවැරදි බැංකුවක් තෝරගන්න එකත් අපේ මූල්‍ය සාක්ෂරතාවයේ හොඳ ලක්ෂණයක්
1: අනිවාර්යෙන්ම.
2: ඉතින් ඒකින්ද තමයි අද අපි අලුතෙන්ම ඇල්කෝ ටවුන් එකේ අලුත් බැංකුවක් අපි අරිනවා. ඒක හැබැයි ලංකාවේ බොහොම පැරණි බැංකුවක්. අපේ ඇල්කෝ ටවුන් එකේ අද තමයි බැංකුව විවෘත කරන්නේ. ඒකේ නම පටන් ගන්න යූ අකුරේ.
1: යූ අකුරේ.
2: යූ කියන්නේ ඔබනේ.
1: ඔව්.
2: YOU ඔබ. හැබැයි අපි යූ කියලා ලියන්නේ කෙටියෙන් යූ අකුර තමයි
1: දාන්නේ.
2: ඉතින් ඔබේ බැංකුව තමයි මොකද්ද?
1: යුනියන් බැංකුව.
0: යුනියන් බැංකුව.
1: ඉතින් ඔන්න මේ සුබ පණිවිඩය. ඇත්තටම මේක සුබ පණිවිඩයක්. අපේ මේ රාජ්‍ය සේවයේ ඉන්න, විශේෂයෙන්ම රණවිරුවන් ඇතුළු අපේ රාජ්‍ය සේවයේ ඉන්න, මේ වෙනකොටත් විශ්‍රාම ගිහිල්ලා ඉන්න අයට පුළුවන්කම තියෙනවා පෙන්ෂන් ලෝන් එකක් ගන්න යුනියන් බැංකුවෙන්. මේ පෙන්ෂන් ලෝන් එක විශේෂයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ රාජ්‍ය සහ රණවිරු විශ්‍රාමිකයන් වෙනුවෙන්. ඉතින් මේකෙන් ඔයාට පුළුවන්කම තියෙනවා රුපියල් මිලියන 8ක් දක්වා ණයක් ගන්න, වසර 15ක් දක්වා නැවත ගෙවීමේ ක්‍රමයක් තියෙනවා. ඒ වගේම තමයි දැරිය හැකි පොලී අනුපාතයකට තමයි මේ රුපියල් මිලියන 8 ණය ඔයාට හම්බ වෙන්නේ. ඒ වගේමයි ඉක්මනින් මේක අනුමැතිය ලබා ගන්න පුළුවන් ණයක්. ආයෙවට එහෙම දුවන්න ඕනේ නැහැ, කොළ ගොඩාක් අරගෙන. ඒ කියන්නේ ඔයාට ණයක් ඕනේ නැහැ කියලා පෙන්වන්න ඕනේ නැහැ ණය ගන්න. හරිද?
0: ඔව්.
1: හරිම පහසුවෙන් ඔයාට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ණය ආරක්ෂණ රක්ෂණාවරණයක් සමග රක්ෂණය සඳහා විශේෂ වාරිකත්වයක් ලැබෙනවා. ඒ වගේමයි අපකරුවන් අවශ්‍ය වෙන්නේ නැහැ.
0: ඕකේ.
1: ඉතින් අපේ අපි දන්නවනේ දැන් මේ වෙනකොට ජීවිත කාලය පුරාවටම අපි හැම වෙලේම කතා කරනවා අපි ඉන්නවා සීනියර් සිටිසන්ස්ලා අපි කියන්නේ ජේෂ්ඨ පුරවැසියන් කියලා විවිධ ශේෂ්ත්‍රවල රාජ්‍ය සේවය ඇතුළේ විවිධ ශේෂ්ත්‍රවල කටයුතු කරපු ඒ වගේම තමයි රණවිරුවන් විශාල ප්‍රමාණයක් අපි අද අපි හැම වෙලේම කියන දේ බොහොම ගෞරවයෙන් අපි නිදහසේ හුස්ම ගන්න ඕන නිසා රණවිරුවන් නිසා අපි දන්නවා ඉතින් මේ විදිහට මේ රාජ්‍ය සේවකයින් වෙන්න පුළුවන් රණවිරුවන් වෙන්න පුළුවන් තමන්ගේ වෘත්තීය ජීවිතයෙන් විශ්‍රාම ගත්තට පස්සේ ඒගොල්ලෝ කැමති නැහැ සාරා නිකන් ගෙදෙට්ට වෙලා ඉන්න සහ ඒගොල්ලෝ කැමති නැති තව දෙයක් තියෙනවා ඒ තමයි ඒගොල්ලන්ගේ ගෙවල් වල දරුවන්ට බරක් වෙන්න එහෙම කැමති නැහැ හරිද ඒගොල්ලෝ කැමති ස්වාධීනව තමන්ගේ දෙයක් කරගෙන ව්‍යාපාරයක් රැකියාවක් කරගෙන ඉන්න අලුත් දෙයක් බිස්නස් එකක් අලුතෙන් පටන් ගන්න අපි ඕන තරම් එහෙම දැකලා තියෙනවා අපේ වැඩිහිටි නෝනවරු මහත්තුරු ඉන්නවා ඉතින් එහෙම පටන් ගන්න ගියාට පස්සේ තමන්ගේ පෙන්ෂන් එක විතරක් ප්‍රමාණවත් නැහෙනේ පෙන්ෂන් එකට ණයක් ගන්න පුළුවන් නම් රුපියල් මිලියන 8ක් දක්වා ඒක සෑහෙන ලක්ෂ 80ක් දක්වා ණය ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා ඉතින් යුනියන් බැංක් එක තමයි මේ පෙන්ෂන් ලෝන් එක අරගෙන ඉන්නේ දැන් මේ ණය ගත්තට පස්සේ තව ලැබෙන වැලියු වැඩ ටිකක් තියෙනවා
0: බෙනිෆිට්ස් ටිකක්
1: තියෙනවා ප්‍රිවිලේජස් කියලා කියන්නේ අපි වරප්‍රසාද ටිකක් තියෙනවා ඒ තමයි වසරකට රුපියල් 30,000ක් වටිනා පික්මි හයර් වලට යන්න පුළුවන් අපි දන්නවනේ අපේ වැඩිහිටියෝ අම්මලා තාත්තලාට පික්මි එකක් දාගෙන එමේ යන්න ඕන තරම් ගමන් තියෙනවනේ මේ තමන්ගේ බෙහෙත් ගන්න වෙන්න පුළුවන් තමන්ගේ දරුවෙක් බලන්න වෙන්න පුළුවන් එහෙමයි කියලා අපිට මෙහෙමයි කියලා ගමන් වෙන් කරන්න බෑ එහෙමයි කියලා
0: අනිත් එක ආචි දැන් ගෙදර ඉද්දෙද්දි ඒගොල්ලන් අර පුරුදු වෙච්ච රටාවක් තියෙනවනේ
1: වැඩ කරපු මිනිස්සු නෙමෙයිනේ
0: කොහොමත් එළියට බහින්න ඕනේ
1: ඔයරි කියලා කායකරි කතා කරන්න හරි
0: අන්න
1: ඒකට ඇති වෙන්න වසරකට ඇති වෙන්න රුපියල් 30,000ක් දක්වා වටිනා පික්මි හයර් වලට නොමිලේ ලැබෙනවා
0: ඒ
1: වගේම තමයි ඔයාගේ උපන් දිනය යෙදී ඇති මාසයේ තුල රුපියල් 3,000ක් දක්වා මෙඩිකල් වියදම් පියවා ගැනීමේ හැකියාවත් ඔයාට ලැබෙනවා
0: ඒ
1: වගේම තමයි රුපියල් 4,000ක් වටිනා වාර්ෂික සෞඛ්‍ය පරීක්ෂණයක් ඔයාට නවලෝක රෝහල හරහා කරගැනීමේ හැකියාවත් ලැබෙනවා
0: ඒ
1: වගේම තමයි ඔයාට වට්ටම් සහිත ක්‍රෙඩිට් කාඩ් පතකුත් හම්බ වෙනවා ඉතින් මේ හැමදේම ඔයාලට ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව හරහා විශ්‍රාම වැටුප් ලබා ගන්න වයස අවුරුදු 75 දක්වා ශ්‍රී ලංකා රජයේ විශ්‍රාමකයින් වෙනුවෙන් තමයි මේ පෙන්ෂන් ප්ලෑන් එක ක්‍රියාත්මක වෙන්නේ.
0: ඒ
1: වගේම තමයි අවුරුදු 35 75 අතර වැඳපු විශ්‍රාමිකයින්ටත් මේක ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අවශ්‍ය ලියකියවිලි ඔක්කොම ටික දීලා හරි ඉක්මනින් ඔයාලට මේක ඇක්ටිව් කරගන්න පුළුවන්. ඉතින් අපි මතක් කරනවා යන්න යුනියන් බැංකුවට කියලා.
0: ඕකේ හරි. ඒ විදිහට යුනියන් බැංක් එකට යන ගමන් මතක් කරන්න ඕනේ අර මේ calm and quiet living කියලා කියන්නේ අපි.
1: ඔව්නේ.
0: ඔව්. ඒකට
2: අපි මේ ඉන්නේ ස්ටුඩියෝ
1: එකේ. අපි මේ ඉන්නේ බොහොම නිහඬවනේ.
0: මේ දැන් සුට්ටේට කලින් නම්
2: නෑ සුට්ටේට කලින් නෑ අපි මේ ඇල්ෆා ස්ටුඩියෝ ගැන නෙමෙයි මම
1: කියන්නේ. අපි ඒක ගැන. ඔව්.
2: තවම. මේ දැන් ඉම්පැක්ට් අපිට වගේ කීමක් නෑ.
1: ඔව්.
2: මොකද අර යක් උම් මෙම් එනවනේ.
1: ඒක අර ඔව්.
0: ඔව් ඒක.
1: ඒක calm නෑ.
0: ඒක calm නෑ. මේ නෑ මං කිය අපි පටන් ගන්න කලින් උත් කිසි calm නෑ. ඇතුව නෙමෙයිනේ අද මේක බාර
2: දුන්නේ. කතා කරන්න එපානේ.
1: ඔය ප්‍රශ්න.
0: ඔව්. ඔය ප්‍රශ්න.
1: අපි පහලට යන්න
0: බෑ. ඒකෙන් පහලට යන්න. කොමාරි, calm and quiet living කියලා කියන්නේ අපි කොච්චර මේ rat race එක දිව්වත්.
1: ඒ
0: කියන්නේ උදේට වැඩට යනවා, සල්ලි හම්බ කරනවා, කොච්චර කරත් අන්තිමට ගෙදර යන්න ඕන හරි නිදහස් අර chill එකේ, relax එකේ ඉන්න පුළුවන් තැනකට.
1: අපි එහෙමනේ කියන්නේ ගෙදරට නිකන් වැටිලා ඉන්න තැනක්
0: කියලා. වැටිලා ඉන්න තැනක් කියලා.
1: බිම හරි වැටිලා ඉන්න පුළුවන් තැනක්.
0: ඔව්.
1: ඉතින්
2: හිතන්න අර මේ සාලේ මේ දපනේ දාලා
1: ආවනේ අත අතපයි දිගේ අරගෙන
2: අන්දරේ මරන වගේ ඉන්නවා
0: මට ඇත්තටම මතක් වෙනවා
2: පණ යනවා මොනවද පළු වීර ගස් යට කියලා අන්දරේ කිසෝනේ තියෙන්නේ එහෙමනේ කකුල් දෙකයි අත් දෙකයි දෙපැත්තට දාගෙනනේ
1: ආවනේ ඉතින් එහෙම තමයි නිදහස කියන එක අපිට දැනෙන තැන තමයි ගෙදර කියලා කියන්නේ එතෙන්ට ගියාට පස්සේ තින් ඕන දෙයක් අපිට ඉතින් නිවාස සිහිනේ තමන්ගෙම කියලා ගයක් වෙනුවෙන් හීන දකින්නවාට ඕන දැන් පුළුවන්කම තියෙනවා කඩවත අලුත්ම apartment project එකෙන්
0: ඔයාගේ
1: apartment එක වෙන් කරගන්න. ඉතින් මේ වැඩේ කරන්නේ prime residencies ලා. එයාලගේ අලුත්ම වැඩේ. නුවර පාරට හරියටම ඇවිදින දුර මීටර් 300ක දුරකින් තමයි තියෙන්නේ.
0: අර
1: අපි ගියපු නිෂ්කලංක බව. වැවකට, වෙලකට, ඒ ග්‍රාමීය පරිසරයකට මුහුණලා.
0: හැබැයි
1: නාගරික වටපිටාවක තමයි මේ apartment එක තියෙන්නේ. දකුණු මධ්‍යම කටුනායක අධිවේගී මාර්ග යාකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3ක දුර විතරයි තියෙන්නේ. ඒ වගේමයි මේ හැම දෙයක්ම එක්වාට මේ apartment එක. මේක fully furnished apartment එක.
0: Okay.
1: මේ apartment එක වට හම්බෙන්නේ රුපියල් මිලියන 31කට. මිලියන 31යි. මිලියන 31කට අපාර්ට්මන්ට් එක විතරක් නෙමෙයි, ඒක ඇතුළට ගියාට පස්සේ ඔයාලට ස්විමින් pool තියෙනවා, kids pool තියෙනවා, gym එක තියෙනවා, multi functional hall තියෙනවා, sky garden එක තියෙනවා. පැය 24ම දවස් 7 පුරාවටම CCTV පද්ධති මගින් ආරක්ෂණය කරන වටපිටාවක් තමයි තියෙන්නේ. ඉතින් බොහොම ආරක්ෂිතව සුවපහසුව සුකෝභෝගී ජීවිතයක් ගත කරන්න නම් හැබැයි රුපියල් මිලියන 31කට ඔයා යන්න කඩවත තියෙන මේ අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එකෙන් ඔයාගේ අපාර්ට්මන්ට් එක වෙන් කරගන්න කෝල් එකක් දෙන්න 1322 hotline එකට.
0: ඕකේ, අපි last වෙලා ඉන්නේ සින්දුවක් අහන්න. ඊට කලින් මතක් කරන්න ඕනි කසාගල සුපර් මාකට් එක ගැනත්. ඔන්න ඔයාලට තියෙනවා දැන් තැන් 6ක. කොහෙද තියෙන්නේ?
1: ඔව් මෙහෙමයි. දැන් ඔයාට ඕන ඕන විදියට තියෙනවා. හරිද? ඔයාට තියෙනවා අපි කියමු මෙහෙම මාතලේ තියෙනවා. රටමැදට යනවා නම්. ඊට පස්සේ ඔයාට තියෙනවා මුල් ඒරියා.
0: මුල් ඒරියා.
1: හරිද? එතනින් ඉවර වෙන්නේ අතුරුගිරිය තියෙනවා. ඊට පස්සේ නාරම්මල තියෙනවා. ඊට පස්සේ ගම්පල තියෙනවා. ගණේ මුල්ලේ තියෙනවා. දැන් ඔන්න අලුත්ම එකක් මාලබේට එනවා. ඉතින් ඒ වගේ කැමති තැනකට ගිහිල්ලා වට ඕන කරන දේවල් වෙලද පොලේ මිලට වඩා බොහොම අඩුවෙන් සහ නියම ප්‍රමිතියෙන් ගන්න නම් යන්න ළඟම තියෙන කසාගල ග්‍රීන් සුපර් මාකට් එකට.

0: FM Anupaha, FM Anuhatarai Dashama Ata, Net FM.
1: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මැදම ආකරන කඩබත අධිවේගී පිවිසුමට විනාඩි 3යි රුපියල් මිලියන 31 සිට සීළු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩබත lifestyle residences දැන්ම අවතන්න prime group 13:22
2: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට දැන්ම අවතන්න 0112200
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
4: මෙල්වා බොක්ස් බාර් වල නම ගණකන මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක.
5: තාත්තේ මේ සල්ලි තියාගන්නකෝ.
6: දැන් ඕනේ නෑදුව. Union Bank'ı pension loan එකෙන් මම පළතවන්න පටන් ගත්තනේ.
7: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. Union Bank pension loan.
8: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් handle කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම slimline door සහ window series එක Swiss Tech Slimline.
3: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
9: දැන් Pan Asia Bank'ෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia Bank ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
10: අලුත් තැන කාටම මිලක් කසාගල Green Super ශාඛා. මාතලේ අතුරුකිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ. කසාගල Green Super. ඒ විතරක් නෙවෙයි. ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල Plantation 0112 777 87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
3: SLT Mobitel Fiber ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
2: Leasing පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB Leasing වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම leasing මුදල අඩුම පොලියට. දැන් මාම තන්න. 0112200
11: Meltol. හිස රතය, උණ, සෙම් ප්‍රතිශ්‍යාව, ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltol. Paracetamol විශේෂයකි.
12: හද රෝග, ස්නායු රෝග, arthritis සතුළු උපිට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමු.

0: උදේ 7 විනාඩි 50යි අල්ගටෝම වෙලාව. අචින් මේ
1: අචින්න අචින් is available.
0: වන් කියන්න හදුවේ දැන් අපි අර වැටිලා ඉන්න කතාවක් කිව්වේ ගෙදර ගිහිල්ලා.
1: ඔව්. ගෙදර හතර ගාතේ දාලා වැටිලා ඉන්නවා.
0: හතර ගාතේ දාලා මෙහෙම ඇඳේ හාන්සි වුණාම උඩ ඔයාගේ වහලේ මෙලෝ රහක් නිදි දර්ශනයක් නම් පේන්නේ ඉවරයි නිදින්.
1: ඒ විතරක් නෙමෙයි. හිතන්නේ ඒ වගේ මහන්සි වෙලා ගෙදර ගියාම හොඳ නිින්දක් ලබන්න.
0: ඔව්.
1: නේ? ගිහිල්ලා ඇඟපත හොදලා.
0: ඔව්.
1: ඇදට වැටුණාට පස්සේ ලොකු රස්නයක් නම්
0: එන්නේ.
1: ෆෑන් එක දැම්මම ෆෑන් එකනොත් රස්නේ එන්නේ.
0: ඇයි රස්නේ උලංගනේ කරකැවෙන්නේ?
1: ඔව් ඒ කියන්නේ ඒකනේ අන්න හරි. බොහොම විද්‍යාත්මක ඒක මාරයි.
0: ඒකනේ
1: දැනුම වාගේ හොඳ තැනක දැන් තියෙනවා. ඒක හොඳයි. හරිද? එතකොට ඒ තාපයනේ.
0: එනේ
1: වහලින් එන්නේ කෙලින්ම රස්නේ.
0: ඔව්.
1: ඉන්න බෑ ගෙවල් ඇතුලේ. ආ ඉතින් අපි කියන්නේ අර පෝරණුව වගේ තමයි.
0: තමයි.
1: අන්න ඒක නිසා තමයි අපි වාට කියන්නේ අනිවාර්යෙන්ම වාය ගෙදරට අලුතෙන් හදන ගයක් වෙන්න පුළුවන්. නැත්තම් තියෙන ගෙදර දැන් වහල වෙනස් කරන්න කාලේ වෙන්න
0: පුළුවන්.
1: සීට් ටික එහෙම. නැත්තම් වාගේ ඔෆිස් එකක් වෙන්න පුළුවන් නේ. ඕනම ගොඩනැගිල්ලකට අනිවාර්යෙන්ම රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් ම දාන්න කියලා අපි මතක් කරනවා. මොකද දන්නවද? මේ රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වල අර යටි පැත්තේ තියෙන මේ ස්වාභාවික මැටි ආලේපයක්.
0: ලේයර්
1: එකක් විදිහට ආලේප කරලා තියෙන්නේ. හරිම මේ කියන්නේ සිසිලස රදවා ගන්න පුළුවන් විදිහට.
0: ඒ
1: වගේම තමයි ගේ ඇතුළට රස්නේ එන්නේ නැති විදිහට.
0: ඒ
1: වගේම තමයි වෙන කිසිම ආකාරයකින් අපිට අහිතකර ආකාරයේ බලපෑමක් නොවන විදිහට කෙලින්ම ෂීට් වහලට යටින් මැටි ලේ එකක් දාලා තිනවා. ඒ වගේම තමයි ඒක හරි ලස්සනයි සාරා.
0: ඒ
1: කියන්නේ ආයි මේ සීලින් ගහන්න කරන්න ඕනේ නැහැ.
0: කරන්න ඕනේ නැහැ.
1: ඒක සීලිනයක් ගැහුවා වගේම තමයි ලස්සනට පේනවා. ඉතින් ඒ වගේම තමයි තව දෙයක් තියෙනවා. අපි දැන් අද ෆෝබියා ගැන කතා කරානේ. ඔන්න මේ රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් එකකට තියෙනවලු හයිඩ්‍රොෆෝබියා.
0: හයිඩ්‍රොෆෝබියා.
1: හරි. එන වතුර රැදෙන්නේ
0: නැහැ.
1: වතුර රැදෙන්නේ නැහැ. රැදිච්ච ගමන් පහළට ගලාගෙන යනවා.
0: ගලාගෙන යනවා.
1: අර නෙළුම් කොලේ වගේ තමයි. ඉතින් නැනෝ තාක්ෂණය අනුව තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඉක්මනින් අර DSL වෙන්න පුළුවන්, පාසි වර්ග වෙන්න පුළුවන් බැදෙන්නේ නැහැ. ඒ වගේම තමයි වතුර අවශෝෂණය කරගන්නේ නැති නිසා මේ අපි දන්නවනේ මේ වීක් වෙන්නේ නැහැ වහල. සාමාන්‍යයෙන් සමහර වහලවල තියෙනවා තෙමිලා වැස්ස කාලේ එම මොන හරි හදිස්සියක් කළා එක අඩියක් තිබ්බ ගමන් ආයෙත් ගේ ඇතුලෙන් තමයි මතුවෙන්නේ. වහලත් එක්ක කඩාගෙන
0: වැටිලා.
1: ඉතින් එහෙම වෙන්නේ. ඉතින් දීර්ඝ කාලයක් පුරාවට වාගේ වහල ශක්තිමත්ව ඒ වගේම තමයි හොඳ පෙනුමට හදපු පළවෙනි දවසේ වගේම හොඳ පෙනුමට තියාගන්න පුළුවන්. ඒ වගේම තමයි අර අපි කියපු කතාව.
0: මොකද්ද?
1: ගේ ඇතුලේ සිසිලස රදවා ගන්න පුළුවන් හැකියාවට තමයි.
0: ඒ
1: හැකියාවත් එක්ක තමයි මේ විදිහට රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් රිසර්ච් සෑහෙන ගණනාවක් කරලා මේක ආවට ගියාට මේ නිකන් කරපු වැඩක් නෙමෙයි. රිසර්ච් සෑහෙන ගණනාවක් කරලා තමයි මේ විදිහට රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඔන්නවට පුළුවන් 1396 කියන හොට්ලයින් එකට කෝල් එකක් දීලා රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් ගැන වැඩි විස්තර දැනගන්න. ඒ වගේම තමයි ඔයාට පුළුවන් ළඟම තියෙන අලවි නියෝජිත මහත්මයා ගාවට ගිහිල්ලත් රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් ගන්න.
0: ඒ කියන්නේ
1: ළඟම තියෙන හඩ්වෙයාර් එකට ගිහිල්ලා අහන්නකෝ.
0: රයිනෝ ප්‍රීමියර් දෙන්න කියලා නේද
1: කියන්නේ? එතකොට ඒගොල්ලෝ පෙන්නයි ඒගොල්ලෝ කියලා දෙනවා මහත්තයා මෙහෙමයි මේ වහල කියලා පටන් ගන්න.
0: කියලා පටන් ගන්න.
1: ඔක්කොම ඔප්ෂන්ස් ටික ෆීචර්ස් ටික කියලා දෙනවා ඔයාට ගෙලින්ම.
0: ඊට
1: පස්සේ දුන්නා අරගෙන තමයි ගෙදර එන්නේ.
0: හරි. ඊට පස්සේ මතක් කරන්න ඕනේ LB ෆික්ස් ඩිපොසිට් ගැන. තොන්න දින 400ක ස්ථාවර තැන්පතුවක් ඕපන් කරන ජේෂ්ඨ පුරවැසියන් වන ඕගොල්ලන්ට 11.79 පොලියක් හම් වෙනවා. ඒ වගේම තමයි ජේෂ්ඨ නොවන මේ අපි තුන්දෙනා වගේ
1: කට්ටියට
0: කනිෂ්ඨ කට්ටියට දින 200ක ස්ථාවර තැන්පතුවක් සඳහා 9.79 පොලියක් හම් වෙනවා. ඉතින් මේ ප්‍රතිශත වාට මේ රේට්ස් වෙන කොහෙන්වත් ගන්න බෑ. අනිත් එක තමයි අර ලේසියෙන් අපිට සල්ලි තියලෙන්න එහෙම බෑනේ ලොකු ගණන් නේ අපි විශ්වාසන්ත තැනක් වෙන්නත් ඕනේනේ.
1: වෙන්නත් ඕනේ. හොඳ පොලි අනුපාතයක් තියෙන්න ඕනනේ. අපි FD එකක් දැම්මම පස්සේ බලාපොරොත්තු වෙන පළවෙනි දේ එකනේ ඉන්ට්‍රස්ට් එක කොහොමද කියන්නේ.
0: ඉන්ට්‍රස්ට් එකනේ බලන්නේ.
1: එතකොට මේ වගේ ලොකු අංකවල ඉන්ට්‍රස්ට් දැක්කට පස්සේ මේක දෙන්න පුළුවන් ඉන්ට්‍රස්ට් රේට් එකක්ද කියන ප්‍රශ්නේ අපිට
0: එනවා. ප්‍රැක්ටිකල්ද කියලා.
1: අන්න. එතකොට තමයි අපි දන්නේ LB Finance කියලා කියන්නේ අවුරුදු 55ක් පුරාට අපිත් එක්ක ඉන්න ආයතනයක්. දශක 5ක් පුරාවට තියෙන ආයතනයක්.
0: ඒ
1: වගේම තමයි ජාත්‍යන්තර ෆිච් රේටින් ග්‍රේඩින්ස් වලට අනුව A grade එකක් තියෙන ආයතනයක්.
0: එතනින්
1: ඉවර වෙන්නේ රුපියල් බිලියන 400ක වත්කම් තියෙන රුපියල් බිලියන 150ක තැන්පත තියෙනවා. මේ වෙනකොටත් ගණදුණු කරුවන් කියත මිලියන 1.5 ලක්ෂ 15ක් ගණදුණු කරන ආයතනයක්. ඉතින් බය නැතුව ඔයා FD එක දාන්න නම් ඔයා යන්න ඕන තැන තමයි LB Finance කියලා කියන්නේ.
0: රයිට්. හරි ඊට පස්සේ රාජ්‍ය සේවකයෙක් වෙන ඔයාට ඔන්න BYD එකක් ගන්න පුළුවන් රුපියල් 68,000ක් විතරක් ගෙවලා මාසෙට.
1: අපි අල්ගොටවම රාජ්‍ය සේවකෙන්ද සෑහෙන්න දේවල්
2: දෙනවා. සෑහෙන්න දේවල් දෙනවා.
0: ඒකනේ මම
2: අපි අල්ගොටවම රාජ්‍ය සේවය පිණිසයි කියලා
1: ටැක්යක් ගන්න
0: නගරේ
2: නගරේ කතා බහ කියලන්නේ අපි යන්නේ දැන් මේ මෙහෙමයි මේ මේ නගරේ රාජ්‍ය ආයතන විතරක් නෙමෙයි තමයි
1: පුද්ගලිකංශය වැඩ කරන අපි ගොඩ දෙනෙක්
2: හැබැයි ඉතින් වැඩි හරියක් ඒ කියන්නේ ඇත්තම රාජ්‍ය සේවකයෝ අපිව වැඩිපුර අහනවා කියන එකනේ මේ ඒකෙන් ගම්ම්‍ය වෙන්නේ නේද
1: ඔව් ඉතින් ඔන්න රාජ්‍ය සේවකයින්ට දැන් පුළුවන්කම තියෙනවා BYD ගරුසරු වෙතින් මාසිකව රුපියල් 68,000ක් ගෙවන්න ගෙවාගෙන යන්න ඔයාගේ BYD එක ගෙදර අරගෙන යන්න ඉතින් BYD 801 වලින් පටන් ගත්තම Shark 6 වෙනකන් ඕනම මාදිලියක ඕනම මොඩල් එකක BYD වාහනයක් ඔයාට ගෙදර අරගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවා ඉතින් මෙන්න මෙහෙමයි කෝල් එකක් දෙන්න ආය වැඩි විස්තර කතා ඕනේ නැහැ කෝල් එකක් දෙන්න 01 112 125 125 නම්බරයකට 01 112 125 125 නම්බරයකට කෝල් එකක් දීලා යන්න ළඟම තියෙන BYD ප්‍රදර්ශනාගාරයට ගිහිල්ලා කතා කරගන්නකෝ වැඩි
0: ඔයාලා කතා කරගන්න නම්බර එක ඔන්න කිව්වා

0: Anu Paha FM Anu Hatarai Dashma Ata Net FM Velava Oba Veta Gena Enne
1: Rapunzel Wage Mannang Inne Mawa Bera Gana Kawuru Tenaka
2: Ape Daruan Apata Wada Idirin Itin Age Kathawa Liyanna Ayata Ida Harinna Commercial Credit
3: උදේ 7යි විනාඩි 59යි දැන්.
4: අලුතෙන කාටම මිල කසාගල ග්‍රීන් සුපර්. ශකා මාදලේ අතුරු කිරිය මුල්ලේරියව නාරම්මල ගනේ මුල ගම්පොළ. කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි. ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල ප්ලාන්ටේෂන් බිඳුව 1122787 87. කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්. ඉගෙනුමට හොඳ මාත්‍රැල. මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩ පොත් ඇතුළු නවතම ප්‍රකාශන. ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0
5: Fast and stable, unlimited. Thoragana package rasa. SLT Mobitel Fiber.
6: Union Bank with pension loan nicking. මම පෙළතවන්න පටන් ගත්තනි.
7: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. Union Bank pension loan.
8: නවීන තාක්ෂණයෙන් નિયම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් Melva.
9: Melva එක ලංකාවේ එක අපේම එක.
10: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
11: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
6: මාරයිනේ.
5: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
12: Bicycle ගන්න කොහමද? මූලික leasing මුදලත් වැඩි වෙලා.
13: බය වෙන්න එපා. වැඩි වුණු leasing බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනව විශේෂ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 077 406 43 97.
14: එන්න රුපියල් 40ට දිනුම් අවස්ථාවක්.

0: ඔබ වෙත ගෙනෙන්නේ
1: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
2: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
3: බැයෙන් බැය අලුත් වන අලුත් බැයි දිවස්ම ඇත්නියුස්.
4: අයිබුවන්, ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කේසර. මට්ටක්කුලිය ෆර්ගියුසන් ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 140ක් සන්තකව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මධ්‍යම කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරක් මත එහි ගිය නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය සඳහන් කළේ. මද්‍රව්‍ය අලවියෙන් උපයාගත් බවට සැකකෙරෙන රුපියල් 50,000ක මුදලක් සහ ජංගම දුරකථන දෙකක්ද සැකකරු සන්තකයේ තිබී සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු වැඩිදුර විමර්ශන සඳහා මට්ටක්කුලිය පොලිස් ස්ථානයේ වෙත බහර දී ඇති බවද පොලිස් මාධ්‍ය කොට්ටාසය වැඩිදුරටත් සඳහන් කළා. මීළඟ net news පෙරවරු 9ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: net news විශ්වාස කරන සත්‍ය
0: ඔබ වෙත ගෙන ආවේ
1: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන

0: උදේ 8යි විනාඩි 8යි ඇල්ගටවුමේ වෙලාව.
1: හරිද?
0: 8යි 8යි. ආහ්. මොමින්නේ දැන් මේ පොඩි බණ්ඩා ප්ලේ කරන්න හදන්නේ. ආහ්.

0: DISCO
1: DISCO
0: ඕක මේ එක කාලයක් විශේෂයෙන් 70 දශකයේ උන්මාදයක් බවට පත් වෙච්ච සංගීත සම්ප්‍රදායක්නේ. ඔය ඔටමන් කියන සංගීත කණ්ඩායම තමයි ඔය DISCO කියන ගීතය නිර්මාණය කරේ. ඩිස්කෝ කියන සංගීත ආරට අනුව අපි දන්නවා ඩිස්කෝ ඩාන්ස කියලා ලස්සන හින්දි චිත්‍රපටියකුත් ආවා. ඉතින් දැන් මේ ඩිස්කෝ කියන්නේ මොකද්ද? ඩිස්කෝ කියලා කියන්නේ මේ ඔය සමාජ ශාලාවල් ලෝකේ ඇති වුණානේ. ඊට පස්සේ ඒ සමාජ ශාලාවල් වල මූලික දෙයක් උනේ මේ සතුරු සාමිච්චය. ඊළඟට මේගොල්ලන්ට ඉතින් කතා බහ කර කර ඔය මදුපාන තියන් ඉන්නකොට නිකන් ඉන්න බෑනේ. මේගොල්ලන්ට සංගීත ඊට පස්සේ ඒ තැන් වලට සංගීත කණ්ඩායම් ආවා. සංගීතය දෙනකොට නිකන් ඉන්න බෑ, කොහොමත් නැඟපත හෙලවෙනවා. නටන්න ගත්තා. ඉතින් අර බාස් ටූල් වල නටන්න බෑනේ. ඒකට වෙනම පීටිකාවක් හදලා දුන්නා. ඕකට තමයි ඩිස්ක කියලා කියන්නේ. හරිද? නටන්න හදලා දුන්න සමහරවිට ලීව් ගහලා එම අදට ඔය මේ සමාජ ශාලාවල විතරක් නෙමෙයි ඔය වෙඩින් හෝල් වලත් දැන් තියෙනවා ඩිස්ක එකක්.
2: ඩාන්සින් ෆ්ලෝ එක වගේ.
0: ඔව් ඩාන්සින් ෆ්ලෝ එක කියලා කියන්නේ. ඉතින් ඕකට අර්ථ දෙකක් ආවා. එකක් තමයි ඔය ඩාන්සින් ෆ්ලෝ එක. ඒකට සංගීතයේ සැපෙයිම. අනිත් පැත්තෙන් ඔය ලෝකේ මුලින්ම මේ සංගීතය වාදනය කරන්න පටන් ගත්තේ තැටි වලින් නේ, ඩිස්ක් වලින්. මේ LP තැටි, ඊට පස්සේ ඒක කලින් ග්‍රැමෆෝන් තැටි තිබ්බා. ඉතින් ඔය තැටි වලින් වාදනය කරන හින්දා ඒක ඩිස්ක් මියුසික් බවට පත් වුණා. ඉතින් නටන තැන ඩිස්ක් එක, ප්ලේ කරන තැන ඩිස්ක්
2: එක.
0: අවසානයේදී මේ සඳහා මේ කියන්නේ අර හතරෙන් හතරට යන බීට් එක 4-4 කියලා කියන්නේ 1-2-3-4 1-2-3-4. හරිද? ඒක 2-4 නේ, 4-4 කියන්නේ ඒ වගේ යන එකනේ. මේ ඉතින් ඔය සංගීතයට අනුව ලෝකේ නටන්නම සින්දු හැදෙන්න ගත්තා. ඉතින් ඩිස්ක් වෙනුවෙන් හැදිච්ච සංගීතය තමයි අන්තිමේදී ඩිස්කෝ උනේ. දැන් ඔය මේ ඔටෝමන් මේ සංගීත කණ්ඩායම නම් DIS කියකි අකුරු වලට එක එක අර්ථ දෙනවා. ඒ වුණාට ඇත්ත අර්ථය අරක තමයි ඩිස්කෝ සංගීතය හැදුනේ ওই විදිහට. ඒකේ ජනප්‍රියම සංගීත ගීත ගොඩක් මේ නිර්මාණය කරේ අබාසා බොනියම් සංගීත කණ්ඩායම. හැබැයි මේ ගීතයේ අකුරු ටිකම අරන් මේගොල්ලෝ සංගීතය හැදුවා වින්දා ඩිස්කෝ කියන DISCO කියන සින්දුව ජනප්‍රිය වුණා. ඊට පස්සේ හින්දි සින්දුත් ඒකම ආවා. කොහොම වුණත් අද විශේෂයෙන් මේ ගැන මතක් කරේ අද තමයි ලෝකයේ ඩිස්කෝ සංගීතය සමරන දිනය. ඒකින්ද අපි DISCO අමතක කරන්නේ කොහොමද? ඇල්ගෝ ටවුන් එක.

0: ඉතින් ඔහොම කියනකොට අපිට තව අමතක කරන්න බැරි දෙයක් තියෙනවා.
1: ඒ මොකද?
0: ඒ තමයි DJ කියන එක ආවේ ඩිස් ජොකී එක්ක. හෙට තමයි DJ සංග්‍රාමය.
1: ආවනේ අපේ DJ සංග්‍රාමය. ඒ කියන්නේ මේ සිකුරාදාට කිට්ටුලා අපි දන්නේ නැහැ.
2: මේක
1: විස්තර කියන්න තව ටිකකින්.
0: ඔව්.

0: Anu Paha FM Anu Hatarai Dashumata Net FM Velava oba veta gena enne
1: Saheli happily kiyannuko oyalage cashback kathawa fabricator ge quotation ekak Swiss check ekata WhatsApp kara
2: million 2000ක් dakwa cashback laba ganna obe Swiss check aluminum quotation ekak 076 780 7000 WhatsApp karanna
1: ude 8 minani 16 danna
3: අපි හැමදාම හෙව්වේ අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
1: තාත්තේ මේ සල්ලි තියාගන්නකෝ
4: දැන් ඕන නෑදුව යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළ තවන්න පටන් ගත්තනේ
5: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්
6: රසට ගුණට උයන්න පිටේ තුන පහ
7: පොතු පිළිවෙතින් පේවි උසස් විනයකින් යුතුව දැයේ බෞද්ධ දරුවන්ගේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් කැපවුණු සිව්හෙළයේ ජාත්‍යන්තර තක්සලාව SIBC International Buddhist College නවතම ශාඛාව හෝමාගම දේවි වෘත කරේ SIBC පිළියන්දල අවිස්සාවේල්ල හෝමාගම බිබිල 071 898 0898
8: දරුවන්ගේ පෝෂණය ගැන හරි තීරණ ගන්න පුළුවන් අම්මලාට විතරමයි.
9: කවෙන් ගේට් 4 අඩංගු ඉහළ විටමින් D පෝෂණය සහ විටමින් A, C යකඩ ප්‍රෝටීන් සහ ඛනිජ ලවණ ඔබේ දරුවාගේ නිසි වර්ධනයට උපකාරී වෙයි. අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
10: දැන් Pan Asia Bank-ෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia Bank ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
11: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
12: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම Melva RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
13: Melva එක ලංකාවේ එක අපේම එක.
14: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිස්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත apartment එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences දැන්ම අවතන්න. Prime Group 1322.
15: Finishing වහලක් ලෙස color up flow වැජබෙනා.
16: ගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි
17: වසත් නැති විසත් නැති රසකාරකත් නැති ප්‍රමිතින්ම උසස් අපේම සාම්ප්‍රදායික තුන පහ මාත්තුව විජය මස් කරි තුන පහ කුඩු
18: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
19: කවදත් අලුත් කාගෙත්
1: නෙත් ඩෙෆ් එම් ඇල්ගෝ ටවු

0: උදේ 8 විනාඩි 19යි අල්ගටාවමේ වෙලාව. අපි යනවා.
1: ඔව්.
0: රවුමක් දාලා එන්න ටවුම පැත්තේ.
1: රවුමක් දාලා එන්න මේ පොඩි කතා බහකුත් තියෙනවා.
0: ඔව්.
1: අපේ දැන් වැඩිහිටි මේ වෙනකොට විශ්‍රාම ගිහිල්ලා ඉන්න අපේ රාජ්‍ය සේවකයින්ට බොහොම වටින
0: කිසිම
1: රණවිරුවන් නැතුළු බොහොම වටින කතාවක් තියෙනවා. තව ටිකකින් අපි ඒක අහන්න දෙන්න.
0: තව
1: විනාඩි 10ක් විතර අපිට දෙන්න.
0: හරිද?
1: ඊට පස්සේ අපි වැඩි කතාව අහන්න
0: දෙනවා.
1: ඊට කලින් ඔයාලට මතක් කරන්න ඕන ඔයාලගේ ජීවිතයේ ආදායම් දෙගුණ තෙගුණ කරගන්න විදිහ ගැන කල්පනා කරනවා නම් මේ තියෙන ආදායම් මට්ටම තව ඉහළ දාගන්න ඕන. ඉහළ මැදි ආදායම් ලාභී රටක ජීවත් වෙන පුරවැසියෙක්
0: විදිහට
1: ඔයා බලාපොරොත්තු වෙනවා නම්
0: ඔයාට
1: කරන්න තියෙන්නේ ආයෝජන කරන්න.
0: ඉතින්
1: ඉන්වෙස්ට්මන්ට්ස් කරන්න ඉන්වෙස්ට්මන්ට්ස් කරනවා නම් ඔයා යන්න ඕන තැනක් තමයි කසාගල ප්ලාන්ටේෂන් කියලා කියන්නේ.
0: ඉතින්
1: ඒගොල්ලන්ගේ ස්මාර්ට් ඇග්‍රි බිස්නස් එකේ
0: ඒ
1: කියන්නේ ඇග්‍රි වර්ල්ඩ් එකක් තියෙනවා.
0: ඒ කියන්නේ
1: කෘෂිකාර්මික කටයුතු ගණනාවක් සිද්ධ වෙනවා ඒ ප්‍රදේශවල.
0: ඉතින්
1: ඔයාට පුළුවන් මේ වගාවන් වල ඔයාගේ ආයෝජන කටයුතු සිද්ධ කරන්න. ඉතින් වැඩි විස්තර දැනගන්න ඔයාට පුළුවන් මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න 011 207 77 87 011 207 77 87 කියන නම්බර් එකෙන් කෝල් එකක් දීලා
0: ඔයාලට
1: කසාගල ප්ලාන්ටේෂන් වෙතින් කොහොමද මේ ආයෝජන අවස්ථාවන් ලබා ගන්න කියලා වැඩි විස්තර ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මාතලේ තියෙන ඔය ගම්බිරිස් වගාවන් එහෙම ගාල්ල තියෙන කුරුදු වගාවන් එහෙම
0: ඒවයි
1: ඔයාට වාගේ ආයෝජන කටයුතු කරන්න පුළුවන්.
0: ඕකේ. හරි දැන් ඔය ගෙවල් හදන කට්ටියට තමයි මේ මතක් කරන්නේ. ගෙදර වහල කියන්නේ අත්‍යවශ්‍ය දෙයක්.
1: අත්‍යවශ්‍යයි. වහල නැත්තම් ඉතින් ඒක ගයක් නෙමෙයිනේ නේ.
0: අපි ගයක් හදනවා කියන්නේ තිසට සෙවණක් කියලා නෙමෙයි.
1: සෙවණක් කියලානේ කියන්නේ අනිවාර්යයෙන්ම.
0: එතකොට ඒක හරි තැනකින් බලලා හරි ෂීට්ස් තමයි දාන්න ඕනේ.
1: දාන්න ඕන. එහෙම හරි ෂීට්ස් දානවා නම් අපේ සාර කියන විදිහට.
0: හරි ෂීට්ස්.
1: හරි ෂීට්ස් තියෙන අය වෙන කොහෙවත් නෙමෙයි රයිනෝ ගාව.
0: රයිනෝලා ගාව.
1: රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් ගැන තමයි අපි ඔයාලට මතක් කරන්නේ. ස්වාභාවික මැටි ආලේපනයක් සහිත වෙන.
0: ඒ කියන්නේ
1: අලුත්ම ලෝවලේ එක. ඒ කියන්නේ වහල යටපැත්තේ තියෙන ස්වාභාවික මැටි ආලේපනයක් සහිත ලේයර් එකක්. මේක හරහා සිසිලස රඳවා ගැනීමේ හැකියාව තියෙනවා ගේ ඇතුලේ. ඉස්සර වගේ ලොකු තාපයක් රැඳෙන්නේ නැහැ.
0: ඒ
1: වගේම තමයි හයිඩ්‍රොෆෝබික් මෙන්න මේ ෆීචර් එක තියෙනවා මේ වහලේ.
0: ඒ කියන්නේ
1: මේ ෂීට්ස් වල ඒ
0: කියන්නේ
1: වතුර රැඳෙන්නේ නැහැ.
0: යනෝ
1: දාක්ෂණයත් එක්ක අර වතුර නෙළුම් කොළයට වැටෙනවා වගේ පහළට ගලාගෙන යනවා.
0: ඉතින්
1: වතුර අවශෝෂණය කර ගැනීමක් සිද්ධ වෙන්නේ නැති නිසා වහල ඉක්මනින් දිරාපත් වෙන්නේ හරි කඩාගෙන වැටෙන්නේ හරි දියසෙවල පාසි බැදෙන්නේ හරි ඒ ප්‍රශ්න වෙන්නේ
0: නැහැ.
1: ඉතින් දීර්ඝ කාලයක් ඔයගේ ගෙදර ලස්සන්ට තියාගන්න පෙනුමට තියාගන්න අනිවාර්යයෙන්ම රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් මේ දාන්න කියලා අපි ඔයාලට මතක් කරනවා. වැඩි විස්තර දැනගන්න සහ දැන් ෂීට් කිව්වට පස්සේ ඔගේ එක එක වර්ණ තියෙනවා. ඕන වර්ණකින් ඔයාලට ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා.
0: ඉතින්
1: වැඩි විස්තර දැනගන්න 1396 හොට්ලයින් එකට කතා කරන්න.
0: 1396.
1: එහෙමත් නැත්නම් යන්න ඔයාගේ ළඟම ඉන්න අලවි නියෝජිතයා ගාවට.
0: රයිට්. හරි.
1: හරි
0: හරි හරියටම කිව්වා ඔයායි
1: මොකද්ද
0: මේ මම බලන් හිටියේ මම මොනිටර් කරනවා
1: මොනිටර් මාව මොනිටර් කරනවා නේ ඔයාට ඒක බාර දීලා නේ තියෙන්නේ
0: බාර දීලා නේ තියෙන්නේ මේ
1: කොල්ල
0: දෙන්නෙක් දීලා
1: පොඩ්ඩක් කොල්ල දෙන්නෙක් දීලා වාර
0: ඕකේ ට්‍රැක් එකේ ඉන්නවද කියලා පොඩ්ඩක් බලන්න කියලා මට කියලා තියෙන්නේ හරිද ඊට පස්සේ අපි යනවා මේ BYD එකක් ගන්න
1: මොකද
0: මේ අපේ ගෙදර ඉන්න රජයේ සේවකෙක් හරිද
1: විශ්‍රාමික
0: රජයේ
1: සේවිකාවක්
0: සේවිකාවක් ඉන්නවා මේ හරියට මේ මොනවාද ප්‍රයෝජනේ මම අරගෙන නැහැ ඒ රජයේ සේවිකාවගේ.
1: ඔව් නේ.
0: රට තමයි අරගෙන තියෙන්නේ අපි අරගෙන නැහැ.
1: ගෙදර අන්න එහෙම එහෙම වෙන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ රට වෙනුවෙන් කරනවා වැඩ සෑහෙන්න නේ.
0: තමන්ගේ
1: වෘත්තිය ඇතුලේ.
0: හැබැයි
1: ගෙදරට මේ දේවල් කරන්න තියෙන chance එක අහිමි වෙලා යනවා.
0: ඔව්. මම දැන් කියන්නේ එහෙම ගෙදරටත් මොන හරි කරන්න.
1: අන්න ඉතින් ඔන්න අපේ රාජ්‍ය සේවකයින්ට පුළුවන්කම තියෙනවා. BYD ගරු සරු හරහ ඔයාගේ BYD වාහනය බොහොම පහසුවෙන් මාසික වාරිකයේ විදිහට රුපියල් 68000ක් ගෙවාගෙන යන්න ගෙදර අරගෙන යන්න.
0: ඉතින්
1: BYD අපි දන්නවා ඇටෝ 1 වල ඉඳලා Shark 6 වෙනකන් ඕනම මාදිල BYD C line එක වෙන්න පුළුවන් ඇටෝ 3 එක වෙන්න පුළුවන් CL එක වෙන්න පුළුවන් ඕනම මොඩල් එක BYD වාහනයක් මේ විදිහට ඔයාට ගෙදර අරගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: ඉතින්
1: කතා කරන්න 011 125 125 නම්බරයකට කෝල් එකක් දීලා
0: ඔයාගේ
1: ළඟම තියෙන BYD ප්‍රදර්ශනාගාරයට යන්න කියලා මතක් කරනවා. ගිහිල්ලාට පුළුවන් කැමති මොඩල් එකකින්
0: කාර්
1: එකක් අරගෙන ගෙදර යන්න.
0: ෂපාන් එක යන්න පුළුවන්.
1: අන්න එහෙම ගිහිල්ලා ඉන්ස්ටෝල්මන්ට් වයිස් ගෙවාගෙන යන්න තමයි තියෙන්නේ.
0: හරි මේ දැන් ඔය කෑම හදන කට්ටිය
1: අපිත්
0: ඉන්නවනේ කෑම හදන එක්කෙනෙක්
1: ඉන්නවා
0: කාලයක් හැදුවා දැන් නැහැ මං හිතන්නේ
1: ඔව් හදන අය ඉන්නවා හදන බවට පෙන්වනයි ඉන්නවා. හදන්න බලාපොරොත්තු වෙනයි ඉන්නවා අනාගතේ යම් දවසක.
0: ඔව්.
1: අපි ඉතින් ඒගොල්ලන්ගේ
0: කතා ටික අහගෙන
1: ඉන්නවා.
0: ඔය කාට කාටත් මම කියන්නේ විජය ප්‍රොඩක්ට්ස් ගන්න. මොකද හදන්න බලාපොරොත්තු වුණත් හදන ගමන් වුණත් වැඩේ වරදින් නැති වෙනවා. මොකද දැන් හදන එකත් මම දැම්මේ විජය කියලා කිව්වහම, කියන්නේ මම දාන්න බලාගෙන ඉන්න විජය කියලා කිව්වහම ගොඩක් කට්ටිය පිළිගන්නවා. ඔයාට ඇත්තටම උයන්න පුළුවන්. දන්නවා මේ මොනවද පාවිච්චි කරන්න ඕනේ
1: කියලා. නියම පදම නියම රහ දන්නවා කියලා. එතකොට ඒගොල්ලන්ට තේරෙනවා.
0: තේරෙනවා. ඉතින් දැන් ඔයාට විජය වලින් ගන්න පුළුවන් මිරිස් කුඩු, කැලිමිරිස්, මාළු කරි 3-5, මස් කරි 3-5, බැදපු 3-5.
1: විජය නැත්තම් කොරයි.
0: කොරයි.
1: ඔය ලිස්ට් එක ගියද්දි පේනව නේද?
0: ඒකනේ. මේ ඇත්තටම මේවා මුකුත් මේවා නැතුව අපිට ඇත්තටම උයන්න බෑනේ. ලංකාවේ කෑම උයන්න බෑ. ඉතින් මේ ටික ඔක්කොම ඔයාට විජය ප්‍රොඩක්ට්ස් වලින් ගන්න පුළුවන්. හැබැයි WP ලාංඡනේ බලලා ගන්න. මොකද රැවටිලා ආය අපිට කියන්න එපා. මේක රස නැහැ.
1: අන්න.
0: හරි හරි ඔයාලා බොරු කියන්නේ.
1: බොරු කියන්නේ එහෙම කියන්න එපා. මොකද රැවටෙන්න පුළුවන්, අනුකරණ තියෙන්න පුළුවන් වෙලද පොලේ. WP ලාංඡනේ බලන්න. අර කහපාටයි නිල් පාටයි ලෝගෝ එක. ඒ වගේම තමයි අවුරුදු 30ක විශ්වාසය රසය. ඒක ඉතින් ඔයාලට අඳුන ගන්න අමාරු වෙන්නේ
0: නැහැ. අමාරු වෙන්නේ නැහැ. රයිට්. අපි කිව්වා අපිට ලොකු කතාවකට යන්න තියෙනවා කියලා. ඊට කලින් සින්දුවක් අහලා ඒකට යමු. මතක් කරන්න ඕනි අද Thursday නේ.
1: දැන්
0: Friday වෙනකන් කට්ටිය
1: ඉන්නේ.
0: ඒ අතරේ ඔය හම්බෙන වැඩ ටික පොඩ්ඩක් හිසරදයක් වගේ දැනෙන්න පුළුවන්.
1: පුළුවන් නේ.
0: ඒක ඇත්ත හිසරදයකට පෙරලෙන්නත් පුළුවන්.
1: ඒක
0: නිසා මෙල්ඩෝල් කාඩ් එකක් ළඟ තියාගන්නවා වගේ ඔය ඔල්වේ කැක්කුන් අගේ පති අමාරු ඔය ඔක්කොටම විසඳුමක් දෙනවා මෙල්ඩෝල්. හැබැයි ඉතින් දාස් කීපයක් තියෙනවා නම් වෛද්‍යවරයෙක් හම්බෙන්න මේ තියෙන ලෙඩත් එක්ක.
1: හැබැයි
0: ඔයාලට ඉක්මන් සහනයක් ඕනේ නම් මෙල්ඩෝල් එකක් බොන්න.

0: FM Anu Paha, FM Anu Hatarai Tashumata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
3: උදේ 8 විනාඩි 28යි දැන්.
4: අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අද මෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්.
5: ලීසිං පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසිං වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසිං මුදල අඩුම පොලියට. දැන් මම තන්න 0112 200.
6: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබට. දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසිල්ලේ ගමන යන්න. වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න.
7: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවා තැනක්. උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences. දැන් මම තන්න prime group 13 22.
8: SLT Mobitel fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel fiber.
9: තාත්තේ මේ සල්ලි තියාගන්නකෝ.
10: දැන් ඕනේ නෑදුව. යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පැලතවන්න පටන් ගත්තනේ.
11: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
12: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැහැ, රසකාරකත් නැහැ.
13: ඇංකර් උපරිම ආරක්ෂාව, උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
7: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවා තැනක්. උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences. දැන් මම තන්න prime group 13 22.
14: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
15: අක්මා විතෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0247 31 33 540.
8: SLT Mobitel fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
16: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ Cowan Gate 4. අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
17: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් වෙනකම්.
14: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. commercial credit.
3: උදේ 8 විනාඩි 31යි දැන්.
7: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවා තැනක්. උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences. දැන් මම තන්න prime group 13 22.
18: චුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් සඳහා LB finance වෙතින් රුපියල් මිලියනයක් දක්වා ව්‍යාපාරික ණය අනුමැතිය තවසින් LB සංමිත. අමතන්න 0112 200.
19: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
4: බය වෙන්න එපා. වැඩිවුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD රයිස් අපි දෙනවා විශේෂ සහනයක්. තව KD රයිස් ලීඩර් 125 බයික් එකට ඩිස්කවුන්ට් එක ලක්ෂයක්. කතා කරන්න 0777 406 43 97.
20: හැමෝම බැහැගන්න රත්ති ත්‍රීන්වන්තේ බොන්න. රත්ති ත්‍රීන්වන්තේ විතරයි.
21: මල්ලි, ඒ රත්ති ත්‍රීන්වන්තේ කම බොන්න කියන්නේ?
20: කිරි, තේ, සීනි එක පැක් එකේනස. කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි. අපිට ඉක්මනට යන්නත් පුළුවන්නේ.
21: කාලේ හරි වටිනවනේ සර්. රත්ති 3-in-1 පැක් එක දුනම් බෑග් එකේ තියාගන්නක වටිනවා. ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවා නේද?
0: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ.
2: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න පැකේජ් රසක්. SLT Mobitel Fiber.
22: මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
23: මෙල්වා එක ලංකාවේ එක.
10: Union Bankුවේ pension loan එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනේ.
24: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. Union Bank pension loan.
25: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
26: සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත lifestyle residences දැන්ම අවතන්න prime group 1322
27: අලුතන කාටම මෙලා කසාගල green super ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාවන ආරම්මල ගනි මුලගම් පොළ කසාගල green super ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල plantation 011-2077-787 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින් ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-21-33-540
28: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 ඕකේ අදම කතා කරන්න 0112 536 6

0: උදේ 8 විනාඩි 35යි ඇල්ගොටවුන් වෙලාව.
1: ඔව් සාර අපි මේ අද ඇල්ගොටවුන් එකේ අලුතෙන් බැංකුවක්
0: විවෘත කරන්නේ
1: ඒක. අපේ ටවුන් එකට අලුත් උනාට ඒක ලංකාවේ අවුරුදු 30ක් විතර පරණ බැංකුවක්.
0: බැංකුවක්.
1: ඉතින් අපි අලුත් කෙනෙක් අපේ ටවුන් එකට ආවම අපි ඊයත් එක කතා කරන එක පෙර සිරිත් වලට අනුව බොහොම වටිනා කියන දෙයක්. ඒක හින්දා අපි යුනියන් බැංකුවේ පෞද්ගලික බැංකු නිෂ්පාදන අංශයේ සහකාර කළමනාකාර සුලාච් රශ්මික අද මේ අපේ මැදිරියට කැඳවගෙන ආව. ගුඩ් මෝර්නින්.
2: ගුඩ් මෝර්නින්. ගුඩ් මෝර්නින්.
1: ඔව්. මේ අපිට යුනියන් බැංකුව ගැන පොඩ්ඩක් කියන්නකෝ. අපේ ටවුන් එකේ අලුත්ෙන්මනේ මේ බ්‍රාන්ච් එක ඕපන් කරේ ඇල්ගෝ ටවුන් එකේ.
2: බෙහෙවින්ම ස්තුතියි අද අවස්ථාව අපිට ලබා දීම සම්බන්ධයෙන්. මුලින්ම යුනියන් බැංකුව ගැන අපි පොඩ්ඩක් කතා කරොත්, ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි බලපත්‍රලාභී වාණිජ බැංකුවක්.
1: ඒක ඉස්සෙල්ලම කියන එක හොඳයි.
2: මෙරට සපුරාලිය යුතු සියලුම නෛතික අවශ්‍යතාවයන් සපුරමින් මේ වන විට වසර 30කට වැඩි කාලයක් බැංකු සේවාවන් සපයමින් ඉදිරියට ඇදෙන දේශීය පෞද්ගලික බැංකුවක් තමයි යුනියන් බැංකුව කියන්නේ.
1: බ්‍රාන්චස් කීයක් තිබෙනවද?
2: මේ වෙනකොට අපගේ ශාකා 56කින් දිවයින පුරා ව්‍යාප්ත වෙලා
1: තියෙනවා. අපිට කොහේ ටවුන් එකකට ගියත් යුනියන් බැංකුවේ බෝඩ් එකක් දකින්න පුළුවන්.
2: සෑම ප්‍රධාන නගරයකම යුනියන් බැංකු ශාකාවක් අනිවාර්යයෙන්ම ස්ථාපිත වෙලා තියෙනවා. මේ වෙනකොට අපගේ ශාකා ජාලයත් වගේම අපගේ නිෂ්පාදන පුළුල් කරමින් අපි අද හඳුන්වලා දෙනවා අපගේ නවතම නිෂ්පාදනය යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
1: අන්න ඒක දැන් ඕක කිව්ව හැටිය මේ සුලාච් මේ සාමාන්‍ය මේ දවස්වල යන කතාව තමයි ඔය වයස කෙනෙක්ට ගෙදර යතුරක්වත් දෙන්නේ නැහැ කියලා. ඉතින් මේ එහෙමනේ කතාව ගියේ. සාමාන්‍යයෙන් අපි සමහර නිලධාරීන්ට කියනවා නිකන් පෙන්ෂන් ගිය මෙන්න මෙයා වගේ කියලා කියනවනේ. ඒ කියන්නේ නිකන් එක්ස්පයර් ඩේට් පාවිච්චි කර ඉවත දමන ලදී වගේ එකක්නේ පෙන්ෂන් කිව්වම එන්නේ. හැබැයි එතනින් එහාට ලෝකයේ විශ්‍රාමිකයන් කියලා කියන්නේ ජීවිතේ හොඳම කාලේ ගත කරන අය. යුනියන් බැංක් එක මේ දොර විවෘත කරලා තියෙනවා ලංකාවේ අර වගේ කතාවල් යනකොට බය නැතුව විශ්‍රාමිකයන් එක්ක අත්වල් බඳගන්න. අපිට ඒ ගැන කියන්න.
2: අපි ඒ ගැන කියද්දිම මේ විශ්‍රාමික රාජ්‍ය සේවකයව අමතක කරන්නත් හොඳ නැහැ. ඔවුන් තමන්ගේ ජීවිතේ හොඳම කාලය මේ රට වෙනුවෙන් අද දවස වෙනුවෙන් කැපකරු මිනිස්සු කොට්ටාසය. ඉතින් ඔවුන් ළඟ තියෙන ඔවුන්ගේ සේවා කාලය අවුරුදු 30ක් 35ක් අද්දකීම් සමුදායක් තියෙන පිරිස.
1: දැන් ඔය අපේ රටේ අපි කියන දැන් අද ඊයේ ලෝකයේ මැදි ආදායම් ඉහළ මැදි ආදායම් රටක් බවට ලංකාව පත් වුණා නීර 12න් පස්සේ. ඉතින් සුලා ජේකරර අපේ රාජ්‍ය සේවකයෝ ඔය විශ්‍රාම ගිහිල්ලා තියෙන නෝනවරු මහත්තුරු කොච්චර දායකත්වයක් දෙන්නද? අපේ සාක්ෂරතාවය මේ ගතනෙන් තියාගන්න, අපේ සෞඛ්‍ය තත්ත්වය රටේ මේ ගන්න තියාගන්න නේද?
2: ආරක්ෂාව,
1: ආරක්ෂාව, ජනවාසියම රටේ ආරක්ෂාව,
2: මේ හැම දෙයකටම ඔවුන් මෙරට මේ ආර්ථිකයට ඉහළම දායකත්වයක් දක්වපු පිරිසක් තමයි මේ රාජ්‍ය සේවයේ විශ්‍රාමික පිරිස කියන්නේ. ඔවුන් තුළ තියෙන මේ අත්දැකීම්, ඔවුන් තුළ තියෙන ශක්තිය නැවතත් රටේ සක්‍රීය ආර්ථිකයට දායක කරගැනීමේ අරමුණින් ඔවුන්ගේ ජීවන තත්ත්වය තවත් උසස් කරලීම උදෙසා තමයි යුනියන් බැංකුවේ අපි මේ විශ්‍රාම ණය පහසුකම ඔවුන්ට ලබා දෙන්නේ. මම මේකට ණය පහසුකමක් කියනටත් වඩා ප්‍රතිලාභයන් රාශියක එකතුවක්. ඇත්තටම ණයකින් එහාට ගිය ප්‍රතිලාභයන් රාශියක එකතුවක් තමයි යුනියන් බැංකුව මේ විශ්‍රාමික පිරිසට හඳුන්වා දෙන්නේ. මෙල මේ ණයෝජනා ක්‍රමය මගින් අපි බලාපොරොත්තු වෙනවා ඔවුන්ගේ ජීවිත මට්ටම තවත් අඩියක් ඉදිරියට යයි කියන දේ.
1: සහ ඔවුන් මම හිතන්නේ දැන් මට ඒ ඔබගේ වැඩ කටයුතු සඳහා එවපු ලේඛනය මේ බැලුවම හිතුනේ මේ ඇත්තටම දැන් ඔවුන්ට මුදලක් මට හිතන්නේ එක ණයක් කියනට වැඩිය මොකද අපිට තියෙන ආර්ථික විද්‍යාත්මක වචනය මේ ණයක්නේ. ණය කියන වචනේ තමයි කියන්න වෙන්නේ. හැබැයි එතෙන්දී බැංකුවෙන් ලබා දෙන්නේ මුදලක්නේ. ඔවුන්ට ඒක නිකන් මුදලකට එහා ගිය ඔවුන් තාමත් ඔවුන්ව වටිනවා කියන හැඟීමත් මං හිතන්නේ ඕක ඇතුලේ ගැබ් වෙලා තියෙනවා.
2: අනිවාර්යෙන්ම. මොකද ඔවුන් කරපු සේවාවට ඔවුන්ගේ විශ්‍රාම ජීවිතය තමයි හොඳම ජීවිතේ ඉදිරි කාලය. මේ සඳහා කාලය ගත කරන්න, හොඳම කාලය ගත කරන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඒ වෙනුවෙන් දෙන්න පුළුවන් උපරිම ගෞරවය සේවාවන් අපි ඒ විදිහටම ලබා දෙනවා. ආරාධනා කරනවා සියලුම විශ්‍රාමික ප්‍රජාවට, රණවීර ප්‍රජාවට අපිත් එක්ක එකතු වෙන්න කියලා.
1: ඔව්, දැන් විශ්‍රාම ගියන් පස්සේ ආයේ බොස් කෙනෙක් නැහනේ. ගෙදර නෝනා තමයි මහත්තයෙක්ට නම් බොස්. ඒකින්ද මේ තමන්ගේම දෙයක් පටන් දැන් කොහොමද මේකට ඇප්ලයි කරන්නේ අපිට කියන්නකෝ.
2: ඔව්, apply කරනවා වගේම අපි මේ ණය මුදලේ තියෙන විශේෂත්වය ගැන පොඩ්ඩක්
1: කියන්න ඕනේ කියන්න ඕනේ
2: අපි රුපියල් මිලියන 8ක් දක්වා
1: ඉහළම 80ක්
2: ලක්ෂ 80ක් වෙනකන් ඉහළම ණය මුදලක් ලබා දෙනවා මේ ගන්න පුළුවන් ණය මුදල ඔබට ලැබෙන විශ්‍රාම වැටුපේ ප්‍රමාණයත් එක්ක තීරණය වෙනවා
1: ඔව් එහෙමනේ
2: ඔබට හම්බෙන විශ්‍රාම වැටුප මත උපරිමය

0: අපේ මේ ජේෂ්ඨ පුරවැසියන්ට අල්පකාරයෝ හන් යනවා කියන්නේ අනේ මෙයාට කතා කරලා නේද නෝනා මෙයා බෑ කිව්වොත් අපෙත් හිතරි දෙනවනේ එම් පැකිලෙනවනේ ඉතින් ඒ ඒ ඔළුවට ඒ සහනයක් දීලා
1: තියෙනවා අපකරවන් නොමැතුව වෙළඳපොළ අවම ණය පොලි අනුපාතය කියන්නේ යටතේ ගන්න පුළුවන්
0: කීයද පොලි
1: පොලි අනුපාතය 12.75 සිට ආරම්භ වෙනවා පොලි අනුපාත අඩු හින්දා වැඩිම ණය මුදලක් අඩුම මාසික වාරිකයකට යුනියන් බැංකුවෙන් දැන් ඔබට ලබා ගන්න හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපි මේ ණය මුදල දෙන්නේ ණය රක්ෂණාවරණයක් එක්ක.
0: රක්ෂණාවරණයකුත් දෙනවා.
1: මේ රක්ෂණාවරණය
0: හිතේ බයකුත් නැහැ.
1: හිතේ බයක් නැහැ. ඔබ ණයබර ණය මුදල අරගෙන ගෙවාගෙන යන කාල සීමාව අතරතුරදී ඔබගේ ජීවිතේට හානියක් වුණත් ඔබ පූර්ණ කාලීන ආබාධිත තත්ත්වයටපත් වුණත් අයවිය යුතු සියලු ණය මුදල් රක්ෂණ ආයතනයෙන් තමයි බැංකුව අය කරගන්නේ. එහින්දා ඔබගේ බිරිඳට ඔබගේ දරුවන්ට ඔබ කිසිම බරක් වෙන්නේ නැහැ. මේ ණය මුදල ඔබට මොනාරේ හදිසි තත්යක් ඇති වුණොත් මේ ණය මුදල සියල්ල රක්ෂණ ආයතනයෙන් බැංකුව අය කරගැනීම කරා.
0: හරි. දැන් මොන මොන කාරණා සඳහාද ණය දෙන්නේ?
1: ඔබට ඕනෑම කාරණාවක් වෙනුවෙන් බැංකුව ණය දෙනවා. හැබැයි අපි සෑම විටම විශ්‍රාමික ප්‍රජාවට කියන්නේ ඔබගේ තියෙන මේ අත්දැකීම, ඔබගේ තියෙන මේ හැකියාවන් භාවිතා කරලා මේ රටට ඔබගේ සේවාව නැවත ලබා දීලා ඔබගේ ජීවිතයත් තවත් උසස් කරගන්න කියලා ඒ වෙනුවෙන් කරන පෙළඹවීම අපි සෑම විටම යුනියන් බැංකුවක් විදියට කරනවා. ඒ වෙනුවෙන් ඔබට දෙන්න පුළුවන් මාර්ගෝපදේශය, ඒ වෙනුවෙන් දෙන්න පුළුවන් අනිකුත් සියලුම සහයන් බැංකුවේ අපි ශාඛා කළමනාකාරතුමන් ඇතුළු සියලුම දෙනා ඔබට ලබා දෙන්න බලාපොරොත්තු වෙන ඔබගේ කරන ව්‍යාපාර කටයුතු, ඔබ ආරම්භ කරන දේත් ඉතාමත්ම හොඳින් කර ගැනීමට දෙන්න පුළුවන් සහයෝගය බැංකුවක් විදියට අපි ලබා දෙන්න කටයුතු කරනවා.
0: සුරජ්, මේ ගිය සතියේ මම හම්බෙන්න ආව ඇත්තටම මේ මං අඳුන අංකල් කෙනෙක්. මේ දැන් ඔහු ඇත්තටම විශ්‍රාම ගිහිල්ලා මේ සත්‍ය අත්දැකීමක් කියන්නේ. ඔහු නිවාස ණයක් අරන් තිනවා. දැන් ඔහුට ඒක ඇත්තටම යම්කිසි ආකාරයක දැනෙන්න මේ අරගෙන මොකද ජීවත් වෙන්නත් ඕනේ, ණය ගෙවන්නත් ඕනේ. ඒ වගේ අයට පොඩි හරි chance එකක් තියනවාද?
1: අනිවාර්යයෙන්ම
0: තියනවා.
1: මේ ණය ඔබ දැනටමත් විශ්‍රාම වැටුප පවදරම් කරගෙන හරි යම්කිසි ණය මුදලක් අරගෙන තිබුණාට මේ ණය යුනියන් බැංකුවේ ණය මුදල ගන්න ඒක කිසිම බාධාවක් වෙන්නේ නැහැ.
0: ඒ
1: ණය මුදල පියවන්න වුණත් අපිට ණය දෙන්න පුළුවන්. මොකද අවම පොලි අනුපාතිකයක්
0: සාමාන්‍යයෙන් ඔහු කිව්ව විදිහට ඔබ ඔය දෙන පොලි අනුපාතයට වඩා විශාල පොලි අනුපාතයකට තමයි ඔහු ණය අරගෙන
1: තියෙන්නේ. එතකොට අවම පොලි අනුපාතිකයක් මම ඒක කිව්වේ ගෙවන්න සහනකාලී වසර 15ක කාල සීමාවකුත් දෙනවා. අඩු පොලියක් නිසා ණය වාර්කියත් බොහොම අඩු ගාණක් තමයි වෙන්නේ. එහෙනම් ඔබට ණය මුදලක් මේ වෙන විටත් බැංකුවකින් අරන් තිබුණත් යුනියන් බැංකුවෙන් මේ ණය මුදල ගන්න ඒක කිසිම බාධාවක් වෙන්නේ නැහැ. ඔබට ආරාධනා කරනවා අපගේ ශාඛාවලට පැමිණෙන්න ඔබට අවශ්‍ය ණය පහසුකම් මේ බැංකු සේවාවන් ලබා ගන්න.
0: හරි. දැන් අය අපි එකක් කියවන්නේ දැන් කියන්නේ තව පරණ ගත්ත ණය ගෙවන්න උපකාරයක් විදිහට යුනියන් බැංකුවෙන් මේ ණය ගන්න පුළුවන්. අපි නියම් පොඩි පොඩි ක්ෂේත්‍රයන් මතක් කරමු. දැන් අපි දැක්කා මේ අපේ ශ්‍රේන්ත මෙන්ඩිස් මහත්මයා ඉන්න දැන්වීමේ යනවා මේ
1: වගා කටයුතු.
0: දැන් අපි ගොඩක් මේ වගාවන් සඳහා මේ උපකාර කරන දැන්වීමුත් අපේ ඇල්ගෝ ටවුන් එකේ අපි කියනවා.
1: ඒ වගේම
0: ගොඩක් අය කැමතිනේ එහෙම මොන හරි ග්‍රීන් හවුස් එකක් කරේ මොකක් හරි දාගන්න.
1: ඔවුන් ළඟ තියෙන මේ අත්දැකීම් පාවිච්චි කරලා ඔවුන්ට පුළුවන්
0: ඔවුන්ගේ ශේෂ්ත්‍රේ
1: ඔවුන් ඒකට එක්ස්පර්ට්ලා. එහෙනම් ඔවුන්ට පුළුවන් ඒ ආරම්භ කරන ඕනම ව්‍යාපාර කටයුතු වර්ගයක්. උදාහරණයක් විදිහට වගා කටයුතු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අධ්‍යාපන සම්බන්ධයෙන් තියෙන
0: අනිවාර්යෙන් අපේ කොච්චර අවුරුදු ගානක් උගන්ලා කොච්චර පුහුණුවක් තියෙනවද නේද?
1: ඒ අත්දැකීම මම හිතන්නේ අපිට නැහැ.
0: නැහැ
1: නේ. ඒ පිරිසට තියෙන ඒ අත්දැකීම භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම ආරක්ෂක ශේෂ්ත්‍රයට ඔවුන්ට තියෙන වෙනමම රැකියා කොට්ටාසයක් ඉදිරියේදී ඒ වගේ
0: කොච්චර තියෙනවද
1: රසක් මාර්ග තියෙනවා. ඒකට දෙන්න මූලික අඩිතාලම යුනියන් බැංකුවෙන් අපි දෙනවා. ඔවුන්ට මූලික මුදලක් දෙනවා ණය මුදලක් විදියට. ඔවුන්ගේ ව්‍යාපාරය ආරම්භ කරලා කැපෙන වාරිකයට වඩා වැඩි ආදායමක් හම්බ කරන්න හොයාගන්න පුළුවන් විදියට තමයි අපි මේ ණය මුදල
0: වඩා හොඳයි මම හිතන්නේ. තමන්ට පුහුණුව තියෙන සමහරවිට ඔබ ගැරජ් එකක අවුරුදු ගාණක් වැඩ කරලා විශ්‍රාම ගියා වෙන්න පුළුවන්. පොඩි ගැරජ් එකක් දාන්න යුනියන් බැංකුවෙන් ණය අරගෙන නේද?
1: අනිවාර්යයෙන්ම. මොකද සමහර විට ඔබ පෙන්ෂන් එක ගන්න ආපහු බැංකුවට එන්නේ නැති වෙන්න පුළුවන්.
0: ඔව්.
1: ඒ ව්‍යාපාරයේ ආදායම ඔබට ඔබගේ එදිනදා ජීවන කටයුතු වලට
0: හොඳටම
1: ප්‍රමාණවත් වෙන්න පුළුවන්. ඉතින් අපි ඒකට තමයි ඔබව දිරිමත් කරන්නේ. ඒ වෙනුවෙන් බැංකුවක් විදියට දෙන්න පුළුවන් සියලුම සහයෝගයන් යුනියන් බැංකුවේ අපි ලබා දෙන්න කටයුතු කරනවා.
0: හරි සුරජ්.

0: එතකොට දැන් කොහොමද අපේ නැන්දලා මාමලා අම්මලා තාත්තලා මේකට ඇප්ලයි කරන්නේ?
1: හරි, බොහොම සරලයි. එන්න යූනියන් බැංකුවට ඔබගේ ජාතික හැඳුනුම්පතයි විශ්‍රාම වැටුප් හැඳුනුම්පතයි අරගෙන මේ දෙක විතරක් ප්‍රමාණවත් මේ ණය මුදල අයදුම් කරන්න. වෙන මුකුත් ඕනේ නැහැ. මොකද ඉතිරි වැඩ කටයුතු සියල්ලම යූනියන් බැංකුවමයි කරන්නේ. මේ ලිපි ලේඛන දෙක විතරක් අරගෙන එන්න ඉතාමත්ම ඉක්මනින්
0: මේ ණය මුදල ගන්න ඕනේ. ඒකනේ කාරණය බැංකුවකට ගියාම අපි දන්නවා දැන් සමහර ලාවට අපි නොදන්න ඉංග්‍රීසි භාෂාවෙන් ගොඩාක් අර මෙතන කෙටි අස්සන ගහන්න කියලා දෙනවා. සමහර ලාවට දෙන පෝරම වල තියෙන සිංහල වචන සමහරට ඉංග්‍රීසි වචන ලේසි, සිංහල වචනේ අමාරුයි. අපිට මේ පුරවන්න තේරෙන්නේ නැහැ. ඉතින් අසරණ භාවයට පත් වෙන, අපහසුතාවයට පත් වෙන නේද? මොකක්ද ඕනේ නැහැ.
1: ඐඩෙන්ටි කාඩ් එකයි, පෙන්ෂන් ඐඩී එකයි විතරයි ඕන වෙන්නේ. ඔබට කැපති භාෂාවකින් ලිපි ලේඛන ලබා ගන්න පුළුවන්.
0: සහ මේ බැංකුවේ සහාය ගන්න පුළුවන් පුරවන්න නේද?
1: සෑම ශාඛාවකම ඉන්නවා ඔබ වෙනුවෙන්ම නියෝජනය කරන ශාඛා කාර්ය මණ්ඩලයක්, ඔබට සේවය කරන්න වෙනම කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඒ ඔවුන්ගේ සහයෝගය ඇතුව ඉතාමත්ම ඉක්මනින් මේ ණය මුදල ලබා ගන්න හැකියාව තියෙනවා.
0: හරි, දැන් මේ ණය මුදලට අමතරව අපි දැක්කා තව විශාල ප්‍රතිදැංගන ණයක් ගත්තා තමන්ගේ බිස්නස් එක හරි මොකක් හරි කරන්න එක යදුව, නැත්නම් ණයක් ගෙවන්න එක යදුව. ඒ ඔක්කොම හරි. හැබැයි විශ්‍රාමික මුහුණ දෙන මටෝ රහසියක්, ගැටළු රහසියකට මේ ණයත් එක්ක විසඳුමුත් යුනියන් බැංකුව දීලා තියෙනවා.
1: අනිවාර්යයෙන්ම ඔබ බැලුවොත් මේ බැංකු ශේෂ්ත්‍රයේ මූල්‍ය ආයතනවල කිසිම මූල්‍ය ආයතනයකින් නොලබෙන සේවාවන් රැසක් අපි මේ නයෝජනා ක්‍රමයත් එක්ක එකතු කරලා තියෙනවා. පළවෙනිම එක තමයි පහසුවෙන් ගමන් බිමන් යන්න වසරකට රුපියල් 30,000ක් වටින පික්මි රයිඩ්ස් නොමිලේ බැංකුවෙන් ලබා දෙනවා.
0: ඒ කියන්නේ මාසෙකට 2500ක් විතර
1: ගන්නවා. මාසෙට 2500 බැගින් වසරකට රුපියල් 30,000ක් දෙන ඔබට වෛද්‍යවරයෙක් හම්බෙන්න යන්න පුළුවන්. ඔබගේ මුණු පුරාව ගන්න පාසලට යන්න වෙනවා පුළුවන්. එහෙම නැත්නම් ඔබ පන්සලට පල්ලියට යනවා වෙන්න පුළුවන්. මේ ඕනම කටයුත්තකට මාසිකව රුපියල් 2500ක්, වාර්ෂිකව රුපියල් 30,000ක් වටිනා පික්මි රයිට්ස් නොමිලේ ලබා ගන්න පුළුවන්.
0: ඒ කියන්නේ පික්මියකින් බහිනකොට අපහසුතාවයට මාරු සල්ලි තියෙනවා. දන්නේ පුතා ලබන රුපියල් 100 හෙට දෙන්නම් කියලා එහෙම පැකිලෙන්න ඕනේ නැහැ.
1: අවශ්‍ය වෙන්නේ නැහැ.
0: යුනියන් බැංකුවෙම ගෙවලා දානවා.
1: අපි බැංකුව
0: බබාගේ බැලලා යන්න තමයි තියෙන්නේ
1: නේද? ඉතාමත් පහසුවෙන් මේ දේවල් ටික ලබා ගන්න හැකියාව තියෙනවා. එතකොට ඊට එතනින් එහාටත් ගිහිල්ලා අපි නවලෝක රසායනාගාර පද්ධතියත් එක්ක එකතු වෙලා තියෙනවා.
0: ඒවත් හැමතැනම තියෙනවානේ.
1: හැමතැනම දිවින පුරා ව්‍යාප්ත වෙලා තියෙනවා. සෞඛ්‍ය පරීක්ෂණ නොමිලේ කරගන්න.
0: නොමිලේ කරගන්න
1: බලන්න. නොමිලේ පරීක්ෂණ 6ක් සහිත කට්ටලයක් නොමිලේ කරගන්න අවුරුද්දකට එක් වතාවක් මේ චෙක්අප්ස් එක නොමිලේ
0: කරගන්න ඕනේ එකක් මේක.
1: ඔව්. මොකද අවශ්‍යතාවය තිබුණත් බොහෝ දෙනෙක් ඒකට යොමු වෙන්නේ නැහැ. මොකද යම්කිසි මුදලක් වැය වෙන හින්දා. ඒ මුදල බැංකුවෙන් බාර ගන්න සූදානම් මේ හින්දා ඔබට නොමිලේ මේ සෞඛ්‍ය පරීක්ෂණ ටික නවලෝක රසායනාගාර හරහා කරගන්න හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ඔබගේ උපන්දින මාසයේදී ඖෂධ වෙනුවෙන් යම්කිසි මුදලක් වැය වෙනවා නම් ඒ වැය වෙන මුදලින් උපරිමයේ රුපියල් 3,000ක් වෙනකම් නැවත බැංකුව ඔබට දෙනවා.
0: ඒ කියන්නේ බෙහෙත් ගන්න සල්ලි උපන්දින මාසයේදී, දැන් මේ මාසේ නම් මේ ජූලයි මාසේ නම් ජූලයි මාසේ ගන්න බෙහෙත් තුන්දේ රුපියල් 3,000ක් දක්වා බැංකුව ගෙවලා දානවා.
1: 3,000ක් බැංකුවෙන් ගෙවනවා. ඒකට බැංකුව කියන ෆාමසියට, බැංකුව කියන ඖෂධ සැලට යන්න ඕනේ නැහැ. ඔබ දැනට ඖෂධ ගන්න ඖෂධ සැලේ බිලයි වෛද්‍ය වාර්තාවත් එක්ක අපිට දුන්නොත් අපි රුපියල් 3,000ක් උපරිමය නැවත ඔබට ලබා දීම කරනවා. ඒ විතරක් නෙමෙයි, මේ ලෝන් එක ඇප්ලයි කරද්දිම යුනියන් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් පතක් දෙන ඔබට හදිස්සියේ හෝ ඔබට මොනහරි ෂණික මුදල් අවශ්‍යතාවකදී භාවිතා කරන්න යුනියන් බැංක් ක්‍රෙඩිට් කාඩ් පතක් දෙනවා. වසර පුරා වට්ටම් සහිත ක්‍රෙඩිට් කාඩ් පතක් තමයි.
0: ඒක ණය දෙකක් නේ. අර ණයයි දැන් ක්‍රෙඩිට් කාඩ් පතක් කියන්නේ යම් කිසි ආකාර ණයක් නේ.
1: ණය මුදලක්. අපි ඒක කියන්නේම ෂණික මුදල් අවශ්‍යතාවයක් වෙනුවෙන්. මොකද අපි දන්නවා
0: ඔබ දැනගන්න ඕනේ ඒක පරිස්සමෙන් පාවිච්චි
1: කරන්න මේ වට්ටම් වල ප්‍රතිලාභ ටික අරගෙන මේක નિවරදිව පාවිච්චි කරන්න ඔබ දැනගන්න ඕන. ඒ පිළිබඳ අවශ්‍ය දැනුම ඒ බැංකුවෙන් උපදේශ බැංකුවෙන් දෙනවා. ඔබට මේ පහසුකම් බැංකුවෙන් ඔබට ලබා දීම කරනවා. ඉතින් ණය මුදලකින් එහාට ගිහිල්ලා මම ඒකයි කිව්වේ, මේක බැංකු සේවාවන් රාශියකගේ එකතුවක් කියලා. සේවාවන් රසක් හිමි වෙන තැනක් තමයි මේ විශ්‍රාමිකයන්ට. ඉතින් ආරාධනා කරනවා යුනියන් බැංකුවේ ශාඛාවකට ඇවිල්ලා අදම ණය මුදල් අයදුම් කරන්න ඔබට පුළුවන් මේ ප්‍රතිලාභ ලබා ගන්න.
0: ඒකම අපිට අපි විටින් විට අපේ දුරකථන අංකත් මතක් කරනවා යුනියන් බැංකුවේ හොට්ලයින් එකේ.
1: ඔව්, අපේ පැය 24 පුරාම ක්‍රියාත්මක දුරකථන ඇමතුම් ජාලය තියෙනවා 0111 81 81 81.
0: අය කියන්නේ හරි මත හරි ලේසි මතක තියාගන්න. ඔව්
1: 011 7 81 81 81 අමතන්න අපි ප්‍රදා අපේ දුර්ගතන මධ්‍යස්ථානයේ ඔබට අවශ්‍ය සියලුම තොරතුරු බැංකුවක් විදිහට සපයන්න සූදානමින් ඉන්නවා.
0: දැන් ගන්න කෝල් එක නේ 011 7 81 81 81 81 81 81ට කෝල් එකක් ගන්න. ඉතින් මේ සුලාජ් කිව්ව දේවල් තවත් ඔබට ප්‍රායෝගිකව අත්දින්න අදම යුනියන් බැංකු ශාඛාවකට යන්න ඔබේ ළඟම නගරේ. ඊට පස්සේ දැන් අද සමල්ලාවට මේ ත්‍රිවිලර් එකකට නැත්නම් බස් ගාස්තු ගෙවාගෙන ගියාට ණය ගත්තාන් පස්සේ යුනියන් බැංකුවට යන එකත් ගාස්තුවත් යුනියන් බැංකුවෙන්ම ගෙවනවා.
1: පෙන්ෂන් එක ගන්න එන එකත් බැංකුවෙන්ම ගෙවනවා. ඒ හින්දා ඔබට ඉතාමත්ම පහසුයි. මේ ඔබ වෙනුවෙන්ම තමයි මේ ප්‍රතිලාභ සූදානම් කරලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ සඳහා අපි ආයතන කීපයක් එක්ක එකතු වෙලා තියෙනවා. ඉතින් ඔවුන්වත් අපි මේ වෙලාව මතක් කරන්න
0: අනිවාර්යයෙන්ම
1: මේ ඔබට ප්‍රතිලාභ ලබා දෙන්න මේ සියලුම දෙනා එකතු වෙලා ඉන්නවා. ඒ වගේම තව පොඩි දෙයක් කියන්නම්. අපි යුනියන් බැංකෝ විශ්‍රාමික දිනයක් අපි විශේෂයෙන්ම පවත්වන්න කටයුතු කරලා තියෙනවා. ජූලි මාස 18 වන සෙනසුරාදා උදෑසන 10 ඉඳන් සවස 3 වෙනකම් එදාටත් ආයතන රාශියක්ම අපිත් එක්ක එකතු වෙලා තියෙනවා. ඒ වැඩසටහනට එන සියලුම දෙනාට නොමිලේ වෛද්‍ය
0: වැඩසටහන තියෙන්නේ
1: යුනියන් බැංකෝ ප්‍රධාන ශාඛාව කොල්ලුපිටියේ තමයි වැඩසටහන පවත්වන්නේ. විෂන්ක ආයතනයෙන් නොමිලේ අක්ෂ පරීක්ෂාවක් සමග පහසු මිලට ඇස් කණ්ණාඩි ලබා ගන්න පුළුවන් එදාට. ඒ වගේම නොමිලේ වෛද්‍ය කඳවුරක් අපි පවත්වනවා. ආයතන රසක් වට්ටම් සහිත ඔබට දේවල් ලබා දෙනවා. සහ ණය මුදල් අයදුම් කරන්න පුළුවන් ජූලි 18 වෙනිදාට විශ්‍රා අපගේ යුනියන් බැංක ප්‍රධාන ශාඛාවට આવොත් ණය ආයුධම් කරන හැම කෙනාටම බැංකුවෙන් වටිනා කුඩයක් එදාටම අරගන්න පුළුවන්. ඉතින් මේ පිළිබඳව අපි ඔබට දැනුවත් කරන්නම් ඉදිරියේදී. අපේ වැඩසටහන පිළිබඳව සමස්ත විශ්‍රාමික ප්‍රජාවටත් මම ආරාධනා කරන්නත් මම මේක අවස්ථාවක් කරනවා. ජූලි 18 උදේ 10ට එන්න යුනියන් බැංක ප්‍රධාන ශාඛාව කොල්ලුපිට.
0: හරි, බොහොම ස්තුතියි සුරජ් සාර. මේ මට දැන් හිතුනේ වෙන දෙයක්.
2: මේ
0: ඔක්කොම අහගෙන ඉන්නකොට.
2: එයි මොකද්ද?
0: අනේ මට බැරි ඉක්මනට පෙන්ෂන් ගන්න කියලා. අයියෝ, තව අවුරුදු 20ක් විතර ඉන්න වෙනවා කිව්වම මාර දුකක් ඇති වුණා.
2: මට හිතෙනවා ඔක දන්නවද නුවා?
0: ලංකාවේ පෙන්ෂන් යන වයස අවුරුදු 55නේ.
2: ඔව්, 55නේ.
0: අවුරුදු 20ක්වත් ඉන්න වෙනවනේ දෙයියනේ. බලමු ඒ කාලේ නෝට යුනියන් බැංකෝ මේක පවත්වගෙන නැහැ ඉන්නේ.
1: අනිවාර්යෙන්ම ඔබට සේවය කරමින් ඔබට සහන තවත් වැඩි වැඩියෙන් සපයමින් ඉදිරියට යන්න තමයි අපි සූදානම් තියෙන්නේ. අනිවාර්යෙන්ම ආරාධනා කරනවා එන්න විශ්‍රාමික රණවිරු.
0: රණවිරුවන්ටත්
1: විශේෂයෙන්ම ක්‍රියාන්විත රාජකාරියේදී ආබාධිතව සේවයෙන් ඉවත් වූ රණවිරුවන්ට, ඒ වගේම ක්‍රියාන්විත රාජකාරියේදී මියගිය රණවිරුවන්ගේ දයාබර බිරින්දෑවරුන්, ආදරණීය මව්වරුන් පියවරුන් ඉන්නවා. ඔවුන්ටත් මේ ණය මුදල මේ ප්‍රතිලාභ සියල්ල ගන්න පුළුවන්. ආරාධනා කරනවා එන්න යුනියන් බැංකුවේ ළඟම ශාඛාවට අවිල්ලා මේ ප්‍රතිලාභ ගන්න කියලා.
0: හරි, බොහොම ස්තුතියි සුලාජ් රශ්මික මහත්මයාට යුනියන් බැංකුව වෙනුවෙන් අද ඇවිල්ලා අපිත් එක්ක මේ වටිනා කියන දේවල් පිළිබඳව දැනුවත් කරාට. ආය දවසක අපි හම් වෙලා මේ අපේ රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ මේ වටිනා කියන දේ පිළිබඳව ආය දවසක කතා කරමු.
1: අනිවාර්යයෙන්ම බෙහෙවින් ස්තුතියි ඔබ සියලු දෙනාට මේ අවස්ථාව ලබා දීම සහ අපට ආරාධනා කිරීම සම්බන්ධයෙන්.

0: විශ්වාසය කරන සත්‍ය.
1: ඔබ වෙතගෙන එන්නේ
2: අම්මා ආදරෙන් අපිට කවපු වත්කටක රස, දිව්‍ය කුළුබළු නිෂ්පාදන, අම්මගේ අත්ගුණය. සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
3: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
0: බයෙන් බය අලුත් වන අලුත් පැයි දිවස්ම at news.
4: අයිබෝවන්, ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කේසර. පාසල් සහ උපකාරක පන්ති සිසුන්ට දුම්වැටි අලෙවි කළ කිලිනොච්චිය නගරයේ වෙළඳසැල් හිමියන් 11 දිනකට රුපියල් 20,000 බැගින් දඩ නියම කර තිබෙනවා. ඒ කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයේ විසින් කොට්ටාස බුද්ධාංශ නිලධාරින් යොදවා ලබාගත් තොරතුරු මත එලෙස සිසුන්ට දුම්වැටි අලෙවි කළ වෙළඳසැල් හිමියන් 13 දිනකට එරෙහිව වවුනියාව පොලිසිය විසින් අධිකරණයේ හමුවේ නඩු පවරා තිබෙනවා. කෙසේ වෙතත් අධිකරණයේ හමුවේ පෙනී සිට ඇත්තේ ඉන් වෙළඳසැල් හිමියන් 11 දිනකු පමණයි. ඒ අනුව ඉදිරිපත් නොවූ වෙළඳසැල් හිමියන් දෙදෙනාට මහේස්ත්‍රාත් අධිකරණය වරින්තු නිකුත් කළ බවයි කිලිනොච්චිය පොලිසිය පැවසුවේ. මිලඟනේ නිවුස් පෙරවරු 10ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: net news විශ්වාස කරන සත්‍ය.
1: ඔබ වෙත ගෙන ආවේ
2: අම්මා ආදරෙන් අපිට කවපු වත්කටක රස, දිව්‍ය කුළුබළු නිෂ්පාදන,

0: උදේ 9යි විනාඩි 7යි.
1: 7යි.
0: අහකට ආම වෙලාව?
1: හ්ම්. 9යි 7යි.
0: 9යි 7යි.
1: හ්ම්.
0: හරිද?
1: කොහෙද යන්නේ අපි ඉවිනි?
0: අපි යනවා.
1: රවුමක් දාමු.
0: රවුමක් දාමු.
1: හ්ම්.
0: මේ
1: එහෙමද දේවුනේ?
0: ඊ පොඩ්ඩක් ඔයාගේ මේ
1: තාක්ෂණික දෝෂය.
0: නැහැ අපේ
1: මගේ අවුරා එකද?
0: අන්න හරි. අපේ අචීගේ අවුරා එක මේ වැඩි මේ දවස්වල.
1: ඔය වැඩි එක පොඩ්ඩක් මම හිතන්නේ මේ කියන්නේ මේකට ග්‍රහණය වුණා.
0: ආහා.
1: මයික්‍රෝෆෝනෙට මගේ අවුරාව ග්‍රහණය.
0: ග්‍රහණය. මයික්‍රෝෆෝනෙට.
1: ඔව් ඒක ප්‍රතිපලයක් විදිහට තමයි අමුතු සද්දෙන්න ගත්තේ.
0: ඔව්.
1: හිතන්න එපා.
0: හිතන්න එපා.
1: එහෙම තමයි.
0: හරි හිතන්න. ඔයාලා කල්පනා කරලා බලන්න.
1: ඔයාට නැද්ද මේ වෙලාව අපිට හිතන්න දෙයක් කියන්න සාරා?
0: තියෙනවා තියෙනවා. වැදගත් දෙයක් කියන්න හදන. මේ ඇත්තටම හිතන්න දෙයක් කියන්න හදන්නේ. මම අභිවන් කොයි පැත්තටද යන්නේ කියලා ඇමරිකාව පැත්තට යන්න හදන්නේ. මොකද දන්නවද? ඊයේ
1: වඩ පේනවා මගේ මයිකේ පහළට නම මාත් එක්ක.
0: තාක්ෂණික ගැටලු වැඩි.
1: තාක්ෂණික වාගේ යන්නේ. ඒකට මුදුන් තියන.
0: කොහොම හරි අපි යන්නේ ඇමරිකාව පැත්තට. මොකද දන්නවද? ඊයේ ඇමරිකාවේ නිව්යෝක් වල මෑන්හැටන් වල මේ එම්පයර් ස්ටේට් බිල්ඩින් කියලා එකක් තියෙනවා. ඔය අපේ නෙළුම් කුළුණ වගේ බිල්ඩින් එකක්. ඒක ඔය මේ ඔබ්සර්වේෂන් ඩෙක් එකක් කියම තියෙන අපේ නෙළුම් කුළුණෙත් තියෙනවානේ.
1: ඔව්නේ.
0: මේ ඒ වගේ එකක්. ඉතින්
1: ඔබ්සර්වේෂන් දිල ඔයාලට යන්න පුළුවන්.
0: යන්න පුළුවන්. ඉතින් ඔබ්සර්වේෂන් ඩෙක් එකට විතරයිනේ මේ යන්න පුළුවන් සාමාන්‍යයෙන් විසිටර් කෙනෙක්ට. කියන බලන්න යන්න පුළුවන් එතනට විතරයි. හැබැයි මේ ඊයේ කපල් එකක් මේකේ අර මුදුනටම ගිහිල්ලා අර නෙළුම් කුළුණේ අර පොඩි කූරක් වගේ තියෙන්නේ. ඔයාලා මේ නෙළුම් කුළුණ ඉමේජින් කරගන්න. හරිද? ඒ කුළුණේ මුදුනටම ගිහිල්ලා මේ දෙන රෂියන් කපල්ලා. හරිද? මේ කුළුණ අඩි 1400ක් විතර උසයිත් එක්ක. දැන් මාධ්‍ය වලට ප්‍රශ්නයක් තියෙනවා මේගොල්ලෝ මේ සිකියුරිටි පාස් කළා කොහොමද මෙච්චර උඩට
2: ගියේ කියලා. මම ඔය කියන්නේ මමත් එතෙන්ට ගිහිලා තියෙනවා. මොකද මේ ඒක හදලා තින්නේ ප්‍රධාන වශයෙන් අපි මෙනු වෙන්නේ කියන්නේ බ්‍රෝඩ්කාස්ටර්ස් ලා වෙනුවෙන් නේද કોઈ අන්තරා හයි කරන්න පුළුවන්ද කියලා බලන්න මමත් ගියා.
0: ඔව් මේක මේනවා මේ මෑන්හැටන් වල මේ එම්පයර් ස්ටේට් බිල්ඩින් එක. මේ නෙළුම් කුළුණ වගේ.
2: වගේම තමයි ඒක තමයි. ඔව්.
0: මේ කොහොම හරි මේ සෙකියුරිටි බ්‍රීච් එකක් තිබිලා. කියන්නේ සෙකියුරිටි සිස්ටම් එකේ පොඩි මේ දෝෂයක් තිබිලා තමයි මේ දෙන උඩට ගිහින් තියෙන්නේ. මේ රෂියන් කපල් එක උඩට ගිහිල්ලා නැවතිලා නැහැ. හරිද? බෝඩ් එකක් අල්ලන් ඉන්නවා. ස්ලෝගන් එකක් දාලා when the love of power beats the power of love the world sees the peace කියලා හරිද?
2: ඔව් සාමයේ ගන්න උච්චර උඩට ගිහිල්ලා හරි.
1: ඔව්
2: නෑ ඒ අවධානය ගන්න හදලා තින්නේ නේද?
0: ඔව් නෑ ඒ කියන්නේ මම හරියට කිව්වා නේද ඒක? මේ කියන්නේ ඒක කියන්නේ මේ කියන්නේ power කියන්නේ බලයට තියෙන ආදරය කෑදරය ආදරය විනාශ කරපු දවසට කියන්නේ ආදරේ තියෙන බලය ඒක විනාශ කරපු දවසට ලෝකේ සාමය දකි කියලා තමයි කියන්නේ. මේ දෙන්න ඕක කියලා විතරක් නෙමෙයි නැතිලා තියෙන්නේ ප්‍රපෝස් නුත් කරලා. ඒ කපල් එකක්නේ. මේ බොයි ඉතින් ඒ ගෑන් ළමයට ප්‍රපෝස් නුත් කරලා එදෙන එතන උඩින්නම් වීඩියෝත් දාලා මේ රින් එකේ ෆොටෝ නුත් දාලා හැබැයි ඉතින් පල්ලෙහාට ආවහම
2: අතරමඩට
0: අරගෙන
2: හිරේ වැටෙන ඉතින් දැන් උට අලුතෙන් හිරේ වැටෙන්නේ නේ.
1: ඔව් ඕනගම ඉතින් බේකර්නේ මේ සමහර ඒ පණිවිඩ ප්‍රොඩක්ට්
2: එක හිරයක් ගන්නනේ දුන්නේ බුදු බීලා මේකල් ඔක්කොම හිරයක් ගන්නනේ නේද?
0: ඔව් නෑ
2: හරි හරි පල්ලෙහාට නෝනම හිරේ වැටිනා
0: නෑ ඇත්තටම මේ හිරේ යන්න වෙලා ඉතින්
1: හිරේ යන්න වෙනවනේ එච්චර
2: කොහොමද ඉතින් මෙහෙම පල්ලෙහාට හිරේ කියනදත් ඒක මාස ගානකට පස්සේ හරි ඉතින් මනුස්සයන් හිරේ යන්න වෙනවා
1: සමහර විට හිතේ අපරං ආවේ අපරාදේ
0: කොමාරිටි එදෙන්න මේ ඔයාලට මේ වීඩියෝ එක සෝෂල් මීඩියා වල බලන්න පුළුවන්. ඒ ගර්ල් බැට්මෑන් වගේ ඇඳගෙන ඉන්නේ. මේ පිරිමිලාමයත් බැට්මෑන් කෙනෙක් වගේ මූණ වහගෙන දැන් ඔය පිරිමිලාමයින්ට පොඩි සීනයක් තියෙනවානේ බැට්මෑන් වෙන්න. නේද? ඉතින් ඒක කොල්ල ඇත්තටම බැට්මෑන් නෙලා. හැබැයි තාම ප්‍රශ්නයක්. ඒ සිකියුරිටි එක කොහොමද ඒගොල්ලෝ කඩලා හැම උඩට ගියේ කියලා. ඒ කියන්නේ ඇමරිකාව කියන්නේ ලීසි පහසු රටක් නෙමෙයිනේ සිකියුරිටි ගත්තාම ආචිනුවා. ඉතින් මේ ඔය සිකි ඔය මොන පද්ධතිය වුණත් ඔටෝමේට් කරාම ඉතින් එක එක ප්‍රශ්න එනවා.
1: ඔව් ඉතින් රින්ගල යන්න පුළුවන් අවස්ථා තියෙනවා. කොහොම හරි ඉතින් මේ වගේ ප්‍රවෘත්ති දැක්කම අපිටත් බය හිතෙනවා. අපිටත් මොනා කරන්න වෙයිද දන්නේ නැහැ
0: නේද? ස්ටෑන්ඩඩ්ස් දැන් මෙහෙ තියෙන්නේ හරිද?
2: අපිත් ඉන්නේ කුළුණකනේ.
1: අපිටත් මේ දැන් කුළුණක් හදලා දීලා තියෙනවා. ඔක උඩට
2: ඉන්නේ මේ කුළුණේ
1: කුළුණකනේ.
0: ඔව්. දැන් මඩේ
2: තියෙන ප්‍රශ්න. ඔව් උඩට තියෙනවා.
0: ඔව්.
1: නේද ආදරේ ප්‍රකාශ කරන මේ කුළුණේ කවුරු හරි බලාපොරොත්තු වෙන ඉන්නවා නම් උඩට යන්න එපා. ඔයගොල්ලෝ ඉන්න තැන්වල ඉඳන් එක් කරගන්න
0: ඉන්න තැන්වල ඉඳන් කරන්න.
2: ඔව්. අපේ නම් උඩේම ඉන්නේ ගුවන් නමුදාව.
1: ගුවන් නමුදාව.
2: ඔය ඒගොල්ලන්ගෙන් සාමාන්‍යයෙන්
1: ඒගොල්ලන්ගෙන් බේරලා යන්න බෑ උඩට.
0: කොමාරි මේ දැන් ඔය ගෑනු ළමයි පිරිමි ළමයින්ට කියන්නේ බා අන්න කුළුණක් උඩ තමයි ප්‍රපෝස් කරලා තියෙන්නේ. මට අඳුම තරම නෙළුම් කුල් නුඩටවත් ගිහින් ප්‍රපෝස් කරන්න කියලා කියන්න එපා.
2: මේ ඔක්කොම කලින් මේ අර ඉලංගෝගේ නෙළුම් කුල්න ෆිල්ම් එක බලලා ඉන්න මේ කවුරු කපල් වෙන්න කලින්
1: අන්න ඒකයි. ඔබට ඉතින් ওই විදිහට ප්‍රශ්න තමයි නේ ඔවල්. ඔය ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ඒ ප්‍රශ්න අස්ස අර වැලිමඩ ගොවීන් ගැල ප්‍රශ්නෙත් තියෙනවා.
0: නේ.
1: ඔව් ගොවීන්ගේ ප්‍රශ්නෙත් තියෙනවා.
2: දැන් ওই මෑන්හැටන් නුවර අර කුල්නට ඔය දෙන්න නැගලා බෝඩ් එකක් අල්ලන් හිටියා කියලා වැලිමඩ අල ගොවීන්ට ලැබෙන දේ මොකද්ද කියන්න මට පුළුවන්.
0: ඒකනේ.
2: මොකක්ද ඔයා මේ උදේ මේ අපේ ලංකාවේ රේඩියෝ සංඛ්‍යාත පාවිච්චි කරලා ඇමරිකාවේ මෑන්හැටන් වල කපල් එකක් ටවර් එක නැගලා මේ ආදරේ ප්‍රකාශ කරලා කසාද බඳින්න යෝජනාවක් ගෙනාවා කියන එකෙන් වැලිමඩ අල ගොවීන්ට මොකද්ද ලැබෙන්නේ
1: මොකක්ද උනේ කියන්නේ මේ ප්‍රශ්නේ විසඳුණාද
0: මේ ප්‍රශ්නේ
1: විසඳුණා නේද ඒක උග්‍රවියක් තියේ පාරේ ඉන්නවා
2: අනේ
1: ප්‍රශ්නේ විසඳලා නැහැ
0: අපි බලමු එහෙම අපිටත් මොකද්ද කරන්න පුළුවන් කියලා ප්‍රශ්න විසඳන්න නේද
1: බලමු

0: Anu Paha FM Anu Hatarai Dashma Ata Net FM Velava Obaveta Gena Enne
1: Saheli Happily kiyannako oyalage cashback kathawa fabricator ge quotation ekak swiss tech ekata whatsapp kara
2: million 2000 dakwa cashback laba ganna obe swiss tech aluminum quotation ekak 0.76787 whatsapp karanna
1: උදේ 9යි විනාඩි 17යි දැන්.
3: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත්. දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසිල්ලේ ගමන යන්න. වැඩි විස්තර සඳහා 0.112 125 125 මතන්න.
4: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමීට්. කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමීට්. ඔබත් අදම රස බලන්න.
5: SLT Mobitel Fiber එක ගැදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming world low latency, fast and stable, unlimited. Thoraganna package rasa. SLT Mobitel Fiber.
1: Man Rapunzel dena na konde kapala janela geta gahala eka dige bimata bahina. Thiraganna karuttena kam balan inne na.
6: Ape daruan apata wada idirien. Itin age kathawa liyanna ayata ida harinna. Commercial credit.
7: Wow! Anka tin ekak?
8: ඕ පුතේ නැවුම් රසගුණ හා පෝෂණය පිරි ඇංක ටින් එකක් ෆ්‍රෙෂ්නස් ලොක් වී තවත් සුරක්ෂිතව එන ඇංක උපරිම ආරක්ෂාව උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි
9: වෙනස්ම රසය වෙනස්ම විදියට විජය ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්
10: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවනගල මතුමේහ හරිනි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0.47 31 33 540
11: මෙම ගීතය ඔබ වෙත ගෙන එන්නේ
12: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ අදම කතා කරන්න 0112 636 636
0: FM 95 94.8 Net FM දිවයින පුරා

0: උදේ 9 විනාඩි 23යි ඇල්කොටාම වෙලාව. අපි යනවා. ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න.
1: ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න. ඔව්. එහෙනම් ඉතින් අපි යන්න ඕන වෙන කොහෙටවත් නෙමෙයි.
0: LB එකට.
1: LB එකට තමයි යන්න ඕනේ. LB ෆයිනෑන්ස් එකට ගිහිල්ලා ඉස්සලා යන්න.
0: ඉස්සලා යන්න.
1: ඉමින් සරේ යන්න. යන්න හේතු ගොඩාක් තියෙනවා. මොකද FD එකක් කිව්වට පස්සේ අපි දන්නවා මේ ඔය සාමාන්‍යයෙන් හැම තැනකම ගිහිල්ලා දාන්න බෑ. එහෙම දැම්මත් අපිට හොඳ ඉන්ට්‍රස්ට් රේට් එකක් හම්බෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ අනිවාර්යයෙන්ම FD එකක් දානවා නම් ඔයා යන්න ඕන තැන තමයි LB Finance කියලා කියන්නේ. රුපියල් බිලියන 400ක්ම වත්කම් සමුදායක් තියෙන ආයතනයක්. ඒ වගේම තමයි තැන්පත් රුපියල් බිලියන 150ක් තියෙන ආයතනයක්. ඒ විතරකුත් නෙමෙයි මේ වෙනකොටත් ගනුදෙනු කරුවන්. හරියටම කියනවනම් මිලියන 1.5ක් ලක්ෂ 15ක් විතර ගනුදෙනු කරන ආයතනයක්. අවුරුදු 55ක ඉතිහාසයක්. ඒකට හිතා ගන්න පුළුවන් මොන තරම් ස්ථාවර ආයතනයක්ද කියලා. ඉතින් ඒ වගේ මූල්‍ය සමාගමක ගිහිල්ලා වගේ FD එක දාන්න ආයෙ දෙපාරක් හිතන්න ඕනේ. ඉතින් අනිවාර්යයෙන්ම LB Finance එකටම ගිහිල්ලා FD එක දාන්න.
0: FD එක දාන්න. නම්බර් එක මතක් කරන්නම්. 0112200 0112200 ඔයාලට ඕන දෙයක් දැනගන්න පුළුවන් මේ නම්බර් එකට කෝල් කරලා. ඕන දෙයක් කියන්නේ මේ ෆික්ස් ඩිපොසිට් සම්බන්ධ, ඒ කියන්නේ LB එක සම්බන්ධ ඕන දෙයක් කෝල් කරලා අහන්න. හරිද?
1: ඔව්.
0: ඊට පස්සේ
1: මොනවද වෙන්නේ?
0: දැන් මේ දවස්වල වෙනව වැදගත් වැඩක්. කන්ද උඩරට රාජධානිය. රාජධානියේ.
1: ඔව්.
0: හරිද?
1: සෙන්කඩගල පුරවරේ.
0: සෙන්කඩගල පුරවරේ ලංකාවේ මේ ලංකාව එකක් වුණාට මේ රටවල් දෙකක් මේක ඇතුලේ වෙනම තියෙනවා. එකක් ගාල්ල, අනිත් එක නුවර.
1: නුවර.
0: ඒව වෙනම රාජධානි.
1: රාජධානි.
0: ඒවට ලේසි පහසුවෙන් යන්න බෑ කට්ටියට.
1: ඇතුල් වෙන්න බෑනේ.
0: ඇතුල් වෙන්න බෑ. ඒවට ක්‍රයිටීරියා තියෙනවා. මේ අර බලලා අපි ගන්නෙ. හරිද? හැබැයි මේකට ඕන කෙනෙක්ට යන්න පුළුවන්.
1: යන්න පුළුවන්.
0: මේ කියන්නේ අපි මේ පොත් ප්‍රදර්ශනයක් ගැන.
1: ඔව්, වැඩේ දැම්ම පටන් අරගෙන තියෙන්නේ. 19 වන වරටත් පොත් ප්‍රකාශකින්ගේ සංගමයේ විසින් සංවිධානය කරන මහනුවර පොත් දැක්ම ඔන්න මේ පාරත් පැවැත්වෙනවා. ඉතින් පහුගිය ජූනි 29 වෙනිදා තමයි මේක ආරම්භ වුණේ.
0: රයිට්.
1: ජූලි 5 වෙනිදා නැගන් තියෙනවා. අද ජූලි 2 වෙනිදා. අද දවස පුරාවටමත් පැවැත්වෙනවා. හෙටත් තියෙනවා. ඊට පස්සේ අනිද්දාත් තියෙනවා. ඊයින් අනිද්දාත් ඔන්න තියෙනවා.
0: රයිට්.
1: 5 වෙනිදාත් තියෙනවා. ජූලි 5 වෙනිදාත් තියෙනවා. ඉතින් මතක් කරනවා යන්න කැන්ඩි සිටි සෙන්ටර් එකේ KCC එකේ තමයි මේක තියෙන්නේ. ඉතින් අපි කිව්වනේ පොතක් කියවන එක කොච්චර වටිනවද කියලා. හැමෝටම මේ ජීවිතේ නෝවා මේ අපි කියනවා සංස්කෘතික රස්තිය ආදුවක් තියෙනවා. ඒ රස්තිය ආදුව ගන්න නම් ඉතින් පොතක් පතක් කියවලා වේදිකා නාට්‍යයක් බලලානේ.
0: සංස්කෘතික රස්තිය ආදුවක්. ඔය දෙන්න මේ එක එක දවසට එක එක වචන දානවා මගේ වාග්කෝෂයට.
1: වාග්කෝෂයට. ඒකනේ අපිව ගත්තේ.
2: ඒකනේ.
0: හොඳයි මම ගිහිල්ලා ওই පාර වෙන තැන් වල පාවිච්චි
2: කරනවා. ආ ඔය තීසිස් වල හැමෝ ලියන්න එපා. ඊට පස්සේ අර නැත අර මේ මොකද්ද ස්ටාර් මාක් එකක් දැල්ලා පල්ලහැන් දාන්න මේ මේගොල්ලන්ව විමසන්න
1: කියලා. රෙෆරන්ස් දාන්න.
0: ඔව්. මේ ඊයේ පෙරේදත් මට එහෙම වැඩක් වුණා. මේ මට
1: අපි කියපුවා කියලා ලිව්වද?
0: ඔව් ලිව්වා කියන්නේ.
2: ඔයාලට විභාග ෆේල් වෙන්න ඕන නම් අපි කිව්වේවා ලියන්න මොකද විශ්වවිද්‍යාල වල දැන් ඉන්න එච්චර හොඳ කට්ටියක් එක.
1: එහෙම අමතර දැනුම ලියන්න එපා.
2: ලියන්න එපා.
1: ඔස්සේ විතරක්.
0: ඔව් ඒකත් නැහැ මේ ඇත්තටම අපි ආචියර් දවසක් කතාවක් කිව්වේ මේ ඉන්දියාවේ ගෑනු ළමෙක් ගැන. මේ විභාගයක් ලියන්න බැන්න අපිට තියෙනවා ඉන්දියා ගැනම වෙනම කෝස් යුනිට් එකක්. ඒකේ දැන් ප්‍රශ්න අහද්දි මම ඉතින් අර වැඩවාගේ කිව්වා බයෝමෙට්‍රික් සිස්ටම් එකේ ඉඳ මෙහෙම හේකුත් වෙලා නේද කියලා. ඔය යාළුවා අහන ඔයා කොහොමද ඒක දන්නේ කියලා. මොකද මම නෙමෙයි අපේ ඉන්නවා මේ කෙනෙක් උදේම හන්දර ඔය අප්ඩේට් එක දෙන එයාගේ ගාගෙන ඇවිල්ලා මම ඔයාලට කියන්නේ.
1: අන්න ඒකයි අපි ඇල්ගොරිතම් අහන්න කියලා කියන්නේ. දැන් උදේ පාන්දර නුවා වෙන්න පුළුවන්, මම වෙන්න පුළුවන්, සාරා වෙන්න පුළුවන්. අපි කියනේවා එහෙම තමයි. හැබැයි ওই විභාග වල ලියලා වෙන දේවල් වලට අපි වග කියන්නේ.
0: ඔව්. වැඩිපුර දැනුම ලියලා මොකක් හරි වුණත්
2: අනිවාර්යෙන් ඉතින් අපි හැම කෙනාටම ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය මෙහෙම ඉතාමත් හොඳ ගුරුවරු ඉන්න, ඉතාමත් හොඳ පීඨයන්
1: අනිවාර්යයෙන්
2: තියෙනවා.
0: නැත්තේ නෑ.
2: ඒකට හරියන නල්ල මලේවත් තියෙනවා.
1: ඉන්නවා.
2: ඔය හරි විශ්වවිද්‍යාලයකට පිටරට විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා PhD එකට මේ ලෝකේ නැති සබ්ජෙක්ට් එකක් කරලා එයා PhD එක අරන් ආවෙන් පස්සේ ඒකට හරියන ඩිපාර්ට්මන්ට් එක ලංකාවේ
1: දානුගේ
2: බදු මිතු මුදල් මෙහෙට ගැලපෙනවද මේ දාගන්න පුළුවන්ද? ඒව කිසිම අදාළත්වයක් නැහැ. මේ මෙහෙ ඕනනම් ඩායි අර අයිස් මිදි කියලා જાතියක් තියෙනවා. ඒවා වැවෙන්නේ අර ඇලස්කා වගේ රටවල විතරයි. ඒ කියන්නේ අයිස් ග්‍රේව් කියලා. ඒ කියන්නේ හිම මිදිච්ච එකත් එක්ක කඩලා තමයි ඒ වයින් එක හදන්නේ. ඉතින් ඒ ගැන ඉගෙනගෙන ඇවිල්ලා මෙහෙ දාලා ඕනනම් අයිස් කර්මාන්තශාලාවකුත් දාන ටයිටල් එකක් තමයි ඉන්නේ. එයා ඉගෙන ගත්තනේ ඒකින්ද ලංකාවේ මිනිස්සු බදු සල්ලි වියදම් කරලා එයාට ඩිපාර්ට්මන්ට් එකක් දාලා කොහේ හරි 3-4 දෙනෙක් එකතු කරලා එයාට උගන්නන්න ඉතින් ඒ වගේ ඒවා තියෙන්නේ.
1: ඒ වගේ සිද්ධි සිද්ධ වෙනවා.
0: ඒ වගේ සිද්ධි තමයි වෙන්නේ කොහොම හරි. ඔව් දැනුම කියන්නේ ඉතින් වැඩි වෙන දෙයක් නෙමෙයි. මේක නිසා තමයි අපි කියන්නේ යන්න මේ බුක් ෆෙයර් එකට ගිහිල්ලා වාගේ කැමති පොත් ටික අඩුවට ගන්න පුළුවන්. මොකද පොත් ගන්න එකත් ටිකක් එක්ස්පෙන්සිව් වැඩක් මේ දවස්වල. අනේ
1: ලේසි නෑනේ.
0: ලේසි නෑනේ. ඒක නිසා තමයි
1: වැටේකුත් තියෙනවානේ පොත්වලට.
0: ඒකනේ වැටේකුත් තියෙනවා. ඇත්තටම අර රෝල් ඩාල් ගැර ලස්සන.
2: සමහරවිට වැට් ගහන්න ඇත්තේ මේ පොත් කියවන්නේ SMS එකයි නෙමෙයි හොඳ සල්ලි තියන අය කියලා. රජයේ අපේක්ෂාව ඒක. අපි වැරදි විදියටම තමයි ඉන්නේ
0: පාර මේකයි. හරි. අපි
1: කියන්නේ ආයේ මහනුවර පොත් ප්‍රදර්ශනයට යන්න කියලා ජූලි 5 වෙනිදා දැනගන් තියනවා. නිල රේඩියෝ මාධ්‍ය අනුග්‍රහකත්වයේ දෙන්නේ net fm අපි. හරි. ඉතින් ඒක තමයි අර වාගේ අර ඇහුවා කිව්වනේ කවුද කියලා දුන්නේ කියලා නේ කැම්පස් එකේ නංගිලානේ
0: ඇහුවා.
1: නම්බර එකම දෙන්න හිමින් සරේ
0: ප්‍රශ්න. මේ අර බලන්න නෝවා
1: ඉතින්. නේද අපිට තව කියලා දෙන්න.
2: මම මුත් කියන්නේ.
1: තව සෙෂන්ස් ටිකක් දැම්ම.
2: දැන් නම්බර එක දෙන්න ඕනේ දැන් WhatsApp වල user name වලින් පුළුවන්
1: මේ. ආ දැන් පුළුවන්.
0: අප්ඩේට් කරලා දෙනවානේ.
1: දැන් නම්බර්ස් ඕනේ.
0: හරි. කොහොම හරි දැන් මේ වෙලාවේ අපි ගොඩක් අහන් ඉන්නේ ගෘහණියෝ. හරිද? අද දැන් දවල්ට යන්නේ මොනවද කියලා නේ හිත හිත ඉන්නේ.
1: තාම හිතනවා දැන් කීයද වෙලා
0: 9:29
2: මේ වෙලාවට හරි හිතන එක හොඳයි
0: නෑ ඒක ලොකු ප්‍රශ්නයක් ඇත්තටම උයන්නේ මොනවද කියලා
2: කල්පනා කරේ කාන්තාවෝ හැමදාම ගෙදර මිනිස්සුන්ගෙන් අහන ප්‍රධාන ප්‍රශ්නේ අද මොනවද
0: කන්නේ ඇත්තටම මේක ලොකු ප්‍රශ්නයක් කුමාරි වා මොනවද යුවත් ඔයාට දාන්න තියෙන්නේ විජය ප්‍රොඩක්ට්ස් වලින් එන කුළුබඩු ඔයාට තියෙනවා මිරිස් කුඩු කැලිමිරිස් ගම් මිරිස් අබ ලුණු ඊළඟට විජය කෝපි විජය තේ ඇතුළු තව ගොඩක් දේවල් නෝ හැබැයි නම බලලා ගන්න අමතක කරන්න එපා මොකද අනුකරණ වලට අහුවෙලා අපිට කියන්න එපා රස නැහැ කියලා
1: රස නැහැ කියලා කියන්න එපා

0: FM Anu Paha, FM Anu Hatarai Tashumata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 වියේදී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 වියේදී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
3: උදේ 9යි විනාඩි 34යි දැන්.
4: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට්. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
5: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
6: විජය නූඩ්ල්ස් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුර පහ මිශ්‍රණයේ දූ කිරිමාළු. විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
7: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
8: Meltol. හිස රතය, උණ, සෙම් ප්‍රතිශ්‍යාව, ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltol. Paracetamol විශේෂයකි.
9: රස්තියාදුවක් නැතුව LB නිවාස ණය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම housing loan එකත් ගන්න ඔබත් ළඟම LB finance එකට එන්න.
10: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
11: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.

0: ඉතින් පැමිලි පිටින් අහන්න ජනීයක දේදුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
2: දැන් Pan Asia Bank-ෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667222 අමතන්න.
3: කවදාවත්

0: උදේ 9 විනාඩි 42යි අලුතම වෙලාව
1: එහෙනම් අපි යමු
0: දැන්
1: ආයේ වැඩි කතා ඕනේ අපි යමු ඔව්
0: යන් මේ අද අතිවද වැඩි කතා කරා
1: වැඩි ඔව් කතා කරා වැඩි යන්න ඕන මේ විශේෂයෙන් මතක් කරන්න ඕන මධ්‍යම අප්‍රිකාවේ Central Africa වල අපේ ගුවන් හමුදාව සාමසාධක කටයුතු වලට මැදිහත් වෙලා ඉන්න ගුවන් හමුදාව බොහොම විශිෂ්ට ගණයේ මුදවා ගැනීම මෙහෙයුමක් කරලා තියෙනවා. ඒව එහෙම එහෙම ආවට ගියාට කතා කරන්න බැහැ අන්තිම මොහොතේ. ඒ හින්දා අපි ඒක හෙට අපේ ටවුමෙන් කතා කරමු.
0: ඉතුරු කරගමු අපි.
1: මතක තියාගන්න මෙහෙම මෙහෙම සිද්ධ වුණා අපේ කොල්ලෝ මෙහෙ විතරක් නෙමෙයි ගිහිල්ලා ලෝකෙ පුරාම වැඩ පෙන්නනවා කියලා. MI 17 හෙලිකොප්ටර් යානාවකින් ගිහිල්ලා ගොඩ බහලා කට්ටිය බේරගෙන එහෙම පොඩි මිෂන් එකක් වෙලා තියෙනවා.
0: ඒක
1: නේ අපි ඉස්සරහට කතා කරමු. ඉස්සරහට කියන්නේ හෙටනේ මේ සතිය අන්තිම දවස් අපි එන. කතා කරමු. ඉතින් ඒ වගේම මම මතක් කරන්න ඕනේ මේ පැත්තට අපිට මැසේජ් කරලා තිබ්බ Singapore ඉඳන් අපි වහන් ඉන්නවා කියලා. නේ දෙන්නේක්ද තුන් දෙනෙක්ද?
0: දෙන්නෙක්. දෙන්නෙක්ම දාලා තිබුණා.
1: අපිට එහෙම දැන් වෙන රටවලින් එනවා Singapore අපිට මීට කලින් කියන්න බැරි වෙච්ච ඉඳන් අපි මෙන්ෂන් කරා. ඉතින් මාතිර් මොහොමඩ් අයා මැලේසියාවේ. මැලේසියා මාතිර් මොහොමඩ් ලී ක්වාන් යූ.
0: ලී ක්වාන් යූ. තුම අපිට මැසේජ් දාලා තියෙන්නේ.
1: හරිද? ඉතින්
0: ලේසි නැහැ මේක මේ ජාත්‍යන්තර මට්ටමේ මේ මොනවාද ඩිප්ලොමැටික්
1: ඔව් රාජතාන්ත්‍රික මට්ටමේ වැඩක් මේක.
0: ඔව් ඒවා මේ ලී ක්වාන් යූ මැසේජ් දානවා කියන්නේ ලේසි නෑනේ.
1: Singapore ඉදලා නේ.
0: ඔව්.
1: ඒකනේ. ඉතින් ලී ක්වාන් යූ මෙහෙත් හිටියා. මේ කොහොම හරි මේ අපිට දැන් යන්න වෙලාව. යන්න කලින් මතක් කරමු අපි මොනා ගැනද?
0: අපි මතක් කරමු ප්‍රයිම් කඩවත ගැන. මොකද මේ අන්තිම මොහොතේ ඒක මතක් කරන්න තරම් ඒක වටිනවා.
1: ඒ තරම් වටිනවනේ. ප්‍රයිම් කඩවත කියන්නේ ප්‍රයිම් රෙසිඩෙන්සිස් ලගේ අලුත්ම අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක. ඉතින් හරියටම කඩවත නගරේ.
0: රයිට්.
1: හැබැයි මේ නාගරික පහසුකම් වගේම අනිත් පැත්තෙන් ඔයාර බලාපොරොත්තු වෙන ග්‍රාමීය නිෂ්කලංකත්වය, සුන්දරත්වය මේ හැමදේම තියෙන තැනක් තමයි මේ අලුත්ම අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක කියලා කියන්නේ. ඉතින් ඔන්නවට පුළුවන්කම තියෙන වාගේ අපාර්ට්මන්ට් එක දැන් වෙන් කරගන්න. වෙන් කරගන්න නම් ආයෙ ලොකු දේවල් කරන්න නැහැ. ඔයාට තියෙන්නේ කෝල් එකක් දෙන එක විතරයි. විශේෂයෙන් මතක් කරන්න ඕන අපාර්ට්මන්ට් එක වෙන්නේ රුපියල් මිලියන 31ක් විතරයි. මිලියන 31කට වාටර් ස්විමින් පූල් එක, කිඩ්ස් පූල් එක, ජිම්, මල්ටි ෆන්ක්ෂනල් හෝල්, ස්කයි ගාර්ඩන්, ඊට පස්සේ පැය 24 පුරාවටම වාට ආරක්ෂාව මේ හැමදේම හම්බ වෙනවා. ඒ වගේම තමයි මතක් කරන්න ඕන දකුණු මධ්‍යම කටුනායක අධිවේගී මාර්ග යාකරන අඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3ක දුර විතරයි තියෙන්නේ. ඉතින් ඉක්මනින් යන්න මේ ප්‍රයිම් ලෑන්ඩ්ස් ලගේ වෙබ්සයිට් එක තියෙනවා. වෙබ්සයිට් එකට ගිහිල්ලා විස්තර ටික පොඩ්ඩක් බලන්න. 3D මොඩල් එක, animation models ටික තියෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ වාට පුළුවන් 22ට කෝල් එකක්
0: දෙන්න. රයිට්. මේ වැල්ඩින් ගැන මතක් කරන්න හදන්නේ. වැල්ඩින් කිව්වහම මතක් වෙන්නේ මෙල්වා. මෙල්වා කොහොම මතක් වෙන්නේ?
1: වැල්ඩින්. ලංකාවේ ඒ කියන්නේ එකම SLS සහතිකයේ සහිත වැල්ඩින් කූර තමයි මෙල්වා ඉලෙක්ට්‍රෝඩ කූර කියලා කියන්නේ. ඉතින් ඉදිකිරීම් ශේෂ්ත්‍රයින් අපේ මහත්වරුන්ට, ඒ වගේම තමයි වැල්ඩින් නැත්නම් පෑසුම් වැඩ කරන අපේ පෑසුම් ශිල්පීන්ට ඒ හැමෝටම මතක් කරනවා. ඒගොල්ලෝ දන්නවා මතක් කරන්න ඕනේ නැහැ. මොකද SLS සහතිකයයි වෙන කොහෙවත් හම්බෙන්නේ නැහැ වැල්ඩින් කූරකට.
0: කාගෙන් ඇහුවත් ඔයාලට රෙකමන්ඩ් කරන්නේ මෙල්වා.
1: අන්න හරි. ඉතින් ඒක හින්දා ආයේ ගැලවෙන්නේ නැති වෙන්න වැල්ඩින් කරන්න.
0: පාස්සන්න පුළුවන්.
1: කල්පවදින්න පාස්සන්න නම් මෙල්වා වැල්ඩින් කූරම තමයි.
0: මෙල්වම තමයි. හරි. අපි එහෙනම් යන්න හදන්නේ අද ගියාට හෙට එනවා හෙට සතියේ අන්තිම දවස ෆ්‍රයිඩේ.
1: ඔව් අපේ DJ නයිට් එක හෙට තියෙනවා. ඒකත් මතක් කරන්න ඕන. DJ ඇටෑක් එකක් නේ අපි දැන් යන්නේ කලින්ම බැටල් ග්‍රවුන්ඩ් යන්නේ වැඩේ සිද්ධ වෙන්නේ. ඉතින් කොළඹ සහ මේ හම්බන්තොට.
0: රයිට්.
1: කොළඹෝ ඇන් හම්බන්තොට ඩිස්ත්‍රික්ස් තමයි.
0: ඩිස්ත්‍රික්ස්
1: තමයි හෙට වැඩේට එන්නේ. කවුද එන්නේ ඔක්කොම අපි එකපාර කියන්නේ. ඒවා හෙට කියන්න. ඔය ඔක්කොම අද කියන්න ඕනේ. අපි එහෙනම් යන්න අපි යනවා ආය. හැබැයි අපි හෙට උදේ 7 වෙද්දී එනවා.
0: එතකම්
1: පරිස්සමෙන් ඉන්න. හැමෝටම ජය වේවා. මම ආචී.
0: මම සාරා.
2: මම නුවා.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura Net FM Algo Town
1: Brought to you by
2: Anutana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiri Mulleria Vanaramala Gane Mulla Kampola Kasagala Samuha Vyapari Vetin
3: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක.
4: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න. Nexus app එකේ QR එක scan කරන්න. Spin කරන්න. හිතාගන්න බැරි වටිනා tag එකක් win කරන්න. Kills එන්න. Spin කරන්න. Win කරන්න.
5: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත්. දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසිල්ලේ ගමන යන්න. වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න.
6: රසට ගුණට උයන්න. පිටේ 3-5.
7: Leasing poli adu kali ai thamath wahaniyak ganne nathi LB leasing wetin liya padinchi kala nokala onaema wahaniyakata wedima leasing mudala aduma poliyata dan mama tanna 0112 200 200
8: anchor uparima aarakshawa usasma tattwaya saha poshana gunaya sahathikai
9: Rhino roofing wetin handunwa den Rhino premium jala pratirodhi matupita aarakshane sahita roofing sheet wedi vistara sandaha 13.96 amathanna
10: Union Bank e pension loan eken මම පෙළතවන්න පටන් ගත්තනි.
11: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. Union Bank Pension Loan.
12: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
13: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න. ඇයට ඉඩ හරින්න. Commercial Credit.
14: යුනියන්
10: බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනි.
11: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
2: අලුතන කාටම මෙල කසාගල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු කිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
15: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්
16: බයිසිකල් ගන්න කොහමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලා
12: බය වෙන්න එපා වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 0774604397.
7: Leasing poli adu kali ai thamath wahaniyak ganne nathi. LB leasing wetin liya padinchi kala nokala onaema wahaniyakata wedima leasing mudala aduma poliyata. Dan mama tanna 0112 200 200.
17: SLT Mobitel fiber ekak gedarama fit karanna. Okkoma devices connect karanna. Gaming walata low latency, fast and stable, unlimited thoraganna package rasak. SLT Mobitel fiber.
3: Melwa box bar wala nama ganakama mimma gahala tiyena nisa vishwasen ganna puluwa. Rawattannat ba. Melwa ekak Lankawa ekak.
8: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිතාවටම සුව කරගන්න. සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල. බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල. 0777 300 940.
18: ගුඩ් මෝර්නින්. වෙලා උදේ 10:00.

0: විශ්වාස කරන සත්‍ය
1: ඔබ වෙත ගෙන එන්නේ
2: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
3: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib sri lanka.
0: බයෙන් බය අලුත් වන අලුත් බය විමසුම at news.
4: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කේසර. තායිලන්තයේ පැවති දෙවන මිස්ටර් යුනිවර්ස් කායවර්ධන ලෝක ශූරතා තරගාවලියේදී ජයග්‍රහණ කිහිපයක් හිමි කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට පැමිණියා. ලෝක කායවර්ධන සම්මේලනයේ විසින් සංවිධානය කර තිබූ එම තරගාවලිය පසුගිය දිනවල තායිලන්තයේ පතායා නුවරදී පැවැත්වුණා. ඊට රටවල් 47ක කායවර්ධන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 327 දෙනෙකු සහභාගී වී තිබෙනවා. එහිදී ප්‍රෝකාඩ් පත් දෙකක්, රන් පදක්කම් හයක්, රිදී පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කම් තුනක් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. එලෙස ජයග්‍රහණ අත්කරගත් ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා කායවර්ධන සහ ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ නිලධාරීන් සහ ක්‍රීඩකින්ගේ දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ සිටි බවයි net news වාර්තාකරු පැවසුවේ. මීළඟ net news පෙරවරු 11ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: විශ්වාස කරන සත්‍ය
1: ඔබ වෙත ගෙන ආවේ
2: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
5: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
6: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
7: වෙලාව 10යි විනාඩි 4යි.
8: දේ දුනු මාවත.
9: Brought to you by
10: අතුණු ලකේ නම ඔබ වන්න රට පුරාම රසගෙන යන. අවුලේ සෑම රස කර කන. මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක.
6: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න. 0773-273-540.
11: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මමතන්න 011-437-1250.
12: ජනී එක දේ දුනු මාවත.

ඔය කියන පිළිම වලට උනත් පණයනවා රස කෑම හදලා දුන්නට පස්සේ. එහෙම රස කෑම හදනවා නම් ෆ්‍රීලන් වෙතින් එන ඒවා එක තමයි කෑම හදන්න ඕනේ. කුළු බඩු ටික ගන්නව නම් ෆ්‍රීලන්. සෝයා මීට් ටික ගන්නව නම් ෆ්‍රීලන්. නූඩ්ල්ස් ගන්නව නම් ෆ්‍රීලන්. ඉන්දියාපු පිටි ගන්නව නම් ෆ්‍රීලන්. මේ කියන්න හදන්නේ සෝයා මීට් ගැන. ෆ්‍රීලන් සෝයා මීට් අතරේ තියෙන අපි කැමතිම රසයක් තමයි කොස්සට කළු පොල් මාළුව රසයෙන් එන සෝයා. මොකද කොස්සට කළු පොල් මාළුව කියලා කියන්නේ අපි ඒ කාලේ ඉඳන්ම ටිකක් ආසාවෙන් කාපු කෑමක්. මං ඉදන්නේ 1997 අවුරුද්දේ ඉපදිලා ශිෂ්‍යත්වෙ ලියපු අපේ යාළුවන්ට එහෙමනම් අනිවාර්යයෙන්ම කොස්සල කළු පොල් මාළුව ගැන ලොකු බැඳීමක් තියෙනවා. මතකයිනේ අර කකුටු මාළුව කියලා අහලා ශිෂ්‍යත්ව පේපර් එකේ ගොඩ දෙනෙක් වැරදි උත්තර දීලා තිබුණා. හරි, කොස්සල කළු පොල් මාළුව හදනවා කියලා කියන්නේ තින්දි මේ දවස්වල කරනවා නම් වෙනම මිෂන් එකක්. කොස්සර ටික එකතු කරගන්න ඕන. ඊට පස්සේ කොස්සර ටික එකතු කරගෙන තලා ගන්න ඕනේ, තඹ ගන්න ඕනේ. පොල් ටික පුච්ච ගන්න ඕනේ. වැඩ නම් කීයක්ද කරන්න තියෙන්නේ කොස්සට කළු පොල් මාළුවක් හදාගන්න. අනික දැන් ඉතින් කොස් ගන්නෙ කඩෙන්නේ. එතකොට සමහරලාට කොස්සර ටික වෙනම ගන්න ඕනේ. ප්‍රශ්න ඔය ප්‍රශ්න කිසිම දෙයක් නෑ. ඔයා අරගන්නවා නම් කොස්සට කළු පොල් මාළුව රසයෙන් එන ෆ්‍රීලන් සොයා මීට්. අපේම රටේ දේශීය අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කරන හන්ද කිසිම බයක් නැතුව කෑමට එකතු කරගන්න පුළුවන්. අර සොයා මීට් පැකට් එක ඇතුළේ එන 3-5 කුඩු පැකට් එක වුණත් කෘතිම අමුද්‍රව්‍ය නැතුවනේ නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒක හන්ද කිසිම ප්‍රශ්නයක් නැහැ. ගෙදර ඉන්න පුංචිම දරුවෙකුටවත් බය නැතුව කෑමට දෙන්න පුළුවන්. මෙන්න පුතේ මෙන්න දුවේ කන්න ෆ්‍රීලන් සොයා මීට් කියලා. ෆ්‍රීලන් සොයා මීට් ගැන හැම මතක් කරනකොට මේ පැත්තට සින්දු අහන්න ඇවිල්ලා ඉන්න මගේ යාළුව කටි එකතු කරගන්න ඕනි. ජනි අයියේ, ඊයේ මැසේජ් එකක්වත් දාන්න බැරි වුණා. ඔයාට මාව මතක් වුණේවත් නැහනේ. හරි කමක් නැහැ. මං හිතුවේ මතක් වෙයි කියලා. එහෙම කියලා තියෙන අපේ රාගම රෝසි නංගි, රෝසි හිමාෂා. එයාගේ නයි කොච්චි කරලවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා කියන්නේ. නයි කොච්චි කරල කියලා කියන්නේ පොළොන්නරුවේ ජයන්තිපුරේ ඉන්න චතුරංග. මං හිතන්නේ චතුරංග කෙල්ලට නිකන් නරක වැඩ කරනවද කොහෙද? කොච්චි කරල කියලා කියන්නේ. සඳලි අනුරාධපුරේ ඉඳන් සඳලි අපිට මැසේජ් එකක් දාලා තිනවා. සඳලි එකතු කරගන්න. හයි, ගුඩ් මෝර්නින් ජනි බෝලි. හෙට අපි සෞදන්සලක් දෙනවා. කොහෙද බලෝ මේ සෞදන්සල දෙන්නේ? කඩවත ලක්මාලිලා දෙන්නේ. ඒගොල්ලන්ගේ දන්සලේ පෝලිමේ තියන්නේ නැතුව ඉස්සරහින්ම අරගෙන මට සෞදෙන්නම් කියලා ඉක්මනට මේ පැත්තට එන්න කියලා කියනවා හෙට. බලමු හෙට දේදුණු මාවතේ යන්නේ නැතුව තමයි එමුනොත් ඔහේ එන්න වෙයි. ලස්සන හින්දි සින්දුවකට එකතු කරගන්න කියලා තමයි කියලා තියෙනවා. නලුත් හින්දි සින්දුවකට මම එකතු කරගන්නවා. කුමාර් මිස් දුල්මි ගයන් කට්ටියම එකතු කරගන්නවා. ඩිලාන් නිරෝෂ් හංවැල් ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. එයාට හමල් පෙරේරා මහත්මයාගේ සින්දුවක් ඕනේ කියන්නේ මට දෙන්න බැරි වෙන එකකුත් නෑද? හයි සුදු මහත්තයා, ගුඩ් මෝර්නින්. කෝ අපි ඉල්ලපු සින්දුව? එහෙම කියලා තියෙන්නේ අපේ ගම්පහ DR ගාමන්ට් එකේ සෙට් එක. ජෝතිපාල මහත්මයාගේ සින්දුවක් නිලලා තියෙන්නේ. අද දෙන්නම් අනිවාර්යෙන්. මේ පැයේ බැරිනොත් ඊළඟ පැයේ දෙන්න. හයි ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපේ මොරටුවේ සුජානි චන්දිමා මැසේජ් එකක් දාලා තියෙනවා. මොරටුවේ සුජානි චන්දිමාට මැසේජ් එක ටයිප් කරනකොට වෙනම මල් ටිකක් දෙන්න ඕන. ඒ තරමට ඉමෝජිස් දාලා තමයි අපේ මැසේජ් එකේවත් S2 පිනා යනවා මැසේජ් එක දැක්කම.

0: Mie că de dunumavete, de dunumavete. FM anu paha, FM anu hatrai tashma ata, ne FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා
2: මිලියන 2.5ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076 780 7000ට WhatsApp කරන්න
3: වේලාව 10:21යි
4: නුවණ දෙන කියවුමට සමාජය පෙළගස්සන මේ වසරේ කඳුඩු රට මහනුවර පොත් දැක්ම ජූනි 29 වනදා සිට ජූලි 5 වනදා දක්වා කැන්ඩි සිටි සෙන්ටර් හිදී සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය සම සංවිධානය කැන්ඩි සිටි සෙන්ටර් නිල රේඩියෝව net fm
5: මාතර ෆ්‍රීලැන්ස් චීස් රස සෝයා එකක රස බලමුද මාතර ෆ්‍රීලැන්ස් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත
6: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
7: ලංකා

0: मंडली को विसित लो त्रेंगे
1: अक्मा वितल फैटी लीवर बायवेन निपा सिवनगल लीवर बूस्टिंग कैप्सूल लरगान अपे वेदकम अपे उरुमया हतलिस वसरक अभिमानय सिवनगल आयुर्वेद बिंदुआई हतलिस सताई तीस सकाई तीस तुनाई पंसिय हतलिह
2: थानंग्याक वितराक नेवे मेक डीजे अटैक का
3: Non-stop remix remake ekata happena DJ blast eka
4: anga galene igna kumariye keni
2: radio itihase prathama vatavata lankaya superi dj taru mohunata mohuna gatena dj attack show eka
3: Net FM DJ Night Face to Face Attack Show Attack Show
2: 1 2 3 let's go Lanka umadanna vilanga DJ star wenna kemathi nam oya DJ play karana pahadili video ak dan ma apita WhatsApp karanna
3: Binduway 711 95 95 95 Net FM DJ Night Face to Face Attack Show Mesikurada Renovator
5: Brought to you by Rasa Nahara Pinayanu My Cola Vethin My Guava My Tamarind My Blueberry Atulu Rasa Pella Kills Kagils Apiko Satoso Supiri Velanda Salvalin My Cola Ape Rate Ape Madeyak
6: Kavadak Anu Kagit Net
7: My husband
8: Mogada wife
7: නැහැ හිතන්නකෝ ආගතේ සල්ලි නැහැ කියලා.
8: හ්ම්.
7: අන්න ඒ වෙලාවට ඔයා සල්ලි ඉල්ලන්නේ ඔයාගේ අම්මගෙන්ද නැත්නම් මගේ අම්මගෙන්ද?
8: වෙන කාගෙද ඉතින්? ඕගොල්ලන්ගේ අම්මගෙන් තමයි.
7: ආදත් වැරද්දුවනේ. තමුන් එක්කන් එනකොට එක්කන් ආවේ කොහමද? මට සුර සැප දෙන්නම් කියලා. හැබැයි බලනකොට අදිය සතයක්වත් නැහැ. යන්න. මට මොන හරි කණ්ඩ අරන් එන්න දැ.
9: කිලියේ කිලියේ මනි මනි මේ
10: Paul prashna netu ahanna jani ek de dunu mavata
11: mema geetaya oba veta geneenne
12: rakshana itihase alutma peraliya vayasa 80 edit aarambha kala haki lankave prathama saha ekama jeevitha rakshanaya jan shakti life 80 edit okay adama katha karanna 0112 636 636
8: විලව 10යි විනාඩි 24යි දැන් ඉතින් කට්ටියට ගින්දර හැන්දෑවෙන් තෑගිහම හම්බ වෙලා නේද තියෙන්නේ ඊයේ ඉඳන් ජානු එක්ක ගින්දර හැන්දෑව ආයෙත් පාරක් අලුත් වෙලා තියෙනවා ගින්දර හැන්දෑවත් එක ඩීල් එක දාගෙන ඉන්නේ අපේ තෑගියා කාමේ දවස්වල ඊයේ හාල්ලේම හම්බ වුණා කියලා මට ආරංචි කට්ටියට සල්ලිත් හම්බ වුණා නේ අදත් ඒ විදිහටම තෑගි දෙන්න බලාපොරොත්තු වෙන තෑගියාකත් එක් කරගෙන ගින්දර හැන්දෑවට ජානු වෙනවා දවල් එකේ ඉඳන් අහන්න මතක තියාගෙන ඉන්න තෑගියා කයින වෙලාව කියලා තෑගි දිනන්නත් පුළුවන් මොනවා තෑගි හම්බ වෙයිද දන්නේ නැහැ කොහොමත් උම්මලන් හම්බ වෙනවා කියලා මන් දන්නවා ඕගොල්ලන්ට දුන්නට අපිට දෙන්නේ නැහැ ඔෆිස් එකේ ළඟ හිටියට හරි සින්දු අහන්න කට්ටිය එකතු කරගන්න ඕනි ආ කෝල් කරපු කට්ටිය එකතු කරගමුනේ ඒගොල්ලන්ගේ නම් කියන්න අමතකුණානේ කලිනුත් මට ගාල් ඉඳන් අපේ මල්කි කතා කරා මල්කි ඔයාව ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා ගාල්ලි ගෝණපුරේ ඉඳන් තමයි මල්කි අපිව අහගෙන ඉන්නේ වල්විට මොල්ලි උපාලි අයියා අපිට මැසේජ් එකක් නෙවෙයි කෝල් එකක් දුන්නා කතා කරලා කිව්වා වයිෆ් දම්මි තුෂාන් මිහිරංග මේ කට්ටිය එකතු කරගන්න කියලා බලංගොඩ පනානේ තියනවා නේද නදුනි ඇඹරුම් හල අන්න එතන ඉඳන් අපිට කෝල් එකක් ගත්ත අපේ අජිත් එයා කිව්වා එයාගේ වයිෆයි දුවලා දෙන්නවයි සින්දුවකට එකතු කරගන්න කියලා ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා බදුල්ලේ කැටවල සමන්ත සැලුන් එක අද වහලා හැබැයි සමන්ත අයියා ගෙදරින් දැන් නිකන් ඉඳලා නැහැ දේදුරුමාව තහගෙන ඉන්න ගම මට කෝල් එකක් ගත්තා වයිෆ් ගෙදර අතු ගානවා කියලා කිව්වා මෙදුල අතු ගානවා කියලා කිව්වා කොල්ලා සැපට ගෙදරට වෙලා ඉඳගෙන ඉන්නවා කියලා තමයි කිව්වේ දුවල දෙන්න තරුන්දි සහ ඉරන්දි මතක් කරන්න ඕනි එතකොට හිරු තරු ස්ටෝස් එකේ විමලාවති ඉන්නවා අපේ සමන්තගේ අම්මා මේ කට්ටිය මතක් කරන්න ඕනි මහරගම ඉඳන් අපේ චාන්දනී අක්ක කෝල් එකක් දුන්නා. එයාගේ මහත්තයා සමන්, ඊට පස්සේ හසිත පුතා, ජනීෂ පුතා බලන්නේ නමේ තියෙන පිම්පාට. අනුෂික මේ කට්ටියම එකතු කරගන්න කියලා කිව්ව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා කට්ටියම. Good morning, Jani Kollo. Ko oya ape SMS kiyanne nae ne. SMS balanna vidiyak nae ne. WhatsApp message tamai kiyawanna puluwa. Gedara siyalu denam ekathu karaganna kiyala apita message ekak dala thiyena payagala indan Denuwan Malli. Denuwan Malli, oya godak aadarein ekathu karagannawa. Me WhatsApp ekata message denma nan hari man kiyawana. දේදුණු මාවත අපි තහගෙන ඉන්නේ කියලා අපේ දුම්බර ලලිත් ප්‍රියංකර අයියා කාලෙකට පස්සේද මන්ද මාව මතක් වෙලා තියෙන්නේ ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා ඊශ්‍රායෙල් වලට ගියාට පස්සේ අපේ අනුරාධ සඳරුවන් අපිට මැසේජ් එකක් දාලා තිනවා ඒගොල්ලන්ගේ පවුලේ කට්ටිය ඉන්නේ ලංකාවේ ගම්පොළ දොළුවේ එහි ඉන්න වයිෆ් කලනි බබා නිසලි එයානම් ඉස්කෝලේ ගිහිල්ලා ඉන්නේ හැබැයි අම්මා නිරූකා අපච්චි ගාමිණි නංගි සඳමාලි මේ කට්ටිය ගෙදර ඉන්නවා තාම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා කට්ටියම මේ අපි අහන්න යන සින්දුවට බරුදැල්පොළ ඉඳන් SL ප්‍රනාන්දුත් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා

සෙවන ගල කිරීබන්න අර බෝගහ හන්දියේ ආයුම ආයුර්වේද වෙද මැදුර. ලෙඩක් දුකක් වුණ ගමන් අපිට මතක් වෙන්නේ දැන් කමල් බන්දුල වීරපිරුම වෙද මහත්තය. දන්න කියන කෙනෙකුටවත් දැන් ලෙඩක් දුකක් හැදුනම සුව කරන්න බැරි ලෙඩක් හැදුනම දුක් විඳ විඳින්න අවශ්‍ය වෙන්නේ නැහැ. කමල් බන්දුල වීරපිරුම වෙද මහත්තයා ගාව තියෙනවා ඔය ඕනිම ලෙඩකර නිත්තාවටම සුව වෙන ප්‍රතිකාර. සඳුද අඟහරුවාද පෝය දවස් හැරුණම ඉතිරි හැම දවසක්ම ඔයා වෙනුවෙන් විවෘතයි. ගොඩාක් වෙලාවට ටිකක් වයස ගියාට පස්සේ අපේ අම්මලට තාත්තලට ආච්චි අම්මලට සීයලට ඇවිදගන්න එහෙම ටිකක් අමාරුයිනේ. කකුල් වල අත්වල අමාරුකම් එනවා. ඒ ප්‍රශ්නත් එක්ක දුක් විඳ විඳ ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අවුරුදු 18 කොල්ලෙක් වගේ දුවල පැනලා වැඩ කරන්න කමල් බන්දුල වීරපිරුම වෙද මහත්තයා ගාවට ගිහිල්ලා බෙහෙත් අරගන්න කියලා කියන්නේව. ඒ වගේ අත්දැකීම් තියෙන අම්මලා තාත්තලා ගැන අපිට නිරන්තරයෙන් අහන්න හම්බ වෙනවා. ওই සමහර අම්මලා තාත්තලා කියනවා රේඩියෝ එකෙන් අපිට හෙන්නේ. ඇවිද ගන්න බැරුව හිටියා හැබැයි බෙහෙත් ටික කරගත්තට පස්සේ දඹුලු ගලත් නැගලා ආවා කියලා. ඒක හඳා කමල් බන්දුල වීරපිරුම වෙද මහත්තයා හම්බ වෙන්න යන්න බොනවන සුව කරන්න බැරි ඕනිම ලෙඩකට කමල් බන්දල වීරපිරුම වෙද මහත්තයා ගාව බෙහෙත් තියෙනවා. 0.777 3.947 කතා කරලා හරි 0.773 273 540 කතා කරලා හරි ඔයාට වැඩි විස්තර දැනගන්න පුළුවන් වගේම තමයි වෙලාවක් වෙන් කරගන්නත් පුළුවන්. කට්ටිය එකතු කරගන්නද? අද නම් මට නම් කියාගන්න එක සෑහෙන අමාරුයි වගේ. ඒ තරමට මැසේජස් කෝල්ස් තියෙනවානේ. මුලින්ම මං යන්නේ කොහේටද දන්නවද? අපේ යශෝක ගෙදරට ගිහිල්ලා ඉන්න. අකුරැස්ස යශෝ මැසේජ් එකක් දාලා තියෙනවා. ජනි අයියේ ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා තමයි අපේ යශෝ කියන්නේ. යශෝ ඔයාව ගොඩක් ආදරෙන් මේ සින්දුවට මං එකතු කරගන්න. හයි ජනි මල්ලි, දෙදුණු මාවත සද්දෙටම අහගෙන ඉන්නවා. උයන්න හදන්නේ රහට. එහෙනම් ෆ්‍රීලන් නිෂ්පාදන ගන්න. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ කටුබැද්දේ ඉඳන් අපේ නිෂානි. නිශානියක්කා එයාගේ පවුලේ හැමෝමයි යාළුව හැමෝමයි එකතු කරගන්න කියලා තියෙනවා සින්දුවට. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඊට පස්සේ අපේ අප්සරා, මැණික් අප්සරා නෙවෙයි, සීගිරි අප්සරාත් නෙවෙයි, මේ ඇවිල්ලා තංගල්ලේ අප්සරා. එයා සින්දුවක් ඉල්ලලා තියෙනවා. අද සින්දුවක් ඉල්ලුව කියලා දන්නවනේ ඉතින්. අද ඉල්ලුව කියන්නේ හම්බ වෙන්න සති දෙකකින් විතර. හරිද අප්සරා, ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ගුඩ් මෝර්නින් ජනියෝ, ඔන්න අද 10 වෙනකොටම අපි ඔයාව අහන්න බලාගෙන ඉන්නවා. එහෙම කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. කවුද කියලා බලමු. පොඩ්ඩක් ඉන්න නමක් නැහෙනි. හස්බන්ඩ් කාවින්ද අම්මවයි තාත්තවයි නංගිවයි අක්කවයි එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. වැඩේ තියෙන්නේ මේ මැසේජ් එක දාන්නේ කවුද කියලා නැහෙනි. ආ, බදුල්ල චමෝදි. පරණ මැසේජ් එකකින් නම හොයාගත්තා. කීයක් හරි දෙන්න ඕනේ නම හොයාගත්තට අමාරුයි. හයි ගුඩ් මෝර්නින් ජනි, අදත් අපිට ලස්සන සින්දුවක් දෙන්න. එහෙම කියන්නේ දෙහිවල නැදිවාල ඇන්ඩර්සන් පාරේ ඉන්න අපේ චන්දන ස්ටෝර්ස් එකේ චන්දන සහ චාන්දනි. අර ගැළපෙන අය හමු වෙනවා. ඒක ලොවේ ස්වභාවය කියන්නේ චන්දනයි චාන්දනී දිහා බලලා.

0: FM anu paha, FM anu hadrai tashuma ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: වේලාව දැන් 10යි විනාඩි 46යි.
3: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
4: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
5: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
3: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ.
6: ඒ නන්දනී තෙල්වත්ත පිස්කඩේ ડોක්ටර් මේ කීවේ තියෙනවා කියලා බ්ලොක් එකක්. ඊට පස්සේ කිව්වා ඩයි එක යවන්න ඕනේ කියලා. මම බෑ ඒකට. ඊට පස්සේ තමයි වේද මහත්තයා ගැන කිව්වේ අපේ මාළිගෙනේ. ඊට පස්සේ ගිහින් බෙහෙත් ගත්ත දෙසරේ එන්නම් ගත්තා. මට ඊට පස්සේ හස්ටි ගැටිය ඇවිදින්න ඒක සේරෝම පුළුවන් වුණා ඒව නැතිව.
3: කතා කරන්න 0777 300 940.
7: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
3: අලුතෙන කාටම මිල කසාගල green super. ශකා මාතලේ අතුරු ක්‍රිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ. කසාගල green super. ඒ විතරක් නෙවෙයි. ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා තිහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල plantation 011 2077 787. කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්.
8: Meltol. හිස රතේ උන සෙම්ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
9: අපේ අම්මා ගෙදර ආවද?
10: නැහැ, අම්මා මෙයා යන්න තිබ්බා.

0: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ වෙන
1: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්
2: ක්‍රිස්ටිනා කෝටිං හනා එතන හිටපු එකම කාන්දා නියෝජනය හනා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔයගන්ට මොනවද හිතුනේ
1: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්
0: මේ අලුත් ඇපල් CEO ට ලින්ක්ඩ්ඉන් account එකක් නැහැ හිතා ගන්න පුළුවන්
3: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න
1: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න
4: brought to you by
5: අලුතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
6: රසට ගුණට උයන්න පිටේ තුන පහ
7: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිස්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මධ්‍යම ආකරණ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි කඩවත lifestyle residences දැන්මම තන්න prime group 13:22
8: net fm algo town
9: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් superiorම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
10: දැන් Pan Asia Bank-ෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 467 222 අමතන්න.
11: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
12: සින්ඩරෙල්ලා වගේ මං නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තැනකම්.
13: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial Credit
14: බලව 10යි විනාඩි 44යි
15: මේ හස්බන්
16: මොකද වයිෆ්
15: දැන් ඔය යාළුවොත් එක්ක රෑ වෙනකම් පාටි දාලා ගෙදරවම ගේ ඇතුළට එන්නේ ඉස්සරහ දොරෙන්ද පිටිපස්සේ දොරෙන්ද
16: පිටිපස්සේ දොරෙන්
15: අදත් වැරද්දුවනේ දැන් තමුන්ගේ තන් ඉන්නේ යාළුවොත් එක්ක රෑ වෙලා පාටි දාලා ගෙදරවම මං ගේ ඇතුළට ගනී කියලාද පාටි දාපු තැනකම

0: நன்னத்துவாகன் ஜனி எக்க தேதுனு மாவத்த
1: சிலோன் கிரீன் லைஃப் பிளான்டேஷன் கண்ணோ அடமதாக்கறன்னா அதன்னே සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කියලා කියන්නේ අර අපි ටිකක් කැමතිනේ අදට මිටට කොහෙන් හරි අමතර ආදායමක් එනවනම් අන්න එහෙම අමතර ආදායමක් හොයාගන්න ඔයාට අවස්ථාව දෙන තැන. ඉඩමක් තියෙනවනම් ඒ ඉඩමේ වගාවක් මොකුත් කරලත් නැත්නම් නිකන් කැලේට යන්න ඇරලනම් තියෙන්නේ. එහෙම කරන්න එපා. ඔය ඉඩම සල්ලි මවන උල්පතක් කරගන්නේ කොහොමද කියලා දෙන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට පුළුවන්. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එක ඔයාට වගා කරන්න අවශ්‍ය කරන උපදෙස් විතරක් දීලා නවතින්නේ නැතුව ඔයාට ඒ වෙනුවෙන් අවශ්‍ය කරන කෘෂි උපකරණ වර්ග පොහොර වර්ග මේ හැම දෙම ලබා දෙන්න තවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ වගේම තමයි ඉඩමක් නැහැ කියලා දුක් වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයා වෙනුවෙන්ම සුවිශේෂී ඉඩමක් තිබුණත් නැතත් ඔයා වෙනුවෙන්ම සුවිශේෂී වගා සැලසුම් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කණ්ඩායම ගාව තියෙනවා. ඒක හින්දා තමයි ඔයාට මතක් කරන්නේ කෝල් එක කරන් වැඩි විස්තර දැනගන්න කියලා. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට 011 437 1250 තමයි නම්බර් එක. 011 437 1250. හරි, කට්ටිය එකතු කරගන්න යන්න හදන්නේ. WhatsApp එක පැත්තට යනවද, කෝල් කරපු කට්ටිය එකතු කරගන්න යනවද කියලා කල්පනා කරේ. WhatsApp එක පැත්තට යන්න කලින් කෝල් කරපු කට්ටියට අවස්ථාව දෙන්න. LPT ඉඳන් පුන්සරා කතා කරා. එයා ඉතින් හැමදාම මට කතා කරනවා. එහෙම නැත්නම් WhatsApp message එකක් දානවා. නම කියනකම් බලන් ඉන්නවා කියලා කිව්වා. ඔන්න පුන්සරා, ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. අනුරාධපුරේ පුල්ලයාර් හන්දි ඉඳන් රංජිත් ප්‍රියංකර අදත් කතා කරා. වෙන්දට නම් මයික් සොන් කරන්න තප්පර 10ක් 15ක් තියලා තමයි කෝල් එක අරගන්නේ. එතකොට මම බොහොම අමාරුවෙන් නන්ටික කොහොම හරි ලියාගෙන ටග් ගාලා නන්ටික කියනවා. අද නම් වෙලාව තිබුණ ඇති වෙනකන් කතා කර කර නන්ටික අහගන්න. ඒක හන්දොත් නද ඔක්කොම නන්ටික කියනවා. සේනාරත්න සුපර් එකේ ඉන්නවා සේනාරත්න, සංදීප, ඉනෝකා, හර්ෂිකා, කෞශල්‍යා, ඊෂා, මෙදවච්චේ මන්නාරම් පාර ඉන්නවා ලක්ෂිකා, ලක්මාලි. ඊට පස්සේ මායා සැලුන් එකේ මායා එයවත් එකතු කරගන්න ඕනේ. සූර්යාව ඉඳන් ලියනාරච්චි අයියා අපිට කතා කරා. සුපුරුදු විදිහටම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ගල් යක්මීමන අපේ ලක්ෂ්මී කතා කරා. ලක්ෂ්මී කිව්වා එකතු කරගන්න කියලා. දිශාන් මදුශංක පුතා, දිල්ෂාන් මදුශංක පුතා, තව ඉන්නවා කෝල් කරපු කට්ටිය. හොඳේ මං ඉස්සරහදි හැමීට නම් ටික කියන්නත් අද පොඩ්ඩක් ඉතින් ඉවසන්න වෙනවා. නම් ගොඩාක් තියෙනවා කියන්න. WhatsApp එක පැත්ත පොඩ්ඩක් බලන්න හදන්න.

කාන්තිවත් එකතු කරගන්න කියලා සින්දුවකට කියන්නද කුවේට් වලට වෙලාව කීයද කියලා මං දැන් දන්නවා කුවේට් වල වෙලාව කොහොමද දැන් හරියටම කිව්වොත් කුවේට් වල වෙලාව 8:17 නේද අපිවත් මතක් කරගන්න ලස්සන සින්දුවකට එකතු කරගන්න එහෙම කියන්නේ ගලේ කඩේ රයිගම ඉඳන් අපේ සරච්චන්ද්‍ර ඩයස් ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා යටියන්තොටේ දැන් දේශානි ස්ටුඩියෝ එකේ කට්ටියත් අපිට මැසේජ් එකක් දාලා තිනවා දේශානි ස්ටුඩියෝ එකේ සෙට් එකම ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා මෙන්න අදත් මට ජොනි කියලා මම ජොනි නෙවෙයි මම ජනි ජයන්පති තමයි බුලත් කොහොපිටි ඉඳන් අපිට මැසේජ් එක දාලා තියෙන්නේ බුලත් කොහොපිටියේ තියෙනවද ලෑවල්ල කියලා ගමක් අන්න එහෙ ඉන්නවා යා යාටයි යාගේ සුදුටයි පුතාල දෙන්නටයි හොඳ සින්දුවක් දෙන්න කියලා තියෙනවා ගොඩක් ආදරෙන් එකතු කරගන්න යටියන්තොට නිතු ගරාජ් එකේ හොරන්දල යටියන්තොට තමයි නිතු ගරාජ් එක තියෙන්නේ එතන ඉන්නවා අජිත් රුක්ෂාන් ලක්ෂාන් පුබුදු කුමාර මල්ලි ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා සෙල්වමුත් ඉන්නවා කට්ටියම එකතු කරගන්නවා අජිත් නෙවෙයි අර නම එතන අපිත් කියලා තියෙන්නේ අයියේ මම ගල්ගමුවේ රන්දුණු මාවත් සින්දුවකට එකතු කරගන්න සුපිරි හින්දි සින්දුවක් ඕනි කියලා තමයි කියලා තියෙන්නේ දැන්ට මේ සින්දුව අහන්න මේක හින්දි කියලා හිතාගෙන අහන්න ඕනිනා හයි ජනි මම අම්පාරේ මුවන්ගල ඉඳන් රම්‍ය කියලා අපේ රම්‍යක්ක මැසේජ් එකක් දාලා තියෙනවා එයා එකතු කරගන්න කියලා කියනවා යාගේ හස්බන්ඩ් සමරත් කුමාර පුතා ශෂි පොඩි පුතා සදේව් දුව ඉන්නවා ගාල් ඉහළ කිහිඹියේ සමාධි එයාගේ දුව ෂණුදි එයා ගෙදර සෙනෙවිරත්න ආන්ටි එයාගේ මාමා ඒ හැමෝම එකතු කරගන්න කියලා තමයි කියලා තින්නේ ඊයේ ගොල්ල තොරන් බලන්න ගිහින් එහෙනම් අද ටිකක් දවල් වෙනකන් නිදාගන්න නැතිනේ උහන තිස්සපුරයට ගියාට පස්සේ අපේ නිලන්ත ඔල්ලුසු හේවාගේ මැසේජ් එකක් දාලා තියෙනවා දුව ඉන්නවා ඉසුරේ ශානිකා වයිෆ් ඉන්නවා සුමිත්‍රා මේ කට්ටියම එකතු කරගන්න ඕනේ ගුඩ් මෝර්නින් ජනි අයියේ ඔන්න අදත් නීලම්ම හරි භාෂිත අයන් වර්ක්ස් එකේ සෙට් එක ඔයාව අහගෙන වැඩ කරන ගමන් ඉන්නේ එහෙම කියලා තමයි අපි සෙට් එක මැසේජ් එක දාලා තින්නේ ගොඩක් ආදරෙන් එකතු කරගන්න සඳ ලංකාවේ සිටින අපේ පූර්ණිමා නංගිත් මැසේජ් එකක් දාලා තියෙනවා පූර්ණිමා ඔයාවත් ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්න අපි ඔෆිස් එකෙත් පූර්ණිමා කියලා අක්කා කෙනෙක් ඉන්නවා හයි ජනි කොහොමද අපිත් සද්දෙට ඔයාව අහගෙන වැඩ කරන ගමන් ඉන්නේ දෙන්නකෝ අපේ කොල්ලෝ සෙට් එකට සුපිරි සින්දුවක් අම්පාරේ බණ්ඩාර දුවේ මුතුහර බ්ලොග් ගල් ආයතනයේ වැඩ කරන සෙට් එක තමයි ওই મેસેජ් එක දාලා තියෙන්නේ. දන්නවනේ ඉතින් මට දැන් ගෙයක් හදන කාලෙක බ්ලොග් ගල් ගන්න මං යන්නේ කෙලිම කොල්ලෝ සෙට් එකේ ඉන්න දැනට. අඩුවට දෙයිනේ බඩු ටික නිකම්ම දෙයි දන්නේ නැහැ නේ. කටානේ කොන්ගස්සන්දි අරෝෂ් ටේලර්ස් එකේ ඉඳන් අපේ ප්‍රසන්න, දම්මිකා, ෂේවෝන්, තාරුක, බෙවෝන්, අරෝෂ් මේ කට්ටියත් મેસેජ් එකක් දාලා තිනවා මං එකතු කරගන්නම් ගොඩක් ආදරෙන්. ජනි මල්ලි වද ටිකක් පරක් වුණා મેસેජ් එක දාන්න. ඒ වුණාට අපේ મેસેජ් එක කියවන්න. එහෙම කියන්නේ හංගම පාංචාලි ඉඳන් අපිට મેસેජ් එක දාන දිස්නක්කා, ඉරේෂා, සමන්ති, නිලන්ති, බොස්සාමානන්ද අයියා කට්ටියම එකතු කරගන්නවා මේ සින්දුවට.

0: FM 94.8 Net FM Divaina Pura Thedunumavata
1: Brought to you by
2: Atunulake Namahubavana Ratapuram Rasaganayana Aulesavama Rasakarakana Mather Freela Noodles Taste Ke Trustaka
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙත පහතා හමුවන්න 0773 273 540
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111 437 1250
5: ඉගෙනුමට හොඳ මාතෘවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772 213 336
6: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
5: අලුතැන කාටම මේලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරුකිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 87 කසාගල සමුහ ව්‍යාපාරය වෙතින්
7: SLT මොබිටෙල් ෆයිබර් එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න ගේමින් වලට ලෝ ලේටන්සි ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක් SLT මොබිටෙල් ෆයිබර්
8: බයිසිකල් ගන්න කොහමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලා
5: බය වෙන්න එපා වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක් තව KD Rice Leader 125 bike එකට ඩිස්කවුන්ට් එක ලක්ෂයක් කතා කරන්න 0774 406 4397
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙත පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙත මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540
9: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක අපේ එක කිරන්න ඕන නැති එක.
10: Wake up. Subtitle Hormones Alpha Studio.
11: දවසටම ඕන කරන විටමින්ස් Alpha Studio.
10: Yes. එනර්ජි මෝනින් වයිබ් එකත් එක්ක දවසම සුබ කරගන්න.
11: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
10: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
12: අලුත් පැයක් පටන් ගන්න හදන්නේ වෙලාව උදේ 11යි.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
4: දියුණු වෙන්න ණය ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
1: බයෙන් බය අලුත් වන අලුත් පැය දිවස්වා netnews.
5: අයිබුවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය netnews සමග මම කේසර. සංචාරක ඉන්දිය ඒකණ්ඩායම සහ ශ්‍රී ලංකා ඒකණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙනවා. තරගයේ කාසියවාසිය දිනු ඉන්දිය ඒකණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා. එය අනුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ඒකණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 43ක් රැස් කරගෙන සිටියා. පවන්ත වීරසිංහ සහ සොහාන් දලිවේරා ලකුණු 20 රැස් කරගනිමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිනවා. netnews ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා netnews youtube නාලිකාවට සහ netnews facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: netnews ජනතාව විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන ආවේ
3: අම්මා ආදරෙන් අපිට කවපු
2: නිෂ්පාදනය.

වෙලාවේ 11යි විනාඩි 8යි. අපි දකුණු කකුල තියලා පිවිසෙන්න හදන්නේ දේදුණු මාවතේ දෙවෙනි පැයට. මේ පැය පටන් ගන්නකොටම කියන්න තියෙන්නේ ඉතින් මේ පැයත් සුපුරුදු විදිහටම ඔයා වෙනුවෙන් ඔයා ඉල්ලපු සින්දු ටික දෙනවා දෙනවා දෙනවා කියන එකම තමයි. කෝල් කරා නේද 0112153633 කෝල් කරා නම් ඉවසීමෙන් බලාගෙන ඉන්න නම අනිවාර්යෙන් කියනවා. WhatsApp message දාපු කට්ටියටත් එලෙසම තමයි කියන්න තියෙන්නේ. Facebook fan page එකේ post එක තියෙනවා. ඒ පැත්තට ගිහිල්ලා comment එකක් දාන්න. අදත් ඉතින් ඔළුව විකාර වෙන ප්‍රශ්නයක් මං අහලා තියෙන්නේ. මං හැමදාම එහෙම ඔළුව විකාර වෙන ප්‍රශ්න අහන්න කියලා තීරණය කරා. හරි. මේ එකතු කරගන්න හදන්නේ අපිට WhatsApp එකේ message දාලා මට බනින්නේ නැතුව ඉවසීමෙන් බලාගෙන ඉන්න මගේ ආදරණීය මිත්‍රයෝට. අපි යන්න හදන්නේ චාමර වීරසිංහගේ සින්දුවක් ඉල්ලන මහවිල ඉන්න ලසන්තගේ ගෙදරට. එයාගේ නෝනා රවින්දි දුව දනුලී චූටි දුව බුද්ධිමා මේ කටි එකතු කරගන්න ඕනි. ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. මේ ලසන්ත කියන්නේ අපේ ලසා. යටියන්තොට අර ටයිටැනික් සලෝන් එක ඉස්සරහ තියෙන ත්‍රිවිල් පාක් එකේ ලසා තමයි මේ මැසේජ් එක දාලා තියෙන්නේ. මං දැක්කනේ ගවේෂණය කරලා හොයාගත්ත හරියටම මේ ලසන්ත කවුද කියලා. එකතු කරගන්න ඕනි ඒ අතරේ අපේ ටයිටැනික් සලෝන් එකේ තුෂාරව. මොකද කතා කරා යා කතා කරපු වෙලාවේ ලසාවත් මතක් කරා. මේ එකතු කරගන්නවා තුෂාර රොෂාන් නෙවෙයි රෝහාන් ඊට පස්සේ රුවන් කමල් මේ කට්ටිය තමයි ටයිටැනික් සැලූන් එකට වෙලා වැඩ කරන්නේ. බොස්ගේ නම සුන්දරම් බොස් වෙරට ඇවිල්ලා නැහැ කියලා මං හොඳටම දන්නවා. මොකද බොස් වෙලාවට වැඩට આવොත් අනිවාර්යෙන් බහිනවා. ඒ තරම්ම වෙලාවට කලාවට වැඩ කරන මිනිස්සෙක් තමයි අපේ සුන්දරම් බොස් කියලා කියන්නේ. කැන්ඩි වලට යන්න හදන්නේ මහනුවර අම්පිටි ආර්ය ටේලර්ස් එකේ අපේ සෝමන් තිලක අයියා ආදිත්‍ය මල්ලි සෙට් එකම අපි වහගෙන ඉන්නවා. ගම්බුල ඉදන් ප්‍රියදර්ශනී අක්කත් අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. හාලියල දනුෂිකාදි සිල්වා මැසේජ් එකක් නෙවෙයි මං හිතන්නේ මේක මේ අර වචන 2000ක විතර රචනාවක්. පොඩ්ඩක් ඉන්න මං කියව ගන්න එක හෙවීට. හාලියල සම්පත් මෝටර්ස් එකේ මේ වෙලාවේ සද්දෙටම දේදුණු මාවත අහගෙන ඉන්නවා. ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා ආදරෙන් එයාගේ හස්බන්ඩ් සම්පත්ව මදුෂාන් මල්ලිව දනුෂ්ක අයියව දුවල දෙන්න ඉන්නවා නිෂාදි සහ නවෝද්‍යා. ඊට දුවල දෙන්න නිෂාදි නවෝද්‍යා සහ දිනලි නවෝද්‍යා. පුතා ඉන්නවා චේතික මාවත් එකතු කරගන්නවලු බලන්න කොච්චර හොඳයිද කියලා. මේ වෙලාවේ ගැරජ් එකේ ඉන්න සියලුම දෙනාවත් එකතු කරගන්න කියලා කියනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. net fm අපිවත් අහග අපිත් එකතු කරගන්න සින්දුවකට අපිත් අහගෙන ඉන්නේ සද්දට. එහෙම කියන්නේ ත්‍රිකුණාමලයේ පහේ ඉඳන් අපි වහගෙන ඉන්න අපේ පුංචි බණ්ඩා අයියා ඇතුළු පවුලේ හැම කළුතර පණාපිටියේ චාමර ස්ටෝස් එක කියලා කියන්නේ ඉතින් නිතර දෙවේලේ දේදුණු මාවත ඇහෙන තැන. චාමර සහ තනූජා ඉන්නව දෙන්නම එකතු කරගන්නවා මේ සින්දුවට. ගුඩ් මෝර්නින් ජනී අපි ගම්පල ඇත්ගාලේ සතොසේ වැඩ කරන සෙට් එක අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. පියුමි මිස් ශානි රුවන්දි මිහිරංග ජන කපිල තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. හයි ජනී ගුඩ් මෝර්නින් අපි දේදුණු මාව තහන ගමන් ඉන්නේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ උදය කුමාරි අම්පාරින් දන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. තිවංක සම්පත් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. වයිෆ් ගේ නම තමයි උදය කුමාරි. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. දැක්කනේ ඉතින් පොඩ්ඩක් ඩාම් වෙනවා ඩූම් වෙනවා. කඹුරු මුල්ලේ රොටි කඩෙන් අපිට මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. සුජීව තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. එයාගේ මහත්තයා අජිත්, එයාවයි අම්මවයි පුතාලා දෙන්නවයි දුවලා හතර දෙනාවයි ඉන්දි මල්ලිවයි එකතු කරගන්න කියලා අපිට මැසේජ් එකේ දාලා තියෙන්නේ. ජෝතිබාල මහත්තයාගේ සින්දුවක් දෙන්න කියලා තියෙනවා. මේ පැයේ අවසානයේදී මං ඒ ලිමිටු කරන්න සූදානම් ඉන්නවා. තාමත් ඔයා මේ වැතර කෝල් එකක් ගත්තේ නැත්නම් ඉක්මන් කරලා කෝල් කරන්න 0112153633 WhatsApp message එකක් දාන්න 0711 95 95 95. ඔළුව විකාර වෙන විදිහ ප්‍රශ්නෙකට උත්තර දීලා පොඩ්ඩක් ඔළුව විකාර කරගන්න කැමති නම් යන්න අපේ net fm facebook fan page එකේ මන් දාලා තියෙන post එකට පහලින් comment එකක් දාන්න.

හරි සිංදුව අහන්න යන කලින් ඔයාලට මතක් කරන්න හදන්නේ ගෙදරදීම ඉන්දියා අප්ප සාදා ගන්න ආකාරය පිළිබඳව. ඒව ඉතින් අමුතුවෙන් ඔයාලට කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ නේ දන්නවනේ. මං කියන විදිහට ඉන්දියා අප්ප හදන්න ගියොත් එimhe ඉන්දියා අප්ප නෙවෙයි හැදෙන්නේ වෙන මොනාහරි. කොහොම හරි ඉන්දියා අප්ප හදනකොට අපිට තියෙන ප්‍රශ්නයක්නේ ඉන්දියා අප්ප බේරි වෙනවා. එහෙම නැත්නම් එකකට එකක් කැලෙනවා. නැත්නම් ඔහොම ඉන්දියා අප්පේ අරගන්නකොට කැඩිලා අනිපැතර වැටෙනවා. ඔය ප්‍රශ්න මුකෝත්ම නැහැ. ඔයා අරගන්නේ ෆ්‍රීලන් ඉන්දියා අප්පේට මිශ්‍රණය නා. අපේම රටේ ගොවීන්ගෙන් ලබා ගන්න හොඳම සහල් වලින් තමයි ෆ්‍රීලන් ඉන්දියා අප්පේට මිශ්‍රණය නිෂ්පාදනය වෙන්නේ. පාට පාටින් ඉන්දියා අප්ප කන්න රතු පාටින් කන්න කැමති අයට රතු කැකුළු සහල් වලින් හදනු ෆ්‍රීලන් ඉන්දියා අප්පේට මිශ්‍රණය. සුදු පාටින් කන්න කැමති අයට සුදු කැකුළු සහල් වලින් හදනු ෆ්‍රීලන් ඉන්දියා අප්පේට මිශ්‍රණය. දැන් පාට දෙකෙන්ම අරගන්න පුළුවන්. මෙහෙම වැඩක් කරන්න බැරිද? දෙකම එකතු කරලා රෝස පාටින් ඉන්දියා අප්ප හදා ගන්න බැරිද? දැන් නැකරලා බලන්න. දැන් ඉතින් ගෙදරදී දැන් ඉන්නේ සතියන්තයක්. හෙටනේ මේ අනිද්දෙන් දැන් සතියන්තේ උදා වෙනවා. සතියන්තයේදී හොඳ රසට ඉන්දියාප්ප ටිකක් හදලා, පොල් සම්බෝලයක් හදලා, චිකන් හොද්දක් වගේ හදලා, පරිප්පු ටිකක් හදලා ගත්තා කියලා කියන්නේ මගේ කටට දැනුත් කෙල වුණනවා. ෆ්‍රීලන් ඉන්දියාප්ප පිටි මිශ්‍රණේ ඔයාගේ ගෙදර ළඟම තියෙන කඩේට ගිහිල්ලා ඉල්ලුවා තරගන්න පුළුවන්. මොකද ඒ තරමටම ෆ්‍රීලන් වල බෙදා හැරීමේ ජාලය පුළුල්. දැන් ඔය හදන චිකන් කරියට එහෙම වුණත් පුළුවන් ෆ්‍රීලන් මස් කරි 3-5 පැකට් එකෙන් ටිකක් දාලා හදාගන්න. එතකොට ඉතින් අර ඒ කාලේ අපේ අම්මලා ආච්චි අම්මලා අපිට හදලා දුන්න චිකන් කරි එකේ රස ඒ විදිහටම අරගන්න පුළුවන්. ඒ ටිප් එක අපේ ගෙවල් වල කෑම හදන අම්මලට තාත්තලට, තාත්තලා කෑම හදන්නේ නැහැ නේ වැඩි. හරි සින්දුවට යන්න කලින් කට්ටිය එකතු කරගන්නම්. WhatsApp එක පැත්තට කලින් අවස්ථාව දුන්න හන්ද මං කෝල් කරපු කට්ටිය තමයි එකතු කරගන්න හදන්නේ. මේ අපිට මැසේජ් එක දුන්නේ අලව්වේ කරුවක්. අන්න අද ඒගොල්ලන්ගේ ඉතුරු බර්ත්ඩේ එකක් තියෙනවා. පාටි පාටි. රුක්මන් අපේ රුක්මන් පුතා ඉන්නවනේ අපේ අලව්වේ කරුවක්ගේ. එයාගෙත් පුතාගේ, ඒ කියන්නේ රුක්මන්ගේ පුතාගේ උපන්දිනයේ යෙදෙනවා අද දවසේ. එයාගේ නම තමයි මොවින්දු යසස්. මොවින්දු යසස් මල්ලි සුබ උපන්දිනයක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එයා නාරම්මල මයුරපාද මධ්‍යමහා විද්‍යාලයේ 6 වසර ඉගෙනුම ලබන්නේ. ඉතින් තාතා රුක්මන්, අම්මා නිමාලි, ආච්චි අම්මා ලව්වේ කරු, ඊට පස්සේ ඔයාගේ යාළු හැමෝම ඔයාට සුබපතන්න එකතු වෙන අතරේ වේයන්ගොඩ ඉන්නවනේ නංගිල ටික. ඒගොල්ලන්ගේ නම් තමයි තිසරි, ධනාරා, ඊට පස්සේ දුල්මි, ධනාරා නෙවෙයි යෝෂාරා, ඊට පස්සේ දුල්මි. මේ කට්ටිය ඔයාලට සුබපතන්න එකතු වෙනවා. සුබම සුබ උපන්දිනයක් වේවා කියලා මොවිඳු නෙත් FM ටීම් එකේ අපි හැමෝමත් ඔයාට සුබපතන්න එකතු වෙනවා. කේක් එවනකොට කෑලි 100කට විතර කපා ගන්න පුළුවන් කේක් ගෙඩියක් එවන්න. හරිද? කිතුල්කොටේ ඉඳන් අපේ ප්‍රේමසිරි අයියා කතා කරා. එයාගේ අම්මා ගුණවති, අපේ අසංක මල්ලි, ඊළඟට දිනූෂා, ගණේෂා, චමිලානි, කිරණිඳු, බිම්සර, මේ කට්ටියවත් එකතු කරගන්න ඕනි. කෑගල්ලේ නිදහස් මාවතට යන්න හදන්නේ. නිදහස් මාවතේ නිදහසේ යන්න හම්බ වෙන්නේ නැහැ. අපේ ශාන්ත ටේලර්ස් එකට ගිහිල්ලා ශාන්ත අයියත් එක්ක එහෙම පොඩි කයියක් දාලා තමයි යන්න ඕනි. ශාන්ත අයියා ඉතින් හැමදාම කතා කරාට පස්සේ විහංග හෝටලේ ඉන්න නංගි බබාලා දෙන්න ගැන තමයි හැම වෙලේම කියවන්නේ. ඒ දෙන්න ඉතින් මාව විකුණලා කන්න දෙනවනේ අපේ ශාන්ත ටේලර්ස් එකේ ශාන්ත අයියට. අද මොනාද දන්නේ කන්න දෙන්න හිතාගෙන ඉන්නේ. වෙලංගල් ඉඳන් රූපා මොණසිංහ අක්කා කතා කරා. ඊයේ දවසට ඒගොල්ලෝ දෙන්න කසාද බැඳලා අවුරුදු 42ක්ලු. බලන්න ඉතින් ඒ ආදරේ. ගොඩක් ආදරෙන් අපේ රූපා මොණසිංහ අක්කයි, හස්බන්ඩ් වයි, පවුලේ කට්ටියවයි මේ සින්දුවට මම එකතු කරගන්නවා.

0: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා
3: මිලියන 2000ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076 780 7000ට වට්ස්ඇප් කරන්න
4: වේලාව දැන් 11 විනාඩි 23යි
5: නුවණ දෙන කියවුමට සමාජය පෙළගස්සන මේ වසරේ කන්ද උඩරට මහනුවර පොත් දැක්ම ජූනි 29 වනදා සිට ජූලි 5 වනදා දක්වා කැන්ඩි සිටි සෙන්ටර් හේදී සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය සම සංවිධානය කැන්ඩි සිටි සෙන්ටර් නිල රේඩියෝව net fm
6: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
7: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
8: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
9: දැන් පෑනේෂා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4667222 අමතන්න.
10: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
11: Upuls International, Moragahatu Ratnapura Sahabandara Vela, Tailoring Kalave Niyama Urumakkaruwange Siya Wasaka Visheshtatwaya, Upuls International.
12: ඇයි ෂුග කියල මූනෙල්ල කළ සෙවන කළ මතුමේ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0747-3131-540
13: මේ හස්ම
14: මොකද වයි
13: ඔයාට අතීතයටන චාන්ස එකක් හමුරතින් ඔයාමව මැරි කරනවා දාපව්
14: නැතුව
13: නේ හිතේ ඇති තමුන් හිතන්ගන්නේ එක පාරක් කරපු මෝඩ වැඩි මං ආපව් සරැක් කරයි කියලා
15: පවුල් ප්‍රශ්න නැතුවාහන්න ජනි එක දේ දුනු මාවත

මේදවස්වල ගෑල්ලමයින්ගෙන් පිරිමි ළමයි වැඩිපුර මහණ ප්‍රශ්නයක් වෙන්නේ දිදී. බම්බර පහස ලබන මලක්දු. බම්බර සුවේ සොයන මලක්දු. මට නම් ඉතින් එච්චර ලස්සනට සින්දුව ගයන්න බෑ හොඳේ. හරි මේ යතරේ මතක් කරන්න ඕනේ දැන් මේ දවස්වල අපි වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ දෙයක් තමයි අපේ නිවසවට අපේ කාර්යාලයවට පරිසරයේ පිරිසිදුකම. මේ දවස් කීපය පුරාම ඩෙංගු රෝගීන් නිරන්තරයෙන් වාර්තා වෙනවා. ඉතින් මේ ප්‍රශ්න හැම දෙයකටම උත්තරේ තියෙන්නේ අපි ගාවමයි. කරන්න තියෙන්නේ බොහොම පුංචි දෙයක්. ගෙවල් ගාව තියෙනවා නම් පාරේ යනකොට දකින්නවා නම් වතුර රැඳෙන තැන් අන්නේ තැන් ඒ විදිහට වතුර රැඳෙන්නේ නැති විදිහට දෙන එක හදලා දාන එක විතරයි කරන්න තියෙන්නේ. කුණු කසල නිවැරදිව බැහැර කරන්න ඕනේ. යෝගට් කප් එක කාලේ වරුණ ගමන් නිකන් විසි කරන්න එපා. ඒක පිළිවෙලට බැහැර කරන්න ඕනේ. එහෙම කරාම ඩෙංගු බෝ වෙන එක අපිටම නතර කරගන්න පුළුවන්. ඕක අපිට හැදෙනකම් අපිට දැනෙන්නේ නෑනේ. වෙන කෙනෙකුට හැදුනා කියලා ලොකුවට තේරෙන්නේ නැහැනේ. අපිටම අපේ කෙනෙකුටම හරි හැදුනොත් විතරයි අපිට ඕක තේරෙන්නේ. හැබැයි ඒක වෙන්න කලින් ඒක වළක්වා ගන්න එක සුදුසු හොඳ හන්ද තමයි වට මතක් කරන්නේ. පරිසරය පිරිසිදුව තබා ගන්න වතුර රැඳෙන ස්ථාන එහෙම නැති වෙන්න සකස් කරගන්න කියලා. හරි සින්දුවට යන්න කලින් කටි එකතු කරගන්න ඕනි. WhatsApp එක පැත්තේ කට්ටිය තමයි එකතු කරගන්න හදන්නේ. හයි ජනේ කොහමද? අපි නම් බරටම වැඩ. දෙන්නකෝ ලස්සන සින්දු දෙකක්. එහෙම කියලා තියෙන්නේ අපේ සීතල බණ්ඩාරවල ඉන්න රංජන් රත්නායක මල්ලි. මෙයාගේ නම මට පේන්නේම රාමනායක කියලානි. හයි ජනේ සුදු මල්ලි, අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ යක්කල ඉබ්බා ගමුව ඉඳුවර ඉලෙක්ට්‍රිකල් එකේ වැඩ කරන සෙට් එක. ඒගොල්ලන්ගේ බුක් ෂොප් එකේ සුරංග මල්ලි, කොත්තු කඩේ මල්ලි මේ කට්ටියවත් එකතු කරගන්න කියලා තියෙනවා. මං හිතන්නේ හිමාලි තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. හයි ජනි මල්ලි, අද තමයි වාට මුලින්ම මැසේජ් කරන්නේ. ඉන්දුවර ඉලෙක්ට්‍රිකල් එකේ සෙට් එක තමයි අපිට හිම කියන්නේ. ගොඩක් ආදරෙන් කට්ටිය මේකතු කරගන්න. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. චන්ද්‍රා තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. එයා බඩල් කුඹුරේ ඉඳන් තමයි අපි වහගෙන ඉන්නේ. පුතා දුව ඉස්කෝලේ ගිහිල්ලා පොඩි බබා ඉන්නවා. එයාට මාස 8යි තාම. එයාවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්න ගමන් තමයි අපි යන්නේ මේ උදේශිකා නිරූපමාලාගේ ගෙදරට. එයා ඉන්නේ කෑගල්ලි ඉඹුල් ගස් දිනිය ෆෙයාෆීල්ඩ් වල තියෙන නිරූ ටේලර්ස් එකේ ඉඳන් අපි වහගෙන. ගොඩක් ආදරෙන් එකතු කරගන්න උදේශිකාවත් මේ සින්දුවට. කිරුළපන පූර්වාරාම පාරේ ඉන්නවා චන්දන සහ චාන්දනි. බලක්ෂි, සඳුනි, ජනිත, මෙරාජ්, ජයන්ත, විලාසිකා, රංජිත්, හන්සි මේ සෙට් එකම එකතු කරගන්නවා සින්දුවට.

ඔයාගේ කඩේ තියෙන බිස්නස් ටික හීන් සීරුවේ වැඩි කරගන්න නැතුව ඉක්මනට වැඩි කරගන්න ඕනි නම් නිතර දෙවේලේ කට්ටිය ඉල්ලන ප්‍රොඩක්ට් එකක් ඔයාගේ කඩේ විකුණන්න තියාගන්න ඕනේ. එහෙම දෙයක් තමයි ඩිලෙක්ටර නිෂ්පාදන කියලා තියන්නේ. දැන් ඩිලෙක්ටර ඩ්‍රින්ක් එක කියලා කියන්නේ අපි හැමෝම හොය හොය බොන ඩ්‍රින්ක් එකක් වෙලා තියෙනවනේ. ආහාර අතිරේකයක් පෝෂණ අතිරේකයක් විදිහට පාවිච්චි කරන ඩිලෙක්ටර නිෂ්පාදන අරගෙන ඉන්නේ සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙති. දැන් ඉතින් ඔයාගේ කඩේටත් ඩිලෙක්ටර නිෂ්පාදන වෙනුවෙන් අලෙවි හිමිකාරීත්වය ලබා ගන්න පුළුවන්. කරන්න තියෙන්නේ සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට කතා කරන එක විතරයි. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන්ස් ලාගේ නම්බර් එක කියන්න කලින් ඔයාලට මතක් කරන්න ඕනි, ඔයත් ඉඩමක් ඇතුව හෝ ඉඩමක් නැතුව වගා කරලා සල්ලි හම්බ කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම් ඒකටත් සුදුසුම තැන තමයි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කියලා කියන්නේ. ඉඩමක් තිබුණත් නැතත් ඔයා වෙනුවෙන්ම ගැළපෙන වගා සැලසුම් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එක ගාව තියෙනවා. දැන් ඉතින් තියෙන වියදම් එක්ක කොහොමත් ජොබ් එකකින් හම්බ වෙන පඩිය විතරක් අතේ තිබිලා මදිනි. අමතර ආදායමක් තියෙන්න ඕනේ. එහිඳ තමයි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට ඔයාලට කතා කරන්න කියලා මම මතක් කරන්නේ. 0111 437 1250 කියන නම්බර එකෙන් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එක කන්ටැක්ට් කරගන්න පුළුවන්. සින්දුවට යන්න කලින් කටිය එකතු කරගන්න ඕනි. WhatsApp එකේ ඉන්නම කට්ටිය සෑහෙන ඉවසීමකින් මං නම් කියනකම් බලාගෙන ඉන්න කට්ටිය. ජනි, ප්‍රෝග්‍රෑම් එක හොඳයි. අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියන්නේ මිගමුව ටවුන් එකේ ඔර්ලෝසු කණුව ගාව තියෙන ජයසිරි බතික් ෂොප් එකේ ටීම් එක. කට්ටිය මේ එකතු කරගන්නවා මේ අපි අහන්න යන සින්දුවට. මැසේජ් එකක් දාලා නවතින්නේ නැතුව 1 2 3 4 5 6 7 8 9 දාලා තියෙන කෙනෙක්ව තමයි මේ එකතු කරගන්න හදන්නේ. ඒ තමයි අපේ කිරිබත් ගොඩ ඉන්න සඳුනේ. එයාගේ හස්බන්ඩ් නිරංජන් එයාවත් එකතු කරගෙන ලස්සන සින්දුවකට කට්ටිය එකතු කරගන්න කියනවා. නිරංජන් ඉන්නවා, නිරංජන්ගේ අම්මා ඉන්ද්‍රාණි, එයාගේ තාත්තා නිමල්. මේ කට්ටියම එකතු කරගන්න කියලා තමයි කිරිබත් ගොඩ ඉන්න සඳුනේ අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. සඳුනේ ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ජනී බෝයි, මම කඩු ගන්නාවේ දඹගොඩ ලාල්. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. වයිෆ් කාන්ති, සුදු දුව ශනෝෂි, මේ කට්ටියව තමයි එකතු කරගන්න කියන්නේ. ගුඩ් මෝර්නින් ජනී, දේදුණු මාවතට අපිත් එකතු කරගන්න. ලස්සන සින්දුවක් දෙන්නකෝ. කහවත ප්‍රසාද් මෝටර්ස් එකේ සෙට් එක විනීතක්ක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. කට්ටියම එකතු කරගන්නවා.

ஜானி ஏக்க தே துனுமாவத தே துனுமாவத FM Anupaha FM Anuhatarai Dashma Ata Net FM වේලාව ඔබ වෙත ගෙන එන්නේ රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 වියේදී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 වියේදී ඕකේ. අදම කතා කරන්න 0112 636 636. වේලාව දැන් 11:42.

0: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වනවා.
1: ඒ නිවුස් දැන් පරණයි.

0: ඇතුළු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772 73 36 36 අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
1: SLG Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLG Mobitel Fiber.
2: අක්මා විතෙල්, fatty liver. බය වෙන්න එපා. සෙවනගල liver boosting capsule අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
3: විතරක් නෙවෙයි මේක DJ Attack එකක්.
4: Don't stop remix remake එකට හැපෙන DJ blast එකක්.
5: අංගා ගලේනේ ඉන්නා කුමරියේ
3: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack Show එක.
4: Net FM DJ Night Face to Face Attack Show.
6: Attack Show. 1, 2, 3, let's go.
3: ලංකාවම දන්න මීළඟ DJ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා DJ ප්ලේ කරන පැහැදිලි වීඩියෝවත් දැන් මා අපිට WhatsApp කරන්න.
4: 0711 95 95 95 Net FM DJ Night Face to Face Attack Show Mesikurada Renovator
7: Brought to you by
0: Rasa Nahara Pinayanu My Cola Vethin My Guava My Tamarind My Blueberry Atulu Rasa Pella Heels Cargills Apiko Satoso Supiri Velanda Salvalin My Cola Aperate Apema Deyak
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
8: දැන් Pan Asia Bank-ෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
9: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
10: රපුන්සල් වගේ මන්නන් ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්
11: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩහරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
12: වෙලාව 11:46
13: මේ හස්බන්
12: මොකද වයිෆ්
13: මගේ යාළුවෝ කතා කරනවා මට ට්‍රිප් එකක් යන්න. එතකොට ඔයාගේ යාළුවෝ කතා කරනවා ඔයාට ට්‍රිප් එකක් යන්න.
12: ආහා
13: මොකද කරන්නේ ඔයා?
12: ආව් ඉතින් හොඳයිනේ අපි දෙන්නම ට්‍රිප් එකක් යමු.
13: අපි දෙන්නම ට්‍රිප් එකක් ගියොත් ගෙදර ළමයි බලාගන්නේ කවුද? මම යන්නම් මගේ යාළුවොත් එක්ක. ඔයා ගෙදර ඉඳලා ළමයි බලාගන්න. කාඩ් එකක් දෙන්න. මට ෂොපින් කරන්න තියෙනවා.
14: කෙලියේ කෙලියේ මනි මනි මේ
15: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත
16: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
17: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80ේදීත් ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80ේදීත් ඕකේ අදම කතා කරන්න 0112 636 636
12: වෙලාව 11:47 ඔයාට මතක් කරන්න හදන්නේ සෙවනගල කිරිබන්නාර බෝගහන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙද මැදුර ගැන. බෝ නොවන සුව කරන්න බැරි රෝගයක් හැදුණු ගමන් දැන් අපිට මතක් වෙන්නේ සෙවනගල කිරිබන්නාර බෝගහන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙද මැදුර. ඒකට හේතුව තමයි ගොඩාක් වෙලාවට බටහිර වෛද්‍ය විද්‍යාවෙන් පවා සුව කරන්න බෑ. මේ ලෙඩ නම් සුව කරන්න බෑ අම්මේ. මේ ලෙඩ නම් සුව කරන්න බෑ තාත්තේ කියලා අපි අහගන්න ලෙඩ නිත්තාවටම සුවපත් කරන විදිහ ප්‍රතිකාර කමල්බන්දුල වීරපේනෝ වෙද මහත්තයා ගාව තියෙන එක. කමල්බන්දුල වීරපේනෝ වෙද මහත්තයා කියලා කියන්නේ රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක්. එතුමගෙන් ප්‍රතිකාර ලබා ගන්න සඳුදා අඟහරුවාද පෝය දවස් හැරුණම ඉතිරි හැම දවසකම ඔයාට සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුරට යන්න පුළුවන්. යන්න කලින් වෙලාවක් වෙන් කර

යන්න කියලා කියන්නේ ලංකාවේ හතර වටෙන්ම කට්ටිය එතනට එන හන්දා. 0.777 3940 එහෙම නැත්නම් 0.773 273 540 ට කතා කරලා වැඩි විස්තර දැනගන්න වගේම වෙලාවක් වෙන් කරගන්න ඔයාට පුළුවන්. සින්දුවට යන්න කලින් මං ටග් ගාල එකතු කරගන්න අපිට WhatsApp messages දාලා තියෙන ගම්පොල කුමාරියක් ඇතුළු කට්ටිය එකතු කරගන්න කියලා කියනවා මහත්තයා කමල්. පුතාලා 3 දෙනා එයාගේ යාළුව හැමෝම ගොඩක් ආදරෙන් එකතු කරගන්න. යටියන්තොට මහවිල ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා විදුණි කුකින් සර්විස් එකේ මිලින්ද අයියා. ලොකු දෝණි සඳසී, චූටි දෝණි විදුණි, වයිෆ් සුදර්ශනි, මහවිල ගමේ හැමෝමයි යටියන්තොට හැමෝමයි එකතු කරගන්න කියනවා. කෑගලු බත් කඩේ සෙට් එකත් මතක් කරන්න ඕනි. අපිට මැසේජ් එක දාලා තියෙන චම්මි අක්කා, එයාගේ හබියා තමයි ශාන්ත කියන්නේ. කාන්ති අක්කා, ටෝගා, සුදු, මහින්ද, චානක, අමල් ඇතුළු සියලුම දෙනාව එකතු කරගන්නවා මේ සින්දුවට. තාමත් මේ පැත්තට කෝල් කරලා WhatsApp messages ඉවලා නම් කිව්වේ නැත්තම් ඉවසීමෙන් බලන් ඉන්න. දවල් එකට කලින් අනිවාර්යෙන් ඔගොල්ලෝ හැමෝගෙම නම් කියලා මිසක් මේ ජනියා ගෙදර යන්නේ නැත. සින්දු දෙකක් අහලා ප්‍රධාන ප්‍රවෘත්ති අහලා ඊළඟ පැයේ අපි ආයෙත් හම්බ වෙමු.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura Dedunumavata
1: Brought to you by
2: Akunulake Namahubavana Ratapurama Rasa Genayana Aulesam Rasa Karakana Mother Freela Noodles Tasteke Trusteke
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111 437 1250.
5: අලුතන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශාකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 87 කසාගල සමුහ ව්‍යාපාරය වෙතින්
6: SLT මොබිටෙල් ෆයිබර් එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න ගේමින් වලට ලෝ ලේටන්සි ෆාස්ට් ඇන් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක් SLT මොබිටෙල් ෆයිබර්
7: බයිසිකල් ගන්න කොහොමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලා
5: බය වෙන්න එපා වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනව විශේෂ සහනයක් තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක් කතා කරන්න 0774604397
8: එන්න පියල් 40ට දිනුම් අවස්ථාවක්ම දෙන කොටු දෙකට 1000ක් කොටු තුනට 4000ක් කොටු හතරට 50000ක් එක්ක මහා දිනුම ලක්ෂ දෙකම ආරක් දෙන අරිෂ්ඨ වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාතික ලොතරේ මණ්ඩලයේ
9: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය වෙජි නම් වෙජිම තමයි
5: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
10: එකකට මාස් පට ගියා මාස තුනකල ඉඳන් ඉස්සෙල්ලා සමුද මාළු ආවා පස්සේ දෙවෙනිකල එන ආරංචි වුණා මාස් ගියා දවස් 12ක් ගිහලා තිබුණේ දෙවෙනි වතාවේ දිනාම දෙවෙනි ගමනේ දිනාම ඊට පස්සේ මාස් දෙකකට වෙන්නලා ෆොටෝ පරීක්ෂණයක් කරලා බැලුවා මොකුත් අරලීකයක් නැහැ කියලා කිව්වා දැන් හොඳටම
5: කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0777 300 940
11: ඔයාට ඕනේ මගෙන් යන්න ඉතින් යන්න එන්නම නැද්ද ඉතින් යන්න ප්‍රියාදර ප්‍රියවරයා ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා
12: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා
13: සුබ දහවලක් වෙලාව දවල් 12:00.

0: Net News. ജനതാവ് വിശ്വാസ കരണ സത്യ Net News. ඔබ වෙත ගෙනෙන්නේ
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: සුපිරි අවතාවරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්
3: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
4: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල්නෙට් අමතන්න 0112 863 363 0776 716 3672.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
5: අයිබෝන් අද 2026 ජූලි 2 වනදා බ්‍රහස්පතින්දා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. Net News සජීව මැදිරිය සිට ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News සමග මම සචිනි සීනවර්ධන. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ත සිල්වා.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
5: සිරස්තල බොරතෙල් මිල තවත් පහලට, ඉන්ධන මිල ආයෙත් අඩු වෙයිද? ජනතාව විමසිල්ලෙන්. උගන්ඩාවේ සඟ වූ සල්ලි ලංකාවට ගේන්න බැරි වූ හේතුව ආණ්ඩුව හෙළි කරයි. පාස්කු ප්‍රහාරයේ බින්දිතීන් වෙනුවෙන් කාදිනල් හිමිගේ උත්සාහයට ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සහය. හිටපු ඇමති චන්ද්‍රසේනට අධි චෝදනා භාර දෙයි. ඉන්දිය ඒ කණ්ඩායමේ ඇරියුමින් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම දෙවන ටෙස් තරගයේදී පළමුව පිත්ත අතට ගනී.
0: Net News. The truth people trust.
5: මෙරට මුදල් උගන්ඩාවේ සැඟ වූ බව කියන සිද්ධිය ගැන දැන් ආයෙත් කරලියට ඇවිත් Net News රතු කට්ට විශේෂාංගයට සහභාගී වෙලා මහබැංකු අධිපතිවරයා කිව්වේ එම සිදුවීමට අදාළව කිසිදු පැමිණිල්ලක් මහබැංකුවට මෙතෙක් ලැබිලා නෑ කියලා. එවැනි පැමිණිල්ලක් ලැබුණා නම් විමර්ශන කරන්න පොලිසියට බහර දෙන බවත් ඔහු කිව්වා. ඒ ගැන ආණ්ඩුව දැන් කියන්නේ මොකද්ද? ඒ ඇතුළු දවස උණුසුම් කළ පුවත් පෙළ ගැස්ම මෙතැන් සිට. ඉකුත් මැතිවරණ සමයේ දේශපාලන වේදිකාවේ දැඩි ආන්දෝලනයක් ඇති කළ මෙරට මුදල් උගන්ඩාවේ සැඟවූ බව කියන සිද්ධියට අදාළ මුදල් යළි මෙරටට ලබා ගැනීමට තමන් අපේක්ෂා කළ කාලයටත් වඩා වැඩි කාලයක් ගතවනු ඇතැයි ආණ්ඩුව පවසනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සූරවීර මහතා Net News වෙත කියා සිටියේ ආණ්ඩුව එවෙනුවෙන් තවදුරටත් කටයුතු කරමින් සිටින බවයි.
6: මේ වෙනකොට අපේ රටේ සහ ජාත්‍යන්තර සහයෝගය ලබා ගනිමින් විදේශ ගිණුම් වල තැන්පත් කර ඇති මේ රටෙන් අරගෙන ගිය සහ විවිධ කූට ලෙස තැන්පත් කරලා තියෙන මුදල් සම්බන්ධයෙන් අපි සිතීමක් කරනවා. ඒ වගේම ආයතනට බාර තියෙනවා. ඒ කටයුතු ඒ ලෙසම සිදුවේ. මෙන්න මෙහෙම කාරණාවක් අපි බලාපොරොත්තු වුණු වේගෙන් සමහර දේවල් වලට මැදිහත් වෙන්න බෑ. මොකද මේ තියෙන යාන්ත්‍රණය පාවිච්චි කරමින් තමයි අපට ගොඩක් දේවල් කරන්න වෙන්නේ. ඒ නිසා අපේ රටේ දීපල හොරාකාපු ගසාක ඒ වගේම අපේ රටේ රුපියල් ඩොලර් ලෙස පිටරටවල තැන්පත් කරලා තියෙන කිසිම කෙනෙකුට වංචනික ලෙස ඒගොල්ලොන්ට නිදහසේ ඉන්න බෑ. දැන් මේ සිදුවීමෙන් පවතින්නේ ඒගොල්ලෝ මේ රට විනාශ කර ඒ කණ්ඩායම් මේ රටේ ජනතාවගෙන් හොරාකාලා ගොඩනගපු දිව්‍ය මාලිගා තමන්ගේ හිස මතට කඩන් වැටෙන යුගය.
5: මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා
6: මේවා පිළිබඳව පැමිණිලි කරන්න වෙන්නේම අදාළ තොරතුරු එක් රැස් කරගෙනනේ. නිකන් ආවට ගියාට පැමිණිලි කරන්න වෙන්නේ. මොකද අපි සාධක සහිතව ඒ අදාළ ආයතනවලට පැමිණිලි කරන්න ඕනේ. ඒ ආයතනවලින් අදාළ කටයුත්ත සිදුවේවි. දැන් ඇත්තටම සමාජය ඇතුලේ ඔය ගේම් ගහපු අය සලිත වෙලා තියෙන. ඒ සලිත වෙන්නෙම ඔය කියන කාරණාත් එක්ක. අනිත් එක සියලු සාධක තොරතුරු ඉතුරු කරන්න කවදාකවත් ඒ වැඩේට සම්බන්ධ වෙන චරිත ඒවා උපකරන්න ඉතුරු කරන්නේ නැහැ නේ. ඉතින් ඒ නිසා මේක කළුගල කස්සදනෝ ගලක්. අපි හැබැයි ඒ දේ අපි කරමින් ඉන්නවා. මේ වෙනකොට මට හිතෙන්නේ ගොඩක් තොරතුරු ලැබෙමින් පවතිනවා. මොකද මිනිසුන්ට දැනෙන්නත් ඕන තොරතුරු දෙන්නත් විශ්වසනීයත්වයක් සහ ස්ථාවර භාවයක්. එතකොට දැන් ආණ්ඩුවක් විදිහට අපි ස්ථාවරකින් ඉනවා. ඒ වගේම රටේ ජනතාව තුළ විශ්වාසය ගොඩ නගමින් තියෙනවා. ඉතින් අපි ඉදිරියේදී විශ්වාස කරනවා පැහැදිලි ලෙසම රටට හතුරු සියලු බලවේග පරාජය කරන්න. ඒගොල්ලෝ යම් මුදල් ප්‍රමාණයක් මේ රටින් බැහැර කරලා තියෙනවා නම් ඒ පිළිබඳවත් සියලු පරීක්ෂණ කටයුතු මේ හැවන්ද සහ ක්‍රියාත්මක කරා.
7: මේ අතර නෙට් නිවුස් රතු කට විශේෂාංගයට එක්වෙමින් මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේ මෙරට මුදල් උගන්නාවේ සැඟවු බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් මහබැංකුවට මෙතෙක් ලැබී නොමැති බවයි. එවැනි පැමිණිල්ලක් ලැබුණා නම් ඒ පිළිබඳ විමර්ශන සඳහා පොලිසියට යොමු කිරීමට අවස්ථාව පවතින බවද මහබැංකු අධිපතිවරයා වැඩිදුරටත් පැවසුවා.
8: මම දැක්ක පහුගිය කාලයක් තිබුණාද මොකද්ද එම්බිසි සංවිධානයක් වශයෙන් හොයාගත්ත කියලා බුලත් රටව කියනවා. ඒත් එහෙම අවශ්‍යතාවය කරක් වන දේ තමයි ඒ තොරතුරු ලබා දුන්නොත් මහ බැංකුවට ලබා දුන්නොත් ඒක විනිමය පණත විනිමය පාලන පණත යටතේ ඒ වරදක් නම් එතකොට අපි කරන්නේ ඒක යොමු කරනවා රටේ නීති ක්‍රියාත්මක කරන ආයතනවලට. ඒගොල්ලෝ පරීක්ෂා කරලා කියනවා. හැබැයි තියෙන ප්‍රධාන ප්‍රශ්න ඔය තියෙන ඇසමෙන්තු හැම එකම කියන්නේ මුදලක් කියන මිසක්ක මෙන්න මේ පුද්ගලයාගේ මුදලක් තියෙනවා කියන එක ගැන කිසිම සඳහනක් නැහැ.
7: ලෝක විලඳපොලේ බොරතෙල් මිල තවදුරටත් පහත වැටී තිබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අද පෙරවරුවේ වාර්තා වුණේ ඇමරිකානු ඩොලර් 78.81 ලෙසයි. WTI බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 67.79 ලෙස වාර්තා වූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. මේ අතර ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහත යාම හමු වී පහුගිය 29 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ශ්‍රී ලංකාවේද ඉන්ධන මිල පහත දැමුණා. කෙසේ වෙතත් එලෙස මිල අඩු කෙරුණේ ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ලංකා සුදු ඩීසල් මිල පමණයි. යටතේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් සහ ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 25කින් පහත දැමුණා. ඒ අනුව පෙට්‍රල් ලීටරයක දැන් මිල රුපියල් 414ක් සහ ලංකා සුදු ඩීසල් ලීටරයක දැන් මිල රුපියල් 382ක් වනවා. කෙසේ වෙතත් ජනතාව පැවසුවේ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහත යාම හමුවේ තවදුරටත් මෙරට ඉන්ධන මිල පහත දැමිය යුතු බවයි. ඊට ප්‍රතිචාර දක්වමින් ආණ්ඩුව කියා සිටියේ ඉදිරියේදී පැවති මිල ගණන්වලටත් වඩා ඉන්ධන මිල පහත දමන බවයි. කෙසේ වෙතත් එය එක් වරක් සිදු කර නොහැකි බවද එහිදී ප්‍රකාශ කෙරුණා. ඉදිරි මාස 6 පවතින මිල ගණන් යටතේ ජලගාසු පවත්වාගෙන යාමට හැකිවනු ඇතැයි නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසනවා. නෙට් නිවුස් කළ විමසීමකදී අමාත්‍යවරයා කියා සිටියේ පසුගිය මාස 6 අදාළව සිදු කෙරෙන ජලගාස්තු සමාලෝචනයකට අඩුව ඉදිරි මාස 6 ගාස්තු ඉහළදැමීමට අවශ්‍ය නොවනු ඇති බවයි.
9: ජාතික ජල සම්පාදන සහ ජලපවහන් මණ්ඩලයේ ජලගාස්තු සමාලෝචනය අවුරුද්දකට දෙවතාවක් සිද්ධ වෙනවා. ජනවාරි මාසයේ සහ ජූනි මාසයේ. ජනවාරි මාසයේ පළවෙනිදා ඉඳලා ජූනි 30 වෙනකම් මාස 6ක් ජල පිරිපහදු කටයුතු සහ ජල සම්පාදන කටයුතු වලට සිදුවෙච්ච පිරිවැය ගණනය කළා. ඒ අනුව තමයි ඊළඟ මාස 6 ජලගාස්තු වැඩි වීමක් හෝ අඩු වීමක් සිද්ධ වෙනවද කියලා තීරණය කරන්නේ. ඒ අනුව ජූනි 30 දක්වා වෙච්ච පිරිවැය සමාලෝචනය කිරීම දැන් ජල සම්පාදන මණ්ඩලයෙන් ආරම්භ කළා තියෙනවා. අපිට අදහසක් තියෙනවා පළවෙනි මාස 6 පිරිවැය වැඩිවීම සඳහා මොනවද බලපෑවේ කියන සම්බන්ධයෙන් අදහසක් තියෙනවා. ප්‍රධානම කාරණය තමයි විදුලි ගාස්තු 18%කින් වැඩි වුණා. ඒක තමයි ජල ගාස්තුවට බලපාන්න පුළුවන්කම තියෙන්නේ. නමුත් ජල ගාස්තුවෙන් 12%ක් තමයි විදුලි පිරිවැය තියෙන්නේ. ඒතකොට වැඩිවීමක් වෙනවා නම් වෙන්නේ 12%ෙන් 18%ක්. ජල ඒකකයට රුපියල් 2.50ක් වගේ ප්‍රමාණයක් තමයි වැඩි වෙන්න බොහෝ විට නියමිත තියෙන්නේ. ඒක නොගිනි හැකි නිසා බොහෝ විට සිද්ධ වෙන්නේ ඉදිරි මාස 6ට ජලගාසු සංශෝධනයක් නොමැතිව ඉදිරියට යන එක. දැනට තීරණය කළ නැහැ. නමුත් ජලගාසු සංශෝධනය නොකර මේ ඉදිරි මාස 6 දෙසැම්බර් 2026 දෙසැම්බර් දක්වාම මේ ජලගාසු වලින්ම අපිට පවත්වාගෙන යන්න පුළුවන් වෙයි කියලා තමයි අපි විශ්වාස කරන්නේ.
7: පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ වෙන්දිතීන්ට සත්‍ය සහ සාධාරණී ඉටු කර දීම සඳහා අගරදුගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු කතෝලික සභාව දරන අවංක උත්සාහය වෙනුවෙන් සම්පූර්ණ සහාය පළ කරන බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ ප්‍රකාශ කරන්නේ මෑතකදී සිට සමාජ මාධ්‍ය ඔස්සේ කාදිනල් හිමිපාණන්ට සහ ඇතැම් පූජා ප්‍රසාදීන් වහන්සේලාට අපහාස වන අන්දමින් ද්වේෂ සහගත සහ අසත්‍ය මත ප්‍රචාරය කිරීමට ඇතැම් පාර්ශ්ව උත්සාහ දරමින් සිටින බවයි.
10: උපුටා ගැනීම පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතීන් හට සත්‍ය සහ සාධාරණී ඉටුකර දීම සඳහා කාදිනල් හිමිපාණන් දරන උත්සාහයට ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සම්පූර්ණ සහය. මෑතක සිට විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ කොළඹ අගරදගුරු අතිතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට සහ ඇතැම් පූජා ප්‍රසාදීන් වහන්සේලාට අපහාස වන අන්දමින් අසත්‍ය තොරතුරු මෙන්ම මත ප්‍රකාශ කිරීමට ඇතැම් අය උත්සාහ දරමින් සිටිති. ඊට මූලික හේතුව වන්නේ මීට සත්වසරකට පෙර 2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදුන සිදු වූ ම්ලේච්ඡ ප්‍රහාරයේ සත්‍ය හෙළිදරව් කරගෙන එහි වින්දිතීන් හට සාධාරණී ඉටුකර දීම සඳහා කාදිනල් හිමිපාණන් නැතිළු ශ්‍රී ලාංකේය කතෝලික සභාව දරන උත්සාහයයි. අසත්‍ය ප්‍රචාර අතර ප්‍රධාන වී ඇත්තේ අතිඋතුම් කාදිනල් හිමිපාණන් තම දුහුරේ දරණ කාලය දිගු කර ගැනීම සඳහා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රයෝජනයට ගනිමින් සිටින්නේ යන ප්‍රචාරයයි. එය සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රචාරයක් වන අතර එය අපි දැඩි ලෙස හෙළා දකිමු. ලෝකයේ ඕනෑම කතෝලික පදවියක රාජගුරු ප්‍රසාදීන් වහන්සේ කෙනෙකු වයස අවුරුදු 75 සම්පූර්ණ වූ කල ස්වකීය විශ්‍රාම ගැනීමේ ලිපිය අතිඋතුම් ශුද්ධෝත්තම පියතුමන් වෙත බාර දීමට ශාසන නීතිය අනුව බැඳී සිටි. එහෙත් එම විශ්‍රාම ගැනීම නිල වශයෙන් ක්‍රියාත්මක වන්නේ අතිඋතුම් ශුද්ධෝත්තම පියතුමන් විසින් එම විශ්‍රාම ගැනීම අනුමත කිරීමෙන් අනතුරුවයි. එහෙයින් අතීතයේදී සිදුව ඇති පරිදි ඇතැම් අවස්ථාවලදී පදවි රාජගුරු ප්‍රසාදීන් වහන්සේලාගේ දුර කාලයේ දිගුවක් සිදුවිය හැකිය. මේ අනුව රාජගුරු ප්‍රසාදීන් වහන්සේලාගේ විශ්‍රාම ගැනීම නිල වශයෙන් ක්‍රියාත්මක වන දිනය තීරණය කිරීමේ සම්පූර්ණ බලය ඇත්තේ අතිඋතුම් ශුද්ධෝත්තම පියතුමන්ට පමණකි. කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් 75 වියේ සපිරූ වහාම අතිඋතුම් ශුද්ධෝත්තම පියතුමන් වෙත ස්වකීය විශ්‍රාම ගැනීම ඉල්ලා සිටීමේ ලිපිය යොමු කොට ඇති අතර ඒ සඳහා ශුද්ධෝත්තම පියතුමන්ගේ අනුමැතිය ලැබෙන තුරු සිය දුහුරේ වගකීම් ඉටු කිරීමට උන්වහන්සේ බැඳී සිටිති. එහෙයින් තම දුහුර කාලය දිගු කර ගැනීම සඳහා කාදිනල් හිමිපාණන් පාස්කු ඉරිදා ප්‍රහාරය පාවිච්චි කරන්නේ යන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍ය මෙන්ම සත්‍ය විකෘති කරමින් ජනතාව නොමග යැවීමට දරන පිළිකුල් සහගත උත්සාහයකි. කතෝලික සභාවේ නීති රීති ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය සහ දේශපාලන ලෝකයේ පවතින බලාරගලිය කිසි විටක සංසන්දනය කළ නොහැකිය. සාමාන්‍ය සිවිල් නීතියේ බලය සෑම විටකම ආණ්ඩුකරණය සමග බැඳී ඇති අතර කතෝලික සභාවේ බලය පවතින්නේ දේව සේවය තුළය. අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විශ්ව කතෝලික සභාවටද දේශීය කතෝලික සභාවටද ඉමහත් සේවාවක් සිදු කර ඇති අතර උන්වහන්සේ එදා සිට පෙනී සිටියේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතීන් හට සත්‍ය සහ සාධාරණී ඉටුකර දීමේ අවංක චේතනාවෙනි. උන්වහන්සේ දරන මෙම උත්සාහය ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලය සහ සියලු ශ්‍රී ලාංකේය කතෝලික ජනතාව අගය කරන අතර අපි සැමදෙනා උන්වහන්සේට අපගේ සම්පූර්ණ සහයෝගය පළ කරන බවද මෙහිලා අවධාරණය කරමු. අතිඋතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිපාණෝ, කුරුණෑගල කතෝලික රදගුරු, සභාපති ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය, අතිඋතුම් ඇන්ටන් රංජිත් හිමිපාණෝ, මඩකලපුව අපෝස්තලික පරිපාලක, කොළඹ සහායක රදගුරු, මහලේකම් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය. උපුටා ගැනීම අවසන්.
7: දූෂණ චෝදනා එළවී සිටින හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාට කොළඹ මහඅධිකරණයේ හමුවේ අද අධිචෝදනා භාර දුන්නා. අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ මෙම අධිචෝදනා භාර දීම සිදු වූයේ කොළඹ මහඅධිකරණ විනිසුරු රවින්ද්‍ර පේමරත්න මහතා ඉදිරියේ. එන අනතුරුව වෙත්තිකරු රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස විනිසුරුවරයා නියෝග කළා. මෙම නඩුව ජූලි මාස 22 කැඳවීමට නියමිතයි. 2014 වර්ෂයේ ජනවාරි පළමුවනදා සිට 2014 දෙසැම්බර් 31 දක්වා කාල සීමාව තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිරිඳු ගොවීන්ට සහනදායි මිලට ලබා දීම සඳහා රජයේ වේදමින් ගෙන්වන ලද බීජ බඩ ඉනුඟු කිලෝග්‍රෑම් 36,000ක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්‍රම සම්පාදන අධ්‍යක්ෂක ඇතුළු නිලධාරීන්ට බලපෑම් සිදු කරමින් ජනාධිපතිවරණයේදී දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් සිය දේශපාලන හිතවතුන් අතර බෙදා දී ඇති බවට ඔහුට චෝදනා එල්ල වුණා. ඒ තුළින් දූෂණ නැමැති වරද සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා. සංචාරක ඉන්දිය ඒකණ්ඩෑම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා ඒකණ්ඩෑම මීට නොබෝ වේලාවකට පෙර කඩලු දෙකක් දැවී ලකුණු 86ක් රැස් කරගෙන සිටියා. ගාල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන එම තරගයේ කාසිවාසයේ දිනු ඉන්දිය ඒකණ්ඩෑම පළමුව පන්දුව රැකීමට තීරණය කළා. ඒ අනුව පන්දුවට පහර දීමට පවන්ත වීරසිංහ සහ සුහාන්ද ලිබේරා පිටියට පිවිසියා. පවන්ත වීරසිංහ ලකුණු 39කටත් සුහාන්ද ලිබේරා ලකුණු 28කටත් දැවේ කියා. නදවි කඩුලේ රැඳී සිටින නුවනිදු ප්‍රනාන්දු ලකුණු 14යි. අශින් බණ්ඩාර අනෙක් අන්තයේ රැඳී සිටිනවා. net news nimava net news milanga pradhana pravruti prakashaye savasahaya itihata etek pain pay pravruti bala poruttu wanna mohatin mohata wenasuna alutma toruturu sadaha net news youtube nalikawita saha net news facebook pituwata pivisenda netahot net news total k apage web adawita pivisenda net news
11: oba weta gena ave
1: dashaka gananawak pura vedanawan nihanda kala sama gedarakama sitiyutu weda mahatmaya siddhalepa
12: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලින්
3: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන

වෙලාව 12යි විනාඩි 20යි තව තප්පර 4කින් 21යි. දෙදුරු මාවතේ තුන්වෙනි පැයට තමයි අපි පා තබලා තියෙන්නේ. දකුණු කකුල පෙරට තියලා දෙවෙනිදුරු මාවතේ තුන්වෙනි පැයට අපි අවිල්ල ඉන්නේ. මේ පැයේ කරන්න වැඩ ගොඩාක් තියෙනවා. උසේන් බෝල්ට් මීටර් 100 දුවනවා වගේ මේ පැත්තට මැසේජ් කරලා තියෙන, කෝල් කරලා තියෙන, කට්ටියගේ නම් ටික ඉතින් කියාගෙන කියාගෙන යන්න බලාගෙන තමයි දෙදුරු මාවතේ තුන්වෙනි පැයේ වැඩ කටයුතු ටික මම ආරම්භ කරන්නේ. නම් තියෙනවා ගොඩක් කියන්න. අම්පාර පරණ ගාමට් හන්දියේ හෙල්මට් ජැකට් කඩේ අතුකෝරල අයියා ගොඩක් ආදරෙන් මතක් කරන්න ඕනි. ඒගොල්ලන්ගේ කඩේට කියන්නේ නෙත්තහන කඩේ කියලානේ. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා හැලියගොඩ චමින්ද මෝටර්ස් එකේ ඉඳන් සෙට් එක මැසේජ් එකක් දාලා තියෙනවා. බොස් ඉන්නවා චමින්ද, සුදු බබා, රසින්දු, කුරුවියට කඹුරාව ඉන්නවා බින්තිනඟ, මාලින්ද, තනූෂ, ශාක්‍ය, විහාරා, කුට්ටපිටේ නිලු, සමන්ත, මන්දාරා, හුලංගස් දළු ඉන්නවා චාරිකා, රුවන්, එයාලගේ බබා, තරුෂි, මැගිනෙන්ද, මේ හැමෝම එකතු කරගන්නවා. මාකොළ ගල්පොත්ත හන්දි අපේ ප්‍රියන්ත සමරවීර අයියත් මැසේජ් එකක් දාලා තිනවා. සබුගස්කන්ද මහවිදුහලේ යුගනුව ලැබුණ 1981 අවුරුද්දේ කොල්ල ටික ඔක්කොම එකතු කරගන්න කියලා කියනවා. බොරලස්ගමේ දිනිත, විමුක්ති, හර්ෂ, හේමචන්ද්‍ර, මල්කාන්ති, කමල්, සන්ධ්‍ය මේ කට්ටිය අහගෙන ඉන්නවා. සරච්චන්ද්‍ර ඩයස් ඉන්නවා, මේ කට්ටියම එකතු කරගන්නවා. වරකාගොඩ අනුරගාමන්ට් එකේ සෙට් එක ඊයනම් අහගෙන ඉඳලා නැහැ. පළවෙනි පාර කියනකොට ඒක හඳ දෙපාරක් නම කියවගත්ත ඔන්න අද කියනවා. හොඳේ නදී කියනවලු ජනී ලස්සනට ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා. බොස් ඉන්නවා ඊට පස්සේ සඳුනි, ලක්ෂි, නදී, රමණි, සමන්මලි, තමරා, මිනුකි, කුමුදු, දේවි, සම්පත්, රුමේෂ් කටියම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ජනී අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා ලෂිනි කුරුණෑගල ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. කුරුණෑගල ඉන්න ලෂිනි ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ජනී අය කොහොමද පිළියන්දල පොල්හේනේ ඉඳන් ඉසිර ඔරුවල අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. චාත්තා තාත්තා එකතු කරගන්න කියනවා. යා චිත්‍ර ශිල්පියෙක් ප්‍රදීප් ඔරුවල, අම්මා තුෂාරි ඔරුවල, ඒ වගේම තමයි ජනී අය ඔයාවත් එකතු කරගන්නවා කියලා කියනවා. මීගමු වේස නැන්තනිස් පාර ඉන්න අපේ ධනංජය බණ්ඩාරය එකතු කරගන්න ඕනි. ඔයා ඉන්න ටිකේ සතුටින් ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ලස්සන සින්දුවකට දංකොටුයි ශ්‍රී සුමංගල පාර ඉන්න ගෙදර අම්මවයි පවුලෙ හැමෝමයි එකතු කරගන්න කියනවා. ඉතාලිය මිලානෝ වල ඉන්නවා රිෂේන් පුතා, සුබෝධන පුතා, නංගි චන්ද්‍රා, දිමුත පුතා, සුබෝධනී දුව, දුබායි ඉන්න අනෝජ පුතාවත් එකතු කරගෙන මේ සින්දුවට අපි යමු. තාමත් කෝල් එකක් ගත්තේ නැත්නම් කෝල් කරන්න 0112 1 2 5 3 63 63 WhatsApp කරන්න 0711 95 95 95

දැන්ඉතින් නෝඩල්ස් ටිකක් හදාගන්න හොඳම විදිහ ගන්න තමයි වාට මතක් කරන්න හදන්. නෝඩල්ස් කිව්ව ගමන් දැන් අපිට මතක් වෙන්නේ ෆ්‍රීලන් නෝඩල්ස්. අපේම රටේ දේශීය අමුද්‍රව්‍ය වලින් හදන හන්දා අර නිකන් බයේ බයේ අපිට නූඩල්ස් පොඩි බබෙකුටුණත් හදලා දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ෆ්‍රීලන් නූඩල්ස් කියලා කියන්නේ අපේම රටේ නිෂ්පාදනය. ෆ්‍රීලන් නූඩල්ස් එක්ක අර එළවලු කපන වදේ එහෙමත් නැති වෙලාම යනවනේ. අපි කැමතිනේ අපේ බබාලට උනත් එළවලු නූඩල්ස් එකක් හදලා දෙන්න. හැබැයි ඉතින් ඕකට අර කැරට් ටික පොඩියට කපා ගන්න, ඊට පස්සේ ලීක්ස් ටික පොඩියට කපා ගන්න ගියාට පස්සේ වැඩේ එපා වෙනවා. හැබැයි දැන් ඔයාට ෆ්‍රීඩන් නූඩල්ස් එක විජලනය කරපු එළවලු පැකට් එකකුත් කැබලි විදිහට ඔයාගේ නූඩල්ස් පැකට් එක ඇතුළේම ඇවිල්ලා හම්බ වෙන හන්දා එළවලු කපන්න තියෙන වදෙත් නැති වෙලා යනවා. තම්බල දාලා අරගන්න විතරනේ තියෙන්නේ. ෆ්‍රී ඔයා නූඩල්ස් ටික ටිකක් සැරට ගන්න ආසයි නම් ෆ්‍රීඩන් නූඩල්ස් පැකට් එක ඇතුළේ තුන පහ පැකට් එකකුත් එනවා. ඒක දාලා මික්ස් කරලා අරගන්න විතරයි තියෙන්නේ. දන්නවනේ ඉතින් ෆ්‍රීලන් තුන පහවල රස කොහොමත් අමුතුවෙන් ඔයාට මතක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැනේ. අද හවසට රෑට ඉතින් ඒ වගේ කෑමක් නේ අපි කන්නේ. මොකද කියන්නේ ෆ්‍රීලන් නූඩල්ස් ටිකක් හදාගෙන කමුද රෑට? තනියම හදාගෙන කන්න ඔට්ටු නෑ, පාර්සල් කරලා ජනියටත් ටිකක් එවන්න ඕනේ. සින්දු අහන්න යන කලින් ඔයාට මතක් කරන්න ඕනි සෙවනගල කිරි ඉබ්බන්න අර බෝගහ හන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙද මැදුරග. කමල් බන්දුල වීරපිරුම් වෙද මහත්තය කියලා කියන්නේ සැපේදී කෙසේ වෙතත් දුකේදී අපිත් එක්ක ඉන්න කෙනෙක්. ලෙඩක් දුකක් වෙලා අමාරුවෙන් එක්තැන් වෙලා ඉන්න ගොඩ දෙනෙක්. කමල් බන්දුල වීරපිරුම් වෙද මහත්තය හොයාගෙන ගිහිල්ලා නිට්ටාවටම සුවපත් වෙලා තියෙනවා එතුමගේ ප්‍රතිකාරවල. ගොඩාක් දුර බැහැර ඉඳන් කට්ටිය සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙද මැදුරින් කමල් බන්දුල වීරප්පිරුම් වෙද මහත්තයා හොයාගෙන යන හන්දා ඔයා වෙලාවක් වෙන් කරගෙන මේ පැත්තට ගියෝතින් හොඳයි. සඳුදා අඟහරුවාද පෝය දවස් හැරුණම ඉතිරි හැම දවසක්ම විවෘතයි. 0.777 3947 හරි 0.773 273 540 හරි ඔයාට කතා කරලා වැඩි විස්තර දැනගන්න වගේම වෙලාවක් වෙන් කරගන්න පුළුවන්. ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා සිංගප්පූරුවේ ඉඳන් අපිට මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. නම කියන්න පරක්කු හන්ද මැසේජස් දාලා තිනවා 15ක් විතර. මේ මැසේජ් එක දාලා තියෙන්නේ හරියටම කිව්වොතින් අපිට සිංගප්පූරුවේ ඉඳන් අපිව අහගෙන ඉන්න අපේ සමිතා. සමිතාවයි යාළුව සෙට් එකයි මේ සින්දුවට ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. අහංගම තිත්තගල්ල ඉඳන් අපේ චිත්‍රාමල් කාන්ති මැසේජ් එකක් දාලා තියෙනවා. අද එයාගේ මිනිබිරියගේ උපන්දිනේලු. 2025 ඕල් ලෙවලොත් ලියලා ඒ නමයක් අරගෙන ඉන්න චණ්ඩි කෙල්ලෙක් තමයි අපේ චිත්‍රාමල් කාන්තිගේ මිනිබිරි. එයාගේ නම තිස්සෙනි. පොඩ්ඩකින් තිසුනි වෙන්නේ නැතිනේ. තිසුනි සංසිලුනි. අම්මෝ දිග පැටලෙනවා ඒ නමට නම්. තව එකපාරක් කියන්නම්කෝ, තිසුනි සංසිලුනි. සුබ උපන්දිනයක් වේවා කියලා net fm ටීම් එකේ අපි හැමෝම ඔයාට සුබ ප්‍රාර්ථනා කරනවා. අවිස්සාවේල GC ෆැෂන් එකේ සෙට් එකත් මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා කියලා කියනවා. ගුඩ් ආෆ්ටර්නූන් ජනි. අපිවත් සින්දුවකට එකතු කරගන්න. කළුතර ඉඳන් රමණි සුමේද තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. දෙව්ලි, ශෂි, රංජි, මාලි, අකේන්‍යා, තුසිත, කල්හාරි, පුංචි එවින්. ඒ වගේම තමයි කැනඩාව ඉන්න චන්න, ඇන්ජි, මිෂෙල්, ඒන්ජල්, ඒඩ්‍රියන් එක්ක පුංචි සොෆියා. මේ කට්ටියම සින්දුවට එකතු කරගන්නවා. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා දිල්කි අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. එයා අහගෙන ඉන්නේ අපිව බුලත් සිංහල මහගම විලහිවත්තේ ඉඳන්. ඒ ගමේ නම නම් අදමයි මං ඇහුවේ. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා කියද්දී මහත්තයා මහේෂ්, පුතා දිරිෂ් දිෂේන්, අම්මා රූපිකා, මල්ලි රමේෂ් ඇතුළු පවුලේ හැමෝමත් එකතු කරගන්න කියලා කියනවා. අද දිනිති පුංචිගේ බර්ත්ඩේ එක ජනි. එයාටත් විෂ් කරන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ. මිනුවන් ගොඩ පත්ත දූවන වගේ නමක්. එතන ගෝල් ලයන් කන්ෆෙක්ෂනරි වර්ක්ස් එකේ වැඩ කරන සෙට් එක. ශාලිමා වගේ නමක් තියෙන කෙනෙක් තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා. ශාලිමා නෙමෙයි, සියලුම හිරූෂ තමයි මැසේජ් එක දාන්නේ. අම්මා රම්යා, රාණියා, අච්චි අම්මා මේ කට්ටිය එකතු කරගන්න කියලා කියනවා. දිනිති පුංචිට සුබ උපන්දිනයක් වේවා කියලා net fm ටීම් එකේ අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. බුලත් සිංහල ඉඳන් ශාමලී කෝල් කරා. එයාගේ හස්බන්ඩ් ජයවීර, ලොකු දුව භාග්‍යා, පොඩි දුව දිනලී කට්ටියම එකතු කරගන්න කියලා කිව්වා.
ඊළඟට අම්පාර ඉඳන් අපිට කමල කතා කරා. හොඳටම පායන ඔළුවේ පැත්තට. පුතා අනුජ, සුදු, තෙනුදී, ඊට පස්සේ ගංගා, ඊට පස්සේ ප්‍රියන්ත පුතා, මල්ලිලා, නංගිලා, නෑනලා කට්ටියම එකතු කරගන්න කියලා කිව්වා. ගාල් ඉඳන් සීතත් කතා කරා. ඔයාවත් එකතු කරගන්නවා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 වට්ස්ඇප් කරන්න
3: වේලාව දැන් 12යි විනාඩි 37යි
4: දියුණුවෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා
5: Diva Fresh Daily Alert. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
6: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණයෙන් සමගෙන නව Diva Fresh වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව Diva Fresh.
7: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් ඔබත් අදම රස බලන්න
8: හෘද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විද මහතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777-300-940
9: අවුරුදු 3-6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
10: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
11: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
10: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363 0776-716-3672
12: නුවන දෙන කියවුමට සමාජය පෙළගස්සන මේ වසරේ කම්දෝඩරට මහනුවර පොත් දැක්ම ජූනි 29 වනදා සිට ජූලි 5 වනදා දක්වා කැන්ඩි සිටි සෙන්ටර් හිදී සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය සම සංවිධානය කැන්ඩි සිටි සෙන්ටර් නිල රේඩියෝව net FM
13: තරංගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්
14: Remix එකට හැපෙන DJ Blast එක
15: අංගා ගලේනේ ඉන්නා කුමරියේ
13: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack Show එක
14: Net FM DJ Night Face to Face Attack Show Attack Show
13: 1, 2, 3, let's go! Lanka umudana vilanga DJ Star in the Kamathinam Oya DJ play karana pahadili video at Dan Mapita WhatsApp karana
14: Binduai 711 95 95 95 Net FM DJ Night Face to Face Attack Show Mesikurada
16: Brought to you by Rasa Nahara Pinayanu My Cola Vethin My Guava My Tamarind My Blueberry Atulu Rasa Pella Heels Cargills Apiko Satosa Supiri Velanda Salvalin My Cola Aperate Apemadeyak
17: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් superiorටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
18: Cinderella වගේ මං නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
19: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න. ඇයට ඉඩ හරින්න. Commercial credit.
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
20: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80ේදීත් ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80ේදීත් ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
3: වේලාව 12:42.
21: මේ හස්බන්ඩ්
22: මොකද වයිෆ්?
21: දවා දන්නවද මම කන්න ආසම කෑම මොකද්ද කියලා?
22: දන්නව.
21: මොකද්ද?
22: මගේ ඔළුව.
21: දැන් තමුන් හිතාගෙන ඉන්නේ එතකොට තමුන්ට ඔළුවක් තියනවා කියලාද මට කන්න?
23: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
24: මෙම ගීතය ඔබ වෙත ගෙන එන්නේ
20: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80ේදීත් ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80ේදීත් ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
3: අපි මේ අහන්න යන ගීතය සියලුම ලතාලට උපහාරයක්ම වේවා. සින්දුව අහන්න යන්න කලින් ඔයාට මතක් කරන්න ඕනි, ගින්දර හැන්දෑවේ අලුත් වීමත් එක්ක තෑගි යකා ඔයාව හොයාගෙන ඇවිල්ලා තිනෝ දැන් ගින්දර හැන්දෑවේ. ගින්දර හැන්දෑවේ තෑගි යකා අද ජයග්‍රාහකයෝ එක්කෙනෙක් දෙන්නේ.

හරි සිින්දුවට යන්න කලින් මං කටිය එකතු කරගන්න තමයි හදන්නේ වට්සප් මෙසේජස් ගොඩක් කියනවා කට්ටියගේ තාම කියවන්න බැරිවුන්. මල්ලි මම අදත් ආවා අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියන්නේ සැලෝන් දිනේශ්‍රී එකේ සෙට් එක. ඒගොල්ලෝ ඉතින් මයිල පිටියේ වගේම රිකිල්ල ගස් කඩත් අරක් අරගෙන ඉන්නේ. එකතු කරගන්න කියලා කියනවා සංදීපනී නංගී, නුවන්තිකා නංගී, ශාමා විජේසිංහ අක්කා කටියම එකතු කරගන්නවා අපි මේ අහන්න යන සින්දුවට. යන්න හදන්නේ ජපානෙට. ජපානේ ඉඳන් අපිට මෙසේජ් එකක් දාලා තිනවා අපේ නිශාන්ත කුමාර්. එයා කියනවා එකතු කරගන්න කියලා යාගේ යාළුවෝ ගාමිනීව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඒ වගේම මාවත් එකතු කරගන්නවා. ඉෂාන්, එයාගේ මං ඇහුවනේ හැමදාම ඉෂාන් ගැන, කො ඉෂාන් කියලා. එයා ලංකාවට ගිහිල්ලා දැන් ඔන්න ආයේ අනිද්දා එනවලු ඒගොල්ලෝ ජපානෙට. හරි, ඊට පස්සේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න ජනි. එහෙම කියලා කියන්නේ වෙස්ට් අප්‍රිකාවේ ටෝගෝ වල වැක්කේබල් එකේ වැඩ කරන අපේ බණ්ඩාරයියා. අම්මෝ, කාලයකට පස්සේ තමයි මාව මතක් වෙලා තියෙන්නේ. මැනේජර් සෙනරත්, වසන්ත, නිෂා, පීකේ, ඊට පස්සේ ගයන් මේ කට්ටියම එකතු කරගන්න කියලා කියනවා. ඒගොල්ලෝ දැන් උදේට උයන ගමන්ලු ඉන්නේ. අපි නම් දවල්ට කන්නත් දැස්ති වෙන ගමන්. ගම්පල උමගිරි ඔයන ඉන්දික සංජීව මෙසේජ් එකක් දාලා තියෙනවා. දුවල දෙන්න දුලීෂා සහ මනීෂා ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා. කොහොමද ජනී, මා තහන් ඉන්නේ හොඳේ? යටියන්තොට ඉඳන් මහේෂි තමයි අපිට මෙසේජ් එකක් දාලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. කිවුරුලපන සෝමා දේවි ප්ලේස් වලට යන්න හදන්නේ. රංගන අපිට මෙසේජ් එකක් දාලා තිනවා යවත් සින්දුවකට එකතු කරගන්න කියලා. අයියේ, මට ජූඩ් ඩ්‍රොගන්ස්කි සින්දුවක් දෙන්න පුළුවන්ද? අපේ අම්මවයි ඉන්ද්‍රාණී, අම්මා ඉන්ද්‍රාණී, තාත්තා නිමල්, නංගි වරුණි එකතු කරගන්න කියලා අපිට කිරිබත් ගොඩ ඉඳන් සඳුනි තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. හස්බන්ඩ් නිරංජන්වත් එකතු කරගන්නලු. වැඩේ තියෙන්නේ දැන් නම් වෙලාව මදි. අපි හෙට අනිවාර්යෙන් ඔයා වෙනුවෙන්ම ජූඩ්ගේ සින්දුවක් අරගෙන ඉන්නම්. හරිද? හයි ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා ගාමිණී මෙසේජ් එකක් දාලා තිනවා ජපානේ ඉඳන්. කලින් යාළුවගේ මෙසේජ් එක කිව්වනේ, දැන් ඔන්න ගාමිණීගේ මෙසේජ් එක. එයාගේ වයිෆ් අරුණ සංජීවනී, පුතා ඕෂද, දුව සේනාශ්‍රී, අම්මා සමග ලංකාවේ ගොඩලින්ද ගමේ ඉන්න යාළුව හැමෝම මේ සින්දුවට එකතු කරගන්නවා. මාත් සද්දෙටම අහගෙන ඉන්නේ ජනි කියලා අපිට මෙසේජ් එකක් දාලා තිනවා වඩුමුල්ල හන්දියේ එළවලු කඩේ ඉන්න කෞශල්‍යා. ආදරෙන්, ගොඩක් ආදරෙන් ඔයාව මේ සින්දුවට මම එකතු කරගන්නවා. ඔයාලගේ සින්දුවලට මාවත් එකතු කරගන්නකෝ. මේ ඇවිල්ලා අපිට මෙසේජ් එක දාලා තියෙන හේෂාන් UC World එකේ ඉඳන් තමයි අපි වහගෙන ඉන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. කෝල් කරා අපිට පොළොන්නරුව ඉඳන් රමණි. තාම කෙල්ලගේ කටහඬ පරණ විදිහම තමයි. ඉක්මන් කරලා හොද වෙන්න ඕනි. හරිද? ඊට පස්සේ බෙලියත් දිමුතු සැලුන් එකේ ඉඳන් අපිට එක්මන් අයියා කතා කරා. ඔයාවත් එකතු කරගන්නවා. නිවුස් නියර් ඉඳන් ගීතිකා කතා කරා. කතා කරපු වෙලාවේ නම් කෙල්ල තේබිබී හිටියේ. දැන් නම් දවල්ට කනවද දන්නෙත් නෑ. ශ්‍රියාමාලා, අන්තෝනි, ශාන්ති අක්කා, අයිරාංගනි, ඉනෝකා, දලු කඩන සියලුම දෙනාවයි, ප්‍රියන්ත මෝටර්ස් එකේ ප්‍රියන්තවයි, ඉරන්ද මෝටර්ස් එකේ ඉරන්දවයි, පූජනී සාරංග ෆැෂන් එකේ යාළුව හැමෝමයි එකතු කරගන්න කිව්වා. මල්පිට මුල්ල ඉඳන් අපේ දිනෝෂ කතා කරා. අද තමයි පළවෙනි පාරට කතා කරලා තියෙන්නේ. මල් වෙඩි ගහලා මල් මාල දාලා පිළිගන්න ඕනේ කෙල්ලෙක්නේ දිනෝෂ. එකතු කරගන්නවා ගොඩක් ආදරෙන් ඔයාගේ දුවවයි, පුතාල දෙන්නවයි, මහත්තයවයි. ඊට පස්සේ අපේ කහදුව ඉඳිගහවිල ඉඳන් ජයරත්නගමගේ අයියත් කතා කරා. ඊට පස්සේ මහභාගේ තියෙනවනේ ප්‍රිවිලේජ් එක. අන්න එතන ඉඳන් අපි වහගෙන ඉන්නවා සනත්, සාරංග, සුමනා, මාධවී, සුරාජී, ඉඳුනිල් බොස්, ඊට පස්සේ රමේෂ් බණ්ඩාර ඇතුළු සෙට් එක. සුරාජි තමයි කෝල් කරේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා.

ජානුට දැන බාර දෙන්න කලින් මං කට්ටිය එකතු කරගන්න ඕනේ මේ පැත්තට කෝල් කරලා තියෙන කට්ටිය. සුබ උදෑසනක් නෙමෙයි සුබ දහවලක් වේවා ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා ඉතාලියේ මෙසීනාවල ඉඳන් අනුර අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. අපිවත් අස්සන සින්දුවකට එකතු කරගන්න මල්ලි, එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. ගල්පායේ ඉඳන් අපිට මැසේජ් එක දාන්න ශානික, තාත්තා දනුදි, ඈ නෑ නෑ නෑ, අම්මවයි තාත්තවයි දනුදිවයි ශනිදුවයි චනුදිවයි සනුදිවයි මහත්තයවයි එකතු කරගන්න කියනවා. මහත්තයා දනුෂ්කව එක වගේම නම් ටිකක්ද මන්ද තිබ්බේ. ජනි අයියේ, අපේ අම්මා ඔයාව හැමදාම අහනවා. ඒත් අද තමයි මැසේජ් එකක් දැම්මේ. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපිට මැසේජ් එක දාලා තියෙනවා අම්මගේ නම සීලවති. කොහෙන්ද මේ මැසේජ් එක දාලා තියෙන්නේ? ඇහැලිය ගොඩ ඉඳන්. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. අපිවත් සින්දුවකට එකතු කරගන්න අයියේ කියලා පූර්ණ රබර් ඉන්ඩස්ට්‍රීස් එකේ සෙට් එක මැසේජ් එකක් දාලා තියෙනවා. කරන්නාගොඩ තමයි කට්ටිය ඉන්නේ. සමන් අජිත් ආදරෙන් එකතු කරගන්නවා මේ සින්දුවට. හායි ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මොනරාගල මාරියරාව ඉඳන් සමන් අයියා මැසේජ් එකක් දාලා තියෙනවා. එකතු කරගන්න කියලා කියනවා සම්පත්, ෆෞසි, උපුල්, සංජය, මිහිනුල, ඊට පස්සේ අංජන, සානු, මාලි, සුමිත් කටියම ගොඩක් ආදරෙන් එකතු කරගන්න. යටියන්තොට නිතූ ගරාජ් එකේ සෙට් එක කලිනොත් නම් කිව්වද මන්දා, කටියම එකතු කරගන්නවා ගොඩක් ආදරෙන්. ජනිත් ළමයෝ, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා දිග්ග මැසේජ් එකක් දාලා තියෙනවා. පිටකොට ඉඳන් අපි වහගෙන ඉන්න බුද්ධිකා, එයාගේ ලොකු දුව සමාධි, දෙවෙනි දුව ඍෂිනී, චූටි දුව බිහන්ස වගේම තනමල්ලිල ඉන්න ඒගොල්ලන්ගේ අම්මා ඉන්ද්‍රාණි විජේවීරවත් මතක් කරන්න කියලා කියනවා. පවුලේ සීලොම දෙනාව ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. කාංචන අනුරාධිකේ සින්දුවක් ඉල්ලලා තියෙන්නේ. අද නම් පැටිය වෙලා මදි වෙයි. හෙට අනිවාර්යෙන් දෙන්නම්. ගන්තුන ඉඳන් අපේ කෞශල්‍ය මැසේජ් එකක් දාලා තියෙනවා. මාවනැල්ල ඉඳන් නෙතුනි නිම්සරා ඉන්නවා. ඊට පස්සේ මාපලගම පියල්ජේ අයියව එකතු කරගන්න ඕනි. ජනී අපිත් අහනවා, අපිත් අහනවා. සඳලංකා ජානු ඇවිල්ලා ඉන්න. හෙට උදේ 10ට දේදුණු මාවතෙන් හම්බ වෙමු. ගිහින් එන්නම් මම ජනී.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura De Dunumavata De Dunumavata
1: Brought to you by
2: Akunulake Namahubavana Ratapurama Rasa Genayana Aulesam Rasa Karakana Mather Freela Noodles Taste Ke Trust Ke
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 0111 437 1250.

0: ප්‍රේමි ස්වභාවිකයි ආරක්ෂිතයි.
1: අලුතෙන කාටම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුලකම් පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2787 87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.

0: ඉගෙනුමට හොඳ මාත්‍රවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013636
1: මෙල්ඩෝල් හිසරතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: වාව්! ඇඟ ටින් එකක්?
3: ඔව් පුතේ, නැවුම් රසගුණ හා පෝෂණය පිරි ඇඟ ටින් එකක්. ෆ්‍රෙෂ්නස් ලොක් වී තවත් සුරක්ෂිතව එන ඇඟ. උපරිම ආරක්ෂාව, උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
4: බ්ලැක් කරේකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
0: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය, අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 21 33 540.

0: studio. Obovete geneni.
1: Amma adren abitekavapu. Vatkate karasa. Divya kulubalone shpadana. Amma geat kunaya. Serendi Green Plantation Private Limited.
2: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම Cribsco. ඉහළ Cribsco වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. Crib Sri Lanka.
3: බයෙන් බය අලුත් වන අලුත් පැයි විපස්සම ඇතනියුස්.
4: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 56000 සීමාව ඉක්මවා ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පවසනවා. යනු මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 56422ක්. මරණ සංඛ්‍යාවද 35 දක්වා ඉහළ ගොස් ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පැවසුවේ. ගතෝ පැය 24 කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 1025ක් වාර්තා වී ඇති බවද එම ඒකකය සඳහන් කළා. මිලඟ net news පසරුත් එකට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
0: ඔබ වෙත ගෙන ආවේ
1: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩ රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන
5: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ.
6: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
7: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540.
8: FM 95 94.8.

ஹாய் ஹாய் மந்தாண்டுமா தங்கி திங் லாஸ்ட் வேலா இன்னே கிந்தர் ஹந்த வாஹன் அவசான் லியுமா இல்லையான்னு கேளா கேவாட்டு தாம எஹெம அவசான் லியுமாக்குவாத் லியான்னு கெனக் நதியக்கனே பிரஷ்ரதையனே ඉතින් හදවල් එකයි විනාඩි 12ක් වෙනකොට ගින්දර හැන්දෑව ඔයාගේ මගේ පැය තුනේ වැඩ ටික පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. අදත් ඉතින් කොබලන්න ඉන්නව නේද? දැන් ඉතින් චැට් එකට එන්න ලෑස්ති වෙලා නේද ඉන්නේ? මගේ ලස්සන කෙල්ල කොල්ල ටික ඔක්කොම අදත් ඉතින් තනියෙන් නෙමෙයි අවිලා ඉන්නේ, මේ ළඟට වෙලා ඉඳගෙන ඉන්නවා යක්ෂ කොල්ලා. ඊයනේ ඉතින් අපි දෙන්න හම්බුනේ. අද වෙනකොට මං කොහොම හරි අව ෂේප් කරගෙන මේ ඉන්න දවස් ටිකට මාත් එක්ක ළඟින් ඉන්න කියලා පොඩි අපි දෙන්න පොඩි ඩීල් එකක් දාගත්තා. ඔයා මගෙත් එක්ක මේ දවස් ටික පොඩ්ඩක් යාළු වෙලා ඉන්න ඩාලින් යකෝ කියලා. එහෙනම් ඉතින් අදත් දන්නෙම නැති වෙලාවක තෑගි අකා කොයි වෙලාවක හරි කඩා පරී ලෑස්ති වෙලා ඉන්න. අදත් ඉතින් වෙනද වගේම ඔයා කොහේ කොතන කොහොම හිටියත් ඔයාට පුළුවන්කම තියෙනවා මේ පැත්තට එන්න, කෝල් එකක් දෙන්න, මැසේජ් කරන්න, සින්දුවක් ඉල්ල ගන්න. අතරේ ඔය ආදරය කරන කට්ටියගේ අද බර්ත්ඩේස්, ඇනිවර්සරි, මේ ඕන දෙයක් තියෙනවා නම් ඔය විශ් ඔක්කොම ටික කියලා මේ පැත්තට එවන්නේ. අතරේ ඉතින් ඔයාට අද දවසෙත් අත පිරෙන්න හිත පිරෙන්න තෑගි අකාගෙන් තෑගි කඳරාවක් දිනා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එහෙනම් හවස හතර වෙන්න කලින් මේ පැත්තට එන්න, කෝල් එකක් දෙන්න. මගේ හොට්ලයින් නම්බර 011 අද ටිකක් අපි තෑගි දිනා ගන්න පුළුවන් පිටිස වැඩි කරලා තියෙන්නේ. මොකද කියන්නේ, ඊයේ දවසේ ජයග්‍රහණය කරපු ජයග්‍රාහිකාවන් දෙදෙනා සහ ජයග්‍රාහකයා වගේ ඔයාට අද දවසේ තෑගි අකාගෙන් මෙන්න මේ තෑගි දිනා ගන්න පුළුවන්කම තියෙනවා. රුපියල් 2000ක මුදල් තෑගි පහක් ඔයාට අද දවසේ දිනා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔන්න ස්කූල් යන දුවට පුතාට වැදගත්ම වෙන දෙයක් තියෙනවා අපි ළඟ. අද මේ තෑගි කට්ටලේ ඇතුලේ අභ්‍යාස පොත් කට්ටල දෙකකුත් රුපියල් 5000ක් වටිනා අභ්‍යාස පොත් කට්ටල දෙකකුත් දිනා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙච්චර තෑගි අරගෙන අද දවසේ තෑගියකා ඔන්න මගෙත් එක්ක හවස හතර වෙනකන් ඉන්නවා. ඔය ඔක්කොම තෑගි ටික ඉතින් ඔයාට තමයි තෑගි දෙන අතරේ අර මගෙන් හම්බෙන තෑග්ග උම්ම තෑග්ග අන්න ඒකත් ඔයාට වාගි කරගන්න පුළුවන්. ඉතින් මේ පැත්තට කෝල් එකක් එහෙම දුන්නොත් හරි. එහෙනම් ඉතින් දැන් ඉතින් මං තමයි ඔයාගේ ආදරී. හරිද දිමිත්‍රි? එහෙම කිව්වට මං ඔයාට කියනවා එන්න ඔයාගේ ආදරේ තරගෙන මේ පැත්තට. ඔයාගේ ආදරේ ඔයාගේ ආදරීට දීලා යන්නනේ. හැමදාම මම මෙහෙම ඉන්න ඕනේ නෑනේ. එනං ඉතින් ඉන්න හවස හතර වෙනකන් මෙයාගේ මගේ ගින්දර හැන්දෑව මං ඔයාගේ ආදරී චානු.

0: in the rimaruela. Kereli kereli konde. Bole muune. Siriave. Come the siriave? Mama yakka. Teki yakka.
1: ආවා ආවා තේගියක ආවා කියන්නෙම නැතුව එක පාරටම ආවා. දවල් 1යි විනාඩි 18යි වෙලාව. දැන් ඉතින් ඔයාලට පුළුවන්කම තියෙනවා ටග් ගාලා යන්න අපේ අද දවසේ net fm facebook fan page එකේ post කරලා තියෙනවා. වෝල් පෝස්ට් එකට ගිහිල්ලා දවල් 1යි විනාඩි 18යි තෑගියක් ආපු වෙලාව හරියටම comment කරන ඔයාට ඔන්න මේ පැයේදී රුපියල් 2000ක මුදල් තෑගි 3ක් දිනා ගන්න 3 දෙනෙක්ට අවස්ථාව තියෙනවා. මොකද කියන්නේ කැමති නේද තෑගියකගේ පළවෙනි තෑග්ග ඔයාගේ කරගන්න අද දවසේ. එහෙනම් ඉතින් ඔය තෑගියකගේ බටර් වලට අහුවෙන්නේ නැතුව අපි ආව ෂේප් කරගෙන එයාගේ ළඟ තියෙන ඔය තෑගි ටික එහෙනම් අරගමු ළමයි. දැම්ම ගිහිල්ලා වෝල් පෝස්ට් එකට ටග් ගාලා කමෙන්ට් එකක් දාන්න, වැඩිපුර කමෙන්ට් කරන්න ඔයාගේ දවස අද වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට WhatsApp එකට ඔයාගේ මැසේජ් එක එවන්න පුළුවන්කම තියෙනවා. 0711 95 95 95. මතකයිද වෙලාව? දවල් 1යි විනාඩි 18ට තමයි කියන්නෙම නැතුව මේ අක්ෂය කඩාපැන්නේ. ඉතින් මේ අක්ෂය කඩාපැන්න වෙලාව කියලා අද දවසේ ඔයාට ඒ විදිහට තෑගි දිනා ගන්න පුළුවන්කම තියෙනවා. වගේම ඔයාලට මෙන්න මේ පරිවිඩෙත් මං ඉක්මනට මතක් කරගෙන මෙන්න මේ සින්දු අහන්න දෙන්න. දැන් ගෑනු ළමයි කියලා කියන්නේ හැම දවසක්ම අමාරුවක් නැතුව හරිම සැහැල්ලුවෙන් ගෙවන්න පුළුවන් කට්ටියක් නෙමෙයි කියලා අපේ කට්ටිය හිතාගෙන ඉන්නවා. ඒක එහෙම වෙලා තියෙන්නේ ඔයා පාවිච්චි කරන පෑඩ් එක හින්දම තමයි. හැබැයි ඉතින් ඔයා හරිම පෑඩ් එක තෝරගත්තොත් ඔයාට හැම දවසක්ම එක වගේ හරිම පහසුවෙන් ගෙවන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ඉතින් ඇයි ඔච්චර අමාරු දවස් අමාරු කරගන්නේ? හැම දවසක්ම එක වගේ එකම විදිහට හරිම පහසුවෙන් ගෙවන්න නම් ඔයා ලීක් වෙන්නේ නැති, ඇඳගෙන ඉන්න කිසිම අපහසුාවක් නැති හොඳම පෑඩ් එක තෝරගන්න ඕනේ. පීරියඩ්ස් දවස් කියලා කියන්නේ කොයිතරම් වෙනස්කම් අපිට සිද්ධ වෙන, අපි හිතන පදර විදිහ පවා අපිට වෙනස් කරන්න වෙන දවස් ටිකක් නේද? එහෙනම් ඉතින් ඒ දවස් ටික හරිම සාමාන්‍ය විදිහට ගෙවන්න නම් ඔයාට හරිම පෑඩ් එක තෝරගන්න වෙනවා. දැන් ඉතින් මේක අහගෙන ඉන්න අපේ බොයිස්ලා කියන්න එපා, ඔක ඉතින් අපිට අදාළ දෙයක් නෙමෙයිනේ කියලා. මොකද අදාළ නැත්තේ? ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අම්මට වෙන්න පුළුවන්, අක්කට, නංගිට, මේ කාට වුණත් ඔයාට කිව්වොත් එහෙම හදිස්සියවත් අනේ ගිහිල්ලා මට පෑඩ් එකක් ගෙනල්ලා දෙන්න, මට පෑඩ් පැකට් එකක් ගෙනල්ලා දෙන්න කියලා. දැන් කඩේට යන ඔයාට ඕනම සුපර් මාකට් එකකින් මේක මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. අනිවාර්යෙන් තෝරලා ගන්නකොට වෙන වෙන ඒවට අහු වෙන්නේ නැතුව ෆෙම්ස් ඇයම මිලදී ගන්න. මොකද සාධාරණ මිලකට ඔයාට දරන්න පුළුවන් පහසු මිලකට ෆෙම්ස් ඇය දැන් මාකට් එකේ මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ලීක් වෙනවා කියන ප්‍රශ්නේ හින්දම ගොඩක් වෙලාවට අපි ඔය පීරියඩ්ස් දවස් වලට අපිට යෙදিলা තියෙන විශේෂම වැඩපවා අතර ගන්නවනේ. හැබැයි දැන් ඔයාට එහෙම කරන්න දෙයක් නැහැ. මොකද ෆෙම්ස් ඇය ඔයාගේ ළඟ තියෙනවනේ. හැම වෙලාවකම ගෑනු ළමෙක් වුණාම පෑඩ් එකක් තමන්ගේ බෑග් එකේ තියාගන්න ඕනි. ඔය මේකප් ටික තියාගෙන ඉන්නවා වගේම ඔයා අනිවාර්යයෙන්ම පෑඩ් එකකුත් ළඟ තියාගන්න ඕනි. එහෙනම් ඉතින් ඔයා ළඟ තියාගන්න මොونی SLS ISO තත්ත්ව සහතික තියෙන සාධාරණ මිලකට දැන් ඔයාට ගන්න පුළුවන් ෆෙම්ස් ඇයම විතරයි.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 WhatsApp කරන්න.
1: දවල් එකයි විනාඩි 26යි.
3: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මමතන්න 011-437-1250.
4: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලින්.
1: තාත්තේ මේ සල්ලි තියාගන්නකෝ.
5: දැන් ඕන නෑදුව යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනේ.
6: විශ්‍රාම ජීවිතේ බරක් නොවී බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
7: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.

0: මුදලාලි
1: අනෝනා
0: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි අපේ ඉස්කුඩු ග්‍රෑම් 200ක් දානවද මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න
2: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ අයි මෙවත උටා මට මෙහෙම කරයි කියලා ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ
1: විජේ දාන්න ඔක්කොටම
2: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදලා විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ
0: හොඳ වෙලාවට ඔයා ආවෙ නැත්නම් අපිත් අහු වෙනවා
3: මිරිස් නම් මිරිස් විජේ මිරිස්
4: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
5: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
6: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය. ජන ශක්ති Life 80 දී okay. අදම කතා කරන්න 0112 536 636

മിഹിരക്കേ അന്നേ അനേ മന്ദരേ ദത്തരും മേഘദ മേ ആദരേ മിഹിര කියලා කියන්නේ മുഖദ്ദ മം അഹന്നേ ആദരേ മിഹിര කියලා කියන්නේ මට කවුරු හරි කෙනෙක් අනේ ප්ලීස් මැසේජ් එකක් දාලා කියන්න ඔය ආදරේ ආදරේ ආදරේ මිහිර කියලා කියන්නේ මොකද්ද ළමයි මන් නම් දන්නේ නෑ අපිත් කැමති චොට්ටක් ඕක ගැන දැනගන්න එන්නක චැට් එකේ අපි කතා කරමු මොකද්ද මේ ආදරේ මිහිර කියලා කියන්නේ කියලා හරි ඒකන කතා කරන්නත් ඕනි ඊට පස්සේ WhatsApp messages එවලා තියෙන කට්ටිය කවුද කියලා මතක් කරන්නත් ඕනි කෝල් කරපු කට්ටිය මතක් කරන්නත් ඕනි අම්මෝ වැඩ ගොඩයි හැබැයි ඊට කලින් මේ ගැන මම ඔයාලට මතක් කරලා ඉන්නම් දැන් සාමාන්‍යයෙන් ආයුර්වේද ඖෂධ ගැන කතා කරනකොට ඕන කෙනෙක්ට මුලින්ම මතකේ තියෙන තැනක් තියෙනවා ආයුර්වේදය කියලා කිව්වහම හැම කෙනෙක්ටම මුලින්ම මතක් වෙන්නේ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම. ආයිතින් වෙන කොහෙවත් නෙමෙයි මෙන්න මෙතන ඔයාට මතක් වෙන්න ඕනි. මොකද මෙතනින් ඔයා ඔයාගේ ලෙඩ රෝගවලට අවශ්‍ය කරන ඖෂධ මිලදී ගන්නවා කියලා කියන්නෙම ඔයා කාලයක් තිස්සේ වේදනාව විඳපු ප්‍රශ්නයක් කරගෙන හිටපු ඔළුවට බරක් කරගෙන හිටපු ඔයා ලෙඩ රෝගවලට නිසි ප්‍රතිකාරය ලැබෙනවම තමයි. ඉතින් ඔන්න හොඳම විසඳුම තමයි දැන් ඔයාට මේ කියන්න හදන්නේ. විශේෂයෙන් දියවැඩියාව වගේ දියවැඩියාව වගේ රෝගයක් නිසා ඔයත් පීඩාවට පත් වෙලා හිටියානම් ඒ කියන්නේ දැන් අද කාලේ අපේ කෑම රටාවත් එක්ක දියවැඩියාව කියන එක වයස් ભેදයක් නැතුව ඕන කෙනෙක්ට තියෙන දෙයක් නේ. ඉතින් ඔයත් දියවැඩියාව නිසා පීඩාවට පත් වෙලා හිටියානම් දැන් සෙවනගල මධුමේහ හරණි කැප්සියුල් එක වාර පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඔයාගේ ඔය දියවැඩියාව කියන ප්‍රශ්නෙට නිවැරදිම විසඳුම තමයි මධුමේහ හරණි කැප්සියුල් එකෙන් ඔයාට ලැබෙන්නේ. ඒ වගේම තමයි ප්‍රතික්ෂාව කැස්ස උන ඇඟපත වේදනාව මේ දවස්වල ඔයා බලන්නේ දැන් ඔයා සාමාන්‍යයෙන් පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එක පාවිච්චි කරන කෙනෙක් නම් කී දෙනෙක් ඔය බස් එකේ එනකොට කැහැ කැහැ එනවද? සමහර වෙලාවට ඔයාගේ යාළුවාට කෝල් කරලා කියන්න පුළුවන් අනේ මං උණ හැදිලා ඉන්නේ. ඔය මේ දවස්වල අහන්න තියෙන දේවල් ඔයාගේ ඔෆිස් එකේ උණත් ඉන්නව ඇති කෙනෙක් කැස්ස උණ ඇඟපත වේදනාව ගැන හැම වෙලේම කිය කියා ඉන්නවා. එහෙනම් එයාටත් කියන්න ඔයා අරගෙන පාවිච්චි කරන්න කියලා. සෙවනගල මදුකා කැස්සට පැනිය නිට්ටාවටම ඔයාට සුව කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි ගොඩක් වෙලාවට දැන් කට්ටිය කියන දෙයක් නේ ලිව එකේ හොඳම විසඳුම හම්බ වෙලා තියෙන. ඉතින් මේ විදිහට සෙවනගල ආයුර්වේද මධ්‍යස්ථානය විසින් ඔයාට මේ විදිහට ඖෂධ ගණනාවක් හඳුන්වා දීලා තියෙනවා. මේ කියන සියලුම නිෂ්පාදන කමල් බන්දුල වීරාපරම වෛද්‍යතුමාගේ අධීක්ෂණ යටතේ තමයි නිෂ්පාදනය වෙන්නේ. ඉතින් අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය 40 වසරක් කියලා කියන්නේම ලොකු කාලයක් පුරාවට හොඳ විශ්වාසයක් ගොඩනගාගෙන තියෙනවා සෙවනගල ආයුර්වේද මධ්‍යස්ථානය. ඉතින් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමට ඔයාට කෝල් එකක් ගන්න පුළුවන්. කෝල් කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. කතා කරන්න ඕනේ නම්බෙක මං ඔයාට කියනවා මෙන්න මේ නම්බෙක ලියාගෙන මේ කියන ප්‍රශ්නවලින් ඔයා පීඩාවට පත් වෙලා ඉන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් කාල් එකක් දීලා වැඩි විස්තර දැනගන්න කතා කරන්න. 0847 31 33 540 කියන ෆෝන් නම්බරකට කෝල් කරන්න ඔයාට වැඩි විස්තර දැනගන්න පුළුවන්. අපි අමුද කාල් කරපු කට්ටියකුත් ඉන්නවා. ඊට පස්සේ මැසේජස් එවපු කට්ටියකුත් ඉන්නවා. ඒ කට්ටිය මතක් කරගෙන ඊළඟ සින්දුව අහමු. උපාලි අයියා කතා කරා වල්පිට මුල්ලෙන්. මං අද නම කිව්වා හරිය නේද උපාලි අයියා? වයිෆ් දම්මි දම්මි අක්කව එකතු කරගන්නවා. ඒ වගේම පුතාලා දෙන තුෂාන් මිහිරංග ගොඩක් ආදරෙන් මං එකතු කරගන්නවා. ඊළඟට හන දෙන්න ලෑස්ති කරගෙන තියෙන සාංග එකට. ඊට පස්සේ සූර්යවව ලියන ආරච්චි ජානු බබාවයි බාෂි බබාවයි තමයි අද සින්දුවට එකතු කරගන්නවා කියලා කිව්වේ. ඔයාට උම්ම එකක් ඕනි කියලා කිව්වා මගෙන්. ගොඩාක් ආදරේ මං ඔයාට අනේ. ඊට පස්සේ ලීක් ටේලර් ෂොප් එකේ සුගත් අයව එකතු කරගන්නකෝ. නී ටේලර් ෂොප් එකේ වසන්ත අක්කවත් එකතු කරගෙන ලස්සන සිද්ධ අහමු කියලා කිව්වා. එතනින් පස්සේ WhatsApp messages පැත්තට ගිහම හයි ජානු මැනික අපිටත් ලස්සන සින්දුවක් ඕනේ. අලුත්ම උම්ම එකකුත් ඕනේ. තාම ට්‍රේනින් සෙෂන් එකක් යන්නේ බබෝ හොඳද?
එතකොට පොඩ්ඩක් උම්ම එක දෙන්න පුරුදු වෙන ගමන් ඉන්නේ. ඕ අපිට පුරුදු වැඩ නෙවෙයිනේ බෝ කොන්දර 10 කණුව පාරේ මංගලී ෆැෂන් ගාමන්ට් එකේ. මගේ කොල්ලෝ කෙල්ල සෙට් එක. සාලිය, මංගලී, ශ්‍රියන්ති, සංශේව, මහේෂ්, ඊට පස්සේ ලක්පුතු, මදුවන්ත කට්ටියම එකතු කරගන්න මං ආදරේ පැලෙන්න හරියද? ගල කාදරින් එකතු කරගන්න උම්ම එකක් ඕනි කොහනේ. උම්ම එක ලස්සන වේද දන්නහැ. හැබැයි මං ඔයාට කට්ටියට චුට්ටි චුට්ටි චුට්ටි චුට්ටි බෙදා ගන්න චූටි චූටි චූටි උම්ම ගොඩාක් දෙන්නම්. උම්ම උම්ම හරි. එහෙනම් ඉතින් ඔච්චර තමයි පුළුවන්. ඉතින් බැරි දේවල් ඕන වට වැඩිය කරන්නත් බෑ. ඕව පොඩ්ඩ පොඩ්ඩ තමයි පුරුදු වෙන්න වෙන්නේ. හරිද? එහෙනම් ඉතින් ඉන්න ඔය අතරේ තැගියා කාට මැසේජ් කරන්නත් අමතක කරන්න එපා. මතකයිනේ ටයිම් එක? තෑගි හම්බෙනවා තෑගි අකාගෙන්. අනික මෙතන මේ යක්ෂයා ඉන්නකොට උම්මා දෙන්නත් ලැජ්ජයි යන්නේ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: දවල් එකයි වෙනදි 42යි.
3: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා. සිත් බඳගනි කල් පවති අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
4: තාත්තේ මේ සල්ලි තියාගන්නකෝ.
5: දැන් ඕන නෑදුව. යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනේ.
6: විශ්‍රාම ජීවිතේ බරක් නොවී බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
7: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
8: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
9: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
10: ඇයි ෂුගර් කියලා මූණෙන්න කල සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0747 31 33 540.
11: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
12: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියනවා. සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
10: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්.
13: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ
14: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
15: ක්‍රිස්ටිනා කෝටිං හනා ඉතනීට වෙකම

0: to you by
1: අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාර වෙතින්
2: රසට ගුණට උයන්න පිටේ තුන පහ
3: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මධ්‍යම ආකරණ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි කඩවත ලයිෆ් ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන් මම තන්න ප්‍රයිම් ගෲප් 13:22
4: FM I'll go down
5: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
6: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
7: දැන් Pan Asia Banquet ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia Banku ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 01144 667222 අමතන්න.
8: දවල් 1:45යි.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: දවල් එකයි විනාඩි 53යි.
4: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
3: ඒයි
4: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
3: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
4: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටටපත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
5: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
6: අලුතැන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරුකිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුලගම් පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2777-87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
7: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි
8: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගේ දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
9: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773-273-540
10: Wake up.
11: Satutu Hormones. Alpha Studio.
12: Davasata Mona Karana Vitamins. Alpha Studio.
11: Yes. Yes. Energy Morning Vibe Ekat Ekka Davasama Suba Karaganna.
12: Ratema Taruwanke Dakshata Ekka Satutin Davasa Patan Ganna.
13: Good morning.
11: Satya Davaswala Ude 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711-95-95-95. Net FM Facebook Live.
14: ගින්දර හැන්දෑව
15: brought to you by
4: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
5: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ
7: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540
16: hello
17: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන කිඳර හැන්දෑව විජානු

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
4: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ ඉහළ ක්‍රිබ්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න crib ශ්‍රී ලංකා
1: බෑම් බෑ අලුත් වන අලුත්

0: අටෙන් දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: දවල් දෙකයි විනාඩි හතරයි.
2: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි දිවසම
3: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග. නැගෙනහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. ඒ ප්‍රකාශයක් ලබා දීම සඳහායි. සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කෙහෙල් බද්දර පත්මේ නැමැත්තා සමග සම්බන්ධතා පැවැත්වූ බවට එල්ල වී ඇති චෝදනාවලට අදාළ සිදුවීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙන ලෙසට කළ දැනුම් දීමකට අනුව වරුණ ජයසුන්දර මහතා එලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. මිලඟ net news පසවර තුනට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
4: ඔබ වෙත ගෙන ආවේ
5: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන
6: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
7: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
1: දවල් 2යි විනාඩි 5යි.
8: කින්දර හැන්දෑව
9: brought to you by
10: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
11: ෆ්‍රෙම්ස් අය එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
12: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0447 31 33 540
13: FM 95 94.8

හවස දෙකයි විනාඩි එක්කොළ හයි වෙලා ඔයාගේ මගේයි දෙවනි පැයට ඔන්න ඇවිල්ලා තියෙන්නේ සිංදු ගොඩාක් අහගෙන අපි දෙන්න හිමීට හිමීට දෙවනි පැයටත් ආවලාමෝ ඉතින් මේ පැයේදීත් ඔයාට කොයි මොහොතකදී හරි අර පිස්සුවෙන් වගේ ඔයාට දැන් තෑගි බෙදෙන තෑගියක පිස්සුවක් තමයි යා එයානම් පිස්සුවක් ඉතින් ඔන්න මේ පැයේදීත් කොයි වෙලාවක හරි මේ ඉඳගෙන ඉන්නව එක අර යක්කුණත් ආවේශ වෙන්නේ අර යකා වැහෙන්නේ එක පාරටම හිතාගන්න බැරි වෙලාවකනේ අර මං ඊයේත් කිව්වේ වයිෆ්ට යකා වැහෙන වෙලාව හස්බන්ඩ්ලාට හිතාගන්න බෑ ගර්ල් ෆ්‍රෙන්ඩ්ට යකා වැහෙන වෙලාව බොයිෆ්‍රෙන්ඩ්ට හිතාගන්න බෑ වගේ තමයි මෙතන ඉන්නේ තෙසේ මෙසේ යකෙක් නෙමෙයි යකා වැහුණ ගමන් හොඳකට තියෙන්නේ පොඩ සල්ලි බෙදාගෙන තෑගි බෙදාගෙන තෑගි බෙදාගෙන යන එක එහෙම යක්කු ඉතින් අපිටත් ඉන්නවනම් අපි කැමතියි නේද කවුද ඉතින් ඔවට අකමැති වෙන්නේ තෑගි දෙනවනම් හරි මේ පැය පටන් ගන්නකොට මාවට මතක් කරන්න ඕනි මේ පැයදිත් ඉතින් ඔයාට කොයි වෙලාවක හරි ඔය යකා සද්දේ දාලා තෑගි බෙදන්න පටන් ගත්ත ගමන්ම වට්ස්ඇප් මැසේජ් එකක් එවන්න 0711 95 95 95ට එහෙම නැත්නම් යන්න අපේ net fm facebook fan page එක පැත්තට ගිහලා wall post එකට comment කරන්න තමයි තියෙන්නේ මම තව පුංචි වෙලාවකින් මේ පැයේ කවුද රුපියල් 2000ක මුදල් තෑගි තුන දිනාගත්ත කියලා කියනවා හරිද ලෑස්ති වෙලා ඉන්න පළවෙනි පැය වාසනාවන්තයා හෝ වාසනාවන්තිය ඔයා වෙන්න පුළුවන්. හයි ජානු යක්කු දෙලියට බහලා ඉන්න වෙලාව යක්කුත් පිටියට ආව සින්දු අහමුද කියලා. කොටවෙන් කසුන් අහලා තියෙනවා. අහමු පැටියෝ අහමු ඔයාට නොදෙන සින්දු මගේ ළඟ තියෙනවද? ඔයාට තමයි ඉතින් මම මේ සින්දු ටික ඔක්කොම දෙන්නේ. දවස් දෙකකින් විතර ගින්දර හැන්දෑව අහන්න බැරුව ගියා. අනේ ඉතින් දවස් දෙක මොකද වෙලා හිටියේ ඔයාට? පන්නල කොට්ටු වැල්ලේ ප්‍රසංගියක් කා මැසේජ් කරලා තියෙන්නේ. හායි පැටියෝ. ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා තියෙන මං එයාට පොඩි නිවාරුවක් දුන්නා. හොඳ නැද්ද? මම එහෙම දෙයක් කරපු එක. සදරම net ඔයා අහගෙන ඉන්නේ අලිබංකඩ CCMP කැම්ප් එකේ කෝපරල් අමරසේන අද මීගහවව සනාල් සත්ස්වරණි මගේ දුවගේ 15 බර්ත්ඩේ එක ලස්සන සොන්ග් එකකට එකතු කරගන්න බැරි පුළුවන්ද කියලා අහලා තිනවා වයිෆ් දිනේෂ් උදයන්ගේ පුතා උදයන්ගේ ඊට පස්සේ පුතා මතීෂ ගාල්ලි පෙරේරා KTS අසිත කුමාර වර්ණ සූර්ය කට්ටියම එකතු කරගන්නම් ඒ වගේම තමයි ඔයාගේ දුව සනාලි සත්සරණිට මම

to you killa gadda kadring wish karanawa sanali petiyo oyata subbama subo padriyak wewa honda babek wage hondati igira ganna ona harida දැන් අවුරුදු 15ක් කියලා කියන්නේ ලොකු ගැරු ළමෙක්. ගින්දර හැන්දෑව අපි තහගෙන ඉන්නේ මාත්‍ර නව ටෙලිෂ් ටෙලර් සිකේ. සද්දටම නෙත් අහගෙන ඉන්නවා කියලා තියෙනවා. තැන්ක් යූ ඔය විදිහට හැමදාම නෙත් එක්ක ඉන්න. ගින්දර හැන්දෑව අහන්න මං ඊළඟ සෝන් එකට අනිවාර්යයෙන්ම එකතු කරගන්නම්. ඔයත් එක්ක සදා කල්ම ඉඳි රසික කැලා කවුද අනේ මේ? මේ පොඩි කවියක් මට එවලා තියෙන. ඔයත් එක්ක සදා කල්ම ඉඳි රසික කැලක් මුව මඩලින් සිනහ නගන ඔයා රෝස මලක් අනේ අම්මේ. සොඳුරු වදන් ගලා එන්නේ වගේ ගලන දොලක් කොහෙ දැක්කත් ජානු වගේ පිපුණු සුවඳ මලක් අනේ අපේ මට මලක් කිව්වමද කොහෙද මේ කොල්ලෙක්. අලුපොමුල ජගත් රෝහණ අයියා ආදරයානේ ඔන්න ඔයාමට කවියක් එව්ව හින්දා මං ඔයාට උම්මකක් දුන්න මංගානේ හරිද? හෙටත් එන්න ඕනි කවියක් අරගෙන මාව බලන්න හරි? ගෙඩ කෑදරින් එකතු කරගන්න ඊළඟට හන්න දෙන්න රෙඩි කරගෙන තියෙන සාංග එකට. එතනින් පස්සේ තව කවුද ඉන්නේ කොබලන්න කොබලන්න කොබලන්න මොරටුවෙන් ඉන්නවා සුජානි චන්දිමා. සින්දුවකට මාවත් එකතු කරගන්න ගින්දර ජානු. අනිවාර්යෙන් ආව එකතු කරගන්න සුජානි අක්කා. ඔයට තුම්ම එකක් ඕනි නේද? කවුද ඉන්නවා කියලා තියෙන්නේ? අම්ම මාලනී, තාත්ත සුනිල්. අම්මටයි තාත්තටයි දුවටයි තුන්දෙනාටම හරි ගොඩාක් ආදරෙන් මං එකතු කරගන්නවා. අහන්න දෙන්න රෙඩි කරගත්ත මෙන්න මේ සාංග එකට.

0: අම්බෙ පුසුම්බ යක්කු යන්නේ පුළුට සුවඳට. ඒත් මේ වෙන මොකද්ද සුවඳකටනේ ආවේ? නරකනේ යකාවනේ කොහොම හරි.
1: යකානම් ගොන්නාව කොහොම හරි. යකා ආවේ දවල් දෙකයි විනාඩි 20ක් වෙනකොට මෙන්න යකා වැහුණා. දැන් ඉතින් මේ යක්ෂයා ඔන්න පටන් ගන්න හදන්නේ මේ පැයේදී තෑගි බෙදන්න. ඔයාලට කරන්න තියෙන්නේ යන්න net fm අපේ Facebook fan page එකට ගිහලා wall post එකට පටපටපටපටපටලා ඔයාගේ comments ටික හලාගෙන යන්න තියෙන හරිම වෙලාව. කීයද වෙලාව? දවල් 2:20 යි. අද දෙවනි පැයේදී යකා තෑගි බෙදන්න පටන් ගත්ත වෙලාව. ඔයාට මේ පැයේදී රුපියල් 5000ක් වටිනා අභ්‍යාස පොත් කට්ටල දෙකක් දිනා ගන්න පුළුවන්කම තියෙනවා. ඔන්න ඔයාගේ ස්කූල් යන පුංචි දුවට පුතාට හොඳ චාන්ස් එකක් මේක. එහෙනම් ඉතින් ටග් ගාලා නිවරදි වෙලාව ඒ විදිහට කමෙන්ට් කරන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් WhatsApp මැසේජ් එකක් දාන්න 95 95 95 95 95 95 95 කමෙන්ට් කරලා ඔයාට ඒ විදිහටත් ඔන්න තෑගි යකාගෙන් තෑගි දිනා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ අතරේ ඔයාට මෙන්න මේ පණිවිඩෙත් මම මතක් කරලම යන්නද ළමයි. මොකද දන්නවද මේ මතක් කරන්න හදන්නේ? ඔයාට ගෑනු ළමයින්ට වැදගත්ම වෙන පණිවිඩයක්. මොකද ගෑනු ළමයි කියලා කියන්නෙම සමහරු හිතනවා ප්‍රශ්නවලට මූණ දෙන්නම, ඊට පස්සේ ජීවිතේ සමහර වෙලාවට අභියෝගවලට මූණ දෙන්නම හැදිච්ච කට්ටියක් කියලා. කවුද එහෙම කියන්නේ? මම නම් එහෙම කියන්නේ නැහැ. ගෑනු ළමයි කියලා කියන්නේ කොයිතරම් ප්‍රශ්නාවත් කොයිතරම් ජීවිතේ අමාරු දවස් ආවත් එයා වෙනුවෙන් තියෙන කාලය මිස් කරගන්නේ නැතුව හරි ලස්සනට ඉන්න ඕන කට්ටියක්. හැබැයි ඉතින් ඒකට බොයිස් ලගිනුත් සපෝට් එකක් තියෙන්න ඕනි මෙන්න මේ විදිහට. දැන් ඔයා හිතන්නකෝ ආගේ පීරියඩ්ස් දවස කියලා. පීරියඩ්ස් දවසට කොයි තරම්නම් අපහසුතාවයන් තියෙනවද ඇඟට? එක එක දේවල් කන්න හිතෙනවා. ඊට පස්සේ හරියට ඉඳගෙනවත් ඉන්න අමාරුයි නේද? ඔච්චර අපහසුතා එක්ක ඔයා ඒ දවස් ටික ගෙවනකොට ඔයා පාවිච්චි කරන පෑඩ් එක ඒක හරිම පෑඩ් එක නොවුනොත් මන්නම් දන්නේ මොනව වෙයිද කියලා. සමහර වෙලාවට අර දෙයියෝ දෙනකොට දෙනවනේ ඔක්කොම එකපාර. දෙයියෝ ඔක්කොම දෙනකොට එකපාර උඩ පැනපැන දෙනවා. අන්න එතකොට හොඳම දේවල් සමහර වෙලාවට මේ පීරියඩ් දවස් වලට අපිට දෙනවා. අන්න එතකොට ඔයාට අර හොඳම දවස් මිස් කරගන්න වෙයි. එහෙම හොඳම දවස් මිස් කරගන්න එපා මේ පීරියඩ්ස් කියන දේක. ඒ හින්දා ඒක සාමාන්‍ය දෙයක්. එතකොට ඒක තවත් සාමාන්‍ය කරගන්න පුළුවන් ඔයාට. ඔයා අඳින ඔයා පාවිච්චි කරන පෑඩ් එකෙන් ඔයා ඇඳගෙන ඉන්න පෑඩ් එක එතකොට පහසු වෙන්නත් ඕනි, ලීක් වෙන්න ඇති ප්‍රශ්න තියෙන්නත් ඕනි. වගේම තමයි ගෙවන මිලට උපරිම සාධාරණයක් තියෙන පහසුවෙන් ඔයාට ඇඳගෙන ඉන්න පුළුවන් හොඳ පෑඩ් එකක් වෙන්න ඕනි. දැන් සමහර වෙලාවට දුරපැතිවල ඉන්න අපේ ගම්වල ඉන්න ආදරණීය අම්මලා, ඊට පස්සේ අක්කලා, නංගිලා, දුවලා මේගොල්ලන්ට මේ මිල ගණන් බැලුවාම මේ පෑඩ්ස් මිලදී ගන්නත් බෑ කියලා හිතනවා. එතකොට වෙන වෙන ඔප්ෂන්ස් වලට යනවා. එහෙම වෙන්නේ නැතු ඔයාගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැනත් හිතලා හොඳම පෑඩ් එක මිලදී ගන්නවා නම් ඔයාට සාධාරණ මිලකට දැන් ගන්න පුළුවන් SLS සහ ISO තත්ත්ව සහතික එක්ක මාකට් එකට හඳුන්වා දීලා තියෙන FEMS AIR. ඉතින් FEMS AIR ඔයාත් අරගෙන ඔයාගේ අපහසු දවස් ඔයාට හිතුවටත් වඩා වැඩියෙන් පහසුවෙන් ගෙවන්න පුළුවන්කම තියෙනවා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7000ට WhatsApp කරන්න.
1: දවල් දෙකයි වෙනදි විසියටයි.
3: අම්මා ආතරින් අපිට කවපු වත්කඩක රස. දිව්‍ය කුළුබළු නිෂ්පාදන. අම්මගේ අත්ගුණය. සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
4: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට්. කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට්. ඔබත් අදම රස බලන්න.
5: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තැනකම්.
6: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
7: පොපල්ස් ඉන්ටර්නැෂනල් මොරගහයට රත්නපුර සහ බණ්ඩාරවිල ටේලරින් කලාවේ නියම උරුමකරුවන්ගේ සිය වසක විශිෂ්ටත්වය. පොපල්ස් ඉන්ටර්නැෂනල්
8: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package පසක්. SLT Mobitel Fiber.
9: හැමෝම බහගන්න. රත්ති 3-in-1 බොන්න. රත්ති 3-in-1 විතරයි.
10: මල්ලි, ඇයි රත්ති 3-in-1 කම බොන්න කියන්නේ?
9: කිරි, තේ, සීනි එක පැක් එකේ නේස. කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි. අපිට ඉක්මනට යන්නත් පුළුවන්නේ. කාලේ හරි වටිනවනේ සර්.
10: රත්ති 3-in-1 පැක් දෙක තුනක් බෑග් එකේ තියාගන්න එක වටිනවා.
9: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ
11: සර්. රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ.
12: අක්මාවි තෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 047-31-33-540.
13: ගයක් විතරක් නෙවෙයි මේක ඩීජේ ඇටැක් එකක්.
14: Non-stop remix remake ekata happena DJ blast eka
15: anga galene igna kumariye
16: reni aladinde
13: radio itihasse prathama watawata lankaya superi dj taru mohunata mohuna gatena dj attack show eka
14: NetFM DJ Night Face to Face Attack Show.
17: Attack Show.
18: 1, 2, 3, let's go.
13: ලංකාව මුදන්න විලංග DJ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා DJ ප්ලේ කරන පැහැදිලි වීඩියෝ එකක් දැන් මා අපිට WhatsApp කරන්න.
14: 0711-95-95-95 NetFM DJ Night Face to Face Attack Show. Hitter and Novator. Muhunata Muhuna Tarangavadinne. Kolamba Districtaya. DJ Sean. Hambantota Districtaya. DJ Victro.
19: Brought to you by Rasa Nahara Pinayanu My Cola Vethin My Guava My Tamarind My Blueberry Atulu Rasa Pella Kills Cargills Apico Satoso Supiri Velanda Salvalin My Cola Aperate Apemadeya
14: NetFM DJ Night
8: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
1: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
2: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80ේදී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය. ජන ශක්ති ලයිව් 80ේදී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.

ඉතින් මම්මේ පැත්තටමේ ආවේ කියන්න දේවල් ගොඩාක් එකතු කරගෙන. හරිද කියන්න දේවල් ගොඩක් එකතු කරගෙන කියලා කියන්නේ ළමයි මෙහෙමයි. හරිද දැන් මගේ ළඟ තියෙනවා පළවෙනි පැයේ කවුද අද දවසේ තෑගියකගෙන් තෑගි ටික ගත්තේ කියලා කියන්න ඕනි. අන්නේ වාසනාවන්තයින් වාසනාවන්තයන් තුන්දෙනා ඉන්නවා. ඒ කියන්නේ වාසනාවන්තයෝ දෙන්නෙක් ඉන්නවා. එකම එක වාසනාවන්තයෙක් ඉන්නවා රුපියල් 2000ක මුදල් තෑග්ග දිනාගත්ත. හරිද අපි බලමුද කවුද කියලා. හැබැයි ඊට කලින් මට අර සමහර දේවල් තියෙනවා. හොඳ දේවල් ඕනවට වැඩිය පහු කරන්න ඕනේ නැහැ. හැබැයි සමහර සර්ප්‍රයිසස් තියෙනවා. ටිකක් වෙලා ගිහිල්ලා දෙනකොට ඒකේ තියෙන අගේ වැඩි. එහෙම කැමති නැද්ද? දැන් බර්ත්ඩේ එකට වුණාත් ඔයාට කට්ටිය ඔක්කොම gift දෙනවා, සර්ප්‍රයිස් කරනවා, එක එක දේවල් කරනවා. හිතන්නේ නැති වෙලාවක, හිතන්නේ නැති කෙනෙක්ට සර්ප්‍රයිස් එකක් දුන්නොත් ඔයා මොකද හිතන්නේ? ඒක නෑ, හිතා ගන්න බැරි දෙයක් නේද? අන්න ඒ වගේ තමයි මං කැමති චුට්ටක් පරක්කු කරලා කුතුහලය වැඩි කරලා මටද කියලා ඔයාගේ ඔය හදවත ගැහෙන ලබ්ඩප් සද්දේ චුට්ටක් අහගෙන ඉන්න මං කැමති. ඒ හින්දා මෙන්න මේක ගැන කියලා ඉවර වෙලා මං ඔයාට කියන්නම් කවුද මේ කලින් පැයේ වාසනාවන්තයින් වාසනාවන්තයන් උනේ කියලා. ආයුර්වේද ඖෂධ ගැන කතා කරලා ඉමුකෝ ඔක්කොටම කලින්. දැන් ආයුර්වේද ඖෂධ වලට හුරු වෙච්ච පිරිසක් ඉන්නවා. එතකොට සමහර වෙලාවට එක එක්කෙනා කියනවා ඔයාට ওই තියෙන ප්‍රශ්න අන්න රහිට ගියොත් හොඳයි. ඔයාට මේ තියෙන ප්‍රශ්න අන්න අතෙන්ට ගියොත් හොඳයි. කී දෙනෙක්ගේ කතා කීයක් නම් ඇහුවද? ගෙදර ගෙනල්ලා බෙහෙත් බෝතල්, තෙල් බෝතල්, තෙල් බෙහෙත් ওই වගේ දේවල් කොච්චර නම් ගොඩ ගහගත්තද? හැබැයි ප්‍රතිඵලයක් තියෙනවද? අන්තිමට බැලුවහම ඔය ඔක්කොගෙම වෙලා තියෙන්නේ ඔයාගේ පොකට් එකේ හිස් වෙන එක විතරයි. ඔයාගේ සල්ලිත් ඉවරයි, කාලෙත් ඉවරයි. හැබැයි දැන් ඔය හැමදේම නතර කරලා ආ වියදම් කරන මුදලටත් හොඳම වටිනාකමක් තියෙන විදියට ඔයාගේ ඔය තියෙන ලෙඩ රෝග නිට්ටවට සුව කරගන්න පුළුවන් හොඳම ආයුර්වේද ඖෂධ ගන්න පුළුවන් හොඳම තැන ගැන තමයි මේ මතක් කරන්න හදන්නේ. දැන් කවුරුත් දන්නවා ඕන කෙනෙක්ට ආයුර්වේද ඖෂධ ගැන කතා කරපු ගමන් මතක් වෙන හොඳම තැන තමයි සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම කියලා කියන්නේ. ඉතින් මෙතනින් ඔයාට දියවැඩියාව නිසා කාලයක් තිස්සේ පීඩාවට පත් වෙලා හිටපු කෙනෙක් නම් හරියට කෑමක් බීමක් කටිරහට කන්න විදිහක් නෑ මේ දියවැඩියාව කියන ප්‍රශ්නේ ඉඳ නේද? ඉතින් ඒ හැම දෙයකටම දැන් නිවැරදිම විසඳුම තියෙනවා මෙයාලා ළඟ. ඒ තමයි සෙවනගල මධුමේහ හරණි කැප්සියුල් එක. ඉතින් ඔයාට ෂුගර් තියෙන කෙනෙක් නම් ඔයාට පුළුවන් සෙවනගල මධුමේහ හරණි කැප්සියුල් එක පාවිච්චි කරන්න. ඒ වගේම තමයි මේ දවස්වල ගොඩාක් වෙලාවට අපි කියනවනේ පොඩ පරිසම්. දැන් මෙහෙ බෝඩින් ලයිෆ් එකක් ගෙවන ගෑනු ළමයි පිරිමි ළමයි කල්පනා කරලා බලන්න. අම්මම කීපාරක් දවසකට කාල් කරලා කියනවද පුතේ පරිස්සමට බස් එකේ යනකොට පරිස්සමට මේ දවස්වල කැස්ස තියෙනවා, එහෙම් පිටිස්සව තියෙනවා, ඊට පස්සේ උණ තියෙනවා. ඒ හින්දා පරිස්සම් වෙන්න කියලා කී දෙනෙක් නම් කියනවද නේද? ගෙදර ඉන්න මිනිස්සු කොච්චර බයෙන්ද ඉන්නේ ඔයා ලෙඩ වෙයි කියලා. ඉතින් ඔයාටත් මේ ප්‍රතිශ්‍රාව කැස්ස උණ ඇඟපත වේදනාව තියෙනවා නම් මේකට දිව්‍යම ඖෂධය තමයි සෙවනගල මදුකා කැස්සට පැනිය කියලා කියන්නේ. ඉතින් ඔයාත් අරගෙන මේක පාවිච්චි කරන්න. ඒ වගේම ලිවර් එකේ තෙල්, ඒ කියන්නේ පැටි ලිවර්, දැන් මේක හින්දම හරියට කෑමක් බීමක්වත් කන්න විදිහක් නැහැ. මේකට බය වෙලා ඉන්නේ. මං ඔයාට කියන්නේ දැන් ඒකට බය වෙච්ච කාලේ ඉවරයි පැටියෝ. ඔයාට පුළුවන් සෙවනගල ලිවර් බූස්ටිං කැප්සියුල් එක පාවිච්චි කරන්න, තිත තියන්න පුළුවන් ඔය පැටි ලිවර් කියන එකට. ඒ විතරක් නෙමෙයි, ගෑනු ළමයි වුණහම කැමති කොණ්ඩේ ටිකක් දිගට ලස්සනට තියනවට. ඒ විතරක් නෙමෙයි, කොල්ලොත් කැමති කොණ්ඩේ හැම වෙලේම ගැලවිලා යනවා නම් අර තට්ටි පෑදිලා තියනවා නම් එහෙමනේ අපි කියන්නේ නේද? ඔන්න ඔය හැම දෙයකටම හොඳම දේ තමයි හොඳම හෙයා ඔයිල් එක. ඔයාට සෙවනගල ආයුර්වේද වෙතින් අරගන්න පුළුවන් සෙවනගල ශ්‍රියා දේවි හෙයා ඔයිල් එක. ඔන්න මේ නිෂ්පාදන ඔයාට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඊට අමතරව සෙවනගල ජීව ශක්ති රසායනය, සෙවනගල ජීව බල අම්ල පිත්ත සුවය, මේ විදිහට තියෙනවා. තව සෙවනගල හඳිරාජ තෛලය, මේ එකී නොකී මෙකී ඖෂධ වර්ග ඔයාට සෙවනගල ආයුර්වේද පුද්ගලික සමාගමෙන් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් සෙවනගල ආයුර්වේද පුද්ගලික සමාගමෙන් කමල් බන්දුල වීරප්පෙරුම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණයෙන් තමයි මේ සියලුම නිෂ්පාදනය වෙන්නේ. අපේ වෙදකම, අපේ උරුමය, 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද පුද්ගලික සමාගම. ඉතින් මේ තැනට ඔයාට කෝල් එකක් දෙන්න පුළුවන් වැඩි විස්තර දැනගන්න. මෙන්න මේ නම්බර එක ලියාගන්න. 0747 31 33 540, 0747 31 33 540 කියන ෆෝන් නම්බරේ කෝල් කරන්න. ඔයාට සියලුම විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා සියලුම ඖෂධ සම්බන්ධව.
දැන් කියන්නම් පුතේ මං ඔයාට කවුද අද දවසේ වින් කරේ කියලා පළවෙනි පැයේදී මුලින්ම යනව කන්නත්තට රසික තිලක් රත්නායක ඔයා තමයි අද දවසේ පළවෙනි පැයේ තෑගි අකාගෙන් රුපියල් 2000ක මුදල් තෑග්ග දිනා ගන්න පළවෙනි වාසනාවන්තයා වුණේ ඒ වගේම දෙවනි වාසනාවන්තිය හොයාගෙන මාලිබොඩට යනවා මාලිබොඩ ශානිකා රුවන් කුමාරී හයි හයි අංකෙල්ල හිනා වෙනවා ඔයාට තමයි ළඟ තෑග්ග හම්බුනේ හරිද ඊට පස්සේ මවනල්ලේ නෙතුනි නිම්සරා ඔයා තෑගි අක්කාගෙන් කොහොම හරි ෆයිට් කරලා තුන්වෙනි තෑග්ග දිනා ගත්ත නේද එහෙනම් සුබ පැතුම් තුන් දෙනාටම ගින්දර හැන්දෑවේ මගෙන්

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: දවල් 2 විනාඩි 45යි.
3: අපි හැමදාම හෙව්වේ අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
4: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
5: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
1: අද තැන කාටම මේලා කසාගල ග්‍රීන් සුපර් ශාකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
2: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. එන්නම නැද්ද? ප්‍රියාදර ප්‍රියවරයා, ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා.
3: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.
4: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
5: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
6: දැන් Pan Asia Bank-ෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia Bank ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4 667 222 අමතන්න.
1: දවල් දෙකයි විනාඩි 48යි.
7: දවල් එකේ හොඳම වයිබ් එක. හිතට දැනෙන මෙලඩිස් එක අහන්න. Net FM ගින්දර හැන්දෑවා.

දවල් දෙකයි විනාඩි 53යි මේ පැයේ ඔයාට මම දෙන අන්තිම සින්දුව පැටියෝ මේක හරිද? එහෙනම්දා කේන්ති ගන්නතු මේ සින්දුව අහලා පොඩ්ඩක් ඉන්න ඉදි මං හිමීට මේ ඔක්කොම ටික කියන්නම්. අපි බලමු කවුද මේ වෙලාවේ මාව අහගෙන ඉන්නේ කියලා. මම යන්නද ඉස්සලාම මට කාල් කරපු සෙට් එක මතක් කරන්න. මට කාල් කරා මේ වෙලාවේ ගීතිකා අක්කා දලු කඩන සෙට් එකම මේ වෙලාවේ වැඩ කරන ගමන් අනේ මාවත් අහගෙන ඉන්නවා කියලා තිනවා. පුංචිවත් මහන්සියක් කට්ටියට නම් දැනෙන්න එපා. හරිද? මං ඒ මහන්සිය පාළුව ඔක්කොම නැති වෙන්න තමයි ඔයාට මේ සින්දු ටික දෙන්නේ. ගොඩාක් ආදරෙන් මං එකතු කරගන්නවා අමර අක්කා, සුනීත අක්කා, අනුලවති අම්මා, ඒ වගේම දමයන්ති අක්කා, ඒ වගේම නන්ද නැන්ද ඉන්නවා කිව්වා, සුමන අක්කා, ශාන්ති අක්කා දලු කඩන සෙට් එකම මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා. තැන්ක් යූ අනේ, ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම්. චෝරිවත් මහන්සියක් දැනෙන්නේ නැහැ නේද මේ සින්දු ටික අහගෙන ඉන්නකොට? එහෙම තමයි, අන්න එහෙම සින්දු ටිකක් තමයි මං අරගෙන ඉන්නේ මේ පැත්තට. ගීතිකා අක්කා තැන්ක් යූ මට කෝල් කරාට. ඊට පස්සේ වෙනද වගේම තුෂාරය කතා කරා ටයිටනික් සලෝන් එකේ යටියන්තට සලෝනිකේ ඉන්න කට්ටිය ඔක්කොම එකතු කරගන්නම්. රොහාන් අයියා, රුවාන් අයියා, ඒ වගේම කමල් අයියා පාකිකේ, ටයිටනික් සලෝනික ඉස්සරහ ත්‍රිවිල් පාකිකේ ලසන්ත අයියාත් මේ වෙලාවේ ඉන්නවා කියලා තියෙනවා. හායි ලසන්ත අයියා, කොහොමද? ඒ වගේම පෙළපිටිය ශිරාණි අක්කවත් එකතු කරගන්න කියලා කිව්වා. අනිවාර්යෙන් එකතු කරගන්නවා සෙට් එකම. මම ඊළඟට අහන්න දෙන්න ලැස්ති කරගත්ත මෙන් මේ ඇහෙන සින්දුවට. ඒ වගේම රයිකමින් සරච්චන්ද්‍ර ඩයස් අයියා කතා කරා. හායි, ඔයාවත් එකතු කරගන්නත් නෙත් අහගෙන හැමෝම එකතු කරගන්න කියලා කව ලස්සන සින්දුවකට. අහන්න දෙන්න මම ලෑස්ති කරගත්තේ බෙන්තර පාලමේ දිමංකගේ. ඊට පස්සේ සුබ දවසක් වේවා ජානුමැණිකේ. ගින්දර හැන්දව සද්දට මහගෙන ඉන්නේ බුතලින් චමින්ද සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. නිව ශ්‍රී රම්ය සාරි සෙන්ටර් ටෙක්ස්ටයිල් එකේ වැඩ කරන මගේ අලු සෙට් එක ඉෂාන්, මනේෂා, අනුෂා, අශ්විනි, ශානිකා, කේෂානි, මේනු අක්කා, ඊට පස්සේ යුඩි මහත්තයා, චමෝදී, වගේම මගේ වයිෆ් ශාමිකා. ශාමිකා, ශාමිකා නම් හදනව මෙතන. මේ වෙලාවේ net අහගෙන ඉන්න හැබෝම එකතු කරගෙන ලස්සන සිද්ධාක් දෙන්න. ඊට පස්සේ අපේ වාශ්‍ය මණිකවයි ජනීවයි එකතු කරගන්න කියලා තියනවා. නෑ නෑ, දිග වැඩි නෑ. මැසේජ් එක දිග වැඩි වුණාට ඔයා හරියම පැහැදිලිව චමින්ද අයියා මට මැසේජ් එක එවලා තියනවා. Thank you. හොඳද? ඊට පස්සේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් කියවලා තියෙනවා. කෝ ඉතින් නම? නමක් නැති එකනේ මේ ප්‍රශ්නේ. WhatsApp එකේ මට පෙන්නන්නේ ඉමෝජි එකක් විතරයි ඔයාගේ. එකතු කටුනායකින් නිම්නා. දැන් දැක්කේ නිම්නා, හරිද? ඔයාව එකතු කරගන්නම් මේ ඇහෙන සින්දුවට. මෙතනින් පස්සේ තව කවුද ඉන්නේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න අක්කා කියලා? ආයේෂා මැසේජ් කළා තියෙනවා. හයි ආයේෂා, thank you මාව අහගෙන ඉන්නවට හන්න දෙන්න ලෑස්ති කරගත්තේ බෙන්තර පාලමේ. එකතු කරගන්නම් ඔයාවත්.

0: සින්ඩරෙල්ලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: දවල් දෙකයි විනාඩි 56යි.
4: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80ේදී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80ේදී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
5: අලුතෙන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශෝකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 0112 627 787 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
6: SLG මොබිටෙල් ෆයිබර් එක ගැදරම ෆිට කරන්න, ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න, ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක් SLG මොබිටෙල් ෆයිබර්.
7: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
5: බය වෙන්න එපා. වැඩිමන ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනව විශේෂ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 0774064397.
8: එන්න රුපියල් 40ට දිනුම් අවස්ථා පහක්ම දෙන. කොටු දෙකට 1000ක්, කොටු තුනට 4000ක්, කොටු හතරට 50000ක් එක්ක මහා දිනුම ලක්ෂ දෙකමාරක් දෙන අරිස්සේ වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාතික ලෝතරේ මණ්ඩලයේ.
9: රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
10: තරංගයක් විතරක් නෙවෙයි, මේක DJ Attack එකක්.
11: Don't stop, remix, remake. එකට හැපෙන DJ බ්ලාස්ට් එක.
12: අංගා ගල්ලේනේ ඉන්නා කුමරියේ
10: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack Show එක.
11: Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
13: 1, 2, 3, let's go.
10: ලංකාවම දන්න මීළඟ DJ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා DJ ප්ලේ කරන පැහැදිලි වීඩියෝවක් දැන්ම අපිට WhatsApp කරන්න.
11: 0711 95 95 95. Net FM DJ Night Face to Face Attack Show. Hitter and Navetta. Muhunata Muhuna Tarangavadinne. Kolamba Districtaya. DJ Sean. Hambantota Districtaya. DJ Victro.
14: Brought to you by Rasa Nahara Pinayanu My Cola Vethin, My Guava, My Tamarind, My Blueberry Atulu Rasa Pella. Kills, Cargills, Apiko, Satosa Supiri Velanda Salvalin. My Cola. Aperate, Apema Deya.
11: Net FM, DJ Night.
15: කින්දර හැන්දෑවා
14: brought to you by
16: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නැහැ.
17: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
18: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
3: හවස 3:02.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
4: දියුණු වෙන්න ණය ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ ඉහළ ක්‍රිබ්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න crib ශ්‍රී ලංකා
1: බයෙන් බය අලුත් වන අලුත් පැය දිවස්වා
5: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග අනුරාධපුර පොසොන් පුරවර සැනකෙළි භූමියේ රතගාලක් තුලදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකට අදාළ පුද්ගලයන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට තිබෙනවා. ඒ අතර සමග ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරයෙකු දවන බවයි net news වාර්තාකරු පැවසුවේ. අත්අඩංගුවටගත් සැකකරුවන් අනුරාධපුර පුබුදුපුර සහ වන්නියන්කුලම් ප්‍රදේශවල පදිංචිකරුවන් වෙනවා. එම ගැටුමෙන් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබෙනවා. වාහන ගාල් කිරීමට යාමේදී ඇති වූ බහින් බස් වීමක් ගැටුමට හේතු වී ඇති බවයි net news වාර්තාකරු පැවසුවේ. මිලඟ net news පසරු හතරට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news tutorial කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන ආවේ
3: අම්මා ආදරෙන් අපිට කවපු
6: ඉස්පාදන

ZFM Kinderhändeva Vigiano. ZFM Kinderhändeva Vigiano.

0: කින්දර හැන්දෑවා.
1: Brought to you by
2: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ.
3: Fems අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
4: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
0: දබලෙකේ හොඳම වයිබ් එක හිතට දැනෙන මෙලඩි සෙකහන්න net fm.

0: yeah.
1: Kinder Händeva. Kinder Händeva.
2: So bus and gavasa. Tonight we're not yakul hai vilava. Kinder Händeva age mage antima paita. Deyyane me avila tiyenne. ඉතින් මේ පැයදී තෝරි පුළුවන් කාල් කරන්න මැසේජ් කරන්න ඊට පස්සේ සින්දුවකට ආදරය කරන කට්ටිය එකතු කරගන්න ගමම්ම මේ පැයදී තැගයක ඉන්නවා මෑන් කොහොමත් මේ පැය තුනම ඉන්නවා එතකොට ඉතින් අර හිටපු ගමන් යකා වැහුණ ගමම්ම මෙතන සද්ද දාලා උගලන්ට තෑගි බෙදාගෙන බෙදාගෙන යනවා අපි මේ පැයේ කියනවා කලින් පැයේ කවුද වින් කරේ කියලා ඒ හින්දා ලෑස්ති වෙලා ඉන්න කවුරු වෙයිද දන්නේ කලින් පැයේ වින් කරේ ඒ කියන්නේ රුපියල් 5000ක් වටිනා පොත් කට්ටල දෙකක් දිනාගත්ත වාසනාවන්තයා වාසනාවන්තිය කවුද කියලා මම කියන්නම් ඊට පස්සේ මම යනවා ටක් ගාලා WhatsApp messages පැත්තට මෙන්න මේ කට්ටිය මතක් කරලා ඊට පස්සේ තව පුංචි දෙයක් තියෙනවා ඒක ගැනත් කියලා මම ඔයාලට සින්දුවක් අහන්න දෙන්නම් හරිද අපි තාම අහගෙන ඉන්නේ ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න අක්කා කියලා හර්ෂ මැසේජ් කළා තියෙනවා මෙන්න ඉතින් වැඩි මේ කොල්ලෝ තමයි එන්නේ මේ කෝලම් කරන්න මාත් එක්ක හර්ෂ උඹ එකක් ඉල්ලා තියෙනවා අනේ දෙයනේ හරි හරි ඔය ඇති හොඳද අදට ඇති මට දිගට ඔය ලොකු උම දෙන්නලා දීලා තම් පුරුද්දක් නැහැ දැනට ඕක තියාගන්න හරිද ඊට පස්සේ කවුද මේ කෝ ඉතින් නම එවල නැහැනේ නමත් එක්කම ඔයාගේ මැසේජ් එක එවනවා නම් හොඳයි ඉතින් එතකොට තමයි මට ඉක්මන්ට ඔයාට ඔයාගේ නම කියලා මැසේජ් කියලා සින්දු දෙන්න පුළුවන් අයෂා උදයන්ගනී සල්ලි අකා කෑ ගහපු වෙලාව අයිෂා අපි බලමු මේ පැයේ කීයටද සල්ලි යකා කෑ ගහන්නේ කියලා සල්ලි විතරක් නෙමෙයි තෑගි තෑගි කියලා අපි කියමු එතකොට ඔක්කොම මික්ස් එකේනේ තියෙන්නේ හරිද ඊට පස්සේ හයි අපි තෝ වහගෙන ඉන්න ගින්දරියේ අපිවත් ලස්සන සින්දු ගොඩකට එකතු කරගන්න ඇහලියගොඩ චමින්ද මෝඩස් එකේ බොස් චමින්ද සුදු බබා රසික කුරුවිට කුඹුරාවෙන් බින්ති නගා ඊට පස්සේ මාලින්ද තනුෂ ශාක්‍ය විහාරා කුටිපිටිය නිලු සමන්ත මන්දාර හොලංගස් දරුවෙන් චාරිකාවත් රුවන් එයාලගේ දුව තරුෂි මැගී නන්දවත් අල්ලපු ගෙදර ප්‍රියංගිකා සමන් එයාලගේ දරුව ටික වර්ක්ෂොප් එකට බයික් හදාගන්න ඇවිල්ලා ඉන්න කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා චමින්ද අයියා මට මැසේජ් කියලා තියෙනවා ඉතින් අද දවසේ වැඩ පටන් ගන්නකොට කොහොමද හිතුවේ අද නම් බිස්නස් සරු වෙන්න ඕනේ කියලා නේද දවස ඉවර වෙනකොටත් ඒ වැඩේ සාර්ථක වේවා ඒ හිතපු දේ විදිහටම වේවා කියලා ඔන්න මම ප්‍රාර්ථනා කරනවා ජය වෙන්න ඕනේ සුබ වෙන්න ඕනේ චමින්ද අයියා මේ වෙලාවේ ෂොප් එකට ඇවිල්ලා ඉන්න කට්ටියත් කොම එකතු කරගන්නවා ඊළඟට අහන්න දෙන්න රෙඩි කරගෙන තියෙන සාංග එකට හයි ජානෝ අපිටත් ලස්සන සින්දුවක් දෙන්න යටියන්දට මහවිලෙන් සුදර්ශනි හයි සුදර්ශනි හස්බන්ඩ් මිලින්ද දූලා දෙන්න සඳසි ගිහන් ගානේ ලස්සන නම් දෙකක් මේ පැටව් දෙන්නට තියෙන්නේ යටියන්දට නැත්තහර හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා තෑන්ක් යූ අනේ ආගේ කමෙන්ට් එකට මං ආදරෙයි හරිද පැලෙන්න ආදරෙයි කමෙන්ට් එකට තෑන්ක් යූ ඊළඟ සින්දුවට එකතු කරගන්නම් ඊට පස්සේ ගුඩ් ආෆ්ටර්නූන් චානු ගුඩ් ආෆ්ටර්නූන් තංගල්ලින් අප්සරා මමත් ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්න ඔයාවත් ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා කියලා තියෙනවා තෑන්ක් යූ ඩාලින් ඊළඟ සොංග් එකට අනිවාර්යයෙන්ම එකතු කරගන්නම් එතනින් පස්සේ ඊචි අනුරු පුස්සලාව බීෆ් ජනපදෙන් අනුරයියා ඔයාවත් මම එකතු කරගන්නම් ඊළඟට හන්න දෙන්න රෙඩි කරගෙන තියෙන සාංග එකට ඔන්න මමත් ආවාදරෙන් පළවෙනි පාරේට විශේෂ කෙනෙක් හින්දා අනේ අනේ ඉතින් තැන්ක් යූ අප්පා ආදරේ මමත් හොඳද කෝ බලන්න සල්ලිදෙන යකාට වඩා ඔය කතා කරන යකින්නිට මං ආදරෙයි මං ඔයා ගත්ත කවුද මේ කියලා මගේ දම්මි රණවීර අක්කා ගොඩාක් ආදරෙන් මං ඔයාව එකතු කරගන්නවා තැන්ක් යූ මාව අහගෙන ඉන්නවට ඊට පස්සේ සුබ දහමලක් වේවා ගින්දරි අරියන්තට දේශාන ස්ටූඩියෝ එකේ අපිත් සද්දෙටම අහගෙන ඉන්නවා කියලා තියෙනවා හයි කොහමද ඊළඟ සින්දුවට මං අනිවාර්යෙන්ම එකතු කරගන්න ස්ටූඩියෝ එක පැත්තට ආවොත් මගේ ලස්සන ෆොටෝ ටිකක් ගහලා දෙනවද අර මේ කැත වහලා හැබැයි හරියටම යකා මං ගැන කියනවා මං කොහොමද කියලා පොඩක් අහලා බලන්න කොහොමද කියලා තව ටිකකින් සමහර විට අහන්නත් පුළුවන් වෙයි. ආ යා මාව වර්ණනා කරලා ඉවරයි නේද? ඊළඟට වෙන මොනවා කියයිද දන්නේ නැහැ. ඒ අතරේ මං ඔයාලට මෙන්න මේ ගැනත් මතක් කරනවා. ගෑනු ළමයින්ට තමයි මේ පණිවිඩේ. හැබැයි ඉතින් ගෑනු ළමයි මෙන්ෂන් කරලා කිව්වට මේක අනිවාර්යයෙන්ම අපේ පිරිමි ළමයින්ටත් වැදගත්ම වෙනවා. මොකද ඔයා ඔයාගේ පාර්ට්නර්ට අවශ්‍ය කරන දේවල් හරියාකාරව දැනගෙන ඉන්න ඕනි. එතකොට තමයි ඉතින් ඔයාල දෙන්න අතර තියෙන සම්බන්ධය තව ටිකක් වැඩි වෙන්නේ. ටිකක් නෙමෙයි ගොඩක් වැඩි වෙන්නේ. මොකද ඔයාගේ පාර්ට්නර්ගේ අපහසු දවස්වලට, ඒ කියන්නේ එයාගේ පීරියඩ්ස් දවස්වලට සමහර වෙලාවට ඔයාට කියයි, අනේ බබා මට පෑඩ් පැකට් එකක් ගෙනල්ලා දෙන්න. එතකොට ඔයා ගිහිල්ලා කඩේ තියෙන අතට අහුවෙන එක ගෙනල්ලා දෙනවද? එහෙම නැත්නම් එයාට පහසුවෙන් ඉන්න පුළුවන්. එයාගේ අපහසු දවස් කිසිම විදිහකින් අපහසු කරන්න නැතුව පහසුවෙන් තියෙන හොඳම පෑඩ් එක තෝරලා ගෙනල්ලා දෙනවද? තීරණය ඔයාගේ අතේ තියෙන්නේ. ඔයා කැමති නෑ නේද පාර්ට්නර් දුකින් ඉන්නවට, අමාරුවෙන් ඉන්නවට? එහෙනම් ඉතින් එයාට ගැලපෙනම පෑඩෙක් ගෙනල්ලා දෙන්න. ඇඳගෙන ඉන්න පහසු, ලීක් වෙන්නේ නැති, ගෙවන මිලට උසස් තත්ත්වයේ පෑඩ් එකක් වෙන්න ඕනි ඔයා ගන්න පෑඩ් එක. එහෙනම් ඉතින් ගන්න තියෙන්නේ SLS සහ ISO තත්ත්ව සාතික මේ සියල්ල එක්ක දැන් මාකට් එකට එන FIMS AIR. ඔයාට පුළුවන් සාධාරණ මිලකට ඔයාට ළඟම තියෙන වෙළඳසැලෙන් අරගන්න. සුපර් මාකට්ස් එකට ගියොත්, මාකට්ස් වලට ගියොත් ඔයාට මේක අරගන්න පුළුවන්. ෆාමසි වල තියෙනවා මේ ඕනම තැනකින් ඔයාට FIMS AIR අරගන්න පුළුවන්. ඔයාගේ අපහසු දවස්, ඔයාගේ පීරියඩ්ස් දවස් වලට කිසිම අපහසුවක් නැතුව වෙනදටත් වඩා වැඩියෙන් පහසුවෙන් ඉන්න, ලීක් වෙයි කියන බය නැතුව, කිසි ප්‍රශ්නයක් නැතුව ඉන්න නම් FIMS AIR අරගන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා.
2: මිලියන 2.5ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7000ට වට්ස්ඇප් කරන්න.
1: හවස 3 වෙනාඩි 24යි.
3: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
5: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
6: Black curry එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයමීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
7: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747-21-33-540.
8: මෙම ගීතය ඔබ වෙත ගෙන එන්නේ
9: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80ේදීත් ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජනශක්ති ලයිව් 80ේදීත් ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
10: We're gonna bring it down.

0: මම කල්පනා කරේ මේ මම වැටුණු තැනක්. වෙනද යකෙක් දැක්කෝ දුවනවා. දැන් මාව පෙන්නලා ගෑගි බෙදනවා. සෙල්ලන්ද යක්ෂ කරුණාව ඈ.
1: යක්ෂ කරුණාව කොච්චරද කියලා කියනවනම් මං අහන්නේ ඉතින්. යක්ෂයාගේ කරුණාව ඔන්න දැන් ඔයාට බලාගන්න පුළුවන්කම තියෙනවා. හරියටම වෙලාව ඇහුණා 3:29ට. ඔන්න ඕක තමයි යක්ෂයාගේ යක්ෂ වෙලාව. හරියටම 3:29 වෙනකොට ඔයාට යකා ඇවිල්ලා සද්ද දාලා පෙන්නුවා. දැන් ඉතින් ගන්න ෆෝන් එක අතට යන්න අපේ net fm wall post එක පැත්තට. wall post එකට ගිහිල්ලා පට පට පට ගාලා කමෙන්ට් කරගෙන යන්න ළමයි. ඔයාගේ නම ගම පැහැදිලිව සටහන් කරලා කමෙන්ට් එකක් දාන්න. හරියටම 3:29 වෙනකොට මේ පැයේදී යක්ෂයා කෑ ගැහුවා කියලා. යා ඔන්න මේ පැයේදී හරියටම ඔයාට දෙන්න ලෑස්ති කරගෙන ඉන්න රුපියල් 2000ක මුදල් තෑගි දෙකක්. අපි පළවෙනි පැයේදී රුපියල් 2000ක මුදල් තෑගි තුනක් දුන්නා. දෙවෙනි පැයේදී අපි රුපියල් 5000ක් වටිනා පොත් කට්ටල දෙකක් දුන්නා. ඒ වගේම මේ පැයේදී රුපියල් 2000ක මුදල් තෑගි දෙකක් ආයමත් දෙන්න ලෑස්ති කරගෙන ඉන්නවා. මං කියන්නම්කො දැන් කලින් පැයේ කවුද වින් කරේ කියලා. කලින් පැයේදී පොත් කට්ටල දෙක ජයග්‍රහණය කරපු ජයග්‍රාහිකාවන් දෙන්නෙක් ඉන්නවා. අන්න ඒ දෙන්න ගැන තමයි මේ දැන් මතක් කරන්න හදන්නේ. අපි බලමු කවුද මේ පොත් කට්ටල දෙක ජයග්‍රහණය කරේ කියලා. පළවෙනි පොත් කට්ටලය අයේෂා කිරියල්ලෙන් ජයග්‍රහණය කරලා තියෙනවා. අයේෂා ඔයාට අපේ දුන්නු සුම් සුබ පැතුම්. මේ වගේම තමයි දෙවනි පොත් කට්ටලය ජයග්‍රහණය කළේ උඩුකම්පල ශානිකා චතුරංගනි. ඔන්න ඉතින් ඒ දෙන තමයි දෙවනි පැයේදී පොත් කට්ටල දෙක ජයග්‍රහණය කරේ. අපි බලමු 3:29ට ඇහුණු යක්ෂයාගේ හඬ හරියටම මටේවලා කවුද මේ පැයේ ඊළඟ තෑගි දෙක යක්ෂයාගෙන් දිනාගන්නේ කියලා. හරි, මම මතක් කරන්නම් ඔයාට මෙන්න මේ ගැන. සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම ගැන මතක් කරන්නම ඕනි. ආයුර්වේද ප්‍රතිකාර ගැන මතක් කරපු ගමන්, ආයුර්වේද ඖෂධ ගැන මතක් කරපු ගමන් ඕනම කෙනෙක්ට දැන් මතක් වෙන හොඳම සහ එකම තැන තමයි සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම කියලා කියන්නේ. දැන් ඉතින් ඔයාට මෙතනින් ඔයා ඔය කාලයක් තිස්සේ පීඩාවට පත් වෙලා හිටපු මානසික වදයක් කරගෙන හිටපු දියවැඩියාවට හොඳම විසඳුම හම්බෙනවා. ඒ තමයි සෙවනගල මධුමේහ හරණි කැප්සියුල් එක. තාමත් ඔයා මේක පාවිච්චි කරන්න පටන් ගත්තේ නැත්නම් හිත හිත ඉන්න දෙයක් නෑ. අරගන්න සෙවනගල මධුමේහ හරණි කැප්සියුල් ලකේ. වගේම තමයි ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනාව, මේ හැමදේම නිට්ටාවටම තුරන් කරගන්න දැන් දිව්‍යම ඖෂධයක් හඳුන්වා දීලා තියෙනවා. ඒ තමයි සෙවනගල මදුකා කැස්සට පැනිය. ඔයාට මේකත් අරගෙන පාවිච්චි කරන්න පුළුවන්. කාලයක් තිස්සේ කහිනවා කහිනවා මේ කැස්ස ඉවරයක් වෙන්නේ නැහැ කියලා ඔයාම හිසරදයක් කරගෙන හිටියා නම් මේක දැන් සෙවනගල මදුකා කැස්සට පැනිය ඔයාට අරගෙන පාවිච්චි කරන්න පුළුවන්. කොච්චර රස කෑම දැක්කත් කන්න හිතෙන්නේ නැහැ. අප්‍රියයි, බඩ පිපෙනවා, බඩ කැක්කුම, බඩ අජීර්ණය, මේ හැම දෙයකටම තමයි දැන් තියෙන්නේ 100% ස්වභාවික සෙවනගල අසමෝදකම්. මේ වගේම තමයි ශ්‍රියාදේවි, සෙවනගල ශ්‍රියාදේවි හෙයා ඔයිල් එකත් සෙවනගල නිෂ්පාදන අතරේ දැන් තියෙනවා. ඔයාට මේ හැමදේම අරගන්න පුළුවන්කම තියෙනවා. මේ සියලුම නිෂ්පාදන කමල් බඳුල වීරප්පරුම වෛද්‍යතුමාගේ අධීක්ෂණයෙන් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් අපේ වෙදකම, අපේ උරුමය, 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද, සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමට දැන් ඔයාට කතා කරන්න පුළුවන්. කතා කරන්න වැඩි විස්තර දැනගන්න 0747 31 35 0747 31 33 540. මං ආයෙත් මතක් කරන්නම්. මොකද මං නම්බර් එක නාගත්තනේ. 0747 31 33 540. හරිද? මතකයි නේද? 0747 31 33 540ට කාල් එකක් දෙන්න. කාල් කරලා වැඩි විස්තර දැනගන්න. හරිද ළමයෝ? අපි අමු මට කාල් කරපු කට්ටිය මතක් කරන්න. කවුද කවුද කවුද මේ වෙලාවේ මාව අහගෙන ඉන්නේ? මේ කට්ටිය මෙහෙම හොයාගෙන යනකොට මට දැන් චුට්ටක් ඔන්න පැටලිලා තියෙන්නේ. මාදිම කාන්ති අම්මා. අනේ, මං ඔයාව ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. ලස්සන සින්දුවකට සංගීත් පුතා, සෙනක පුතා, හිරුනිදුව, ඒ වගේම ලියනාරච්චි එකතු කරගන්නකො. හිරුනිදුව මේ දවස්වල චුට්ටක් අසනීපෙන්නේ දින්නේ. හිරුනි, අර ඉක්මනටම සනීප වෙන්න කියලා කාන්ති අම්මා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ වගේම ඔන්න ජානුත් ඔයාට ඉක්මන් සොය ප්‍රාර්ථනා කරනවා. හරිද පැටියෝ? ඒ වගේම බාෂ්‍ය මණිකවත් එකතු කර ගන්න කියලා කිව්වා. ඊට පස්සේ උහන ගල හිටියා ගොඩ නලින් නිශාන්ත අයියා කෝල් එකක් දුන්නා. ෆැමිලිකේ හැමෝමත් මේ වෙලාවේ නැත්තහර හැමෝමත් එකතු කර ගන්න කිව්වා. ඒ වගේම රමණී අක්ක කතා කළා පොළොන්නරුවේ. රමණී අක්ක මම ආවත් ගොඩාක් ආදරෙන් එකතු කර ගන්නවා. අහන්න දෙන්න රෙඩි කරගත්ත මෙන්න මේ සොන් එකට.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: හවස 3 විනාඩි 37යි. අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
3: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib sri lanka.
4: diva fresh daily alert. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූපිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
5: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ්. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
6: SLT Mobitel Fiber එක ගැදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
7: දැන් Pan Asia Bank-ෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia Bank ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
8: වසට සිට රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒකින්ද රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
9: යහතුන වඩින අපේ රස විජේ.
8: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
10: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
11: අම්ම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
9: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්.
12: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වර.
13: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
14: ක්‍රිස්ටිනා කෝච්කින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජකින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔගන්ට මොනවද හිතුනේ?
13: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්.
12: මේ අලුත් Apple CEOට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
9: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
13: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් Algo Town-ට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
9: Brought to you by Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulla Gampola Kasagala Samuha Vyapare Vetin
15: Rasata Gunata Uyanna Vijaya Tunapaha
16: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිස්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. කඩවත lifestyle residences දැන් මම තන්න prime group 13:22.
17: Death FM Algo Town.
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් superiorටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න
17: FM 95 FM 94.8 Net FM

0: shit. Static came out of Illinois, Siraj.
1: ලෙගේ හොඳම වයිබ් එක හිතට දැනෙන මෙලඩි සෙකහන්න නෙත්තේ ෆෙම්කින්.

0: හවස 3යි වෙනාඩි 45යි. අද තැන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශාකා මාදලේ අතුරුකිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2777 87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
1: SLT Mobitel Fiber එක ගැදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න පැකේජ් රසක් SLT Mobitel Fiber
2: melt all හිසරතේ උන සෙම්ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
3: වාව්! ඇඟ ටින් එකක්?
4: ඔව් පුතේ, නැවුම් රසගුණ හා පෝෂණය පිරි ඇඟ ටින් එකක්. ෆ්‍රෙෂ්නස් ලොක් වී තවත් සුරක්ෂිතව එන ඇඟ. උපරිම ආරක්ෂාව, උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
5: මාතර ෆ්‍රීලෙන් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෙන් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
6: තරංගයක් විතරක් නෙවෙයි. මේක DJ Attack එකක්.
7: Don't stop remix remake එකට හැපෙන DJ blast එක.
8: අංගා ගලේනේ ඉන්නා කුමරියේ
6: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack Show එක.
7: NetFM DJ Night Face to Face Attack Show. Attack Show. 1, 2, 3,
6: let's go. ලංකාවම දන්න වීලඟ DJ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා DJ ප්ලේ කරන පැහැදිලි වීඩියෝවත් දැන් අපිට WhatsApp කරන්න.
7: 0711 95 95 95 NetFM DJ Night Face to Face Attack Show. Hater and Navigator මුහුණට මුහුණ තරඟ වදින්නේ කොළඹ දිස්ත්‍රික්කය DJ Sean, හම්බන්තොට දිස්ත්‍රික්කය DJ Victor.
9: Brought to you by රසනහර පිනා යන මයිකෝලා වෙතින් මයිකුවාවා මයි කැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සැල්වලින් මයිකෝලා අපේ රටේ අපේම දෙයක්
7: NetFM DJ Night.
10: ලේකේ මූඩ් බූස්ට් එක NetFM කින්දර හැන්දෑවා විචානු විචානු

0: Viggiano.
1: එහෙනම් ඉතින් මතකයන් ඔබේ හිතේ තබාගෙන මාත් යන්න තමයි හදන්නේ. කවදාවත් කියලා නැහැ හිටපු පෙම්වතෙක්වත් තාමත් ඔයාගේ මතකයන් හිතේ තියාගෙන ඉන්න ජානු කියලා. අපෝ නැ, හොඳටම කරලා ගියේ ගොල්ලන් තමයි. හරි හරි හරි, මට කවුරු නැතත් ඔයාලා ඉන්නවනේ පැටියෝ. ඒ ඇති මට, හරිද? මේ දැන් මේ දවස්වල මගේ ළඟින් කොහොමත් යක්ෂයත් ඉන්නවනේ, ඒ හින්දා කිසිම ප්‍රශ්නයක් නෑ. අපිට නම් ඔය කවුරුත් මතක් වෙන්නෙත් නෑ. අපි බලමුද මේ පැයේ කවුද වාසනාවන්තයා හෝ වාසනාවන්තිය උනේ කියලා. දෙන්නෙක් ඉන්නවා දැන්. ඒ දෙන්න මගේ අතේ ඉන්නේ. මම මේ කියන්න හදන්නේ මේ පැයේදී රුපියල් 2000ක මුදල් තෑගි දෙක දින ගත්ත ඒ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් දෙපළ. එක්කෙනෙක් රාගම ඩී ගුණසේකර. ඔන්න අට අපේ උණුසුම් සුභපැතුම් ගුණසේකර. රුපියල් 2000ක මුදල් තෑගක් දිනාගෙන තියෙනවා මේ පැයේදී. තෑගි යකා කෑ ගහපු වෙලාව හරියටම කියලා. ඒ වගේම තමයි ගාලේ වජිරා. ඔන්න ඔයාට අපේ උණුසුම් සුභපැතුම්. ඔයත් මේ පැයේදී වාසනාවන්තියක් වුණා. තෑගි යකාගෙන් වටිනා තෑග්ගක් දිනා ගන්න. එහෙනම් ඉතින් ඒ දෙන්නටත් ඒ විදිහට විශ් කරන ගමන් මම ටග්ගාල වට්ස්ඇප් මැසේජස් පැත්තට යනවා. යන්න කලින් මෙන්න මේ කට්ටිය ඉක්මනට මම කියලා යන්නම්, හරිද? එහෙම නැත්නම් හෙට මේක මාර යුද්ධයක් වෙනවා. සුබ දවසක් වේවා ජානු. ගින්දර හැන්දාවට අපි තව ගින්දර වගේ ගීතයකට අපිවත් එකතු කරගන්න. ජයන්ත ගෝල්ඩ් ක්‍රියේෂන් ගම්පහ. අනේ අපේ මම දැන් තමයි දෙයියෝ දැක්කේ මැසේජ් එක. එකතු කරගන්නම්. අහන්න දෙන්න, යන්න කලින් අහන්න දෙන්න ලෑස්ති කරගත්ත මේ හැන සින්දුවට. ඊට පස්සේ රෂ්‍යාව මේ වෙලාවේ සද්දෙරම නෙත් අහගෙන ඉන්නවා සුමුදු හංසක. හයි සුමුදු, කොහමද? පරිස්සමට ඉන්නවා නේද? ඔය විදිහට හැමදාම නෙත් එක්ක ඉන්න. ඊළඟට අහන්න දෙන ලෑස්ති කරගත්තේ මේ සින්දුව. ඒකට මම එකතු කරගන්නම්. එතනින් පස්සේ ඩිලා නිරෝෂණීනුව හංවැල්ලෙන් ඔයාවත් එකතු කරගන්නම්. ඊළඟට අහන්න දෙන ලෑස්ති කරගත්ත සින්දුවට ඩිලාන් උම්ම සින්දුව උම්ම දෙකක් දෙන්න කියලා තියෙනවා. මං හිතන්නේ උම්ම තුනක් දුන්න මං දිලාන්න ඔයාට. ඊළඟ සංගීකට එකතු කරගන්නම්. ඊට පස්සේ ඔයාගේ ගින්දර හැන්දෑවට අපිවත් එකතු කරගන්නකො අක්කී කියලා. චමින්ද චතුරාණි සඳුනි ඉස්සුරු මැසේජ් කරලා තියෙනවා. අමි හර්ෂ එපාට තව නම් ටිකක් උස්සගෙන ඇවිල්ලා. කොල්ලද අම්මෝ, ඉතින් ඊළඟ සින්දුවට මම එකතු කරගන්න. අපිටත් ලස්සන සින්දුවක් ඕනි. ඔමාෂා දුව ඒ වගේම රණිදු පුතා, රසිදු පුතා, චූරිමැණික වෙනුෂා, ඒ වගේම හස්බන්ඩ් සුසන්ත, ඔයාවත් ආදරෙන් එකතු කරගන්නවා කියලා යටි අඳුර මහවිල සඳමාලි මැසේජ් කරලා තියෙනවා. මං ඔයාව එකතු කරගන්න පැටි ආගේ ෆැමිලිගේ හැමෝමත් එක්ක මේ ඇහෙන සින්දුවට. සුබ දවසක් නේද FM. අපි කටාන කොංගසන්දි ආරෝෂ් ටේලර්සිකේ ප්‍රසන්න දම්මිකා ෂෙවෝන් තාරුක බෙවන් ආරෝෂ් පුතා අපිවත් එකතු කරගන්න අපි නෙත් එක කියලා තියෙනවා. Thank you අනේ සිටක මේකතු කරගන්න මේ ඇහෙන සින්දුවට. මං ඔන්න යන්න කලින් එතනින් පස්සේ සෞදි රියාද් වල මම තමරා ගම ගාල්ලේ හියාරේ. අනේ අනේ, අන්න කලින් මෙන්න මේකත් මං කියලා යන්නම්කො. මිහිරි හරින් සවන් පුරා සතුට සිනා ඉසින්නේ, වදනින් වදනට රටා වේ රස මුසු කර කියන්නේ, නෙත් සිත් බැඳගෙන සබයේ අපි මන් මැද හිඳින්නේ, ඇයයි අපේ නිවේදිකාව සර සවියක වැන්නේ, ආදරේ අනේ මං පැලෙන්න තමරක්කා හැමදාම ඔය විදිහට නෙත් එක්ක ඉන්න ඕනි ආදරෙන්, හරිද? පරිස්සමට ඉන්න, පරිස්සමට වැඩ කරගන්න. අහන්න දෙන ලැස්ස කරගත්ත මේ සින්දුවට ගොඩාක් ආදරෙන් මං ඔයාව එකතු කරගන්නවා. එහෙනම් ලබයෝ, මමත් යනවා. අපේ අස්සා බෝයි ඇවිල්ලා. එයාට ඉඩ. අපි ආයෙත් හම්බ වෙනවා තෑගියකත් එක්ක හෙටත් හරියටම දවල් එක වෙනකොට. එතකන් පරිස්සමට ඉන්න ඕනි, දිගටම නෙත් එක්ක ඉන්න ඕනි. මමට ආදරේ පැලෙන්න. එතනින් නතර වෙන්නෙත් නෑ. එතනින් එහාටත් මේ ආදරය ආටම විතරයි. ගිහින් එන්නම් මඟාගේ ජානු.

0: තර හැන්දෑවා.
1: Brought to you by
2: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ.
3: Frames අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
4: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0447 31 33 540.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: සුබ සන්නෑවක්. හවස 4:01 දැන්.

0: විශ්වාස කරන සත්‍ය
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
3: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
0: බයෙන් බය අලුත් වන අලුත් බේ විපස්සනා at news.
4: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංක. ප්‍රකාශයක් ලබා දීම සඳහා දුදැස්සන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කැත්ත කැඳවා තිබූ නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා ඉන් පිටව ගොස් තිබෙනවා. ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ පැය 4කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව මෙලෙස පිටව ගිය බවයි වාර්තා වන්නේ. සංවිධානාත්මක අපරාධ කරුවෙකු ලෙස සැකකරන කෙහෙල්බද්දර පත්මේ නැමැත්තා සමග පැවැත්වූයේ කියන සම්බන්ධතා කිහිපයක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට දාලව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා වරුණ ජයසුන්දර මහතා මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණා. මිලගනෙත් නිවුස් පස්වර පහට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news total කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
5: යදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077 406 43 97
6: බරු බා

සුබ සන්ධ්‍යාවක් හවස 4යි විනාඩි 10යි වෙලාව අපි 4 වටේ බ්‍රහස්පතින්ද දවසේ වැඩ පටන් ගන්න හදන්නේ සැහැන්න මහන්සි වෙලා වැඩ කරන ගමන් ඉන්න ඔයාට හවස වල වැඩිපුර මාස සින්දු ටිකක් අහන්න තියෙන පැය දෙකත් එක තමයි ඔයා එකතු වෙලා ඉන්නේ ඉතින් ඒ නිසාම ආදරය කරන කට්ටිය එකතු කරගෙන ආසම කට්ටියත් එක්ක ආසම සින්දු ටිකක් අහන්න 0711 95 95 95 නම්බර් එක තියෙනවා ඔයා වැඩ කරන ගමන් හිටියත් ගෙදරට වෙලා හිටියත් ඊට පස්සේ බස් එකේ යමින් යමින් ගමන් හිටියත් ඔයාට ඕනම විදිහකට මැසේජ් එකක් දාන්න chance එකක් තියෙනවා අසයි අපි මේ වෙලාව ආව අහගෙන ඉන්නවා අපිට මෙන්න මේ සින්දුව දෙන්න මෙන්න මේ කට්ටිය මාත් එක්ක ඉන්නවා කියලා ටක් ගාලා මැසේජ් එකක් තියන්න අද වැඩිපුරම යව මතක් කරන දවසක් හරිද ඒ නිසා මේ පැත්තට එන්න අමතක කරන්න එපා WhatsApp මැසේජ් කරලා හරි එහෙම නැත්නම් wall post එකක් දාලා තියෙනවා සාමාන්‍යයෙන් දැන් දියුණු වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම් මේ වෙද්දි කල්පනා කරනවනේ රටේ තියෙන්නේ පොඩි ගාණයි ඊට පස්සේ මොකද්ද මේකෙන් අපිට පටන් ගන්න පුළුවන් business එක කියලා සමහර වෙලාවට එහෙම පොඩි ගාණකින් business පටන් අරගෙන දියුණු වෙච්ච අය ඕන තරම් ආවහගෙන ඉන්නවා ඇති නේද තිගෙන්සාද wall post එකේ මම දාලා තියෙන්නේ පොඩි ගානකින් පටන් අරගෙන මැච් එකක් ගහන්න පුළුවන් business ideas මොනවද තියෙන්නේ කියලා. ඔයාලට තියෙන්නේ අගල comment කරන්න. හරිද? තව කෙනෙක් දැනගත්ත කියලා පාඩු වෙන්නේ නැහැ නේද අනේ. පාතින් යනවා කියලා එකක් ඇ comment එකක් දාන්නනේ තියෙන්නේ. එන්සා ඉතින් ඔයාව ඉන්න ගමන් comment එකක් තියාගෙන යන්න තමතක් කරන්න එපා. comment කරන කට්ටියවත් මම මතක් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. හරිද? කෝල් කරන කට්ටියට මගේ නම්බර් එක දන්නවනේ නේ හොට්ලයින් නම්බර් එකට අග්ගාලා කෝල් එකක් දෙන්න. ගෙදර නම්බර් එකටත් වඩා ඔයාට මගේ නම්බර් එක කටපාඩම්නේ නේ. ඒ නිසා ඔය නිකන් ඉන්න ගමන් හරිද ගෙදර වැඩ ටික ඔක්කොම ඉවරයි නං. සුට්ටම් මේ පැත්තට එන්න අපි කතා කරමු. හරි. බ්‍රහස්පතින්ද දවසනේ. ඔච්චර දේවල් තියෙනවද කතා කරන්න. ඒ විතරක් නෙමෙයි දැන් හැමෝම බලාගෙන ඉන්නේ හෙට සිකුරාදා 9ට මොකද වෙන්නේ කියලා. හරිද? ඉතින් ඒ නිසාම තමයි ඔයාලට මම මේ මතක් කරන්න හදන්නේ net fm dj night face to face attack show එක. මේ සිකුරාදා 9ට කියන්නේ හෙට 9ට අපි පටන් ගන්න බලාගෙන ඉන්නවා. net fm official facebook page එකෙන් ඔයාලට සජීවීව බලන්න පුළුවන්. කොළඹ දිස්ත්‍රික්කය සහ හම්බන්තොට දිස්ත්‍රික්කය අතර තමයි කියන්නේ කොළඹ රටයි දකුණු රටයි අතර තමයි හෙට බැටල් එක තියෙන්නේ. DJ Sean එක DJ Victor වෙනවා. ඉතින් ඒ නිසා ඔයාලට වෙනස්ම experience එකක් බලා ගන්න. හරියටම රෑ 9 වෙද්දී last වෙලා ඉන්න ආ වැඩිපුරම කැමති ජනප්‍රියම දිස්ත්‍රික්කය තෝරගන්න පුළුවන් වගකීම අයිතිය. හරිද? අයිතිය අයිතිය වගකීම නෙමෙයි අයිතිය තියෙන්නේ ඔයාට තමයි. ඒ නිසා ඔයා comment කරන්න ලෑස්ති වෙලා ඉන්න. හා right okay. එහෙනම් ඉතින් non stop එකක් එක්ක අපිට වැඩ පටන් ගන්න තියෙන්නේ හවස 4 විනාඩි 12යි දැන්. හවස 6 වෙනකන් මං ඉන්න ඔයත් එක්ක. දන්නවනේ මම DJ Azar.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා.
2: මිලියන 2.5ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7000ට වට්ස්ඇප් කරන්න.
3: සුබසන්ධ්‍යාවක්. හවස 4:19යි. දැන්
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
5: අලුත් තැන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශාකා මාදලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2077-87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
6: SLT මොබිටෙල් ෆයිබර් එක ගෙදරම ෆිට කරන්න, ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න, ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. SLT මොබිටෙල් ෆයිබර්
7: මෙල්ටෝල් හිසරතේ උන සෙම්ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
8: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කෑම වේල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
9: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0747-31-33-540.
10: නුවණ දෙන කියවුමට සමාජය පෙළගස්සන මේ වසරේ කන්දෝඩ රට මහනුවර පොත් දැක්ම ජූනි 29 වනදා සිට ජූලි 5 වනදා දක්වා කැන්ඩි සිටි සෙන්ටර් හේදී. සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය සම සංවිධානය කැන්ඩි සිටි සෙන්ටර් නිල රේඩියෝව නෙත් FM.
11: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. එන්නම නැද්ද? ප්‍රියාදර ප්‍රියවරයා, ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා.
12: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.
13: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80ේදීත් ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජනශක්ති ලයිෆ් 80ේදීත් ඕකේ. අදම කතා කරන්න 011126.

සිංදු ඇහෙන නැතෆම් හතර වටේ කතා කරන්න බිඩුවයි එකයි එකයි දෙකයි පනස් පහයි තිස්තුනයි ඇටතුන WhatsApp බිඩුවයි හත්සිය එකොලායි අනුපහයි අනුපහයි අනුපා.

හවස 4යි විනාඩි 25යි වෙලාව. අපි හතර වටේ හගෙන ඉන්න ගමන් මේ වෙලාවේ සද්දරම් මාව හගෙන ඉන්නේ අලු සෙට් එකක් මතක් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. හයි කොහොමද සයි? අපිත් මේ වෙලාව ආව හගෙන ඉන්න බා අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා මැසේජ් එකක් දාලා තිනවා අකුරැස්සෙන් යශෝ. මම ඔයාව ගොඩක් ආදරෙන් ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම්. ඔයා කෝල් කරන්න කිව්වට ආන්සර් කරන්න නැහැ නේ කියලා තියෙනවා. ආ ගන්නකෝ බබා, මම අනිවාර්යෙන් ඔයාව ආන්සර් කරන්න. හරිද? ඊට පස්සේ අපිටත් සින්දුවක් දෙන්න. අපි අලව්වේ කේම්ෂා ගාමන්ට් එකේ සෙට් එක මට මැසේජ් කරලා තියෙන්නේ හර්ෂි. වාගේ ඉන්නේ අලු ටිකවත් එව්වනම් මට ඒ කට්ටියවත් මතක් කරන්න තිබ්බනේ. කෙල්ල සෙට් එක සෑහෙන මාන්සියලා වැඩ කරන ගමන්නේ දින්නේ. ඔයාල කට්ටියටම මම ලෑස්ති කරගෙන තියෙන සින්දුව දෙන්නම්. ඊට පස්සේ කිරිබත්ගොඩ පැත්තට හැමම ආවහම මේ වෙලාවේ සඳුනි මාව අහගෙන ඉන්නවා. Thank you සඳුනි. ඒ වගේම කොළඹ යන ගමන, ඒ කියන්නේ මං කියන්න ඕන කොළඹ ඕගොල්ලෝ එන ගමන්නේ මේ වෙලාවේ හේරත් මට මැසේජ් එකක් දාලා තිනවා. ඩ්‍රයිවර් රාජපක්ෂව, ඊට පස්සේ ප්‍රියංකරව, ඊට පස්සේ බණ්ඩාරවයි සින්දුවකට එකතු කරගන්න කියලා තිනවා. පරිස්සමින් එන්න ඕනේ, දිගටම සද්දෙරම ආවහගෙන ඉන්න ඕනේ. හරිද? අශෝක, අපි බලංගොඩ කුරුඳු තලන ගමන් මේ වෙලාවේ ආවහගෙන ඉන්නේ. නිස්සංක, ඊට පස්සේ ලස්මන්, ඊට පස්සේ අශෝක. එහෙම තමයි නම් ටිකේ වෙලා තියෙන්නේ. හරිද? ඔක්කොම කට්ටියව එකතු කරගන්නම්. Thank you ජය වේවා. ඒ වගේම අසයි, අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා පූර්ණිමා සෙව්වන්දි සඳ ලංකාවෙන් මැසේජ් කරලා තියෙනවා. පූර්ණිමාව ඉතින් අපි දන්න කියන කෙනෙක් නේ. ඔයාව අනිවාර්යෙන් ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම්. හවස 4යි විනාඩි 27යි වෙලාව. අද මම ඔයාලට කිව්වා WhatsApp එකේ වැඩිපුරම ඔයාලට චාන්ස් එක දෙනවා කියලා. ඉතින් එන්ස 0711 95 95 95ට ටග්ගල මැසේජ් එකක් දාන්න ඕනේ. හරිද? හරි. ඊට පස්සේ මම මේ ඔයාලට මතක් කරන්න හදන්නේ, දැන් ගොඩක් වෙලාවට අපිට අවශ්‍යතා සහ වුමනා සෑහෙන්න තියෙනවනේ නේද? ඒ අතරින් අපිට ගෙදරට අවශ්‍ය කරන දේවල්, ඊට පස්සේ සල්ලි, මේ දේවල් ප්‍රධානම දේවල් නේද? රයිට්. මම මේ ඔයාලට මතක් කරන්න හදන්නේ ජීවිතේ සීනේට වාසනාවේ ආශිර්වාදේ හැමදාමත් ඔයාලට අරගෙන එන ජාතික ලොතරැයි මණ්ඩලයේ ඔන්න රට පුරාම වාසනාවන්තින් බිහි කරන යන මේ ගමනේ වාසනාවන්තින් බිහි කරගෙන යනකොට අතට සල්ලි වෙනුවෙන් ඒ වගේම තෑගි වැඩි වැඩියෙන් දෙන සුබ දවසක් ලොතරැයි ගැන තමයි මේ මතක් කරන්න හදන්නේ. සුබ දවසක් ලොතරැයි අරගත්තට පස්සේ ඔයාට සුබ ලග්නයක අංක 3ම නිවැරදිව ගලපා ගත්තොත් ඔයාට ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් හරි එහෙම නැත්නම් ඔයාට මුදලින් රුපියල් ලක්ෂ 5ක් හරි ජයග්‍රහණය කරන්න අවස්ථාව තියෙනවා. කොහොම දින්නත් එක්ක සල්ලි නැත්නම් ඉලෙක්ට්‍රික් බයික් එකක් වින් කරන්න පුළුවන්. හරිද? ඊට පස්සේ අංක 3 පමණක් නිවැරදිව ගලපා ගත්තොත් ඔයාට රුපියල් 50,000 තෑගි, ඒ වගේම ප්‍රවර්ධන තෑගි අංක පිළිවෙලින් ගලපාගෙන රුපියල් 25,000 තෑගි ඇතුළු තවත් මුදල් තෑගි රසක් දිනා ගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ඔන්න ඒ නිසා ඔයා අනිවාර්යෙන් අරගන්න සුබ දවසක් ලොතරැයි. දවස සුබයි, සිහින දිනයි, සුබ දවසක් ලොතරැයි ගැන තමයි මේ විදිහට මතක් කරේ. ජීවිතේ සීනේට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි ඔයාට මේ මතක් කිරීම. හරිද? රයිට්. එකත් එක්කම දැන් අලුතෙන් ගයක් හදන කෙනෙක් නම්, එහෙම නැත්නම් තියෙන ගේ රිපෙයා කරන කෙනෙක් නම්, ගෙදර සිවිලිම ගැන පොඩ්ඩක් වැඩිපුර හිතන්න ඕන නේද? එතකොට සාමාන්‍යයෙන් අලුතෙන් ගයක් හදන කෙනෙක් නම් try කරනවා තමන්ගේ ගෙදර ඇතුළත පෙනුම බොහොම පිළිවෙලට ලස්සනට ආකර්ෂණීය විදිහට තියාගන්න නේ. ගෙදරට ගෙන ගෘහ භාණ්ඩ වෙන්න පුළුවන්, ගෘහ විදුලි උපකරණ, ඊට පස්සේ ගෙදරට ටයිල් ටික, ඊට පස්සේ බිත්ති, ඊට පස්සේ උළුහවු ජනෙල්, මේ හැම දෙයක්ම අද කාලේට ගැලපෙන ඩිසයින්ස් වලින් ඊට පස්සේ හොඳම වර්ගයේ වයින් අරගෙන එනවා try කරනවා නේද? මොකද ගයක් හදනවා කියලා කියන්නේ වා ජීවිත කාලී කරන විශාලම ආයෝජනයක්. දවසකට දෙහිකර නෙමෙයි මේක, પરම්පරා ගානකට ඉන්නනේ හදන්නේ. අනිත් එක තමයි ඔයා මහන්සි වෙලා හම්බ කරන සල්ලි වියදම් කළා තමයි තමන්ගෙම කියලා නිවාහනක් හදාගන්නේ නේද? එතකොට gedara ලස්සනට තියාගන්න try කරන කෙනෙක්ට, තමන්ගේ අලුතෙන් ඉදිකරන නිවස ලස්සනට හදාගන්න try කරන කෙනෙක්ට gedara සිවිලිම කියලා කියන්නේ අමතක කරන්න බැරි දෙයක්. හරිද? මොකද gedara සිවිලිමෙන් තමයි සම්පූර්ණයෙන්ම gedara ඇතුළත නිමාව, ඊට පස්සේ ආකර්ෂණීය පෙනුම, ඒ වගේම බහලයට හොඳ නිමාවක් අරගෙන ඉන්න gedara සිවිලිමත් එක්ක. දැන් එතකොට ඔය ඉස්සර වගේ නිකම්ම සීලින් ෂීට් ගනනලා දාන්නේ නැහැ නේද? දැන් එක එක ඩිසයින්ස් තියෙනවා, ඊට පස්සේ එක එක අලුත් ඩිසයින්ස් වලට සිවිලිම ගහන්න පුළුවන්. එතකොට මේ දවස්වල ගොඩාක්ම යන ට්‍රෙන්ඩ් එකක් තමයි natural wood look එකක් සිවිලිමට අරගෙන එන එක නේද? ඒ වගේම තමයි දැන් සිවිලිමක් ගන්නකොට කල්පනා කරන්න ඕන දේ තමයි සිවිලිමක් ගහන්නෙත් අපි දවසෙන් දෙකෙන් මාසෙන් තුනෙන් මාරු කරන්න නෙමෙයිනේ, කාලයක් එකම විදිහට තියාගන්න නේද? රයිට්. එතකොට ඔය තැන් තැන් වල තියෙන සීලින් ෂීට් නම් අරගෙන ඇවිල්ලා සිවිලිම ගහන්න එපා. කාලයක් ගියාට පස්සේ වේයෝ කනවා, ඊට පස්සේ මන් නැත්තම් දිරලා යනවා, නැත්තම් ඉතින් ප්‍රශ්නෙට හැඩේ වෙනස් වෙනවා. අලුත් ඩිසයින් එකක් නෙමෙයි, ඔය ප්‍රශ්න ගොඩක් තියෙනවනේ නේද? ඔයාට මේ හැම දෙයකටම තියෙන හොඳම විසඳුම තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක කියලා කියන්නේ. මේක එන්නෙම natural wood look එකක් එක්ක
අනිත් එක තමයි ගෙදරට ගැලපෙන කලර්ස් ගණනාවකින් ඔයාලට ගන්න අවස්ථාව තියෙනවා. දැන් එතකොට අර ලීයෙන් කරා වගේම ඩිසයින්ස් තියෙන නිසා, ඉතින් ඒ වගේම තමයි ඒ කලර් එකම තියෙන නිසා මේක හරිම ලස්සනයි. ගෙදර විත්තියටත් එක මාර විදියට මැච් වෙලා යනවා. හරි, අනිත් එක තමයි අර මං කිව්වා වගේ මේක දිරන්නේ නැහැ, ඊට පස්සේ බේයෝ කන්නේ නැහැ, ඊට පස්සේ රස්නේට ඔරොත්තු දෙනවා, හැඩේ වෙනස් වෙන්නේ නැහැ. එනිසා දිගු කාලීන පැවැත්ම ස්ථිරවම අපිට කියන්න පුළුවන්නේ. මතුපිට තින්තාලේපනය සඳහා වසර 5ක වගකීමක් වගේම ෂීට් එකට වසර 25ක වගකීමක් හම්බ වෙන්නේ කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එකෙන් තමයි. හරි, සමහර වෙලාවට ඔය සිවිලිම ගැහුවට පස්සේ ගොඩාක් වෙලාවට සමහර සීලින් ෂීට් වල මැද්දේ පොඩි හිඩසක් හිටිනවානේ නේද, හරියට ෆික්ස් කරන්න බැරුව. හැබැයි ඒ වුණාට මේ කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක හදලා තියෙන්නෙම ෆික්ස් කරාට පස්සේ කිසිම කඩතොලුවක් ඊට පස්සේ හිඩසක් පේන්නේ නැහැ. මනා නිමාවක් එක්ක ගෙදරට ආකර්ශනීය පෙනුමක්, ඊට පස්සේ ආකර්ශනීය නිමාවක් ගන්න නම් ඔයා බලාපොරොත්තු වෙන පෙනුමක් ගෙදරට ගන්න නම් අනිවාර්යෙන් ඔයා බහලි සිවිලිමට දාන්න ඕන කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එකම තමයි. 011548738 ඔයා දැම්ම කතා කරුත් වැඩි විස්තර දැනගන්න පුළුවන් කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක ගැන තමයි. ඒ විදිහට මම ඔයාට මතක් කරේ. හරිද? රයිට්, ඕකේ. ඒකනත් මතක් කරලා ලස්සන සින්දුවකට යන්න හදන්නේ. හවස 4:31යි දැන්.

0: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
1: හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව.
2: මිලියන 2000ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0176 780 717 WhatsApp කරන්න.
3: අපි හැමදාම හෙව්වේ අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
4: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
5: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
6: කැඩුවා දැම්මා කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
7: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ.
8: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
9: අලුතෙන කාටම මිල කසාගල green super. ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ. කසාගල green super. ඒ විතරක් නෙවෙයි. ඔබේ අත ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල plantation 011 2077 787. කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
10: අඩු වියදමකින් දිගු දුරක් හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 0777 406 43 97.
11: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
12: ගයක් විතරක් නෙවෙයි, මේක DJ Attack එකක්.
13: Don't stop, remix, remake, එකට හැපෙන DJ Blast එකක්.
14: අංගා ගලේනේ ඉන්නා කුමරියේ.
12: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack Show එක.
13: Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
12: 1, 2, 3, let's go. ලංකාවම දන්න මීළඟ DJ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා DJ ප්ලේ කරන පැහැදිලි වීඩියෝවක් දැන්ම අපිට WhatsApp කරන්න.
13: 0711 95 95 95. Net FM DJ Night Face to Face Attack Show. Hitter and Navetta muhunata muhuna tarangawadinne Kolamba district aya DJ Shan, Hambantota district aya DJ Victro.
15: Brought to you by Rasa Nahara Pinayana My Cola Vethin My Guava My Tamarind My Blueberry Atulu Rasa Pella Hills Cargills Apico Satosa Supiri Velanda Salvalin My Cola Ape Rate Ape Madeya
13: Net FM DJ Night.
8: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.

ඔයාට ගෙදර ඉඳලා මාව අහගෙන ඉන්න ගමන් කියලා හිතන්නකෝ. සමහර වෙලාවල් වලට තියෙනවා දැන් ගෙදර එක වාහනේ තියෙන කියලා හිතන්නකෝ. ඒකත් හස්බන්ඩ් වැඩට අරන් ගියාට පස්සේ වයිෆ්ට හදිසියකට ටවුන් එකට යන්න ඕන වුණොත්, ඊට පස්සේ බබාගේ ස්කූල් එකට යන්න ඕන වුණොත්, ඊට පස්සේ හිතන්නකෝ ගෙදර ගෘහණී, එහෙම නැත්නම් තමන්ගේ වයිෆ් ජොබ් එකක් කරන කෙනෙක් නම් හිතන්නකෝ වැඩ ඇරිලා එනකොට බස් එකේ කට්ට කාගෙන තෙරපිලා සෙනගස්සේ හිටගෙන එනවා කියලා කියන්නේ සෑහෙන අමාරුයිනේ. ගොඩක් හස්බන්ඩ්ලා ඕක ගැන හිතනවා, අනේ මම වාහනේ කොහොම හරි යනවා එනවා, වයිෆ් සෑහෙන මහන්සි වෙනවා, එක්කෝ පයින් යන්නේ නැත්නම් පාරේ බස් එකේ යන්නේ. එයාටත් පොඩියට බයික් එකක් හරි අරන් දුන්නා නම් හොඳයි කියලා නිතරම හිත හිත ඉන්නවා නේද? හැබැයි අද කාලේ බයික් එකක් ගන්නවා කියලා කියන්නේ ලේසි වැඩක් නෙමෙයිනේ නේ. ඔන්න ඔක තමයි ප්‍රශ්නේ. හරිද? ගොඩාක් හස්බන්ඩ්ලා ලොකු ආදරයක් හිතේ තියාගෙන තමන්ගේ වයිෆ් පයින් යවන්න නැතුව බස් වල යවන්න නැතුව චුටි බයික් එකක් අරන් දීලා යව සර්ප්‍රයිස් කරන්න බලාගෙන ඉන්නවා. එයාට මහන්සිය නැති වෙන්න පොඩ්ඩක් උදව් කරන්න බලාගෙන ඉන්නවා. හැබැයි ඒ වුණාට සල්ලි ප්‍රශ්නේ, වියදම් ප්‍රශ්නෙත් එක පොඩ්ඩක් ඒක වාට මිස් වෙලා තියෙනවානේ. මං හිතන්නේ ගෙදර වාහනයක් නැතිම කෙනෙක් කියලා හිතන්නකෝ. ඒත් ගොඩක් වෙලාවට වා හිතනවනේ, අනේ අපිටම පොඩි බයික් එකක් හරි තිබ්බනම් ලේසියෙන් ගෙවාගෙන යන්න පුළුවන් විදිහට, ටිකක් අඩු ගානට හොඳ බයික් එකක් ගන්න තියෙනවා නම් හොඳයිනේ. පොඩි එකන විස්කෝල්ට ගිහින් දාන්න උනත් මාර වටිනවනේ. එහෙම කියලා වා හිතේ හිටියා නේද? රයිට්. ඕකේ. එහෙනම් මම මේ වාට කියන්න හදන්නේ ඔළුවට කිසිම බරක් නැතුව උජාරුවට පැදගෙන යන්න පුළුවන් නියම බයික් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ තමයි KD Rice බයික් එක කියලා කියන්නේ. ජපානයේට Toyota, ඊට පස්සේ ඉන්දියාවට Tata, ඊට පස්සේ ජර්මනියට Benz වගේ ලෝකේ හැම රටකටම ආඩම්බර වෙන්න පුළුවන් බ්‍රෑන්ඩ් එකක් තියෙනවනේ. දැන් අපිටත් බය නැතුව ලෝකෙටම කියන්න පුළුවන් අපේම බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. ඒ තමයි KD Rice කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ඔයාලට අපේ රටේ අපේ නිෂ්පාදනයක් විදිහට එන KD Rice බයික් එකක් දැන් ගන්න chance එක තියෙනවා. හරිම ලෙහෙසියෙන් පහසුවෙන්. හරිද? දැන් මේ දවස්වල ගොඩාක් කට්ටිය KD Rice Leader 125 petrol බයික් එක ගැන කතා කරනවනේ නේද? මොකද මේකට ගොඩාක් කට්ටිය කැමති වෙන්නේ හේතුව තමයි KD Rice Leader 125 petrol බයික් එක බෙලඳපොලේ වටිනාකම සාමාන්‍යයෙන් රුපියල් 796500ක් විතර වුණාට දැන් මේකට රුපියල් ලක්ෂයක ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. රුපියල් ලක්ෂයක ඩිස්කවුන්ට් එකක්. හරිද? ඉතින් එතකොට ඔයා හිතන්නකෝ ගාන කීයද කියලා නේ. රුපියල් 696500යි. රුපියල් ලක්ෂයක්ම අඩු වෙලා තියෙනවා. ඉතින් එතකොට දැන් ගොඩක් කට්ටිය බයික් එකක් වාහනයක් ගන්නකොට පොඩි ලීස් එකක් දාලානේ ගන්නෙ නේද? ලීස් එකක් දාලා ගන්නකොට පොඩ ඩවුන් පේමන්ට් එක වැඩි වුණා. ඉතින් එතකොට දැන් ඔන්න KD Rice බයික් එකක් ඔයාලා ලීස් කරලා ගන්නකොට ඔයාලට හිතා ගන්න බැරි තරම් වාසි ගොඩාක්, ඩිස්කවුන්ට් ගොඩාක් හම්බ වෙනවා. ඉතින් ඒ නිසා ලීසින් එකේ බර සැහැල්ලු කරගන්න පුළුවන් විදිහ සුවිශේෂී සහන රසක් ඔයාලට ඔන්න KD Rice Motor Company Private Limited within ලබා දෙනවා. ඉතින් ඒ නිසා දැන් පෙට්‍රල් සුවඳටත් මේක දුවන නිසා ඔයාලට ආ ඉතින් අමතර වියදම් ලොකුවට යන්නේ නැහැ. තෙල් වලට නම් කොහෙත්ම වියදමක් යන්නේම නැති තරම්. හරිද? අනිත් එක තමයි මේක දැන් බ්‍රේක් ගැන කතා කරද්ද මම ඔයාලට නිතරම කියන එකක් නේ, KD Rice බයික් එකේ ආරක්ෂාව උපරිමයි. ඉතින් ඒ නිසා ඉස්සරහසා පස්රෝද දෙකේම තියෙන ඩිස් බ්‍රේක්. ඉතින් ඒ නිසා මේ බයික් එකට සෑහෙන ලොකු ඉල්ලුමක් තියෙනවා. විශ්වාසය, ආරක්ෂාව මේ සියල්ල උපරිමයි නිසා. අනිත් එක හොඳට තෙල් කරනවා කියලා කියන්නේ ඔයාටයි බය වෙන්න දෙයක් ඇත්තෙම නැහැනේ. ඔයාගේ වයිෆ්ට වැඩට යන්න, ඊට පස්සේ ටවුන් එකට යන්න, හදිසි උමනාවකට පොඩ්ඩක් එහෙට මෙහෙට යන්න උමනාවකට, ගෙදරට අරන් තියාගත්තら පාඩු නැහැ මේ බයික් එක. හරිද? අනිත් එක මේකේ ලුක් එකත් මාර ගති. දැක්කහම හරි ආසෙ හිතෙනවා. මං කියනකොට ඔයා පොඩ්ඩක් ගිහිල්ලා බලන්නකෝ. KD Rice 125 petrol බයික් එක වගේම තමයි දැන් ඔයාට අවස්ථාව තියෙනවා KD Rice Bethin එන KD Rice electric bike එක, ඊට පස්සේ KD Rice electric 3 wheel එක, කාර් එකක් වගේ තමයි යා. ඔයාලට මේ තුනම ලංකාවේ නිෂ්පාදනය කරන ප්‍රථම සායකම ආයතනය තමයි KD Rice Motor Company Private Limited කියලා කියන්නේ. ඉතින් ඒ නිසා පයින් යන එක නවත්තලා දැන් වාහනේ කියන්න අපිටම කියලා පොඩි වාහනයක් ගන්න තියෙනවා නම් හොඳයි කියලා හිතපු කට්ටියට කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. 077 406 43 97 දිවෙනපුරා අලවිචාලේ සේවා නියෝජිතයින් හා අමතර කොටස් දැන් ඔයාලට දිවෙනපුරාම තියෙනවා. ඉතින් ඒ නිසා KD Rice Motor Company Private Limited ගැන තමයි මේ විදිහට මතක් කරේ. ඔයාලට වාහනයක් ගන්න සීනේ දැන් ඉතින් තවදුරටත් හීනයක් නෙවෙයි. රයිට්. ඊට පස්සේ මම ඔයාලට මතක් කරන්න හදන්නේ ඔයාලට දැන් සාමාන්‍යයෙන් අපි ගෙදරට කෑම හදනකොට විශේෂයෙන්ම අපේ ගෘහණියන් නේද කෑම හදද්දි කල්පනා කරනවානේ තමන්ගේ දරුවන්ට, ඊට පස්සේ හස්බන්ඩ්ට, ඊට පස්සේ නැන්දම්මට, මාමණ්ඩියට, පවුලේ කට්ටියට රසට කෑම ටිකක් කන්න දෙන්න ඕනේ. විශේෂයෙන්ම මේ ගුණදායක කෑම ටිකක් කන්න දෙන්න ඕනේ කියලා නේද? හැබැයි ඒ වුණාට දැන් රසයේ කෙසේ වෙතත් ගොඩක් වෙලාවට අපි ඔය කඩෙන් අරගෙන එන කුළුබඩුවල කල් තබා ගැනීමේ ද්‍රව්‍ය, ඊට පස්සේ වර්ණකාරක රසකාරක සෑහෙන අඩංගු වෙලා තියෙනවානේ. ඉතින් එතකොට කෘතිම දේවල් අඩංගු වෙනවා කියලා කියන්නේම ලෙඩ ගොඩක්නේ. දැන් ඉස්සර අපේ අම්මා හදන කෑමක ඔයා බලන්නකෝ, රසයේ ගුණයයි පෝෂණයයි ආරක්ෂාවයි මේ හැමදේම තියෙනවානේ. මොකද අම්මා ගෙදර හදාගත්ත කුළුබඩු ටික තමයි උයනකොට පාවිච්චි කරේ. හැබැයි දැන් ඒ වුණාට ඔයාගේ කාර්යබහුල ජීවිතයත් එක්ක ඔයාට හැම කරන්න විදිහක් නැහැ නේ. අනේ නිසා තමයි මම මේ ඔයාට කියන්න හදන්නේ අම්මගේ රසට මේ ගුණය ඒ විදිහටම තියෙන නියම කෑම වේලක් රස විඳින්න ඕනේ නම් ඔයා අනිවාර්යෙන් හදන කෑම එකට දිව්‍ය කුළුබඩු එකතු කරගන්න අමතක කරන්න එපා. මොකද දිව්‍ය කුළුබඩු කියලා කියන්නේ 100%ක් දේශීය දේවල් වලින්, ඊට පස්සේ કૃත්‍රිම දේවල් කිසිම දෙයක් අඩංගු කරලා නැතුව නිෂ්පාදනය කරන කුළුබඩු. ඉතින් එතකොට දැන් ඔයාට මම මේ මතක් කරන්න හදන්නේ දිව්‍ය කුළුබඩු

ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනය වෙතින් කියලා වසර 10කට වැඩි ව්‍යාපාර සන්නාමයක් තියෙන ව්‍යාපාර ජාලයක් තමයි සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනය කියලා කියන්නේ. එතකොට සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනය හරහා එන දිව්‍ය කුළුබඩු ඔයාලට දැන් ඔන්න බෙදාහැරීමේ නිලධාරියෙක් විදිහට කටයුතු කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. මොකද දැන් ඔයාට මේක හොඳ මේ ඉන්කම් එකක්. හරිද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් හිතාගන්න බැරි තරම් ලොකුම ලොකු හරිද වාසියක් තියාගෙන ඔයාට ලාභයක් තියාගෙන ඔයාට මේ බිස්නස් එක කරගෙන යන්න පුළුවන්. එකම දේ තමයි දැන් සාමාන්‍යයෙන් සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනයේ ඕනම් ප්‍රොඩක්ට් එකක හොඳ ක්වොලිටි එකක් තියෙනවනේ නේද? එතකොට ඔයාටත් හැකියාව තියෙන්න ඕන දිව්‍ය කුළුබඩු බෙදාහැරීමේ නිලධාරියෙක් විදිහට කටයුතු කරනකොට මේ ප්‍රොඩක්ට් ක්වොලිටි එක තියාගන්න පුළුවන් විශ්වාසය සහ හැකියාව තියෙනවා නම් ඔයාට මේ වැඩේ කරගෙන යන එක මහලොකු දෙයක් නෙවෙයි. 0.76 136 48 11 නම් එකට කතා කරලා ඔයාලට පුළුවන් සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනයත් එක්ක කතා බහ කරලා දිව්‍ය කුළුබඩු බෙදාහැරීමේ නිලධාරියෙක් විදියට ඔයාගේ වැඩ ආරම්භ කරන්න. හවස 4:52 අපි සින්දුවක් අහලා කටියව මතක් කරන්න මම මේ පැත්තට එන්නම්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තැනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: හවස 4:56 විනාඩි 56යි දැන්.
4: පොතු පිළිවෙතින් පේවි උසස් විනයකින් යුතුව දෙයේ බෞද්ධ දරුවන්ගේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් කැපවුණු සිව්හෙළයේ ජාත්‍යන්තර තක්සලාව SIBC International Buddhist College නවතම ශාඛාව හෝමාගම දේවි වෘත කරේ. SIBC පිළියන්දල අවිසාවෙල්ල හෝමාගම බිබිල 071 898 898.
5: අලුතෙන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා තිහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
6: සුපිරිමව තහවුරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලේ
5: ඉගෙනුමට හොඳ මාත්‍රවල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ලංගම පොතලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 071 2077 7336.

0: ගොවිසිත ලොතරැයිය.
1: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ගණකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා.
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
3: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
4: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
5: Wake up. Saturday hormones Alpha Studio.
6: දවසටම ඕන කරන vitamins. Alpha Studio.
5: Yes. Yes. Energy morning vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
6: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
7: Good morning.
5: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.

0: ඔබ වෙත ගෙනෙන්නේ
1: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
2: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
3: බයෙන් බය අලුත් වන අලුත් පැයි විපස්සම at news.
4: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. විෂමද්‍රව්‍ය ව්‍යසනයේ මුල්පුටා දැමීමේදී අදාළ සියලු ආයතන ජාතික සැලැස්මකට අනුව ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරනවා. විෂමද්‍රව්‍ය ව්‍යසනයේ මුල්පුටා දැමීම සඳහා වූ රටම එකට ජාතික මෙහෙයුම් සභාව ත්‍රිනිකායික මහා සංගරත්න ඇතුළු ආගමික නායකින්ගේ සහභාගිත්වයෙන් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවට එක්වමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. විෂමද්‍ර විවේසනයේ මුල්පුටා දැමීම සඳහා ක්‍රියාත්මක ජාතික සැලැස්මට අනුව ආයතනික මට්ටමින් පැවරී තිබෙන වැඩකොටස සහ ඒ අයුරින් ඒ අතරින් මේ වන විට ඉටු කර ඇති වැඩකොටස මෙන්ම මද්‍ර විවේසනයේ පිටුදැකීම සඳහා ඒ ආයතන මට්ටමින් ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් පිළිබඳ වාර්තාවක් ඉදිරි රැස්වීමට ඉදිරිපත් කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දී තිබෙනවා. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත් තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
0: ඔබ වෙත ගෙන ආවේ
1: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස.

0: bang!
1: Boring Netty, Evening Drive ka. Net FM, Hatarawa e.
2: Toset.

කලින් පැයේ වගේම තමයි ඉතින් මේ පැයෙත් මගේ හිත තාම නුඹ ගාව තමයි රැඳිලා තියෙන්නේ. ඒ නිසාම තමයි මම ඔයාව මේ පැය පටන් ගන්නකොටම ඩග්ගල මතක් කරලා සින්දුවකට යන්න හදන්නේ. හයි කොහමද සාපිත් මේ වෙලාවේ ඔයාව අහගෙන ඉන්නවා. සින්දු ටික නම් නියමයි කියලා මට කළුතරින් නමන්දි මැසේජ් කරලා තියෙනවා. ඊට පස්සේ පුෂ්පාංගනි ඔයාවත් එකතු කරගන්නම්. Thank you darling. ඒ වගේම සුබ සන්ධ්‍යාවක් වේවා සායි. අපිත් මේ වෙලාවේ සුපුරුදු විදියට ඔයාව අහගෙන ඉන්නවා. අපිට දෙන්න ලස්සන සින්දු සෙට් එකක් අපිත් අනිවාර්යෙන් ඔයාව අහගෙන ඉන්නවා කියලා වයිෆ් කුවෙට් වල ඉඳලා පෞලි කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා දිනවා. චම්පික තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. Thank you චම්පික. ඔයාවත් එකතු කරගන්නම්. ඊට පස්සේ සින්දුවකට එකතු කරගන්න හස්බන්ඩ් මහේෂ් වයි පුතා දිෂෙන් වයි ඊට පස්සේ ගාල්ල බටදුවේ අම්මා තාත්තා ඊට පස්සේ ක්‍රිස්ටි ඊට පස්සේ හස්බන්ඩ් ගේ බෞලි කට්ටිය වයි බ්ලා බ්ලා බ්ලා ඔක්කොම එකතු කරගන්න කියලා මට දිල්කි මැසේජ් කරලා තිනවා. Thank you දිල්කි. ඒ වගේම good evening අසබෝයි අපිත් මේ වෙලාව ඔයාව අහගෙන ඉන්නවා කියලා තංගලෙන් අප්සරා මැසේජ් කරලා තිනවා. අර ලස්සන ගෑනු ළමයා මම ඔයාවත් එකතු කරගන්නම්. ඒ වගේම good evening අසයි අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා සශිනි මැසේජ් කරලා තිනවා මෙදවච්චියෙන්. මම ඔයාවත් එකතු කරගන්නම්. Thank you මට මැසේජ් කරාට. Right එතකොට දැන් හෙට තමයි දවස. සිකුරාදා රෑ 9 net fm dj night face to face attack show එක උන හෙට දවසේදී තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාලට හෙට රෑ 9 වෙද්දී ඔයාලට සුපිරි බැටල් එකක් බලා ගන්න පුළුවන්. මොකද කොළඹ දිස්ත්‍රික්කයේ සහ හම්බන්තොට කොළඹ රටයි දකුණු රටයි අතර තමයි හෙට වැඩේ තියෙන්නේ. dj ශාන් ඒ වගේම dj වික්ට්‍රෝ දෙන්න එනවා. ඊට පස්සේ ලස්සන නටන ගෑන් ළමයි දෙන්නෙකුත් එනවා. හරිද? එතකොට බලන්න දේවල් සෑහෙන්න තියෙනවා හෙට පැය 3ක් එක දිගට. මොකද එක ස්ටයිල් එකේ දැන් ওই dj ප්ලේ කරන විදි තියෙනවනේ. ඕක ගැන මං කියන්න යන්නේ නැහැ. පඬිත කතා කියන්න කියලා නිකන් දියපටලෝ ගන්න ඕනේ නැහෙනි. ඔයාලට මේ හැම එකක්ම බලා ගන්න පුළුවන් දවසක්. මොකද ලංකාවේ ඉන්න රියල් වැඩෝ දෙන්නෙක් තමයි ඇවිල්ලා තියෙන්නේ වැඩේට. හරිද? ඉතින් ඒ නිසා හෙට රෑ 9 වෙද්දි ඔයාලට තමයි හැකියාව තියෙන්නේ net fm dj night face to face attack show එකේ ජනප්‍රියම දිස්ත්‍රික්ක තෝරගන්න කමෙන්ට් කරගෙන කරගෙන කරගෙන යන්න තමයි තියෙන්නේ. හරිද? දවස ගානේ වාර්තා අලුත් වෙනවනේ. බලන ප්‍රමාණය වැඩි වෙනවා. ඊට පස්සේ කමෙන්ට් ප්‍රමාණය වැඩි වෙනවා. ඉතින් ඒ නිසා හෙට ඊට වඩා දෙගුණ තෙගුණ වෙන දවසක්. ඔයා හරියටම රෑ 9 වෙද්දි ලෑස්ති වෙලා ඉන්න. අපි යනවා හෙට රෑ 9 වෙට net fm DJ Night Face to Face Attack Show එක අරගෙන. ඉතින් ඒ නිසා ඔයා ගැන ඉතින් මට ආදරේ හිතෙනවා. හරිද? හවස 5යි විනාඩි 9යි. හවස 6ට කලින් මේ පැතර මැසේජ් එකක් දාලා තියන්න. ආදරේ හිතෙන කවුරු ගැන දන්නවද? සචී මේ වෙලාවේ මාව අහගෙන නේද ඉන්නේ? අයියේ චුට්ටක් කේන්ති ගිහිල්ලලු ඉන්නේ. කේන්ති යන්න එපානේ. සින්දුවක් අහලා කූල් එකේ හවස වරේ මාත් එක්ක ඉන්න ඕනේ. හරිද? ආවත් එකතු කරගන්න මේ සින්දුවටම. Thank you message කරාට.

0: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව.
1: ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2000ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7000ට WhatsApp කරන්න.
3: ෆිනිෂින්ග් වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා. සිත් පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින්ග් වහලක් නම් කලර් අප් තමයි.
4: සින්දරෙල්ල යව බේරගන්න කුමාරයෙක් එනකම් බලන් හිටියට මන්නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්.
5: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
6: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
7: Ceylon Green Life Plantation within අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන්මම තන්න. 011 437 1250.
8: තාත්තේ, මේ සල්ලි තියාගන්නකෝ.
9: දැන් ඕනේ නෑදුව. යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනේ.
10: විශ්‍රාම ජීවිතේ බරක් නොවී බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
11: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට්. කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට්. ඔබත් අදම රස බලන්න.
12: දරුවන්ගේ පෝෂණය ගැන හරි තීරණ ගන්න පුළුවන් අම්මලාට විතරමයි.
13: කවෙන් ගේට් 4 අඩංගු ඉහළ විටමින් D පෝෂණය සහ විටමින් A, C, යකඩ, ප්‍රෝටීන් සහ ඛනිජ ලවණ ඔබේ දරුවාගේ නිසි වර්ධනයට උපකාරී වෙයි. අවුරුදු 3-6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
14: මෙල්ඩෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
15: බයිසිකල් ගන්න කොහොමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
16: බය වෙන්න එපා. වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 බයික් එකට ඩිස්කවුන්ට් එක 100%. කතා කරන්න 077 406 43 97.

0: සැපකින්.
1: පහසුව සලසයි, සුහදව සලකයි. LB රන් අය.
2: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මධ්‍යම ආකරණ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences දැන්මම තන්න prime group 1322.
3: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන travel net පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-863-363-076-716-3672.
4: අක්මා විතෙල් ෆැටි ලිව. බය වෙන්න එපා. සෙවනගල ලිව බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0147-31-33-540.

0: සිතින් කැමිලි පිටින් අහන්න ජනී එක දේදුණු මාවත සතියේ දවස්වල උදේ 10ට
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ අදම කතා කරන්න 0112 636 636
2: හදරවටේ brought to you by
3: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි
4: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ
5: මහසිනුම ලක්ෂ දෙකම ආරක් දෙන අරිස්සේ වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාතික ලෝතරේ මණ්ඩලයේ
6: ඔයත් පහලට වකි වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි
7: අම්මා ආතරෙන් අපිට කවපු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
8: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD රයිස් වසර පහක වගකීමක් KD රයිස් පුද්ගලික සමාගමට කතා කරන්න 0774634397

දවස 4යි විනාඩි 24යි. හයි කොහොමද සා අපිත් මේ වෙලාවේ ආව අහගෙන ඉන්නවා අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා මොරන්තුඩුවෙන් රොෂාන් ශාම ශනුක ඊට පස්සේ ෘෂිකා එක්ක ලක්ෂ්මන් කට්ටියම මැසේජ් කරලා තිනවා උදාරයි සෙට් එකම එකතු කරගන්නම් තෑන්ක්යූ. ඒ වගේම හයි කොහොමද සායි අපි තවස්වරුව ආව තමයි අහගෙන ඉන්න කියලා චම්පික ලලිත් එක්ක ඊට පස්සේ පෞලි කට්ටියම එකතු කරගන්න කියලා තිනවා ඔක්කොම එකතු කරගන්නම් මේකත් කියන්නකෝ අයියේ සුබ සැන්දෑවක්. වාගේ නන් ස්ටොප් මට නම් මාර ලස්සනයි. අපි net අහගෙන ඉන්නේ කතරගම ගිහින් ගෙදර යන ගමන් චමින්දයියා හර්ෂයියා සඳුනි චතුරියානි ඊට පස්සේ ඉසුරු ඔක්කොම එකතු කරගන්න කියලා තිනවා. හර්ෂ තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. සෙට් එකම උදාර විදිහට මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම් ජය වේවා. හරි ඊට පස්සේ ඔය කතරගම ගිහිල්ලා එන ගමන් අතරමඟදී මාව අහගෙන ඉන්න ගමන් මෙන්න මේ ටිකත් මතක තියාගන්න කොහරිද. දැන් ඔයාට ඔන්න සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනයත් එක්ක කාසු වෙලා දිව්‍ය කුළුබඩු බෙදාහැරීමේ නිලධාරියෙක් විදියට වැඩ ආරම්භ කරන්න අවස්ථාව ඇවිල්ලා තියෙනවා. ලංකාවේ හොඳම බ්‍රෑන්ඩ් අතරින් අංක එකේ බ්‍රෑන්ඩ් එක තමයි. කියන්නේ කුළුබඩු සන්නාම අතරින් හොඳම සන්නාමේ තමයි දිව්‍ය කුළුබඩු කියලා කියන්නේ. මම ඔයාලට ඒක කලිනුත් කිව්වනේ. මොකද සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනයේ හරහා 100%ක් ස්වභාවික අමුද්‍රව්‍ය පාවිච්චි කරලා કૃතිම දේවල් කිසිම දෙයක් අඩංගු කරන්න නැතුව අපේම දේවල් වලින් නිෂ්පාදනය කරන නොම්බර එකේ කුළුබඩු තමයි දිව්‍ය කුළුබඩු කියලා කියන්නේ. ඉතින් එන්සා වට අවස්ථාව තියෙනවා දිව්‍ය කුළුබඩු එක්ක එක්හසු වෙලා. කියන්නේ සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනයේ හරහා දිව්‍ය කුළුබඩු එක්ක එක්හසු වෙලා ඔයාලට බෙදාහැරීමේ නිලධාරියෙක් විදියට කටයුතු කරන්න අවස්ථාව තියෙනවා. ඉතින් එන්සා මේ chance එක මිස් කරගන්න එපා. ඔයා අනිවාර්යෙන් මේ සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනයත් එක්ක එක්හසු වෙන්න ඔයාලට හොඳ ලාභයක් තියාගෙන ඔයාලට ඔයාගේ බිස්නස් එක කරගෙන යන්න පුළුවන්. ලාභයක් තියා ගන්නවා විතරක් නෙමෙයි පාරිභෝගිකයන්ට හොඳම ප්‍රොඩක්ට් එකක් දෙන්නත් ඔයාලට අවස්ථාව තියෙනවා. ඉතින් ඒ නිසා සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් එකත් එක්ක ඔයාලට ඔන්න දැන් චාන්ස් එක තියෙනවා දිව්‍ය කුළුබඩු බෙදාහැරීමේ නිලධාරියෙක් විදිහට වැඩ ආරම්භ කරන්න. හවස 5යි විනාඩි 26යි වෙලාව. ඔයා මේ පැත්තට 0711 95 95 95 මැසේජ් එකක් දාන්න. මම ඔයා මතක් කරන්නම්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
3: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට් එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වනවා.
4: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
5: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
6: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිති.
7: අපි හැමදාම හෙව්වේ අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස. දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය. සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
8: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
9: තාත්තේ, මේ සල්ලි තියාගන්නකෝ.
10: දැන් ඕන නෑදුව. Union Bank-ේ pension loan එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනේ.
11: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. Union Bank pension loan.
12: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත apartment එක අදම වෙන් කරගන්න කඩවත lifestyle residences දැන්මම තන්න prime group 1322.
13: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino roofing within Nandun Vadena. Rhino Premier Roofing Sheet. Petivistra Sandha. Dahatunai Anuhaya Amatana.
14: අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්.
15: අඩු වියදමකින් දිගු දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397.
16: වාව්! ඇන්කර් ටින් එකක්?
17: ඔව් පුතේ, නැවුම් රසගුණ හා පෝෂණය පිරි ඇන්කර් ටින් එකක්. ෆ්‍රෙෂ්නස් ලොක් වී තවත් සුරක්ෂිතව එන ඇන්කර්. උපරිම ආරක්ෂාව, උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
18: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරී බන්නාර සෙවනගල 0773-273-540.
19: තරගයක් විතරක් නෙවෙයි, මේක DJ Attack එකක්.
20: Non-stop remix remake ekata happena DJ blast eka
21: anga gallene inna kumariye
22: reni aladinde happena
23: radio itihase prathama vatavata lankaya superi DJ taru mohunata mohuna gatena DJ attack show eka
20: NetFM DJ Night Face to Face Attack Show. Attack Show.
24: 1, 2, 3, let's go.
25: ලංකාවම දන්න මීළඟ DJ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා DJ ප්ලේ කරන පැහැදිලි වීඩියෝවක් දැන් මා අපිට WhatsApp කරන්න.
20: 0711-95-95-95. NetFM DJ Night Face to Face Attack Show. හෙටර නවයට මුහුණට මුහුණ තරඟ වදින්නේ කොළඹ දිස්ත්‍රික්කය DJ ශාන්, හම්බන්තොට දිස්ත්‍රික්කය DJ වික්ට්‍රෝ.
26: Brought to you by රස නහර පිනා යන මයිකෝලා වෙතින් මයිකුවාවා, මයි ටැමරින්, මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ හිල්ස්, කාගිල්ස්, ආපිකෝ, සතොස සුපිරි වෙළඳ සැල්වලින් මයිකෝලා අපේ රටේ අපේම දෙයක්.
20: NetFM DJ Night.
8: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
0: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ Cowen Gate 4. අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා

දැන් පයින් ගිය කාලේ ඉවරයි, බස්සල තෙරපි තෙරපි ගිය කාලේ ඉවරයි, ඊට පස්සේ වැඩ ඇරිලා රස්සියාදු වීඳපු කාලේ ඉවරයි. හොයාට දැන් තියෙන්නේ වාගෙම කියලා චූටි බයික් එකක් අරගෙන ගැම්මට වැඩට යන්න. හරිද? ඊට පස්සේ ටවුන් එකට යනකොට, බබාගේ ස්කූල් වැඩ වලට යනකොට, දැන් ඉතින් කෙඩි රයිස් 125 බයික් එක තියෙනවනේ නේද? වාට තියෙන හොඳම තේරීම තමයි කෙඩි රයිස් කියලා කියන්නේ. මොකද මේක ඇවිල්ලා ලංකාවේ අපේ නිෂ්පාදනයක් විදිහට යන්නේ, අපේ බ්‍රෑන්ඩ් එකක් විදිහට නේද? ඉතින් එතකොට දැන් ගොඩක් කට්ටිය කෙඩි රයිස් 125 පෙට්‍රල් බයික් එක ගැන කතා කරන්නේ. මේක ඇවිල්ලා පෙට්‍රල් සුවඳටත් දුවනවනේ. හරිද? අනිත් එක තමයි මේක ගන්නකොට වාට හිතා ගන්න බැරි තරම් වාසි ගොඩාක් හම්බ වෙනවා. දැන් සාමාන්‍යයෙන් වෙළඳ පොලේ මේකේ වටිනාකම වෙන්නේ 796,500යි. හරිද? හැබැයි ඒ වුණාට දැන් වාට රුපියල් ලක්ෂයක මේ දවස්වල බයික් එක ගන්න ගියොත් වාට රුපියල් ලක්ෂයක ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. හරිද? ඉතින් ඒ නිසා වාට රුපියල් 696,500කට KD Rise 125 පෙට්‍රල් බයික් එකක් ගන්න දැන් chance එක තියෙනවා. අන්න ඒ නිසාම තමයි ගොඩක් කට්ටිය මේකට අට්ටක් ගාලා අරගන්නේ. අනිත් එක තමයි මේකේ ඔය නිකන් බය වෙන්න කරන්න දේවල් නැහැනේ. ආරක්ෂාව උපරිමයි. හරිද? අනිත් එක තමයි මේක පෙට්‍රල් සුවඳටත් දුවනවනේ මං කිව්වා වගේම. අනිත් හොඳම දේ තමයි දැන් සාමාන්‍යයෙන් ඔයාලා ලීස් කරලා බයික් එකක් ගන්නකොට ඩවුන් පේමන්ට් එකෙන් පොඩ්ඩක් වැඩි වුණානේ නේද? හැබැයි ඒ වුණාට දැන් ඔයාලට KD Rise 125 පෙට්‍රල් බයික් එක ලීස් කරලා ගන්නකොට හිතා ගන්න බැරි තරම්. හරිද? ඔයාලට සුවිශේෂී සහන රසාවක් හම්බ වෙනවා. හරි, ඒ වගේම තමයි දැන් වැඩි වුණු ලීසින් බර ඔලුවට දැනෙන්නේ නැති වෙන සෑහළු කරගෙන වාගේම කියලා බයික් එකක් අරගෙන පැදගෙන යන්න නම් හිතන්නකෝ නිකන් හරි වයිෆ්ට බර්ත්ඩේ එකට gift එකක් එහෙම අරන් දෙන්න හිතාගෙන ඉන්නවා කියලා girl friend එහෙම. මේක තමයි ඔයාලට දෙන්න පුළුවන් හොඳම gift එක. හරිද? ගෑන් ළමයින්ට, පිරිමි ළමයින්ට ගැම්මට පැදගෙන යන්න පුළුවන් නියම බයික් එකක් තමයි KD Rise Leader 125 petrol bike එක කියලා කියන්නේ. විතරක් නෙමෙයි දැන් KD Rise එක හරහා electric bike එක, ඊට පස්සේ electric three wheel එක, මේක ඇවිල්ලා කාර් එකක් වගේ. හරිද? තියෙන features ටික කතා කරාම කාර් එක යනවා වගේ තමයි ඔයාලට දැනෙන්නේ. ගොඩක් ලොකු ඉල්ලුමක් තියෙනවා. හරිද? KD Rise Motor Company Private Limited within තමයි ඔයාලට මේ සියල්ල එන්නේ. ඉතින් ඒ නිසා පිටරට බ්‍රෑන්ඩ් ගැන කතා කරපු අපිට දැන් ඔන්න අපේම රටේ බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. ඒ තමයි KD Rise. ඉතින් ඒ නිසා ඔයාලට මේක හරිම ලේසියෙන් ගන්න පුළුවන්. අනිත් එක තමයි දිවිනපුරා අලවිචාලේ, ඒ වගේම සේවා නියෝජිතයින් වගේම අමතර කොටස් බෙදාහැරි මේ කටයුතු සිදු වෙනවා. ඉතින් ඒ නිසා බය වෙන්න කිසිම දෙයක් නැහැ. කතා කරන්න 077-406-43-47 කතා කරන්න. KD Rise Motor Company Private Limited වෙතින් එන KD Rise Leader 125 petrol bike එක ඔයත් අනිවාර්යෙන්ම අරගන්නම ඕනේ. ඒකටත් මතක් කරලා ලස්සන සින්දුවකට යන්න හදනේ. හවස 5:45 දැන් ඔයා මැසේජ් එකක් දාලා තියන්න. මං ඊළඟට මතක් කරන්නේ ඔයාව.

හවස 5යි විනාඩි 48යි අපි මතක් කරන්න හදන මේ වෙලාවේ මාව අහගෙන ඉන්නේ ආලෝ සෙට් එක. හයි කොහොමද? අපි දෙන්නට ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. චාමර ස්ටෝස් එකේ චාමර එක්ක තනුජා අනිවාර්යෙන් එකතු කරගන්න. ඊට පස්සේ සම්පත් වේකරියේ මේ වෙලාවේ දමුණු පොළ ඉඳලා වැඩ කරන හැමෝම එකතු කරගෙන සින්දුවක් අහමු කියලා දිනවා. අනිවාර්යෙන් එකතු කරගන්න. ඊට පස්සේ සඳලී අනුරාධපුරෙන් හයි කොහොමද? ඔයාවත් මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට මේකතු කරගන්න. අයියා අපේ නම් ටික කියන්නකෝ. අයියා අපිත් මේ වෙලාවේ ආව අහගෙන ඉන්නවා කියලා මට හස්බන්ඩ් නිරංජන් ඒ වගේම අම්මී ඉන්ද්‍රාණී ඊට පස්සේ තාති නිවල් එක්ක කිරිබත් ගොඩින් සඳුනි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම ඔයාලා සෙට් එකම එකතු කරගන්න. ඒ වගේම මේනක සඳරුවන් ජය වේවා. ඔයාවත් ගොඩාක් ආදරෙන් හතර වටේට එකතු කරගන්න. හරිද? ඊට පස්සේ අපිටත් සින්දුවක් දෙන්න අයියේ. අපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ කියලා පබෝ මැසේජ් කරලා තිනවා. තැන්කියු බබෝ මැසේජ් කරාට. ඒ වගේම හයි කොහමද සා, අපිත් මේ වෙලාවේ ආව තමයි සද්දෙටම අහගෙන ඉන්නේ. වැඩ කරන සෙට් එකම එකතු කරගන්න. අපිට ඕනේ නන් ස්ටොප්ම තමයි කියලා තියෙනවා. හෙට තමයි ආයි නන් ස්ටොප් එකක් දෙන්න වෙන්නේ. හරිද? රන්වන් විමල් එකේ සෙට් එක තමයි මැසේජ් කරලා තියෙන. රුවන් කුමාර් තැන්කියු මැසේජ් කරාට. නන් ස්ටොප් එකක් නෙමෙයි මම මේ වාර දැන් මේ කියන්න හදන්නේ රට යන්න තියෙන විශ්වාසවන්තම සහ පහසුම විදිය ගැන. ඒ තමයි සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනයේ හරහා දැන් අවුරුදු 10කට වැඩි කාලයක් තිස්සේ මේ ෆීල්ඩ් එකේ වගකීමක් සහිත වාගේ රට යන දේවල් ඊට පස්සේ අදාළ සියලු කටයුතු විශ්වාසයෙන් කරගන්න නම් ඔයා යන්න ඕනේ එකම තැන තමයි සෙරන්ඩිප් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් කියලා කියන්නේ. මං වාට කිව්වනේ, ඒ කියන්නේ සෙරන්ඩිප් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් කියලා කියන්නේ වසර 10ක් තිස්සේ පාරිභෝගික විශ්වාසය දිනාගත්ත තැනක්. දැන් ওই රට යවන වැඩ කරන ගොඩක් තැන්වල නැත්තේ එකම දේ විශ්වාසෙනේ. මොකද සමහර වෙලාවට සෑහෙන්න වියදම්. ඊට පස්සේ සමහරලාට බොරු කරන කට්ටිය වැඩි, වංචා කරන කට්ටිය වැඩි. ඊට පස්සේ වීසා වලටයි අරකටයි මේකටයි කියලා පුළුවන් තරම් සල්ලි ගන්නවා නේද? හැබැයි ඒ වුණාට සෙරන්ඩිප් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් කියලා කියන්නේ හැම තැනක් නෙමෙයි. වාගේ රට යන සීනේ 100%ක් විශ්වාසයෙන් බහර දෙන්න පුළුවන්, සැබෑ කරගන්න පුළුවන් එකම තැන. මේක වසර 10ක් තිස්සේ මේ සන්නාමය ඉහලින්ම තියාගෙන ඉන්නේ නිසානේ නේද? පාරිභෝගික විශ්වාසය තියෙන නිසානේ අවුරුදු 10ක් මේගොල්ලන්ට මේ ශාස්ත්‍රය තුල රැඳී ඉන්න හැකියාව ලැබුණේ. එතකොට ගොඩක් කට්ටිය කියන දෙයක් තමයි සෙරන්ඩිප් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් එකට ගියාට පස්සේ පොඩ්ඩක් මං කියනවාට ගිය කෙනකින් අහලා බලන්න. ආයෙත්ින් අපිට හොයන්න බලන්න දෙයක් නැහැ. පාස්පෝර්ට් එක හදන තැන ඉඳලම හැමදේම දශමෙටම කරලා දීලා අතේ ලොකු ගාණක් වියදම් කරන්නෙත් නැතුව හරිම ලේසියෙන් මට ඕන රටට යන්න හම්බ වුණා. ඕක තමයි ගොඩක් කට්ටිය කියන කතාව. ඒ තරම් ලොකු විශ්වාසයක් තියෙනවා සෙරන්ඩිප් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් ගැන. එතකොට දැන් ඔන්න අලුත්ම මුහුණුවරකින් ඔයාලට හරිම ලේසියෙන් පහසුවෙන් තමන්ගේ රට යන සීනේ සැබෑ කරගන්න, අවශ්‍යතාවයන් වෙනුවෙන් හැම දෙයක්ම කරගන්න ඔයාලට සෙරන්ඩිප් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් සෙරන්ඩිප් බිල්ඩින් එකේ අලුත්ම කොටසක් විවෘත කරලා තියෙනවා මේ වෙනුවෙන්ම. ඒතකොට විශේෂයෙන්ම කියන්න ඕනේ ඔයාලට තනියෙන් යන්න රටකට, ඊට පස්සේ යාළුවෝ සෙට් එකත් එක්ක යන්න, වෙනම ගයිඩ් කෙනෙක්ව, ඊට පස්සේ හොටෙල් සනමන මේ හැමදේම ඒගොල්ලෝ ලෑස්ති කරලා දෙනවා. ඔයාට තියෙන වැඩේ ඒගොල්ලොත් එක්ක කතා කරගන්න එක විතරයි. අම්මා තාත්තව කොහේ රටකට යවන්න අයිඩියා එකක් තියෙනවනම්, ඔයාගේ ව්‍යාපාරික වැඩවලට යන්න අයිඩියා එකක් තියෙනවනම්, එහෙම නැත්නම් ස්ටඩි

වලට මොනවාම හරි උමනාවකට වට රට යන උමනාවක් තියෙනවා නම් ෆස්ට් ටයිම් රට යන කෙනෙක් වුණත් දැන් හැම කට්ටියට සෑහෙන්න හිතේ ප්‍රශ්නයක් තියෙනවනේ මට ගිහිල්ලා මගේ වැඩ ටික කරගන්න පුළුවන් වේද කොහොමද මම ලංකාවේ ඉඳලා මේ වැඩ ටික බලාගන්නේ අනම්මනම් ඔහොම අම්මෝ ඔළුවේ කොච්චරනම් දහහක් දේවල් තියෙනවද නේද ඔයාට ඔය හැම ප්‍රශ්නයකටම උත්තරේ හම්බ වෙන එකම තැන තමයි සෙරන්ඩිප් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් කියලා කියන්නේ හරිද මම ඔයාට ඒගොල්ලොන්ගේ නම්බර් එක දෙන්නම් ඔයා වැඩි විස්තර කතා කරගන්නකො එතකොට හරීම ලේසියෙන් පහසුවෙන් ඔයාට රට යන්න පුළුවන් කියලා ඒගොල්ලෝ පැහැදිලි කරලා දෙයි හරිද මං කිව්වා වගේම දැන් ඔය ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි වීසා රිජෙක්ට් වුණා නම් මනම් කියලා දෙතුන් පාරක් සල්ලි වියදම් කරන්න වෙනවනේ හැබැයි උනාට සෙරන්ඩිප් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් එකේ ඉන්න කට්ටිය වසර 10කට වැඩියෙන් මේ ඉන්ඩස්ට්‍රි එකේ මේ ෆීල්ඩ් එකේ එක්ස්පීරියන්ස් තියනයි. ඉතින් එතකොට ඒගොල්ලෝ කොයිම වෙලාවකවත් වාගේ සල්ලි අපත යන්න දෙන්නේ නැහැ. අනිත් එක තමයි ඔයාට එකපාර මේක ගෙවාගෙන යන්න බෑ කියලා හිතන්නකෝ. කොකෝ පේමන්ට්ස් ඊට පස්සේ ක්‍රෙඩිට් කාඩ් පේමන්ට්ස් වගේ අලුත් විදි ගොඩාක් හඳුන්වා දීලා තියෙනවා ඔයාට මේ ගෙවීම් කරගෙන යන්න. ඉතින් එන්ස වාගේ අතේ තියෙන ගාන්ට වාගේ බජට් එකට ගැලපෙන විදියට ටුව එක ප්ලෑන් කරගන්න ඕනේ නම් ඔයා මෙන්න මේ නම්බර් එකට කතා කරන්න. 077 113 31.2 නම්බර් එකට කතා කරලා තවට පුළුවන් සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනය හරහා එන සෙරන්ඩිප් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් එක කතා කරලා ඔයාගේ ටුවර් එකත් අදම ප්ලෑන් කරගන්න. හරිද? රයිට්. ඕකේ. ගැනත් මතක් කරලා ලස්සන සින්දුවක් ලෑස්ති කරගෙන තියෙන ඔයාට අහන්න දෙන්න මේ වෙලාවේ. හයි, කොහොමද සා? අපිත් මේ වෙලාවේ ඔයාව අහගෙන ඉන්නේ කියලා මට හිරු මැසේජ් කරලා තිනවා. Thank you darling. ඔයාවත් එකතු කරගන්නම්. ලෑස්ති කරගෙන තියෙන සින්දුවට දිගටම ආවහගෙන ඉන්න.

මට යන්න වෙලාව තමයි ඇවිල්ලා තියෙන්නේ. හැබැයි යන්න කලින් මතක් කරන්න ඕනේ සුබ දවසක් ලොතරැයි ගැන. ඔයාට මුදල් තෑගි වගේම හිතා ගන්න බැරි තෑගි දුවි ගොඩාක් දිනා ගන්න තියෙන එකම ලොතරැයි තමයි සුබ දවසක් ලොතරැයි කියලා කියන්නේ. ඉතින් විශේෂයෙන්ම සුබ දවසක් ලොතරැයි මිලදී ගන්න ඔයාට දැන් මෙන්න මේ වගේ වටිනා තෑගි දිනා ගන්න පුළුවන්. සුබ ලග්නයත් එක්ක අංක 3 නිවැරදිම ගලපා ගත්තොත් ඔයාට යතුරුපැදියක් හෝ එමත් නැත්නම් මුදලින් රුපියල් ලක්ෂ 5ක් ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒ වගේම අංක 3ක් පමණක් නිවැරදිව ගලපාගෙන රුපියල් 50,000 තෑගි දිනන්න පුළුවන්. ඒ වගේම තමයි ප්‍රවර්ධන ත්‍යාගංක පිළිවෙලින් ගලපා ගත්තොත් ඔයාට රුපියල් 25,000 මුදල් තෑගි ඇතුළු තවත් මුදල් තෑගි රසක් දිනා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා දවස සුබයි, සිහින දිනයි, සුබ දවසක් ලොතරැයි ඔයා වැඩි වැඩියෙන් අරගන්න ඕනේ. හරිද? ඒ ගැනත් මතක් කරලා අදට ඉතින් මං යන්නම්. හෙට හවස 4ට අපි සිකුරාදාවේ හම්බ වෙමු. වාගේ මගේ බෝරින් නැති ඉවෙනින් ඩ්‍රයිව් එක 4 වටෙන් ගිහිල්ලා එන්න. ජය වේවා. මම DJ අසා. Good night.

0: FM Anu Paha, FM Anu Hatarai Dashmata, Net FM.
1: Rapunzel wagit manang inne, mau beragana kauru tenaka.
2: Apa daruan apat wada idirin, itin agi katawalian, ayat idharin, commercial credit.
3: Ikan umat honda matrela master guide perpasali sita dahatunah shreeniya takwa CLU wedapot tendelu nawatamu prakashana langamu potthalen ho master guide prakasha keu vetin bindu ayat tayway tu sidahatunah tihay tishaya
4: subiri awatah warukaragan dia wedi awa parandan ginsomen then CLU ma pharmacy balin
3: alu tenak kartu memela kasagila green super shaka madale atrukiriya mulleriya benaram mulagani mulagampola kasagila green super evitarak nevi obe ati adi mutal surakshita ayujana kramya ko seyomukara wata tihala pratilaba laba ganna denma katha karana Kasagala Plantation Bindua Eka Eka Visay Hatsi Hatta Hatay Asu Hatta Kasagala Samuha Vyapare Vithin
5: SLT Mobitel Fiber Eka Gatherama Fit Karanna Okkuma Devices Connect Karanna Gaming World Low Latency Fast and Stable Unlimited Thoragana Package Rasak SLT Mobitel Fiber
6: Engineer Lek Vidyata Mudalata Vada Pramithiya Mage Wagakimak Navina Takshanen Apema Ratedi Siyata Siyak Pirisidu Billet Walinma Hadara Nisayi Mama Melwa RB 500 Vishwasen Nirdesha Karanne
7: Melwa Eka Lankave Eka අපේම එක
8: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්
9: සිහින් හැඩතින රෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී
8: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී
9: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්
8: නොවිනස්වන රසවත්ම රසය
9: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී
8: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
10: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි රුපියල් මිලියන 31 සිට සීළු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන්මම තන්න ප්‍රයිම් ගෲප් 13.22
11: මාරාන්තික ඩෙංගු වතුරන්ගේ ආරක්ෂාවට පෙන්ගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි සමට හිතකරයි සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ වතුරු පලවාහරණ විශේෂඥයා
12: බයිසිකල් ගන්න කොහමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලා
13: බය වෙන්න එපා වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක් තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක් කතා කරන්න 077 406 43 97
14: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට් බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න
15: එන්න රුපියල් 40ට දිනුම් අවස්ථාවක් ආත්ම දෙන කොටු දෙකට 1000

0: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. එන්නම නැද්ද? ඉතින් යන්න. ප්‍රියාදර ප්‍රියවරයා. ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා.
1: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානෝ රෝමාන්තික මතක ස්මරණය.
2: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
3: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිති.
4: මහසිනුම ලක්ෂ දෙකමාරක් දෙන අරිස්ත වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාතික ලොතරේ මණ්ඩලයේ.
5: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
6: අම්මා ආතරෙන් අපිට කවපු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
7: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD රයිස්. වසර පහක වගකීමක්. KD රයිස් පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397.
8: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 011 22 636

නාත වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහනක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරූ උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සෙත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිර්වාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිර්වාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: Net FM බුදුගුණ හැන්දෑව. බුදුගුණ හැන්දෑව.
2: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
3: ඒයි
2: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
3: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
2: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
4: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.

0: අපකින්
1: පහසුව සලසයි සුහදව සලකයි එල්බී රන් අය
2: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් SLT Mobitel Fiber
3: Upuls International, Modagayata Ratnapura saha Bandara Vela, Tailoring Kalave niyama urumak karuwange siya wasaka visheshtatwaya Upuls International.
4: Taatte, me salli thiyagannako.
5: Den honna naduwa Union Bank e pension loan eken mama pelatawana patan gattani.
6: Vishrama jeevithe barak novi balayak karaganna. Rajya sevaka obata rupiyal milin 8k dakwa annayak Union Bank pension loan.
2: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
7: පැය ගානක් drive කළා office එකෙත් busy වුණාම එන කොන්දේකක්කමට මම සිද්ධාලේප spray කළා. සිද්ධාලේප પરම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
8: Diva Fresh Daily Alert. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
9: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
2: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
10: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. එන්නම නැද්ද? ඉතින් යන්න. ප්‍රියාදර ප්‍රියවරයා. ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේ මයා
11: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා

0: Net News. ജനതാവ് വിശ്വാസ കരണ സത്യ Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: සුපිරිමව තහවුරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්
4: අම්මා ආතරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
5: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල්නෙට් අමතන්න 0112-863-363-76-716-3672
0: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය
6: ආයුබෝවන් අද 2026 ජූලි 2 වනදා බ්‍රහස්පතින්දා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය Net News සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ Net News සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය Net News සමග මම තරංග රුක්ෂාන් ජයසේකර ප්‍රවෘත්ති සංස්කරණය දිල්ෂාන් තුෂාර රත්නායක
0: Net News
6: සිරස්තල සලේගේ මුරපද සීඩයට නොදී ඉන්න හේතු හතරක් ගැන ගම්මම් පිළගෙන් අනාවරණයක් කෙහෙල් බද්දර පත්මේ සමග පැවැත්වූ සම්බඳතා ගැන සීනිය ඩීචී වරුණ ජයසුන්දරගෙන් සීඩිය ප්‍රශ්න කරයි විෂ මද්‍රව්‍ය නසන්න සියලු ආයතන ජාතික සැලැස්මකට අනුව ක්‍රියා කළ යුතුයි ජනපති අවධාරණය කරයි ඩෙංගු රෝගීන් 56,000 ඉක්මවයි මරණ ගණන 35 දක්වා ඉහළට අවදානමේ තිබ්බ ඉන්දු ශ්‍රී ලංකා ක්‍රිකට් ගැටුම තහවුරු වෙයි
0: Net News The truth people trust
7: ඩෙංගු බෝ කරන්නේ කවුද මේ දවස්වල ඒ ගැන වැඩිම කතාව එවන් වටපිටාවක හෝමාගම ඩිපෝ පරිශ්‍රය තුල ඩෙංගු මදුරුවන් බෝවණ ස්ථාන පැවතීම හේතුවෙන් එම ඩිපෝවට රුපියල් 25,000ක දඩයක් අද නියම කෙරුණා. මේ අතරතුරේ ඩෙංගු සහ වෛරස් උණ ව්‍යාප්තිය හේතුවෙන් කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය සති දෙකක කාලයක් සඳහා తాවකාලිකව වසා දැමීමටද තීරණය කරලා. ඒ සත්‍ය අනාවරණය මෙතෙන් සිට.
0: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
7: රාජ්‍ය බුද්ධිසේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේ සලේ මහතාට සිය ලැප්ටොප් පරිගණකයේ සහ ජංගම දුරකථනයේ මුරපද ලබා දෙන්න සිට අධිකරණයේ ලබා දුන් නියෝගයට ගරු කරන නමුත් එසේ නොදී සිටීම සඳහා ඔහුගේ නීතිඥවරුන් අභියාචනයක් සිදු කරනු ඇතැයි අපේක්ෂා කරන බව පිවිතුරු හෙළවරුමේ නායක උදේ ගම්මන්පිල මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඔහු මේ බව සඳහන් කළා.
8: ඊයේ දිනේ කොටුව මහේස්ත්‍රාත්තුමා තමන්ගේ ජංගම දුරකථනයේ පරිගණකයේ මුරපද රාජ් පොලිසියට ලබා දෙන්න කියලා සුරේෂ් සලේ මැතිතුමාට නියෝග කරලා තිබෙනවා. අපි ඒ අධිකරණ නියෝගයට ගරු කරනවා. නමුත් ඒ අධිකරණ නියෝගය සමග එකඟ වෙන්නේ නැහැ. මොකද සමස්ත විශ්වයේම පිළිගත් මූලධර්මයක් තමයි තමන්ට එරෙහිව පවතින විමර්ශනයකට සැකකරුවන්ට සහාය දෙන්නයි බල කරන්න අධිකරණයටවත් අයිතියක් නැහැ කියන එක. ඇත්තෙන්ම හඳුනා ගැනීම පෙරට්ටුවට සහභාගී වීමට නියෝග කිරීම හැරුණකොට සැකකරුවෙකුට විමර්ශනයේ කිසිම කටයුත්තකට සහාය දෙන්න නියෝග කිරීමට හැකියාවක් නැහැ. ඇත්තටම මා හිතනවා මේ කාරණේ සම්බන්ධයෙන් අධිකරණ තීන්දුවට ගරු කරමි. නමුත් අධිකරණ තීන්දුවට එකඟ නොවන නිසා සලේ මැතිතුමාගේ නීතිඥවරුන් මෙම නියෝගයට එරෙහිව අභියාචනා කරන්න කටයුතු කරාවි කියලා.
7: මුරපද ලබා නොදීමට බලපාන සාධාරණ හේතු හතරක් පවතින බවද උදේ ගම්මන්පිල මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.
8: සුරේෂ් සලේ මැතිතුමාට තමන්ගේ මුරපද පොලිසියට ලබා නොදීමට සාධාරණ හේතු හතරක් තිබෙනවා. පළවෙනි හේතුව තමයි කලින් කිව්ව ආකාරයට අපරාධ නඩු විධාන සංග්‍රහයේ අනුව සැකකරුවෙකුට තමන්ට එරෙහිව කරන විමර්ශනයට සහාය දෙන්න කිසිම බැඳීමක් නැහැ. වෙනත් රටවල නම් ඇත්තටම ඔහුට අවශ්‍ය නම් කිසිම ප්‍රකාශයක් නොදී නීඩු ඉන්න පුළුවන්. ඔයා මේක දුන්නොත් වාට හැමදාම නෝනට කතා කරන්න අපි අවස්ථාව දෙන්නම්. ඔයාව අපි රජයේ සාක්ෂිකාරයෙක් කරගන්නම්. ඔයා මේ තොරතුරු ටික අපිට දුන්නොත් අපි ඔයාව DO එක ගහනවා වෙනුවට අධිකරණයට ඉදිරිපත් කළා රක්ෂිත බන්ධනාගාර ගත වෙන්න හරි අප ලබා ගන්න දෙන්න. අප ඉල්ලනකොට අපි විරුද්ධ නොවී ඉන්න. හැබැයි ඒක අයුතු බලපෑමක් වෙන මේ වෙන විට නලින්ද ජයතිස්ස අමුතුමා, සිරිල් ගාමිණී පියතුමා ඇතුළු මාලිමාවේ මන්ත්‍රීවරු රැස මාධ්‍ය හරහා ඒ අයුතු බලපෑම කරමින් ඉඳලා තියෙනවා. ඒ වගේම සීලු දෙනාම අයුතු බලපෑම කියන වරද සිදු කරලා තියෙන බව අපි සඳහන් කරන්න ඕන. මුරපද ලබා නොදෙන තුන්වන හේතුව තමයි මේ ජංගම දුරකතනේ එවැගේම අරිගණකේ තමන්ගේ තොරතුරු කරුවන් පිළිබඳ සංවේදී තොරතුරු තිබීම. මේ කාරණා මත සුරේසලේ මැතිතුමාට තමන්ගේ මුරපද ලබා නොදීමට සාධාරණ හේතු තිබෙන බව අපි විශ්වාස කරන්නේ. නමුත් අධිකරණයේ නියෝගයක් ලබා දුන්නම අධිකරණ නියෝගයක් හරි වුණත් වැරදි වුණත් අපි බැඳිලා ඉන්නවා එයට ගරු කරන්න.
7: ප්‍රකාශයක් ලබා දීම සඳහා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබූ නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා පැය 4කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව ඉන් පිටව ගොස් තිබෙනවා. සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කෙහෙල් බද්දර පත්මේ නැමැත්තා සමග පැවැත්වූයේයි කියන සබත්තා කිහිපයක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණා. විෂ මද්‍රව්‍ය ව්‍යසනයේ මුලිනුපුටා දැමීමේදී අදාළ සියලු ආයතන ජාතික සැලැස්මකට අනුව ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා අවධාරණය කරනවා. විෂ මද්‍රව්‍ය ව්‍යසනයේ මුලිනුපුටා දැමීම සඳහා වූ රටම එකට ජාතික මෙහෙයුම් සභාව ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකින්ගේ සහභාගිත්වයෙන් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකට කමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. විෂ මද්‍රව්‍ය ව්‍යසනයේ මුල්පුටා දැමීම සඳහා ක්‍රියාත්මක ජාතික සැලැස්මට අනුව ආයතනික මට්ටමින් පැවරී තිබෙන වැඩකොටස සහ ඒ අතරින් මේ වන විට ඉටු කර ඇති වැඩකොටස මෙන්ම මද්‍රව්‍ය ව්‍යසනයේ පිටුදැකීම සඳහා ඒ ආයතන මට්ටමින් ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් පිළිබඳ වාර්තාවක් ඉදිරි රැස්වීමට ඉදිරිපත් කරන ලෙසටද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දී තිබෙනවා. බන්ධනාගාරගත වූ අනතරින් 70%ක් පමණ සිටින්නේ මද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බව මෙහිදී අනාවරණ කෙරුණු අතර දැඩි ගැටලුවක් බවට පත්ව ඇති බන්ධනාගාර තදබදය අවම කර ගැනීමේදී ඔවුන්ට අදාළව ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ මෙහිදී අවධානය යොමු කළ බවයි ජනාධිපති මාධ්‍යංශයේ සඳහන් කළේ. පාසල් දරුවන් මද්‍රව්‍ය සඳහා යොමු වීම වැළැක්වීමට ගෙන ඇති පියවර පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී විමසා බලා තිබෙනවා. පාසල් පද්ධතිය තුළ මද්‍රව්‍ය ව්‍යාප්තවීම පිළිබඳ දිවයිනම ආවරණය වන පරිදි සමීක්ෂණයක් සිදු කිරීම කෙරෙහිද අවධානය යොමු කරන බවයි ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් දැක්වුණේ. එමෙන්ම පාසල් පද්ධතිය තුළ මද්‍රව්‍ය ව්‍යසනය තුරන් කිරීමේ වැඩසටහන් ඉදිරියට ගෙන යාම වෙනුවෙන් පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල්වල හිමිකරුවන් මද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩපිළිවෙල සමග සම්බන්ධ කර ගැනීම සඳහා විශේෂ සාකච්ඡාවක් හැඳවීමටද මෙහිදී තීරණය කර තිබෙනවා. අතරංකොටගත් මද්‍රව්‍ය තොග කඩනමෙන් විනාශ කිරීම සම්බන්ධයෙන් නව නීති සකස් කිරීම සහ එහි ප්‍රගතියද මෙහිදී සමාලෝචනය කර තිබෙනවා. නඩු භාණ්ඩ කළමනාකරණය සඳහා ස්වයංක්‍රීය පද්ධතියක් හඳුන්වා දීම මෙන්ම පරීක්ෂණ කටයුතු සඳහා පවතින ප්‍රමාදයන් මගහරවා ගැනීමට නීති ශේෂ්ත්‍රයේ සහ විද්‍යාත්මක ශේෂ්ත්‍රයේ විශේෂඥ සහාය ලබා ගනිමින් පරීක්ෂණාගාර පහසුකම් විමක්දිගත කිරීමටද අවධානය යොමු වූ බවයි ජනාධිපති මාධ්‍යංශයේ පැවසුවේ. අතරංකොට ගන්නා මද්‍රව්‍ය සහ ඒවා නඩු භාණ්ඩ ලෙස රඳවා ඇති ස්ථාන පිළිබඳ විධිමත් වාර්තාවක අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා රසපරීක්ෂක වාර්තා ලබා ගැනීමට අපේක්ෂා කරන තොග, රසපරීක්ෂක වාර්තා ලබාගත් තොග සහ නඩු භාණ්ඩ ලෙස පවතින තොග ප්‍රමාණයන් පිළිබඳ වාර්තාවක් පවත්වාගෙන යාමේ වැදගත්කමද මෙහිදී පෙන්වා තිනවා. මද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා වන පනත් කෙටුම් පතද අවසන් කර ඇති අතර එයද කඩනමින් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරීම නියමිත බවයි ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර ඇති. දෙමාපියන්ට දරුවන් මද්‍රව්‍ය සඳහා යොමු වී ඇදැයි පෞද්ගලිකව පරීක්ෂා කරගත හැකි මද්‍රව්‍ය පරීක්ෂණ කට්ටල ඔස්සල් මගින් පහසුවෙන් ලබා ගැනීමට හැකිවන පරිදි වෙළඳපොළට හඳුන්වා දීම පිළිබඳවද මේ දිසාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් දැක්වෙන්නේ. මෙවසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 56,000 සීමාව ඉක්මවා ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ නිවේදනය කරනවා. යනුව වසරේ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 56,422ක්. එමෙන්ම වසරේ මේ දක්වා සිදු ඇති ඩෙංගු ආශ්‍රිත මරණ සංඛ්‍යාවද 35ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ නිවේදනය කළේ. මේ අතර ගත වූ පැය 24 කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 1,025ක් වාර්තා වී තිබෙනවා. මේ අතර අද දිනේ සිට දිවයින පුරා දින 3ක මදුරු මර්ධන වැඩසටහන ක්‍රියාත්මකයි.
9: රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ පැවසුවේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන් මෙන්ම දිවයින පුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් මෙම විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් සම්බන්ධ වන පපයි. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංකර මහතා.
10: ඊයේ දවස වෙන විට රෝගීන් 56,422ක් වාර්තා වෙලා තිබෙනවා. මරණ 35ක් දක්වා වැඩි වෙලා තිබෙනවා. ඉතින් ඒකෙන් ඇත්තම වැඩිපුරම වාර්තා වෙන්නේ බස්නාහිර පළාතෙන් මේ කාලය තුරදීම වගේ කොළඹ ගම්පහ කළුතර කියන දිස්ත්‍රික්ක සහ කොළඹ නගර සභාව සීමාව තුළ මේ රෝගීන්ගෙන් 52.47% මේ වාර්තා වෙන්නේ මේ බස්නාහිර පළාතෙන්. දකුණු පළාතෙන් 15%කුත් සබර්ගම් පළාතෙන් 8.76%කුත් වාර්තා වෙනවා. මම හිතන්නේ ජනතාව මේ වෙන විට දැනුවත් වෙලා තිබෙනවා ඉතාමත්ම හොඳින්. මේ ඩෙංගු රෝගය වළක්වා ගන්න නම් තියෙන එකම ප්‍රධානතම ක්‍රියාමාර්ගය තමයි මේ ඩෙංගු මදුරුවන් බෝ වෙන ස්ථානිවත් කිරීම. දැන් අපි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් සහ අනෙක් ඒ සෞඛ්‍ය සේවකින් මගින් දූමයන කටයුතු දිගටම කරගෙන යනවා. නමුත් දූමයන කටයුතු වලදී විනාශ වෙන්නේ දැනට පියාසර කරමින් සිටින ආසාදිත සූඹුල් මදුරුවන්. ඒ මදුරු වගේ ජීවන චක්‍රයේ ඉතිරි කොටස සියල්ලක්ම තියෙන්නේ මේ වතුර රැඳී සිටින ස්ථානවල. ඒක නිසා දූමයන කටයුතු කරන ගමන්ම අනිවාර්යයෙන්ම මදුරුවන් බෝ වෙන ස්ථානිවත් කිරීම සිදු කළ යුතුමයි. කනගාටු කරුණක් තමයි අපිට ආරංචිච්ච එකක් තමයි මේ. එක නිවසක ඩෙංගු රෝගීන් දෙන්නේ ඉඳලා ආපහු ගිහිල්ලා බලපුවහම තවම කීටයන් සහිත ඩෙංගු මදුරුවන් බෝ වෙන ස්ථාන තියෙනවා ඒගේ තුල. මේ ආකාරයේ නොසලකීමත් වෙන්න බෑ.
9: මෙතර හෝමාගම ඩිපෝ පරිශ්‍රය තුල මදුරුවන් බෝවණ ස්ථාන පැවතීම හේතුවෙන් මෙම ඩිපෝවට රුපියල් 25,000ක දඩයක් නියම කිරීමට හෝමාගම මහේස්ත්‍රාත් රජින්දා ජයසූරිය මහත්මිය අද නියෝග කර තිබෙනවා. හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පිටිපණ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නඩුව පවරා තිබෙනවා. අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් මෙම නඩුව ගොනු කිරීමට ප්‍රථම ඩිපෝ පරිශ්‍රයේ පිරිසිදු කරන ලෙස දැනුම් දෙමින් අවස්ථා 4කදී රතු නිවේදන නිකුත් කර තිබූ බවද අධිකරණයේදී අනාවරණ වුණා. ගොවි ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් අද දේශපාලඥයින් විවිධ දහස් පළ කළා. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පැවසුවේ වර්තමාන රජය ගොවි ජනතාවට ලබා දුන් පොරොන්දු අමතක කරමින් කටයුතු කරන බවයි.
11: ගොවිය රජ කරන්න ආව ආණ්ඩුව දැන් කියනවා ගොවියට මඩ හොදගත්තට රජ වෙන්නේ නෑ, රජ කරන්න බෑ. මොකද ඒ අයගේ කුලය මලය ජාතිය පිළිබඳවත් දැන් ප්‍රශ්න කරනවා. ගොවියට නිසි මිලක් දීලා නෑ, වීවලට පොහොර ටික දීලා නෑ නිසි වෙලාවට. අද කෘෂිකර්ම ශේෂ්‍යම කඩාගෙන වැටලා තියෙනවා. එතකොට ගොවිය රජ කරනවා කියලා බොරු පොරොන්දු දීලා ඡන්දෙ ගත්ත උදවිය අද ගොවියව පැදුරෙන් ලිපට ඇදලා දාලා තිබෙනවා. ඉතින් බොහොම කනගාටු දායක තත්ත්වයක්. ඒ වගේම මේ අය විපක්ෂයේ ඉන්නකොට ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම් ඔය නාමල් කරුණරත්න මැතිතුමාලා එදා ගොවීන්ව කොළඹට ගෙනල්ලා ගොවීන්ගේ අමුඩත් එක්ක තමයි එදා උද්ඝෝෂණ වලට ඒ අයව අරගෙන ගියේ. හැබැයි අද මොකද වෙලා තියෙන්නේ? ගොවියව රජ කරනවා කියපු ගොවි නායකයෝ අද ගොවීන්ව කසිප්පු බොන පිරිසක් හැටියට, එහෙම නැත්නම් බීඩි බොන පිරිසක් හැටියට ඒ අයට අද අපහාස කරන තත්ත්වයට පත්වලා තියෙනවා.
9: ශ්‍රී ලංකා පොද්ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා ආණ්ඩුවේ නිලා සිටින්නේ ගොවි ජනතාවගේ විසඳහා සාධාරණ මිලක් ලබා දෙන ලෙසයි.
12: ආමර රාජපක්ෂ කියන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පුතා. ඒකෙන්ද ඔය බොරුවට උසාවි පෙන්නලා, එහෙම නැත්නම් උසාවියට ගෙනියනවා කියලා බය කරලා, එහෙම නැත්නම් හිරේ දානවා කියලා බය කරලා ඒවට නාම රාජපක්ෂ මැතිතුමා බය නැහැ. අපි අධිකරණය ගැන විශ්වාස කරනවා. හැබැයි අධිකරණයට කරුණු වාර්තා කරන ඒ මාලිමාවේ පොලිසිය පිළිබඳව අපිට කිසිම විශ්වාසයක්. ඉතිහාසයේ දිහා බැලුවම ඕනතරම් චණ්ඩි ඇවිල්ලා තියෙනවා. හැබැයි චණ්ඩි මෙල්ල කරන විදියක් රටේ ජනතාව දන්නවා. මොකද ආණ්ඩුව අතතිව්වේ අරදි තැන ඉස්සෙල්ලා වෛද්‍යවරුන්ට අත දෙව්. ඊට පස්සේ නීතිඥ මහත්වරුන්ට අත දෙව්වා. ඊට පස්සේ රාජ්‍ය සේවයට අත දෙව්වා. දැන් ඒගොල්ලෝ චුට්ටක් මෙහෙඳව හිටියා. හැබැයි මේ සැරේ අත දෙව්වේ වැරදි තැන. ගොවියට අත තියපු ආණ්ඩුව කවදාවත් හිටියේ නැහැ. ගොවියට කසිප්පු කාර්ය කියපු ආණ්ඩුවට වැඩි පැවැත්තක් නැහැ. රජ වෙනවා කියපු ගොවිය කසිප්පු කාර්ය කරපු ආණ්ඩුවට වැඩි පැවැත්මක් නැහැ. මැතිවරණ තිව්ව ආණ්ඩුවට හොඳයි. මැතිවරණ තිව්ව නැත්තම් ඒ ගෙදර යවන හැටි. ගොවිය ටික දැන් පාරට ඇවිල්ලා තියෙනවා. පාර ගෝල් ෆේස් එක කරගෙන නැතුව ජනාධිපතිතුමා වෙලාවට මැතිවරණ තියලා මේ ප්‍රශ්න ටික විසඳුවෝ. ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් ගොඩින් නැත්තම් රටේ ජනතාවත් ඕන දෙයකට සූදානම් වෙලා.
9: කෘෂිකර්ම මාත්‍ය කෙඩි ලාල්කාන්ත මහතාද ගොවි ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් අදහස් දක්වුවේ මෙලෙසයි.
13: සතුරු විපක්ෂයත් එක්ක, ජනතාවට සතුරු විපක්ෂයත් එක්ක එල්ලිලා ඉන්න ගොවි මාතෘන්ට කියන්න ඕන, ඔයගොල්ලෝ ඉතින් එල්ලිලා ඉන්න. කවදාවත් ආයි ඔය කියන විපක්ෂ මේ රටේ බලයට එන්නේ නැහැ. එන්න අපි ඉඩ දෙන්නේ නැහැ. ජනතාවගේ පොරොන්දු ඔක්කොම අපි ඉෂ්ට කරනවා.

0: කරන් තියෙන්නේ. තාම ප්‍රමාණවත් නැහැ. ඒ කියන්නේ තාම ප්‍රමාණවත් නැහැ. නමුත් අපි වැඩේ පටන් ගන්න තියෙන්නේ. ඔයි මහතුරු දැනගන්න ඕනේ මේ වාරි මාර්ග මූලික වෙලා තියෙන්නේ කොවි ජනතාව. මූලික කරන්. අපි හැමතර වශයෙන් දීවර කර්මාන්ත කරනවා. මේවට කෝටි ගණන් වියදම් කරනවා කොවි ජනතාව වෙනුවෙන්. එනිසා කොවි ජනතාව වෙනුවෙන් රට ගිහිල්ලා රස්සා කරන මේ රටට සල්ලියවන මිනිස්සුත් ගොවියන්ද ගෙවනවා. ගොවියෝ ඒගොල්ලන්ට ගෙවන්නේ නැහැ. ඒක මතක තියාගන්න ඕන ගොවි ජනතාව. ගොවි ජනතාව රජවරු මඩ හොදාගත් කල මරු කියලා කතා හදන තිබ්බට ඒ එක යුගයක්. ඒ යුගයේ අපේ ප්‍රධාන දේ තමයි කෘෂිකර්මාන්තය.
1: තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියක් සඳහා ඉන්දිය පිරිමි ක්‍රිකට් කණ්ඩායම එළඹෙන අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළා. දිනතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟේ අගෝස්තු මාස 15 වනදා සිට 19 වනදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමටයි සැලසුම් කර ඇත. දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟේ අගෝස්තු මාස 23 වනදා සිට 27 වනදා දක්වා කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වීම නියමිතයි. මෙම තරඟාවලිය 2025-2027 ICC ලෝක ටෙස්ට් ශූරතාවලියට අදාළව පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ. මෙම තරඟාවලිය පැවැත්වීම අවිනිශ්චිතත්වයක පවතින බවට පසුගිය සමයේ විවිධ වාර්තා පළ වී තිබුණා. එවන් පසුබිමකයි මෙම තරඟාවලිය තහවුරු කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම නිවේදනය නිකුත් කළේ. ඊසාන දිග තායිලන්තයේ මුග්දහන් පළාතේ සිදු වූ අවාසනාවන්ත රියනතුරකින් බෞද්ධ භික්ෂුන් වහන්සේලා නව නමක් අපවත් වී තවත් පිරිසක් බරපතල තුවාල ලබා තිබෙනවා. පාදයාත්‍රාවක වඩිමින් සිටි භික්ෂුන් වහන්සේලා 35 නමකගෙන් සහ ගිහි උපාසකෙන් 5 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙලෙස අනතුරට මුහුණ පා ඇති බවයි තායිලන්ත පොලිසිය ප්‍රකාශ කළේ. 11 පිරිමි දරුවෙකු විසින් සිය මව්පියන්ගේ පිකප් රථය ඔවුන් නොමැති අවස්ථාවක අවසරකින් තොරව පදවාගෙන විත් වේගය පාලනය කරගත නොහැකිව භික්ෂුන් වහන්සේලාගේ ඇඟ මතින් දහවනය කිරීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. අනතුර සිදු ස්ථානයේදීම භික්ෂුන් වහන්සේලා 5 නමක් අපවත් වී ඇති අතර අනෙක් සිව් නම අපවත් වී ඇත්තේ රෝහල්ගත කිරීමෙන් අනතුරුවයි. අනතුරින් තවත් භික්ෂුන් වහන්සේලා 3 නමකගේ තත්වය අසාධ්‍ය මට්ටමක පවතින අතර තවත් 5 නමකට බරපතල තුවාල සිදුව ඇතැයි විදෙස් මාධ්‍යයන්හි සඳහන්. තුවාල ලැබූ භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් මුග්දහන් රෝහල හදිසි ලේ දන් දීමේ කඳවුරක්ද සංවිධානය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. පොලිසිය පවසන්නේ මෙම අනතුර සිදු කළ 11 දරුවා විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකු බවට මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇති බවයි. ඔහු අසනීප තත්වයෙන් නිවසේ තනිව සිටි මොහොතක මෙම රථයේ රැගෙන ගොස් ඇති අතර රථයේ අතුරුදන් වී ඇති බව දැනගත් වහාම දරුවාගේ බාරකරුවන් පොලිසිය දැනුවත් කිරීමට පියවරගෙන තිබුණත් ඒ වන විටත් අනතුර සිදුව අවසන්. මේ වන විට දරුවා වෛද්‍යවරුන් සහ බාරකරුවන්ගේ රැකවරණ යටතේ පසුවන අතර අනතුරට හේතුව සෙවීම සඳහා වාහනයේද අධිකරණ වෛද්‍ය පරීක්ෂණ වෙත යොමු කර තිබෙනවා. මෙම කේදනීය සිදුවීම මුළුමහත් තායිලන්ත සමාජයේම කම්පණයට පත් කර ඇති අතර දරුවන් පිළිබඳ මීට වඩා අවධානයෙන් පසුවන ලෙසත් මාර්ග ආරක්ෂා පිළිබඳ දැඩිව ක්‍රියා කරන ලෙසත් මුග්දහන් පළාත ආණ්ඩුකාරවරයා සියලුම දෙමාපියන්ගෙන් සහ ජනතාවගෙන් ඉල්ලා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. net news නිමාව net news මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6:45 මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news total කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න net
2: news ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
3: සුපිරි අවතාවරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලින්
4: අම්මා ආතරෙන් අපිට කවපු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
5: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib Sri Lanka
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
7: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package

0: ලස්සන SLT මොබිටෙල් ෆයිබර්.
1: තාත්තේ මේ සල්ලි තියාගන්නකෝ.
2: දැන් ඕන නෑදුව. යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනේ.
3: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
4: ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
5: කොහොමද බෙරිවිලා?
6: බෙරිවිලා විතර නෙවෙයි මේ ඇලිලා.
5: නුවන් මේක හදලා බලන්නකෝ. මං හදන්නා විජය කිරිමාළු කරී.
3: බෙරිවෙන්නේ ඇලෙන නැතිව හැදෙන විජය නූඩල් සමගින් වර්ණක හා කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරිමාළු. විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
0: SLT Mobitel Fiber එක ගැදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
7: Leasing පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ?
8: LB Leasing වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම leasing මුදල අඩුම පොලියට.
9: දැන් මාම තන්න.
10: 0112200.
11: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
3: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
11: මාරයිනේ
12: FM 95.8 Net FM දිවයින පුරා.

තුළ කොච්චර ලස්සන දේවල් ලියවනත් ඒ හිතුවල ලියවන දේවල් කියන්න කතා කරන්න හැඟීම් බෙදාගන්න කවුරු හරි කෙනෙක් ඕනේ. එහෙම කවුරුත්ම කියන්න කෙනෙක් නැති වෙලා බොහොම නිශ්ශබ්දව තමන් තමන් එකම හැඟීම් හෝමාරු කරමින් ඔබ ඉඳෙද්දී පහුගිය අවුරුද්ද ජූලි මාසේ දෙවැනිදා අපිට අපි හමු වුණා. ඊට පස්සේ ඔබේ හදවත් මන්දිරය ඇතුළේ මං පුංචි හස් මාලිගාවක් හැදුවා. ඒ මාලිගාව ඇතුළේ දුක, සතුට, කඳුළු, සිනහව මේ හැමදේම තිබුණා. ඉතින් අපේ හමුවීමට අදට හරියටම අවුරුද්දක්. අපි අපේ බැඳීම් ගැන කතා කරමු. 0715 95 95 95

मंदिरे हादे होया दिया ला हादवत मंदिरे अभी होंगा कह दिया गाने ना बैंदी मिलट हम तने में डना हादवते एक तने का महामिहिरी बैंदी माती है ना समारित ए वटे गे तुना अमिहिरी बैंदी मकुत ऐते ए अमिहिरी मातक सियाल बेदा गाने मीन अभी वसरक पुरा आव दिगुचारी कावा गाना नेते फिर फेसबुक पे टू माते बुस्सा टहने कमनी सिल्वा किया ना आपे आदरणीय हितवती मंदारम रात्रि टापी कोड़ा कादरे सुबह पैतूम किया ला वागे महेलनी ये वागे में चंद्रिका किया ना आदरे किया ला वागे में प्रियदर्शनी लालनी आदरे कोड़ा कादरे निरोध ये वागे में कुमारी परेरा सील देना मादरे प्रकाश करना दा मैं अंत किया ना අහන්න පුළුවන් හැම දවසකම ඇහුවා හිත නිවන පූර්ව වැඩසටහනක් තමයි මන්දාරම් රාත්‍රිය කියලා ඒ වගේම රත්නසිරි කියනවා තවත් කාලයක් කරගෙන යන්න පුළුවන් වෙන්න ඕනේ දුලීෂ කියනවා ඇත්තටම ආදරණීය වැඩසටහනක් කියලා වගේම මාපලගමින් පියල්ජේ චන්ද්‍ර උපුල් සුභා ශෝමිලා මේ හැමෝම ගොඩාක් ආදරෙන් සීපත් කරනවා ඔබේ සුපතුම් කෝඩියක් වටිනවා අපිට

Meyat ben değil mi ki kisvek katano kırına? Medya me pipi dila, alıyor me paru veyanı kalıp bulmalı kini bamatı. Ray pura suğunda değil mi diriye mekiyen, ray kumarı malı kini bamatı. Alıyor me pipi de himi diriye, polava sipa sanısını, se palikavı kini bamatı. Ray pura masanısı, ray manı malı ayınımbı. Vidi saran niye kavuat, loketa denona. Unusumum belamatula. No dena city kire rasa denuna lesatama divata. Ane ema kire rasa paraduni da amurtea. Kasiatro sire hanamata. Natum natuat. The heart of annamama. Ume unusum. Susum vala handas in a vita. Magihite barak denuni. Umbat ek diyaniye ki birindeki mavaki gehaniye ki me naharvel asse vetirena apsaravi ehme giyanne bendeyim ek hari gemburuy nihanda gemburu katanu kılat teyrine bendeyim aktiyeno hadıvıtın no bendunut vachana nihanday ape nihanda kameyme loku katavak tiyeno viraha nisundasa durati bunat bendeyim bindunne නිහඬයි විතරයි සමහර බැඳීම් වචන වලින් කියන්න බැරි තරම් මම නිහඬ වුණාට ඒ බැඳීම් තාම ජීවතුන් අතර ආදරේ සහ නිහඬකම ඔබයි මායි අතර වචන නැතුවත් බැඳීමක් තියෙනවා නිහඬව ආදරය කරන එකත් ආදරෙම තමයි දෙයනේ චතුමී

0: rống rã,
1: anh ta rống rã.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
3: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි රුපියල් මිලියන 31 ක සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත lifestyle residences දැන්මම තන්න prime group 1322
2: SLT Mobitel fiber එක ගැදරම fit කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් SLT Mobitel fiber
4: ගයක් විතරක් නෙවෙයි මේක DJ attack එකක්
5: Don't stop remix remake එකට happen DJ blast එක
6: අංගා ගලේනේ ඉන්නා කුමරියේ
4: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ attack show එක
5: Net FM DJ night face to face attack show attack show
4: 1 2 3 let's go ලංකාව මුදන්න විලංග DJ star වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝ එක දැන් මා පිට WhatsApp කරන්න
5: 0-7-11-95-95-95 Net FM DJ Night Face to Face Attack Show Hater and Navetta Muhunata Muhuna Tarangavadinne Kolamba Districtaya DJ Shan Hambantota Districtaya DJ Victro
7: Brought to you by Rasa Nahara Pinayana My Cola Vethin My Guava My Tamarind My Blueberry Atulu Rasa Pella Heels Cargills Apico Satosa Supiri Velanda Salvalin My Cola Ape Rate Ape Madeya
5: Net FM DJ Night

සුබමන් දරම් රැක් මෙහිරාවේ අපේ ආදරයට අවුරුද්දක් නේද? අපි දැන් ලොකුයි. ඔයාගේ මිහිරි හඬට හරිම ආදරෙයි. තවත් දීර්ඝ කාලයක් ඔය මිහිරි වදන් අහන්න ලැබේවා කියලා ලලා ප්‍රාර්ථනා කරනවාගේ ස්තුතියි මිහිරාවේ. ඔයාටත් ආදරණීය තරංග හානේ අවුරුද්දක් ගත වෙලා. මම එදා ඉඳලම අඛණ්ඩව අහනවා. මම මේකට අබ්බැහි වෙලා ඉවරයි. මේක නවත්තන්න එපා කියලා ඉන්දික කියනවා. ස්තුතියි. ආදරණීය තරංගා, වාඩි සුබ මන්දාරම් රැයක් වේවා. අදට අපේ මන්දාරම් රැයට හරියටම අවුරුද්දක්. කාලේ කොයි තරම් වේගෙන් ගිහින්ද ඔයා මම අපි කොච්චර දේවල් කතා කරාද දන්නවද? අත්වලින් බැඳුණු බැඳීම් වලට වඩා හරිම ශක්තිමත් විදියට ඔයා අපිව හිතින් බදාගත්තා. අපේ දුක, අපේ සතුට අපි ඔයක බෙදාගත්තා. ඔයා ඉන්නේ හුඟක් දුර වුණාට හිතට හරි ළඟයි. ඒක තමයි ආදරේ. ස්තුතියි. හඬට වැඩියෙන් මුලින් ආදරේ උනේ අම්මා. ඔයාගේ අම්මව ආදරෙන් මතක් කරනවා. ආදරණීය තරංගා, දහසක් බාධා මැද ජීවිතේ ඉස්සරහට අරගෙන යනවා. සුවපත් වෙමින්, කඩා වැටෙමින් ජීවිතය ගලාගෙන යනවා. ගලපා ගන්නවා කුරුණෑගලින් ධම්මේ.

ආදරණීය තරංග. ඔව්, ඔයා මට දෙයක් මතක් කළා. ඒ තමයි මම්මගේ ලොකු පුතා බඩේ තියාගෙන හිටිය මේ කාලේ තමයි නෙත් අපිට හම්බුනේ. ඉතින් එක පැහැදිලිම නෑ, මමත් කරකවනවා හවුසිරි පිරිත් ටික අහන්න. ඔහොම කාලය ගත වෙලා ගියා. ඒත් නෙත් එක තියෙන බැඳීම මන්දාරම් රාත්‍රියත් එක්කත් එකතු වෙලා අවුරුද්දක් ගත වෙලා. සුබ ගමන් මන්දාරම් රාත්‍රිය. මන්දාර වෙලින් සාගරී තමයි එහෙම කියන්නේ. ආදරණීය වූ තරංගාවෙනි, සුබ මන්දාරම් රැක් වේවා ඔයාට. මට කියනවාද ඔයා මට කොච්චර ආදරේද කියලා? මෙච්චරයි කියලා කියන්න බෑ නේද? මටාව ලැබෙන්න කලින් මගේ තුන් හිතකවත් තිබුණා මේ තරම්ම ලස්සන හදවතක් මේ ලෝකෙ තියෙයිද කියලා. ඒත් ඒ වගේ හදවතක් මට ලැබුණා. මට හිතෙන මට මේ ලෝකෙම ලැබුණා කියලා. මුළු දහවල් කාලෙම ඔය සුවඳ මංගාව හින්දා රෑ වෙනකන් ඉවසුන්නේ නෑ මට. ඇයි දන්නවද? හීන අස්සෙන් එන ඔය ලස්සන හිනාව, ඒ දිලිසෙන ඇස් බලන්න. මං හරි වාසනාවන්තයි ඔයා වගේ කෙනෙක් මගේ වුණාට. දන්නවද මැනික, මං මාව නැතත් ඔව පරිසං කරන්නේ කවදාවත්ම මට මාව ලැබෙන්නේ නැති හින්දා. මොකද ඔය ජීවිතය ඇතුළමයි මං ඉන්නේ, මගේ හුස්ම රැඳිලා තියෙන්නේ. ඔයාට පුළුවන්ද සුදුනෝනා මුළු සංසාරෙටම මගේ වෙන්න?

0: Mandaram Rare with Taranga.
1: Api hematam hewe. Amma aadarin apita kavapu. Vatkataka rasa. Divya kulubalu nishpadana. Ammage atgunaya. Serendi Green Plantation Private Limited.
2: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
3: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවා තැනක්. උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත apartment එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences. දැන්ම අවතන්න. Prime Group 13/22.
2: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
4: අලුතෙන කාටම මිල කසාගල green super. ශකා මාදලේ අතුරු ක්‍රිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ. කසාගල green super. ඒ විතරක් නෙවෙයි. ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල plantation 011-2077-787. කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්.
5: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්
6: මම මොකටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා
7: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්
8: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ වෙන
9: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්
10: ක්‍රිස්ටිනා කෝටකින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජකින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔගන්ට මොනවද හිතුනේ
9: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්
8: මේ අලුත් Apple CEO-ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
7: ඔය ඕන එකකින් update වෙන්න.
9: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් Algo Town-ට tune වෙන්න. Tune වෙන්න.
11: Brought to you by
4: අලුතන කඩම මිලක් කසාගල green super. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ. කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
12: රසට ගුණට උයන්න. පිටේ 3-5.
3: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි කඩවත lifestyle residences දැන්ම අවතන්න prime group 13/22
13: FM

අද හරිම දීප්තිමත් සුවිශේෂී දවසක්. අපේ මන්දාරම් රාත්‍රියට හරියටම වසරක් පිරෙන දවසද. ඉතින් සුබ පැතුම් ගොඩක් මැද්ද හිරවෙලා මං ඉන්න අතරවාරේ බ්‍රහස්පතින්දට සාමාන්‍යයෙන් ගෙනෙන විශේෂ අමුත්ත මං ඒ අමුත්ත වෙක්කගෙන එන්න අමතක කරන්නෙත් නෑ. හැබැයි ඔබට මේ කවුද කියන එක, ඔහු කොයි වගේ කෙනෙක්ද කියන එක හරියටම වැටහෙන්නේ ඔහු ගීතයක් ගායනා කළොත්. මට හිතෙනවා මුලින්ම ගීතයක කොටසක් ගායනා කරලා අපි අපේ කතාව පටන් ගමුයි කියන්න.

0: අසු අඩහරෙන් ප්‍රියා සූරිය සේනයන් මතක් වෙන කටහඬක්. අපේ ජීවිත කාලයේ අපි ඇසුරු කරන, අපි දකින, අපි ආදරය කරන දේවල් අපි බවට පරිවර්තනය කරගන්නවා. එහෙම වුණාට පස්සේ ඒ අපි ආශක්ත වෙන දේවල් ඇතුලේ අපි ජීවමාන වෙන්න පටන් ගන්නවා. ඔහු නමින් නිමල් සුරමේඝ මාතලේ පල්ලෙපොළ ඉඳලයි එන්නේ. අපි හම්බෙන් හමු වෙන්නේ එක්තරා උත්සවයක. ඔහු ගීත ගායනා කරන වෙලාවක තමයි අපි හමු වෙන්නේ. ප්‍රියා සූර්යසේන මහත්තයාට මේ තරම් ආදරය කරන්න පටන් ගත්තේ ඇයි?
1: ඇත්තටම මගේ ඉතිහාසයට ටිකක් යන්න ඕන. මුලින්ම සුබපතනවා මෙම ප්‍රෝග්‍රෑම් එක කරන අද වසරක් පිරීම නිමිත්තෙන් ඔබ සියලු දෙනාටම. ඒත් එක්කම ආදරණීය සිහිපත් වෙනවා මගේ ප්‍රවණ ගාන ශිල්පී ප්‍රියා සූර්යසේන මහත්මයා හා පවුලේ සියලුම දෙනා. 1997 දෙසැම්බර් 5 තමයි මගේ පළවෙනි ප්‍රසංගය, ඒක බුද්ධ ගුරු ප්‍රසංගය පැවැත්වෙන්නේ. එදා තමයි මගේ හඬේ වෙනස, හඬ කුමන ආකාරයකටද මගේ ගීත ගායනා වෙන්න ඕන කියන එක ප්‍රේක්ෂකව තමයි මට තීරණය කළේ. මේ අංශයේ මේ ආකාරයෙන් ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූර්යසේන මහත්මයාගේ ගීත හඬින් මුලින් අපි ගීත ගායන කරමු කියන මතයට.
0: ඉතින් ඒ විදිහට ආව ලස්සන චාරිකාවක් තියෙනවා. අපි ඒ හඬින් ගීතත් අහමු. ඒ අතරේ මේ සුබ පැතුම් ගොන්න අසේ තනි නොවී නම් මොහොතක්වත් ඊළඟ ගීතයට යන්න බෑ. ආදරණීය තරංගා හද පාරවා සනසන්න අලවා සතපවන සමාජ විවරණයක යෙදෙන හොඳම කවියකුයි මන්දාරම් රාත්‍රිය. මම ඔයා වහන්නේ දුරකථනයෙන්. ඒක මට හරිම ළඟයි. සුබ පැතුම්. දැන් තමයි හොඳම කාලය. දරුවා වගේ බහත උරන විය. ඔයා තවත් එය ලස්සන කරාවි. කොලම් ලබැඳි හඬින්. එහෙම කියන්නේ ජීවා. ස්තුතියි. සුබම සුබ මන්දාරම් රැක් තරංගක්. ඇත්තටම මමත් ඔයා වහන්න අරන් අවුරුද්දක් වෙලානේ. මම දන්නෙත් නෑ ඔයා කියනකල් ඔයාට මොනවා කියන්නද. හැමෝටම හංගපු හැඟුම් වලට වේදිකාවක් හම්බුණා. ඔයා අපිට ඒ අවස්ථාව හදලා දුන්නා. වචන නෑ ඒ බැඳීම ගැන කියන්න. ගොඩාක් සතුටින් අපි අද දවස සමරනවා කියලා පබෝ කියනවා. බොහොම ස්තුතියි ලබැඳිය. ජීවිතේ හොම ගලාගෙන යද්දාවෙන් බැඳීම් අස්සෙන්, කඳුළු අස්සෙන්, සිනහ අස්සෙන්, ඒ අතර වර්මය අනිත් පැත්තේ අසුනින්න සහෝදරයත් ඔහුගේ ජීවිතය පිළිබඳ ලස්සන බලාපොරොත්තු ගොඩකින්නේ. අපි ඔහු එක්කත් කතා බහ කරමින් මෙහෙම

0: आवी तुन हित किन्वत नसी तू विलसिन याली ओब देकूमट आवे लावे अप हमू उगे उयन सीमावे एक मोहतक पमन की तानी उये मत मम पुदुमाई अदहन्नत बै मम मनोवे याली इन पीट उये
1: මටමම පුදුමයි අදහන්නට බෑ මමම නොවේ යලි ඉන් පිට වූයේ ප්‍රේමේ විවිධ හැඩතල පිළිබඳව ගැයූ හඬකේ අප්‍රමාණ ගායකයා ප්‍රියා සූර්යසේනව මතක් වෙන ඔබේ ගීත අහද්දී මට කියන්නකෝ මේ ගායනාවට යොමු වුණේ කොහොමද අහම්බෙන් මේ කලා ලෝකයට එන්න මේ වේදිකාවට එන්න වරම් ලැබුණේ කොහොමද කියලා
2: ඇත්තටම කුඩා කල සිටම මට ගායන හැකියාවක් තිබුණා ඒ වගේම වාදන හැකියාවක් තිබුණා ඉතින් මම හැබැයි හැදුණු වැඩුණේ පුංචි ගමක ඈත පළාතක ඉතින් ඒ නිසා මට කාලයක් ගියා ප්‍රසංග වේදිකාවට ගොඩ වෙන්න ඒ අතරතුර මම සංගීත පිළිබඳව හැදෑරුවා අධ්‍යාපනය හැදෑරුවා ඊට පස්සේ මම හරි ආසාවෙන් හිටියා සම්ප්ලව සංගීත කණ්ඩායමට ඒ ආభాෂය මම නිරන්තරයෙන්ම ලබා ගන්න හැම මොහොතෙම උත්සාහ කරා. ඉතින් මම සම්ප්ලව සංගීත කණ්ඩායමේ අවුට් ප්‍රසංග, එලිමාන් ප්‍රසංග, ශබ්ද පරිපාලන කටයුතු වලට සම්බන්ධ වුණා සෑම අවස්ථාවකටම. ඒ හරහා තමයි මට ඒ වේදිකාවෙන් තමයි මම වේදිකාවේ ප්‍රසංග වේදිකාවට ගීත ගායනා කිරීමෙන් ඉදිරියට ආවේ.
1: ඒ කියන්නේ තමන්ට හීනයක් තියෙනවා නම් ඒ හීනේ අතහැර ගන්න නරකයි නේද? කොහොම හරි ඔබ සන්ෆ්ලවර්ස් එක වේදිකාවට ගොඩ වුණානේ.
2: අනිවාර්යයෙන්ම මම ඒ නිසා සම්ප්ලව සංගීත කණ්ඩායමේ නීල් අයියා අද දවන්ත චරිතයේ දින ආදරය මතක් කරන සුදත්නාවලගේ චමින්ද අයියා මේ අවස්ථාව මම සිහිපත් කරන සම්ප්ලව සංගීත කණ්ඩායම.
1: හීන තියෙනවා නම් ජීවිතේ ඒ හීනවලට පාරකෝ මහරි හම්බෙනවා. මං ඔහුව කැඳවන්නෙම ඔබට ඒ ගැන මතක් කරලා දෙන්න.

කවියෙක්ට කවදාවත් නැතිවෙන්න හොඳ නැත්තේ ලියන්න වචනවත් ලියන්න හැඟීම්වත් නෙමෙයි. කාටවත් නොකිය ඔය පාවෙන හුලංවලටත් හොරෙන් ආදරය කරන ඒ මනුස්සයාව දන්නවද ඒ බැඳීමට කියන නමක්? මන් දන්නවා. අස්ථාවර බැඳීම. දන්නවද කවියෝ මැරෙනවා එහෙම බැඳීම් නැති වුනාම. අදත් පටන් ගන්නම ආදරණීය තරංගාට කියලා මුලින්ම හැපි ඇනිවර්සරි මන්දාරම් රෑ කියලා ඉන්නංකෝ. හැමදාටම මන්දාරම් රෑ ඕනේ. දන්නවද මගේ ජීවිතේට ලස්සනම මතක එකතු වුණා මන්දාරම් රෑ නිසා. මම කවි ලියන්න ගත්තේ මන්දාරම් රෑ නිසා. සමහර කියන් බරි හැඟීම් මට ලියන්න පුළුවන් වුණේ මන්දාරම් රෑ නිසා. මට ලියන්න පුළුවන් කියලා දැනගත්තේ ඔයා හින්දා. ඉතින් මේක මට නම් ලස්සනම වලාකුළු බැඳීමක්. ආදරේ හැමදාමත් ඉතින් හැමදාම කවි වලින් හම්බ වෙමු. එහෙම කියන්නේ වලාකුළු ආදරවන්ති. සුබ මන්දාරම් රැක් වේවා තරංගාක්කා. වසරක් පුරාවට ප්‍රකාශිත හෝ අප්‍රකාශිත හැඟීම් ගොන්නකට වටිනාකමක් දුන්න ඔයාට ගොඩක් ස්තුතියි. සත්‍ය විතරක්ම නෙමෙයි අඬන්න තරම් හේතු හිතේ හිර කරගෙන සහේතුකව හරි අහේතුකව හරි කියාගන්න බැරුව ලැතැවුණු හැඟීම් පුරා දෙපයක් ලයන්විතව සුභාවිත හඬින් අපිව සැනසූ නැලවූ ඔයාට ස්තුතියි. සතිය දින පහක්ම හිතක පොතක ලියන්න පුරුදු කළ ඔයාට ස්තුතියි. මන්දාරම් රැත් අරන් පායන මේ ලස්සන හඳට කවි ලියන්න ඇබ්බැහියෙන් බලාගෙන ඉන්න අපි අපේ මේ සබැඳියාව තවත් ලස්සන කරගමු. ඉතින් ආදරේ කියලා කිසිම ලෝභකමක් නැතුව කියන්නම් ඔයාට. නෝරා තිනුවියල් නැහොත් නැතු අනුත්තරා.

ඔබව ඔබ ලෙසම පිළිගන්න අය සමග ජීවත් වන්න. මන්ද සැබෑ සබඳතා ගොඩ නැගෙන්නේ පිළිගැනීම මතයි. පාලනය මත නොවේ. මනෝජිනිල් මිනි.

0: අපි හැමෝම තිත් වගේ මිනිස්සු. සමහර කාලෙ තියනවා ඒ තිතත් ටිකක් සුවිසල්ව පේන. සමහර කාලෙ තියනවා ඒ තිත අංශුවකටත් වඩා කුඩාවට කෙනෙකුට දැකිය නොහැකි තරමටම වෙන. මේ සියලු කාල සමපාත කරගෙන තමයි අපි ජීවත් වෙන්නේ. ඉතින් ඒ නිසා කුඩා තිතක් වගේ ඔබ මම වගේ ඉඳලා ඊට පස්සේ හිමින් හිමින් තමන්ගේ හීන පසුපස යන නිමල් සුරමේඝ කියන ආධුනික ගායකයව. මං එහෙම කිව්වම තරහා හිතනවද දන්නෙත් නැහැ. හැබැයි කිසියම් නමක් හදාගෙන එන ගමන් ඉන්න නිසා, නමුත් වෘත්තියමය මට්ටමින් සහ ඔබේ අත්දැකීම් මට්ටමින් ඔබේ පරිපූර්ණ අත්දැකීම් සහිත කෙනෙක්. මාතලේ පල්ලේ පොලි ඉඳන් නෑද එන්නේ මේ එහෙ වැස්සද?
1: මේ කාලෙත් සාමාන්‍ය ප්‍රමාණයක වැස්සක් තියෙනවා. දේශගුණය යම් යම් කාලෙදී වෙනස් වෙනකොට මං හිතන්නේ අපේ මාතලේ පුරවරයට සාමාන්‍ය සෞම්‍ය පරිසරක හා දේශගුණ තත්ත්වයක් තමයි මේවා කණුවේ තියෙන්නේ.
0: කොහොමත් ඒ පැත්ත හරි සුන්දර පරිසරයක් නේ තියෙන්නේ. දැන් එතකොට ඔබ ගායනයට යොමු වෙනකොට පුංචි කාලේ ඉඳන් තිබ්බ හීනයක් නෙමෙයි ඉෂ්ට කරගන්නේ.
1: අනිවාර්යයෙන්ම.
0: අතර වාරේ කාලේ මේ හීනවලට යන්න අතරේ තියෙනවනේ කාල.
1: ඔව්.
0: එතකොට පාසල් ගිහින් ඉවරුණාට පස්සේ මොකද කළේ?
1: පාසල් ගිහිල්ලා ඉවරුණාම මට අවශ්‍ය වුණ රැකියාවක් කිරීමත් අපේ මූලික අරමුණනේ.
0: ඔව්.
1: ඉතින් මම මුලින්ම රැකියාවකට නියුරුණේ පල්ලේපොළ සම්පකර සමිතිය රැකියාවකට සම්බන්ධ වුණා. ඉතින් වසර ගණනාවක් රැකියාව කරන අතරතුරු තමයි මම මගේ පළවෙනි ප්‍රසංගය ඉදිරිපත් කරේ 1997 දෙසැම්බර් 5 වෙනිදා. ඒකත් විශේෂයෙන් කියන්න ඕන මේ අවස්ථාවේ, මොකද ලංකාවේ පළවෙනි මධ්‍ය මහාවිද්‍යාලය අකුරම්බඩ කියන විද්‍යාලය තමයි පළවෙනිටම ස්ථාපිත වුණේ. එම විද්‍යාලය තමයි මම මගේ පළවෙනි ප්‍රසංගය ඉදිරිපත් කරේ. එදා මගට ආරාධිත ගාන ශිල්පියෙක් විදිහට පැමිණියේ විශාරද ගුණදාස කපුගේ ශූරින්. අද ආදරයෙන් සිහිපත් කරන්න ඕනේ එතුමාත්.
0: එතුමන්ගේ ඒ ඔබේ ඒ ප්‍රසංගයට පැමිණි මොහොත සහ ඒ මතක ගැන ටිකක් කියව.
1: ඇත්තටම එතුමා ගේ කලා ජීවිතය, ගාන ජීවිතය සම්ප්ලව සංගීත කණ්ඩායමත් එක්ක යම් පිම්මකට පෙරලෙනවා නව පරපුරත්තත් එක්ක. මොකද සම්ප්ලව සංගීත කණ්ඩායමේ සම්ප්ලව රැල්ලක්, කැසට් රැල්ලක් ඇති වෙනවා. ඒ වකවානුවේ තමයි ලංකාවේ නැවත වතාවක් අලුත් පරපුරට එතුමාගේ ගීත අහන්න ආසාවෙන්, අලුත් විදියට අහන්න ආසාවෙන්.
0: එහෙම ආසාවෙන් තමයි ඔබ කපුගේ ශූරීන්ව වැළඳගත්තේ. එදා තමයි ආවේ. මේ ප්‍රසංගය පැවැත්වෙන කාල වෙනකොට ඔබට ඇයව හමු වෙලාද?
1: ඇයව නම් තාම හමු වෙලා තිබුණේ නැහැ. නමුත් ඇය මගේ රසිකාවියක්. ඒ අතරතුර අපි හරි යාළුව විදියට දිග කාලයක් ඇසුරු කරා.
0: ඒ ඇසුර තමයි පසුව ප්‍රේමයකට පෙරලෙන්නේ. අපි කෙනෙක් ජීවිතේ කොහොමද ටික ටික ඉස්සරහට ආවේ කියලා කතා කරමින් ඉමු.

ආදරණීය තරංග හරිම හිත නිවන භාවනාවක් වගේ මේ වැඩසටහන. අපි කොච්චර ආදරෙන් අහන් ඉඳලාද අවුරුද්දකුත් ගත වෙලා දැනුනෙම නැතුව. මම ලාලනී.

අපි එකිනෙකා සිහින හොයාගන්න විදිය හරිම වෙනස්. ප්‍රියා සූර්යසේන කියන සන්නාමයට ආදරය වුණාට පස්සේ ඒ හඬ, ඒ රුව, ඒ විදිහටම ඔහු තුළ ඔහු පිහිටුවාගත්ත විදිහ මම සජීවීව අත්විඳිනවා. ඒ අතරවාරේ වසරක් ගත වෙලා අපේ හමුවීමට ඒ ප්‍රහර්ෂයත් මම අත්විඳිනවා. සුභමන්දාරම් රැක් තරංග හිතේ තිරපිමින් තියෙන මහා ගිනි කන්දෙන් පොඩ්ඩක් ඔව් ඔයාට අකුරු කරලා මං තනියෙන් ගොඩාක් කඳනවා. ඒ කඳුළු වලින් ලැබෙන සැනසීම මගේ හිත ටිකක් ටිකක් නිදහස් කරනවා. ඔයාගේ හඳ හිතන වෙන භාවනාවක් ආදරවන්ති. ඔයාට ගොඩක් ස්තුතියි කියලා ලක්මාලි කියනවා. ගොඩක් ස්තුතියි ලක්මාලි. සුභමන්දාරම් රාත්‍රියක් මැනික. මේ අවුරුද්දට මට අහන්න බැරි වෙලා ඇති කීප වතාවක් විතරයි මගේ හිතේ තියෙන දක බෙදාගත්තේ සනසිල්ල ගෙනාවේ මන්දාරම් රාත්‍රිය. හැමදාම සිහිල් පැන් පොදක් වෙලා එන්න අපේ හිත ඇතුළට ඒ දුක සංකාව නැති කරන්න ආදරේ මන්දාරම් රෑ. ආදරණීය තරංග විටක හිත රිදවන රිද්ද වූ හිත සනසන අමිල ඔසුවයි. මේ විවිධාකාර වූ බැඳීම් කාටවත් කියාගන්න බැරි හිත පතුල තියන දරාගන්න බැරි දුකක් වේදනාව සිතිවිලි වලට පෙරළුනේ ඔබ නිසයි. ඉතින් මේ බැඳීමට මං හරි ආදරේ. මගේ සමීපතම එක් තරමටම දිගු කාලයක් යහෙන් වැජ බේවා කියලා කියනවා නිර්නාමිකයි. ඔබ කවුරුණත් කොහේ හිටියත් හිතේ තියන හැඟීම් කියන්න මේක ලස්සන වේදිකාවක් හැමදාටම. ඒ නිසා මනරම් හැන්දෑව මන්දාරම් රාත්‍රිය උදා වෙන තුරුම ජීවිතේ නසන් සිඳුන හැඟීම් කියන්න ඔබෙන් මං මෙතන ඉන්නවා.

आदरणीय धरांगा सुबह मंदा रम रहा क्वेवा ओया मटे हमूला वैडिकाले अकने एत में हिते हिरवुन बहो दे ओया एक बेदा गत्ता ओया हरियत पिदुर तलागल कांद वागे हमोगिम आदरे वेदना वाहने अप मन सने हसकी किसी विकट किया गन बेरी बहो दे पावसाने हरिम आदरे मांगी रेशा कोच्चर सत्रद की दने खीत निवागे न दिखेल हिता दी आदर थरंगा मंदारम रे अवरुद दखने खिरी दिवरीन रे नुखागी सुबह पैतु मेहमाई ऐता कटा पालो तानिका मम्मा डे होंदे टे पुरु दुई मुकद मम्मे इदत जीविते रे मोन दोने थानियम अदा थानियम जीविते के आने दुख वुनात सत्ते वुनात मांगे एक विंद गया ना थरंगा ए मागे हैटी ऐम के आने हेरा सुबम सुबह मंदारम रे अक्वेवा थरंगा හදවත් දහස් ගණනක හැඟීම් අකුරු කළ නිහඬ රාත්‍රීන්ට වචනවල උණුසුම දැන් කඳුළු සිනහවත් එකම පිටුවක තැබූ මන්දාරම් රැ අද සිය පළමු සංවත්සරයේ සමරන මොහොතේ අපේ සිත් සතන් භාවනාවක් මෙන් දහන් ගත කළ ඔයාට ගොඩක් ස්තුතියි මේ ගමනේ අපි සමග රැඳී සිටි ආදරණීය ඔබටත් ගොඩක් ස්තුතියි නිර්මාණකරුවන් රසික රසිකාවියන්ට හැමෝටම ආදරය මතකයේ සංවේදනාව පිරි නිර්මාණ වලින් ඉස්සරහටත් අපි හම්බ වෙමු. ඔව් මතක ගබඩාවේ ආදරය මනුස්සකම හැඟීම් දුකමේ හැමදේම තියනවා නේ ලරංගන. ඒව බෙදා ගන්න, ඒව කියන්න. මේ ලෝකෙ කවුරුම හරි ඉන්න ඕනේ. සමහර දේවල් කියන එකම ඇති හිත නිදහස් වෙන්න ඒකයි.

0: ලස්සන කතාවක් ලියලා බන්දේසියක් උඩ තියලා දෛවය අපිට මෙන්න මේකයි ඔයාගේ කතාව කියලා ලියලා බාර දෙන්න. අපිම බන්දේසිය හොයාගෙන අපිම කතාව ලියාගෙන හෙමින් හෙමින් ඉස්සරහට යන්න ඕනේ. මාතලේ පල්ලෙපොළ ඉඳගෙන අද නිමල් සුරමේග මෙහෙ එන්නේ. ඒ විදිහට ජීවිතය තමන්ගේ හීනවලට යා කරගත්ත නිසා, ටික ටික ටික ටික වේදිකාවේ දොර ඇරගත්ත නිසා, ප්‍රියා සූර්යසේන මහත්තයාගේ සින්දු කිව්වට තමන්ගේම අනන්‍යතාවයක් හදාගෙන ඉස්සරහට යන්න උත්සාහ කරන නිසා. දැන් අද වෙනකොට කාර්ය බහුලයිනේ ටිකක්.
1: අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම.
0: දැන් මේ අද මේ මොහොතේ ඇවිල්ලා මාතලේ ඉඳන් මාත් එක මේ සජීවි වැඩසටහනට මුණ දීලා ආයේ මාතලේ ගින් හෙට ගාලේ යන්න.
1: හෙට ගාලේ.
0: ඉතින් දැන් තාම පොදු ප්‍රවාහන සේවයනේ පාවිච්චි කරන්නේ.
1: ඔව් තාම ඒ විදිහට තමයි.
0: එතකොට මේ ගමන් විඩාව මේ බස් වල එන මහන්සිය මොනවා ගේද කළමනාකරණය කරගන්නේ?
1: ඇත්තටම තරංගදන්ගේ ඉතිහාසය නම් පොඩ්ඩක් ගත්තාම මම පුංචි කාලේ ගමේ පාසලට බාවල කියලා ගමේ පාසලට පහේ පන්තිය දක්වා ගියා. ඊට පස්සේ මේල්පිටිය මහාවිද්‍යාලය කියන විද්‍යාලයට සාමාන්‍ය පෙළ දක්වා ගියා. ඊට පස්සේ උසස් පෙළ අධ්‍යාපනයට ගියා මැදබැද්ද මහාවිද්‍යාලය. ওই පාසල් තුලේම මට සංගීත විෂය හදාරන්න තිබුණේ නැහැ. නමුත් මම නගරෙට ඇවිල්ලා නගරෙන්දි තමයි සංගීත විෂය හදාරන්න සිද්ධ වුණේ.
0: හැබැයි මේක පාසලකවත් සංගීතය හදාරන්න අවකාශ
1: හැදුන්නේ. ඒ ඔක්කොම ඒ තිබුණ ඔක්කොම ග්‍රාමීය පාසල හා මට්ටමට තිබුණු පාසල් කියලා තමයි මට ඒවකට දැනෙන්නේ. ඉතින් අර වචනයෙන් කියනවනම් කට්ටක් කන්න සිද්ධ වුණා මුලින්ම සංගීත විෂය හදාරන්න හා වාද්‍ය කටයුතු කරන්න. මුලින්ම මම ඩ්‍රම්ස් වාදන ශිල්පියෙක්, ඒ වගේම දැන් වර්තමාන ශ්‍රිතම් ගිටාර් වාද්‍ය ශිල්පියෙක්, ඒ වගේම ගීත ගායන ශිල්පියෙක්. ඔය තුනටම මට නගරට එන්න සිද්ධ වුණා. ඒ කටුක බව තමයි දැන් ප්‍රසංග වේදිකාවටත් දුරපැර ප්‍රදේශවලට ගිහිල්ලා නැවත ගෙදර ගිහිල්ලා හෝ ඒ කාලය ප්‍රවාහන මාර්ගයෙන්ම යොදව ගන්න සිද්ධ වුණේ. ඒ දුක තාම සතුරක් කරගෙන දැන් මම ඒක භුක්ති විඳින කාලයක් කියලා තමයි මට හිතෙන්නේ ඇත්තටම.
0: අනේ වාසනාවන් මං කල්පනා කළේ සංගීතය හදාරන්න අවකාශයක් ඔබ ශිෂ්‍යයෙකු වෙලා ඉදි පාසල් තුනකට ගිහිල්ලත් අවසර හම්බෙලා නැහැ. තමන් ආස කරන තමන් වෘත්තියක් හැටියට හදාරන්න කැමැත්තෙන් ඉන්න දේ කොයි තරම් දුර වුණත් හැබැයි පාසලෙන් එළියට ගිහිල්ලා හරි ඔබ මේ කටුකත්වයේ අස්සේ චමත්කාරයම වවා ගන්න උත්සාහ ගත්තනේ.
1: ඇත්තටම එතන තා පොඩ්ඩක් සිහිපත් කරන්න ඕනේ. මම රැකියාව අපේ ජීවිතේ නැත්තිය අවශ්‍යයි. නමුත් මම රැකියාවට එහා සංගීත විෂයට මම මුල් තැන දුන්නා. ඒක ඒ බින්දපු දුක නිසා වෙන්දෝ අද මට විශ්ව සෑහන තැනකට මම අරන් ඇවිල්ලා තියෙනවා. ඒක හරි සතුටින් අතර මේ අවස්ථාවේ මම කියනවා net tepem narika winda
0: kadak satute yapitat balaruda add kara elibasina sandavatiya asgeba purawata vihidwe obai sandayeliya etin taranga eliya nopadamana mandaram ratriya hada damanna oba gatwa hesa pramanai mage suba patum oba langa inna sahodareya palle pola mama e langa maadi pola taranga harshani tamai hema kiyanne.

0: අපි හැමෝටම තියෙන කතාව. අපි ඒ කතාව ලියමින් ඉන්නේ. ඔබ වගේම ඔබට කතා කරන මමත්. සේද මාවත දිගේ හරිම සුසිනින්ද සලුවල ඇතිලා. අපි හිතන සුර විමන් ජීවිතය අසෙම වෙන්නේ නැහැ. හැබැයි පුළුවන් පැය ගණන් පයින් ගිහිල්ලා අවුරුදු ගාණක් ඉගෙනගෙන ඉවර වෙනකම් සංගීතය කියන විෂයට අත්පොත් තියන්න බැරි වෙච්ච එක ශිෂ්‍යෙක්. කිලෝමීටර කීයක් ගියාද ඔබ සංගීතය හදාරන්න ඊට පස්සේ?
1: ඇත්තටම නංගේ මයිතන්නේ වචන වලින් කිව්වොත් කිලෝමීටර් ගණන් මදි. මට ඒ විඳපු දුක කියන්න මට නගර තුනක් තියෙනවා. මම මාතලේ දිස්ත්‍රික්කයේ හැදිලා වෙලා පල්ලෙපොළ ගමේ අවට ජීවත් වෙලා. නමුත් ඊට පස්සේ මට නිරන්තරයෙන්ම යන්දෙන නගරේ තමයි ගලේබෙල. මේ නගර තුනටම මට ප්‍රධාන පාසුකම් හරිම සුලබයි. මම හිතන්නේ මේක මම විතරක් නෙවෙයි, මම මේක අහගෙන ඉන්නවනම් ගොඩක් අය දන්නවා. හරි අමාරුයි, හරි දුෂ්කරයි. ප්‍රධාන පාසුකම් ඒ කියන්නේ පොදු ප්‍රධාන පාසුකම් පවා ලබා ගන්න දුෂ්කරයි. ඉතින් මම හිතන්නේ මුළු පැයේ පන්තියට මුළු දවසම කැප කරන්න සිද්ධ වෙනවා. මට සමහරට බඩගින්නේ දවල් ආහාර වෙලා නැතුව උදේ තේකක් බීලා පිටගෙ ගිහිල්ලා පන්තියට සහභාගී වෙලා නැවත ගෙදරිනකොට සමහර විට පයින් ආපු දුරත් තියෙනවා. කිලෝමීටර් 7-8ක් දුර පයින් ආපු දුර තියෙනවා මට. අද වගේ මතකයි, ඉතින් පයින් යන මම ඉගෙන ගත්ත දේවල් සිහි ගන්නවීම තමයි මම පයින් යන්නේ. මම හිතන්නේ ඒවා මට අමතක නැහැ. ඉතින් ඒ නිසා තමයි මට මගේ දැනුම අද හොඳටම මගේ හිත ඇතුලේ වර්ධන වෙලා තියෙන්නේ. ඒ හයියෙන් තමයි මම මෙතෙක් දුරට මේ ගමන සාර්ථක වෙන්න හේතුව කියලා මම ඇත්තටම මේලා කියනවා.
0: එතකොට ඔබේ ලස්සන මම ලස්සනයි කියලා කියන්නේ අපි කටුක දේවල් අමිහිරි කියලා ප්‍රතික්ෂේප කරන්න ඕනේ නැහැ. මොකද අද ඔබ ඒ කටුකත්වයේ ඇතුලේ ලස්සන මල් හදාගෙන තියෙනවා, මල්යායක්.
1: අනිවාර්යයෙන්ම.
0: බයි ඒ ගමන එනකොට ඔබට ප්‍රියාසූර්යසේන මහත්මයාගේ හඬ ආශිර්වාදයක් වෙලා තියෙනා නේ?
1: ඇත්තටම නංගී, දැන් අර මල් කතාව කියනකොට මට මතක් වෙනවා දැන් අපි ප්‍රසංග වේදිකාවට මුලින්ම ඊට පස්සේ මම යොමු වෙන්නේ මට ප්‍රේක්ෂකයෝ තමයි අපිට අර මල් කියලා මට ගන්න දෙන්නේ අපි ආපු ගමන් මාර්ගේ. ඉතින් මගේ යාළුවෝ ගොඩාක් අය, ප්‍රේක්ෂකයන් ගොඩාක් අය මට මගේ හඬට සමාන හඬක් පවතින අද සුවිශිෂ්ට ගායන ශිල්පියා තමයි ප්‍රියා සූර්යසේන මහත්මයා. ඉතින් එතුමා ආදරෙන් නැවත නැවතත් මම සිහිපත් කරනවා. එතුමාගේ හඬට සමීප නිසා මට ප්‍රසංග වේදිකාවේ එතුමාගේ ගීත ගායනා කරන්න කියලා මගේ රසිකයෝ ගොඩක් මට ආදරෙන් කිව්වා. ඒ නිසා තමයි මම ප්‍රියා සූර්යසේන මහත්මයාගේ ගීත ගායනා කිරීමට ආරම්භ කරේ. දැන් මම හිතන්නේ වසර 15ක් විතරම එතුමාගේ ගීත ගායනා කළා අද ප්‍රසංග වේදිකාවේ. අර කටුක ජීවිතයයි ප්‍රසංග වේදිකාවේ තියෙන සුන්දරත්වයයි ඒකාබද්ධ වෙලා ඉතින් ලස්සන ගමනක් යනවා. ඉතින් කාර්ය බහුල ලස්සන ගමන.
0: එහෙනම් කොටසක් ගයමු අපි මේ ගීතේනොත්.
2: ඇතරන් විමන් තුලින් පාට සීලයෙන් සැදී ඇතරන් විමන් තුලින්

0: வண்டாரம் ரே வித் தரங்கா.
1: අපි හැමදාම හෙව්වේ අම්මා ආදරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
2: ඉගෙනුමට හොඳ මාත්‍රවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩ පොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013636. ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
3: ඕකේ සිද්ධිය කුමාර කැටිලි කන්ද කරන්දෙනි ඇදපෙල මෙච්චන කරන් පස්සු විවාහ කාඩ් එක ඩැමේජ් කරනවා. ඊට පස්සේ පරීක්ෂණ පවත්වනකොට තමයි වේදන කප්පේ ස්වය බ්ලොක් කැප් කියනවා කියලා. පස්සේ ආරංචියක් ආවෙද මහත්තයා ගැන. සේවනක ගිහිල්ලා බලනකොට කිහිලි මහත්තයා නාඩේ පරීක්ෂා කරලා ගිහුවා. ඒ පරීක්ෂණේ තියෙන විදිහටම පය හතරක් බ්ලොක් වෙලා තින්නේ. බෙහෙත් වාර 6ක් දැක්වම මාස 3ක් ගියා. අද දැන් හොඳටම හොඳයි.
2: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 0777 300 940. අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැසක්. ඔබත් අද මෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.

ආදරණීය තරංග සුබමන්දරම්ර වසරක් වේවා සුබමන්දරම්ර වසරක් වේවා ලයන්විතව සෙනෙහවරව හිතාස්ස කැකෑරෙන හැඟීම් වචනස්ස ගුලි කරලා හීන් සීරුවේ අපේ හිත පිරිමදින්න තව දිග්ගු කල් වැජමේවා ලයාදරියේ මැලේසියාවේ ඉඳලා නදී තමයි එහෙම ප්‍රාර්ථනාව කරන් ඇවිදින සූති ජනනි බවන්තික අපි ළඟදිම හම්බෙනා නේද ලබන බ්‍රහස්පතින්ද රේඩියෝවේ කටුව කරකවලා හරි ෆ්‍රීක්වන්සි එක හොයපු රැක සුබමන්දාරම් රැක් හදවතටම කතා කරපු හඬක් ඒ හඬ ඔයාගේ නුඹේ වචන මල්කිනිති වගේ තෙතමනයි අපේ හිත අග වියලුන හදවත් පෙඟෙව්වා රැක කොච්චර හුදකලා හිද්ද නුඹේ සීනියා සිනාවෙන් නියුනේ කොච්චර අනුපු ඇස්ද නුඹේ වචනෙන් පිහිදාගත්තේ හන්දිය පොඩි කොල්ලගෙන් ගමේ අහිංසක අම්මා දක්වා මේ රෑ අපේමයි කියලා අපි හැමෝටම දරුණා අදට අවුරුද්දයි තව අවුරුදු 100ක් යනකම් මේ මන්දාරම නොනිමේවා මේකට හදත්තම කේවා රාත්‍රිය තනි වුණු හිත්වලට මේ සෙනෙහස අඩු නොවේවා සුබ උපන්දිනයක් ජනනි භවන්තිකා තමයි හැම කියන්නේ ආදරණීය තරංගා මන්දාරම් රාත්‍රියට වසරක් ගෙවුණා දැනුනෙත් නැ ඔයාගේ හඬමාව අතීතේ වර්තමානයේ අනාගතේ තනි කළා හැමදාම මන්දාරම් රාත්‍රියට ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා වැල්ලවායේ දනු දිග කවිසිතිවිලි කියවල ඉවර කරන්න පුළුවන් වේද අද දවසේ

0: det kan väl avgivare kunna man så länge vi och beveta innan. Vi kattar kunna innan i malsrummet och samma matale palle palle indela av. Gaikea. Taman ge sihina pasupasa hambagi hilla. I skolan av det sangite kiena malepote akuravat iganagan avastava kambabune netu. Ånen ange hemma velavaka. Obete timunani givite. Vena atakata yaddave kiela habai habai oba maha kattak kala kohoma hari me sangeetha hadarima kala udaye gedarin pita wenawa kilometer gananawak payin yanawa podi pravahana seve samahara welawata na paye pantiyata oba badegin nindala me me me dewal e kiyanne me me me kiyanne keneku market karanna neme yattatama me mohotet eveni සිහින පසුපස හඹා යන්න අපිව අහගෙන ඇති ඒ නිසා. හැබැයි මේ සියලු දේවල් කරපු මේ තරුණයා ජීවිතේ එක්තරා තැනකදී ආදරය ළඟ නවතිනවා. මේ වැඩසටහන ප්‍රේමය පාදක කරගත්ත වැඩසටහනක් නේ. ඒ ඒ ඒ ඒ ඇය ළඟ නතර වෙන්න හිතුවේ ඇයි?
1: සුන්දර ජීවිතයක් ඉදින් අපේ හැම අවස්ථාවකම තරංගණන්ගේ මම අපි හිතන්න ඕන අපේ කලාව අපේ හදවතට අපේ හදවත ඇතුළට ඇතුළු වුණාම අපේ හිත සියලුම දෙනාගේ හිත ආදරය කියන දෙයට බොහෝ සේ ඇලුම් කන් දෙනවා බොහෝ සේ නැඹුරු වෙනවා ඒකට අපි නිරන්තරයෙන්ම හරි ආදරයට ආදරය කරනවා කිව්වොත් මං නිවැරදි ඉතින් ඒ අතරේ මට ආදරය කරන කලින් මට යෙහෙලියක් හොඳ මිතුරියක් ඇත්තටම වසර ගණනාවක් ඇය මගෙත් එක්ක මිතුරියක් වගේ හරීම හිනා වෙලා අලි සුන්දර ජීවිතයක් ගෙවුවා අපිට එතනින් එහා දෙයක් හිතන්න අපි දැන් කාලයක් හිතන්නවත් හිත දෙන්නේ නැහැ ඒ තරම් අපි දෙන්න යාළුවෝ දෙන්නේ ඉතින් ඒ වකවානුවක තමයි යම්කිසි කුමනෝ පෙර භවයේ දෙයක්ද කියලා මට හිතෙනවා දෙන්න අහම්බෙන් එක දවසක පුංචි වෙලාවක අපි දෙන්නට ආදරය කියන වචනය ඉස්සරට ඇවිල්ලා තරංගණන් කියන්නේ මාස දෙකක් වගේ කෙටි කාලෙක අපි වෙඩින් එකක් ගත්තා.
0: හරිනේ හොඳ මිතුරන් හැටියට හඳුනගෙන නැහැ හිටියේ කොහොමද?
1: අනිවාර්යයෙන්ම.
0: ඊට පස්සේ මාස දෙකකින් ඇතුළත විවාහ ප්‍රාප්ත වෙනවා ආදරය කියලා කියපු දවස මතකයිද?
1: ටිකක්
0: කවුද ඉස්සරුනේ?
1: ඉතින් මම තමයි මෙලෙම ඉස්සර වෙන්නේ ගැල්ල මැටියක් ඉස්සර එනවා අඩුයිනේ
0: එවුනේ ප්‍රේමය ප්‍රකාශ කරන් පිරිමි පාර්ශ වෙන්නේ බොහෝ විට අපි අර ගීතෙන් කොටසකුත් ගයමුද දැන්
1: මාගේ සමරුම් පුතේ ගීතේ කොටසක් මං ගායනා කරන්න මාගේ සමරුම් පුතේ රෝස පිටුවක්

0: සිතුවේ පැතුවේ බොරුවටද ඔයා මගිසමරුම් පොතේ රෝස පිටුවක් පුරා පුංචි නිල් පාට අකුරින් ලියා
1: කල්පයක් මා අතරමං කරවන කාන්දම් ඇස් ඇති කිසිම දිනක මහලු නොවන හදවතක් ඇත හිතවතාන නුඹ නොමැතිව මා ගොතනා එකත් පස කතාව කටුරුළු නිල පැහැගත් දම්පාට අහසට කියමි මුළු ආත්මයම එක් අයෙක් වෙනුවෙන් බලා හිඳිනා විට ඒ හදවතට අන් කිසිවක් නොසිතෙන්නේ මන්දයි මමත් තවම නොදැනමි ඉතින් සබඳ ගෙවනා මේ හැම තත්පරයකම නුඹේ මතකයෙන් මා ජීවත් වෙමි බොහෝ සේ විඩාපත් වූ කාර්තුවලදී මල් පිපෙන මිටියාවත්වල සැතපී විඩා සංසිඳුවා ගන්නෙමි නුඹ සිටින ඉසව්වේත් ලැවෙන්ඩර් පිපේ නම් දවසක දම්පාට හාදුවක් මවෙත එවන මෙන් ආදරයෙන් ඉල්ලමි ආදරය නොඉල්ලාම මා නුඹට ආදරය කළමි හිටටත් ආදරයේ සේමය බලා හිඳින බව නොකියාම බලායිමි ඉදින් හිතවත සියලු භෞතිකත්වයන් අභිබවා ආධ්‍යාත්මය ස්පර්ශ කෙරූ නුඹට මා සසරක් පුරාම යලි බැඳෙන්නෙමි කුමාරි පෙරේරා වසරක් පුරා ඉසිමලන දිනවල ඔයාගේ භාවනාවක් බඳුලාන් විත හඬාසා සිට නින්දට යෑම පුරුද්දක් වුණා තරංගාවියේ මට වසරක් ගත වූවාදයි සිහිනයක්සේ දැනේ ජයම වේවා සුන්දර මන්දාරම් රාත්‍රියට සූති කුමාරී පෙරේරා හිතයි ඔබව හමුවෙන්න මතු දවසක මේ සුන්දර මැදිරිය ඇතුළේ

0: من دارم ره اتای وینادی 47
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: රපුන්සල් වගේ මං නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
4: අලුතෙන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලි අතුරු කිරිය මුල් ඒරියාවන ආරම්භල ගනි මුලකම් පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ අති ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් බිඳුව 1122777 87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
5: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගෙන් ආරක්ෂාවට පෙන්ගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100% ස්වාභාවිකයි සමට හිතකරයි සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවාහ
6: අපේ අම්මා ගෙදර ආවද
7: නැහැ අම්මා මෙයා වෙන දෙයක්වා

සුබමන්දාරම් රැක් වේවා තරංග. වසරක් ගෙවුණා අතුරක් නොමැතිව ඔබ අප වෙනුවෙන් කතා කළා. ඒ අපරිමිත ආදරණීය සෙනෙහස හැඟීම් එක්ක ඒකට හඳ අපිව net එක බැඳලා තියාගත්තා. ඉතින් මේ අවුරුද්දක් සමරන වෙලාවේ මගේ

තවත් කලකට ගුවන් තල සරසන්න අදවත සුබ පැතුම් කියලා නාලක කියනවා. ස්තුතියි. සුබමන් දරම් රැත්තරංග පළමු සංවත්සර සැමරමට සුබ පැතුම්. ඒත් පළමු සංවත්සර සමරනකොට බයක් දැනෙනවා. මොකද කියනවා නම් අපි ඉක්මනින් වෙන් වෙයිද කියලා හිතනවා. ඒත් මෙහෙමයි, කවදාවත් අපේ හැමවීම වෙන්වීම් වල අග මුල හිතන්ද නරකයි. ඒ මොහොතේ තියෙන සැනසීම, අන්න ඒ සැනසීම හිතන්න. එතකොට ඒ හැමවීමේ සැනසීම ප්‍රහර්ෂයක් බවට පත් වෙනවා. තනියම අතරමං වීමම කාමරේ සෙමදා සුසුම් හැලමින් මා තනිව රැයේ නිහඬව සිටින එක් දිනකදී රෑයාමේ අහඹුව සසර වූ ආනුඹේ හඬ අක්කේ. එදා ඉඳන් අද වෙනක මං ඔයාව අහනවා. සමහර හැඟීම් අපිට වචන කරගන්න බැරි වුණාට ඔයා ලස්සනට ඒ හැඟීම් වචන කරනවා. ස්තුතියි. ඉදිරියටත් ලස්සනට වැඩසටහන කරන්න ලැබේවා කියලා කෑගල්ලෙන් KV දසනායක කියනවා. සුබ දවසක් තරංග. ඇත්තටම හිතේ තියෙන දෙයක් මන්දාරම් රැට් කියලා හිත නිදහස් කරගත්ත දවස් කොයි තරම් තිබුණද. ඇත්තටම හඳ භාවනාවක්. ස්තුති. වීර කැටියේ දුලා එහෙම කියනවා. සිතට සතුටක් හෝ දුකක් දැනුන විට අරකු බෝතලේ කටගැස්ම දුම්බටයක දුක සැප තාවකාලිකව බෙදාගත්ත මට මගේ පිරපිනකට සහෝදරියක් වගේම මන්දාරම් රැයේ මාසලටම ඇවිත් සොම්න සහ දොම්න සමාහා බෙදා ගන්නවා. ඇය නමින් තරංග. අනේ සහෝදරයා කොච්චර සතුටුද. ජීවිත වෙනස් පන්නකට දකින්න පුළුවන් කළා නම් ඔබට ඊ ඔබේ 49 වෙනි උපන්දිනයෙන් දික්ක සමරනායක සහෝදරයා සුබ උපන්දිනයක් වේවා. සනසිල්ලක්ම වේවා.

0: අසල නතර වෙලා ඉන්න නිමල් සුරමේඝ සහෝදරයා දැන් අපේ කතා කාලේ නිමාවට ඇවිත් තියෙන්නේ. අපි මේ කතා කරමින් ඉන්න අතර වාරයේ මේ ගීත ප්‍රචාරය වෙන අතරේ ඔබ කිව්වා සමහර ලාට ප්‍රසංග වේදිකාවට සහභාගී වෙලා ඇවිල්ලා බස් එකෙන් බහිනකොට පාන්දර 4යි. එතන ඉඳන් ඔබ ඔබේ මෝටර් බයික් එකට ගොඩ වෙනවා. ගොඩ වෙලා යනවා. ඒ යනකොට ඉතින් කියන්නකෝ.
1: ඔව් ඇත්තටම තරංගලංගේ මම ප්‍රසංග වේදිකාවට ගිහිල්ලා කොමන හෝ නගරයකින් ආයෙ නැවසරයක් ගන්න වෙන්නේ මට පොදු පහහනේ තමයි. ඉතින් ඈත පළාතකට ගිහිල්ලා ඊට පස්සේ බස් එක ගිහිල්ලා බොහෝ දුරට මම මට බහින්න එන්නේ ගලේවල නගරේ. එහෙම නැත්නම් අර පැත්තෙන් මහනුවර නගරේ. ඊට පස්සේ අලුයම ඊළඟ බස් එක එනකන් විතක මහනුවර බස් ස්ටෑන්ඩ් එකට ගිහුවත් ඊළඟ බස් එක එනකන් මට පැය ගාණක් ඉන්න සිද්ධ වෙනවා මහනුවර නගරේට. ගලේවල පැත්තෙන් ආවොත් එහෙම මට එතන ඊට පස්සේ මෝටර් සයිකලේ අරගෙන පහළියම 4 5 6 වගේ කාලේ ඒ තමයි බහින්නේ. ඉතින් ඊට පස්සේ ඉතින් මෝටර් සයිකල් නැගලා නිදිමතේ අමාරුවෙන් ඉතින් මම සිහිපත් කරසේ නැගෙනවා. ඉතින් මම මේ පාරේ මම කොච්චර කීසරයක් පයින් එහාට මෙහාට ගිහිලා තියෙනවද මම පන්ති යන කාලේ ප්‍රසංග වලට යන මුල් කාලේ මට මෝටර් සයිකලක්වත් නැති කාලේ තිබුණේ ඇත්තටම නැංගි. ඉතින් සමහර අය යාළුවොන්ට කියලා මම හන්දියට ගෙන දාලා නැත්තම් පාර යන වාහනයකට අත දාලා මම නගරට ගිහිල්ලා ඇවිල්ලා ප්‍රසංග වේදිකාවට සහභාගී වෙලා තමරට උදේ වෙනකන් යම්කිසි තැනක ඉඳලා තමයි ගෙදර එන්න නගරට ඇවිල්ලා බස් එක ගන්න ඒ ටයිම් එක ඇඩ්ජස්ට් කරගන්නේ. ඉතින් ඒවා ඉතින් මට මතක් වෙනවා උදේ අලුයම මට ගෙදර යනකොට මේ මේ මේ මම දැන් මේ බයිසිකලෙ ගියාට මම මේ ටිකේ පයින් ගිහිලා තියෙනවානේ ගෙදරට යනකන් ඒ සෝ එකට යනකන් කියලා. ඉතින් ඒවා සිහිපත් කර කර යනවා. ඉතින් අද බයිසිකලෙ ගියත් චූටි සතුටක් තියෙනවා හිතේ.
0: ඔව් අද බයිසිකලෙ යන්න තවත් දවසක මෝටර් රථයක යන්න පුළුවන් හේනයක් හිතේ තියාගෙන ඔබට අපි සුබ පතනවා හදවතින්ම. මේ වෙලාවේ ඔබේ බිරිඳත් දරු පැටව දෙන්නත් අහගෙන ඉන්නවා. ඒ අයවත් ආදරෙන් මතක් කරන්න ඕනේ. අපි නැවත දවසක අපේ වැඩසටහනේදී හම්බ වෙමු. මේ සුබ පැතුම් රාශියක් තියෙනවා අවසානාත්මකව ඒවට ඉඩ දෙන්නත් තියෙන හින්දා මං ඔබට සමු දෙන්න හදන්නේ. හැබැයි ඔය හඬ අවදි කරලා ගීයක කොටසක් ගයමු අපි.

ආදරණීය තරංග පතපදේ නොලැබුණා කියලා හිත හිතා ලැබුණු ජීවිතේ නාස්ති නොකරගෙන ඉගෙන ගන්න දරුවන් මහන්සි වෙද්දි සියල්ල අමතක කරලා දරුවන්ගේ ඉගෙනම තෝරාගත්තා. නොලැබුණ ආදරය නොලැබිච්ච දැන් හෝකන්දරින් තමයි ඒ හිතවතා හෝ හිතවතිය. චේතිවෙමි හැමදෙනා කවි ලියූ නිසා නොලීමි. ඉදින් ගීයක් ලියමි. පුරා වසරකට පසු දුරින් හිඳ බලා සැනසුන අප්‍රකාශිත ප්‍රේමය වචන කළා මෙන්. සුබ පැතුම් ගී කිරිල්ලි. චේති ස්තුතී. එතකොට මේ සුජා සුබ පැතුමට ගොඩක් ස්තුතියි. මේ හැම දෙයම සමග සිත සුවපත් කරන මන්දාරම් රාත්‍රියටයි. උදේ 6ට ගෙදරින් පිටවලා රෑ 10ට ආපසු ගෙදර එන මගේ දවස. දවස පුරාම මිනිසුන්ගේ අනේක විදර්ශනීප වලට බෙහෙත් දීලා හෙම්බත් වෙලා එන ගමන් රෑ 8ට විතර දරණීගල ටවුන් එකේ තේ කෝප්පයක් එක්ක යන්තම් ටොපික් එක අහගෙන BYD එක ඇතුලේ ඉක්මනින් ලියවෙන මගේ කවිය. ඒ යන ගමන් ගොඩාක් අයගේ සිතිවිලි වලට පණ දෙන ඔබේ ලස්සන හඬින් මගේ කවියත් ඇහෙන වෙලාවට දවසම දරාගෙන ආපු මගේ මහන්සියත් ටිකෙන් ටික නිවෙනවා. ලෙඩුන්ට බෙහෙත් දෙන දොස්තරටත් බෙහෙතක් වෙන්න පුළුවන් වචන තියෙනවා, හඬක් තියෙනවා. දොස්තරට බෙහෙත් දෙන මන්දාරම් රෑ චිරං ජයතු ડોક્ટર දිනේෂ්. ගොඩක් ස්තුතියි ડોક્ટર. හරිම ආදරෙයි. නිහඬව දරාගත් අයරෙන්න සනසනේ මමයි. ඉතින් දැන් සනසෙන් ඉතිරි වැත්තේ මන්දාරම් රාත්‍රිය නුඹයි. මිලාන් මාලක ගොඩක් ස්තුතියි. සහෝදරයා ගොඩක් ස්තුතියි. දින 365ම ගෙවූ මන්දාරම් රාත්‍රියට ජයෙන් ජය කියලා ලලෙනි කියනවා. අවුරුදක් පුරා මන්දාරම් රැහව හරිම ආදරෙයි ඔයාට. ගොඩක් ස්තුතියි අපිව සූපත් කරනවාට. නිරංජි හැම කියනවා සුබ පැතුම් මන්දාරම් රැයට හිත නිවපු නවාතන වැලිමඩින් තරංගණී හැම කියනවා. ඉතින් මේ විදිහට ප්‍රාර්ථනා පොදි බැඳෙද්දී අපේ ආදර කතන්දරේ විග්ගස්සන එක හන්නත් දෙයක්.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: Wake up. Saturday hormones Alpha Studio.
3: දවසටම ඕන කරන vitamins Alpha Studio.
2: Yes, yes. Energy morning vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
3: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
4: Good morning.
2: Satya Dawaswala Uday Hayata Alpha Studio with Kasumi and Lehansa. WhatsApp Bindoy Hatsiye Kolai Anupai Anupai Anupa Net FM Facebook Live.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.

0: දින ව්‍යාකූල වෙන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අයිබෝවන් සියලු දෙනාට සුවදායි රාත්‍රියක් ප්‍රාර්ථනා කරමින් අදත් මේ සූදානම් වන්නේ නෙත් FM රේඩියෝවේ බ්‍රහස්පතින්දා ධර්ම දක්ෂිණාව ආරම්භ කරන්නට. පුරපසළොස්වක පොහෝ දිනයන් වල ලංකාවේ වැඩිම භික්ෂුන් වහන්සේ ප්‍රමාණයක් වැඩමවා වැඩිම ගුවන් කාලයක් විකාශය කරන ශ්‍රේත පූජා සජීවී වැඩසටහනක් ඔබේ ගමේ, නගරයේ, ආයතනයේ, විහෙර විහාරස්ථාන තුල, විදේශ රටක හෝ සංවිධානය කරන්නට කැමැත්තක් දක්වනවා නම් මෙන්න මේකයි අපේ දුරකථන අංකය 077 41 51 272 077 41 51 272 තමයි දුරකථන අංකය. ඔය දුරකථන අංකයටම කතා කරලා ඔබ සමහර විට අටමස්ථාන වේවා, සොළොස්මස්ථාන වේවා, ඔබ ප්‍රදේශයේ විහාරස්ථානයක වේවා, ඕනෑම සජීවී ආගමික වැඩසටහනක් විකාශය කර ගැනීම සඳහා ඇමතුමක් ලබා දෙන්නට පුළුවන් කමක් තිබෙනවා. අදත් අපි ගෞරවයෙන් නමස්කාර පූර්වකව ආරාධනා කරමු බ්‍රහස්පතින්දා ධර්ම දක්ෂිණාව සිදු කිරීම සඳහා මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ද පිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අතිපූජනීය ඔලගන්වත්තේ චන්දසිරි නායක ස්වාමින් වහන්සේට අවසරයි. ස්වාමින් වහන්ස සාදුහු සාදුහු සාදුහු.

कुदाचनं नच अपत्वा लोकांतं दुक्का अत्थि पमोचनंति। धर्म श्रवणाभिलाषी सुपिन्वत्नि ඔබ සියලු දෙනාටම මේ සංසාර ගමන නිමා කරන්නට මේ සසර තේරුම් ගන්නටත් මේ ජීවිත අවබෝධය ඇති කර ගන්නටත් ලෞතර අමාමැනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තේරුම් ගන්නටත් හැම දිනාටම ප්‍රඥාවම පහළ වේවායි කියලා ප්‍රාර්ථනා කරන්න කැමැති පින්වත්නි, අදත් සුපුරුදු පරිදි සෑම මාසයකම වගේ අපේ දේශනාවන් සඳහා තමන්ගේ පින්බර දායකත්වය ලබා දෙනවා දුරු රට සිට මේ උතුම් සද්ධර්මයට නිරන්තරම අනුග්‍රහය දක්වන ඇමරිකාවේ ලාස් වේගාස්හි පදිංචි සුමිත්‍රා කඩුතොට, අනුර කපුගම සහ දිදුල කපුගම කියන පින්වත් පිරිස අදත් සුපුරුදු පරිදි දායකත්වය දරනවා. නැසී ගිය ගුණවති කළුතොට මෑණියන්ට, ලීලාවති කපුගම මෑණියන්ට, තිලකරත්න, නිහල්, සරෝජා දමයන්ති කළුතොට යන සොයර සොරයන්ට පින් දෙන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අනුර කපුගම ස්වාම පුරුෂයාටත්, දිදුල කපුගම පුතුණුවන්ටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් තමයි අද දේශනාවට දායකත්වය දරන්නේ. අද මේ උතුම් දේශනාවට දායකත්වය දරන පින්වත් ඔබටත් පෞලී ජීවිතයට හැම දිනාටමත් නිදුක් බවත් නිරෝගී බවත් චිර ජීවනයත් ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් ධර්මයේ ආනිසංස බලයෙන් මේ සසර නිමා කරන්න අවශ්‍ය කරන ඒ ධර්ම මාර්ගය, ඒ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය අවබෝධ කරගන්නට ප්‍රඥාවම පහළ වේවායි කියලත් ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, සුපුරුදු පරිදි ඊයේ දවස බදාදා දවස අලුයම්ම කාලයේදී ලෞතර අමාමෑණි බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණියක් පමණ ධාතුන් වහන්සේලා තැන්පත් කොට තිබෙන ස්වර්ණමාලි මහා චෛත්‍ය රජාණන් වහන්සේ වන්දනාමාන කරගත්තා. අමාමෑණි ලෞතර බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩඉන්වායයි කියලා කියන හැඟීමින් යුක්තව, සංඥාවෙන් යුක්තව ඒ උතුම් මහසෑය වන්දනා කළා. ඒ උතුම් මහසෑය වන්දනා කිරීම, පဋාණ දේශනාව සජ්ජහායනා කිරීම, කිරියාහාර පූජාවන් පැවැත්වීම, භවනාමයේ වශයෙන් සිදු කරගත්ත සියලු කුසල ශක්තිය, ලෝකී ඔබ කොතනක ජීවත්වලා හිටියත් ඒ උතුම් පින ඔබ සියලු දෙනාටම අනුමෝදන් කරනවා. අපේ දේශනාවන්ට දායකත්වය දරන පින්නතුන්ට වගේම අපට දන් පැන් පූජා කරන පිරිසටත් අපි නිරන්තරයෙන් අපේ පින් අනුමෝදන් කරනවා. ඔබේ ජීවිතයේ වඩාත් යහපත් වේවා. පවතින කරදර බාධක සියලු දුක්ඛ දෝමනස්යන් දුරු වෙලා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, අද අපේ දේශනාව සඳහා මා පාදක කරගත් ගාථා පාඨය අංගුත්තර නිකායේ චතුත්ථ නිපාතේ සඳහන් වන පඨම රෝහිතස්ස කියලා කියන, එම නැත්නම් රෝහිතස්ස දිව්‍ය පුත්‍රයාට දේශනා කරන්ට යෙදුණු ඒ සූත්‍ර කොටසක ධර්ම පාඨයක් තමයි ඔබට මුලින් මා දේශනාවට යොදාගත්තේ. ගමනීන පත්තබ්බෝ ලෝකස්සන්තෝ කුදාචනං නච අපත්තා ලෝකන්තං දුක්ඛා අත්ති පමෝචනං. මේ කාරණාව පිළිබඳව පසු ඔබට සඳහන් කරන්නම්. මේ ගාථාවේ සාමාන්‍ය අර්ථය තමයි කවර කලෙකවත් ලෝකේ එහිමේ ඇවිද්දට ඔබට මේ නිවන හමුවන්නේ නැහැ, මේ සසර නිමා කරගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ලෝකේ යම් යම් දේවල් උච්චර දේවල් හොයාගෙන ගියත් ඒ හොයාගෙන යන කිසිදු තැනකදී ඔබට නිවන, එහෙම නැත්නම් මේ දුක කෙලවර කරන්න අවශ්‍ය කරන මාවත සොයාගන්නට හැකියාවක් ඇත්තේ නැහැ. ඒ නිසා මේ නිවන තිබෙන්නේ, ලෝකය තිබෙන්නේ මේ ශරීරය තුළමයි, මේ පංචස්කන්ධය තුළමයි. මේ මූලික අදහස ඔබ සියලු දෙනාම මතකයේ රඳවා ගනිමින් මේ ධර්මය ඔබ ඉතාමත්ම හොඳින් ශ්‍රවණය කරන්න අවශ්‍යයි. ඔබ දන්නවා ලෝතුරා බුදුහාමුදුරන්ගේ ධර්මය ශ්‍රවණය කරන විට ඉතාමත්ම හොඳ සිහි කල්පනාවක් ඔබේ මනස තුළ ඇති කරගත යුතු වෙනවා. පින්වත්නි, මේ ධර්මයේ හොඳට ශ්‍රවණය කරන්ට මේ මනස තුළ තාමත්ම පිරිසුදු භාවයක්, එහෙම නැත්නම් අපි කියනවා සතිමත් භාවයක් ඔබේ සිත තුළ ඇති කරගත යුතු වෙනවා. සතියකින් තොරව, සිහි කල්පනාවකින් තොරව කොයිතරම්නම් මේ ධර්මයේ ඔබට දේශනා කළත් භාග්‍යතුන් වහන්සේගේ ධර්මය ඔබේ මනසට යොමු වන්නේ නැහැ. ඒ නිසා අපේ සිත් තුළ උපදින
තාමත්ම ගෞරවය, බුද්ධ ගෞරවය, ධර්ම ගෞරවය, මහා සංඝරත්නය පිළිබඳව ගෞරවය උපදවාගෙනම මේ ධර්මයේ ශ්‍රවණය කරන්න අවශ්‍ය වෙනවා. දැන් බලන්න අපි ධර්ම දේශනාවක් කරන්න ගියපුවාම බොහෝ තැන්වලදී ඇතැම් අවස්ථාවලදී අපිට පේනවා සමහර ඇත්තන් තාමත්ම හොඳින් මේ ධර්මයේ ශ්‍රවණය කරනවා. ඒත් සමහර ඇත්තන් ඒ ධර්මයේ ශ්‍රවණය කරන්නේ නැහැ. ඒ ඇත්තෝ වෙන වෙන බාහිර කටයුතුවල නිරත වෙලා සිටිනවා. විශේෂයෙන් පින්කම් පවත්වන අවස්ථාවලදී තුන් මාසේ ධර්ම දේශනාවන් වලට ගියපුවාම අපිට පේන්නේ මහා කලබලයක්. අපිට පේන්නේ ඒ ඇතුළේ විශාල කලබලයක් තියෙනවා. ඉදර ඇත්තන්ට ගොඩාක් මහන්සියලා විශාල ධර්මාසන සකස් කරලා දේශකයන්න් මහන්සියලත් බොහොම ගෞරවයෙන් වැඩමලා හිටියත් ඒ ගෙදර ඇත්තන්ට ඒ ධර්මය ශ්‍රවණය කරන්ට තරන් තමන්ට හොඳ විවේකයක් මානසික ස්වභාවයක් ඇත්තේ නැහැ. එනිසා අපි ධර්මයේ ශ්‍රවණය කරනකොට පින්වත්නි ඉතාමත්ම හොඳට මේ ධර්මය ශ්‍රවණය කරන්ට ඕනේ. ඒකට හොඳට තමන්ගේ මනස පුහුණු කරගෙන අර භාවනාමේ සිතුවිල්ලක්ම තමන්ගේ මනස තුළ ඇති කරගෙන ඒ යෝනිසෝ මනසිකාරය ඇති කරගෙනම ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ. ඔබ දන්නවා භාවනාවකට ඔබේ සිත යොමු කරපුවාම ඒ භාවනාවකදී තුල පවා තමන්ගේ මනසට අර නීවරණ ධර්ම ඉදිරිපත් වුණාට පස්සේ අපේ චිත්ත ඒකාග්‍රතාවක් ඇති කරගන්න ගියපුවාම ඒ චිත්ත ඒකාග්‍රතාවයක් ඇතුළේහි තමන්ගේ මනස යම්කිසි ආකාරයකට ක්ලේශ ධර්මයන්ට යට වෙනවා. අපි ඒවට කියන පින්වත්නි නීවරණ ධර්ම කියලා කියනවා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තිනමිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියලා කියන මේ නීවරණ ධර්මවලට තමන්ගේ මනස ගොදුරු වුණාම පින්වත්නි අපිට පේනවා තමන්ගේ චිත්ත ඒකාග්‍රතාව රඳවා ගන්නට හරි අමාරුයි. අපිට සමහර දේවල් මතක් වෙනවා. අතීතයේ දේවල් මතක් වෙනවා, අනාගතයේ දේවල් මතක් වෙනවා. ඒ වගේම තරහව, වෛරය, ක්‍රෝධය වගේ සිතුවිලි අපේ සිතට ඇති වෙනවා. ඒ වගේම අපේ හිත නොසන්සුන් ස්වභාවයකට පත් වෙනවා. කලබල සහිත ස්වභාවයක් ඇති වෙනවා, නිදිමතගත ස්වභාවයක් ඇති වෙනවා. සැකයක් තමන්ගේ මනස තුළ ගොඩනැගෙනවා. බලන්නකො අපේ මනස ගැන කියවනකොට ඔබේ මනස ගැන කියවනකොට මේ ක්ලේශ ධර්මයන් නේද අපට අපේ ජීවිතයේ තුළ මතුවෙන්නේ. පින්නත් ඒ නිසා ධර්මය ශ්‍රවණය කරන විට ඒ ධර්මයේ ශ්‍රවණය කරන හැම මොහොතකම හොඳට මතක තියාගන්න එය භාවනාමය තත්ත්වයක්. හොඳට ධර්මීය අහල පුරුදු කෙනෙකුට කටහඬ සමහරලාට අපි හුරු වෙන්න පුළුවන්. වෙනත් ස්වාමින් වහන්සේ කෙනෙකුගේ කටහඬක් ඔබට හුරු වෙන්න පුළුවන්. කොයි පැත්තෙන් බැලුවත් අර බුදුබණ පදයක් ඇහෙනකොට තමන්ගේ සිත ඒ ධර්මයට යොමුවීමක් සිදු වෙනවා. ඒ නිසා තමයි අපි ඔබට නිරන්තරයෙන් සඳහන් කරන්නේ තමන්ගේ මනස අර ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන විට තාමත් හොඳින් යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව ඒ පරතෝ ගෝසප් ප්‍රත්‍යේම නැත්නම් අනුගේ හඬ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ දහම් පණිවිඩයේ හොඳට ශ්‍රවණය කරනකොට ඒ කෙරෙහිම තමන්ගේ චිත්ත ඒකාග්‍රතාවක් තියාගෙන අප දන්නා ඔබ ශ්‍රවණය කළ යුතු වෙනවා. එය මනසට ඉතාමත්ම තදින් දැනෙනවා. තමන්ගේ ශරීරයේ තියෙන ඉන්ද්‍රියන්ට දැනෙනවා. තමන්ගේ රුධිර ධාතුවට දැනෙනවා. මේ සංසාරයේ තුල පුරුද්දක් විදියටම ජීවිතයේ තුල පවත්වාගෙන යන්නට පුළුවන්කමක් තියෙනවා. අද ඔබට මේ දේශනාව ආරම්භයේදීම මා ඔබට මුලින් සඳහන් කරපු ගාථා පාඨයේ සරල අදහස ඔබට මතක් කරලා නැවතවතාවක් මේ මූලික දේශනාවට අවශ්‍ය කරන කාරණාවක් මම පැහැදිලි කරන්න කැමැතියි. පසුව ඔබේ මනසේහි මෙවැනි කාරණාවක් තමයි අද දේශනාවට යොමුවන්නේ කියලා කියන එක මතකේ රඳවා ගත්තාම ඉතාමත්ම පහසුයි. ලෝකී අනුන්ගේ දේවල් ගැන හොයනවාට වඩා තමන් තමන්ගේ දේවල් සොයා ගැනීමෙන් තමන්ට නිවන ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. ඒ මූලික දර්ශනය තමයි අපේ දේශනාවේහි අවසාන ප්‍රතිඵලයේ බවට පත් වෙන්නේ. අර කොහොම නමුත් මා ඔබට සඳහන් කරන්නේ පෙර සංසාරේ සමහර පුරුදු තියෙනවා සමහර ඇත්තන්ට. අපිට පේනවා සමහර රහතන් වහන්සේලාට පවා ඒ ස්වාමින් වහන්සේලාගේ රහත් ඵලයට පත් උනත් අර පෙර සංසාරයේ තුල ආපු සමහර පුරුදු තමන්ගේ ජීවිතය තුළ තියෙනවා. හැබැයි අර උන්වහන්සේලාගේ සිත් ඇතුලේහි අර ක්‍රෝධයක් ඇත්තේ නැහැ. ක්‍රියාසිත පමණමයි තිබෙන්නේ. ඒතකොට බැඳීමක් ඇත්තේ නැහැ. නමුත් අර පුරුද්දකට වගේ සමහර දේවල් ඒ ස්වාමින් වහන්සේලා රහතන් වහන්සේලා ප්‍රකාශයට පත් කරනවා.
සමහර පිරිස්සොල්ට පින්වත්නි සංසාරේ පුරාවටම වෙන පුරුදු තියෙනවා. සසර පුරාවටම සමහර දේවල් පුරුදු වශයෙන් පවතිනවා. ඒ සසර පුරාවටම පුරුදු වශයෙන් පවතින දේවල් මේ ආත්ම භවවල ඉපදුනත් ඒ පුරුද්ද ඒ විදිහටම තියෙනවා. සමහර දරුවන්ට ඔබ දන්නා සමහර ගෙවල් වල දරුවෝ 5 දෙනෙක් ඉන්නවා නම් ඒ 5 දෙනාගෙන් එක්කෙනෙකුට විශේෂ ගතුණයක් තියෙනවා. සමහරවිට බොහොම නරකම වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒවා බොහොම කොච්චර අම්මලා තාත්තලා හොඳ වුණත් අර නරක ගතිගුණ ස්වභාවය ඒවා සසර පුරාවටම ආපු දේවල් බවට පත් වෙනවා. දැන් බලන්න අපිට කොච්චරවත් මුණ ගැහෙනවා සමහර දරුවන් සමහර පුජ්‍යලයන් තරුණ වයසේදී බොහොම තරුණ වයසේදී මේ ධර්මයට පුදුම විදියෙ ලැබිකමක් දක්වනවා. අර පංචශීල සමාදානී රහතන් වහන්සේ වගේ අවුරුදු 5ේදී රහත් ඵලයට පත් වුණ පංචශීල සමාදානී රහතන් වහන්සේ. ඒ වගේ සමහර ඇත්තන්ට මේ තරුණ වයසේදී පුංචි කාලයේදී මැදි වයසේදී අර ධර්ම මාර්ගයේ මුණ ගැහෙනකොට එයාට විශාල කැමැත්තක් ඇති වෙනවා මේ ධර්මය ශ්‍රවණය කරන්න. අපි දැන් එක පැත්තකින් ස්වාමින්වහන්සේලා විදියට අපි කම්පාවකට පත් වෙන්න අවශ්‍ය බන්නේත් නැහැ ධර්ම දේශනාවක් කරන්න ගියට පස්සේ. සියලු දිනාම අපි සමහර වෙලාවට කියනවා ධර්මයේ ශ්‍රවණය කරන්න කියලා. කෑකොස් සංගහන්න එපා කියලා කියනවා, නොයෙකුත් අවවාද කරනවා. එක පැත්තකින් බලනකොට මට හිතෙන කාරණාවක් තමයි ඔක්කොම බණ ඇහිුවේ නැහැ කියලා අපිට කම්පාවට පත් වෙන්න කාරණාවක් නෙමෙයි. හේතුව මොකද? පින්වත්නි, අපි හැම වෙලාවක් තුළදීම ජීවිතේ ඇතිවෙන කලබලකාරී ස්වභාවයන් තුළ, ජීවිතේ ඇතිවෙන සමහර වෙනස්වීම් තුළ අපි පුරුදු වෙන්න ඕනේ හැම වෙලාවකම ලෞතුරා බුදුහාමුදුරුන්ගේ චරිතය පිළිබඳව, එව නැත්තම් භාග්‍යතුන් වහන්සේ පිළිබඳවම හිතන්න කල්පනා කරන්න. දැන් අපිට පේනවා මේ බොහෝ සූත්‍ර දේශනාවන් අධ්‍යයනය කරන විට බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළ තිබිච්ච කාරණාවන්. ඒ සමහර කාරණාවන් දිහා බලනකොට පින්වත්නි අපිට කම්පාවට වෙන්න කාරණාවක් නෙමෙයි. ඒකට අපිට ගුරුතන්ිලා අපි සලකන ලෞතර බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ චරිතය, ඒ වගේම ධර්ම විනය විදිහට අපි සලකන භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ධර්මීයම තමයි අපේ ගුරුවරයා බවට පත් වෙන්න උනන්නේ. ඒකට ධර්මීය ගැන මෙනෙහි කරන විට ඒක තමයි අපි යෝනිසෝ මනසිකාරයෙන් හුද්දට අපිව මෙනෙහි කරන විට අර සමහර දේවල් පිළිබඳව කම්පාවකට පත් වෙන්න කරනාවක් නෙමෙයි. දැන් සමහර තැන්වලට ගියපුවාම ධර්ම දේශනා කරන්න ඉන්න පිරිස දහස් ගණනක් පිරිස බොහෝම නිශ්ශබ්දව ඒ ධර්මයේ ශ්‍රවණය කරනවා. ඇතැම් අවස්ථාවලදී අපිට 40ක් 50ක් මුණ ගැහෙන තැන්වලත් ධර්ම දේශනා කරන්න ගියපුවාම ඒ ඉන්න පිරිස අතර විශාල ගෝසාවන් තියෙනවා. ඇතැම් කෙනෙකුට මේ ධර්මයේ ශ්‍රවණය කරන්න කිසිම අවශ්‍යතාවක් ඇත්තේ නැහැ. මට ඒ කාරණාව ජීවිතේට හමු වුණ අවස්ථාවලදී මට පෙනුණ බුදුහාමුදුරුගේ කාලේ මේ වගේම පිරිස ඉඳලා තියෙනවානේ. බුදුරජාණන් වහන්සේගේ කාල පරාසය තුලත් තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කරන්න ගියපුවාම සමහර ඇත්ත බණ අහලා නැහෙනේ. සමහර කෙනෙකුට බණ අහන්න ගියපුවාම දැන් බලන්න මේ කියන කාරණාව ඔබට නිරන්තරයෙන්ම ඔබේ ඉන්න පිරිස අතර අපේ ස්වාමින් වහන්සේලාට මේ ධර්මයේ දේශනා කරන්න ගියපුවාම ඒ තැන්වලදී මෙවිනි පිරිසක් අපිට මුණ ගැහෙනවා. බලන්න බොහොම ලස්සන කාරණාවක්. මගේ ලෞතුරා අමාමෑණි බුදුරජාණන් වහන්සේ දේවරම් මිහිරේදී වැඩ ඉන්නකොට භාග්‍යතුන් වහන්සේ උපාසකවරුන් 5 දෙනෙක් කරබය ධර්මයේ දේශනා කළා. ලොකු පිරිසකට නෙමෙයි, සමහර ස්වාමින් වහන්සේලාට අවශ්‍යයි 10,000, 2,000, 3,000 ඕනේ බණක් කියන්න. නමුත් පින්වත්නි, ලෞතුරා බුදුහාමුදුරු ධර්මයේ දේශනා කළේ 5 දිනකට. මුලිමුත් පස්සක තවුසන්ට තමයි ධර්මයේ දේශනා කළේ. දැන් බලන්න 5 දිනකට දේවරම් මිහිරිදී ධර්මයේ දේශනා කරනවා. භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට උන්වහන්සේ ඇත්ත වශයෙන්ම මෙයා ශාස්ත්‍රීය කෙනෙක්, මෙයා බ්‍රාහ්මණ කෙනෙක්, මෙයා ධනපතියෙක්, මෙයා දුගියෙක්, එහිම කියලා කවදාවත් උන්වහන්සේ කිසිම කෙනෙක් ભેදයක් ඇති කරගෙන ඒ ධර්මයේ දේශනා කළේ නැහැ. පින්වත්නි, ස්වාමින්වහන්සේලා ධර්ම දේශනාවක් කරන්න ගියපුවාම ඒ ධර්ම දේශනාවක් සිදු කරන වෙලාවකදී කොයිම වෙලාවකවත් අපේ ශ්‍රාවක පිරිස අපි මැනලා කිරලා මනින්ට හොඳ නැහැ. ඒ අයගේ තිනවත් පොහසත්කම්, කුලවන්තකම් අපි ඒ වගේ මනිනවා නම් ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මයට
පටහැනි කාරණාවක් බවට පත් වෙනවා. ඒ නිසා අපි හැම වෙලාවක් තුලදීම කොයි කාටත් කිසිදු ભેදකින් තොරව මේ ධර්මයේ දේශනා කරන්න ඕනේ. දැන් බලන්න හතර මහා ගංගාවෙන් මහ මුදිර ජලය ගලාගෙන එනවා. කොයි පැත්තින් ජලය ගලාගෙන ආවත් මහ මුදිරට ජලය වැටුණාට පස්සේ එකම රසයයි තියෙන්නේ, තමයි ලුණු රසය කියලා කියන එක. ඒ නිසා අපි කොයි පැත්තෙන් මිනිසු කොයි පැත්තකින් ආවත් අපට තියෙන්නේ එකම රසය, ඒ තමයි ධර්ම රසය කියලා කියන එක. අපේ පරම යුතුකම බවට පත්විය යුතු වන්නේ මේ දුක් විඳින සත්‍යයට මේ අවශ්‍ය කරන ඒ ධර්ම මාර්ගය, නිවන් මාර්ගය පෙන්වා දෙන්න. ඒ නිසා භාග්‍යතුන් වහන්සේගේ ආදර්ශය තමයි උන්වහන්සේ ධර්මයේ දේශනා කරනකොට මොනම හේතුවක් නිසාවත් එක එක්කිනා මැන මැන මෙයා උසස් මෙයා පහත් කුලවල කියලා ධර්ම දේශනා කළේ නැහැ. හැබැයි එක එක්කිනාගේ තියෙන මනෝභාවයන් වෙනස්. එක එක්කිනාගේ තියෙන මානසික ස්වභාවයන් වෙනස්. එක එක්කිනාගේ තියෙන ඥානයන් වෙනස්. පින්වත්නි, අපි ස්වාමින්වහන්සේලා විදියට පුරුදු වෙන්න ඕනේ ධර්ම දේශනා කරන විට අපේ ශ්‍රාවක පින්නතුන්ගේ ඥාන ස්වභාවය, මානසික ස්වභාවය අවබෝධ කරගෙන ධර්මයේ දේශනා කරන්න ඕනේ. ඇතැම් වෙලාවට අපි කරන සමහර දේශනාවන්, ගැඹුරු දේශනාවන් සියලු දිනාටම වටහා ගන්නට බැරි වෙනවා. ඒ නිසා අපි හරි පරිස්සම් වෙන්න ඕනේ. ඒ පරිස්සමින් තමයි ධර්මයේ දේශනා කරන්න ඕනේ. බලන්නකෝ, ජීවිතේට ඔය ඇත්තෝ ප්‍රාර්ථනා කරනවා නේද, කවදාරි දවසක බුදු කෙනෙකුගෙන් බණපදයක් අපිට හන්ට ලැබේවයි කියලා. බුදු කෙනෙකුගෙන් බැරි වුණොත් රහතන් වහන්සේ කෙනෙකුගෙන්, ඒ වගේම මාර්ගඵලලාභී ස්වාමීන් වහන්සේ කෙනෙකුගෙන් අඩුම තරමින් ජීවිතේට අනේ බණපදයක් අහන්න තියනවා නම් කොච්චර වටිනවද කියලා හිතෙනවා. ධ්‍යානලාභී කෙනෙකුගෙන් බණපදයක් අහන්න තිබෙනවා නම් ඒකත් කොච්චර වටිනවද කියලා හිතෙනවා. සංසාරේ පුරාවට අපි සියලු දිනා ප්‍රාර්ථනා කරමින් ඉන්නේම කවදාරි දවසක බුදුරජාණන් වහන්සේ කෙනෙක් අපේ ජීවිතයට මුණ ගැහිවා කියලා, බුදු කෙනෙකුගේ පාමුලම මේ ධර්මය අහන්ට ලැබේවා කියලා, බුදුවරුන්ට රහතන් වහන්සේලාට ආර්ය උතුමන්ට ආර්ය අෂ්ටාංගික පුජ්‍යලයන්ට දන් පෙන් පොදක් පූජා කරන්න තියෙනවා නම් ජීවිතේ මොනතරම් වටිනවද කියලා කෙනෙක් හිතන්න පුළුවන්. ඒ ඔබට ජීවිතේ තියෙන ශ්‍රද්ධා සම්පත්තියත් එක්ක ඇති වෙන කාරණාවක්. පින්වත්නි, බලන්න බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා දේවරම් මිහිරේදී. මේ පාසකවරු පස් දෙනා බණ අහනවා. ආනන්ද ස්වාමීන් වහන්සේත් භාග්‍යතුන් වහන්සේට පවන් සලමින් ඒ ස්ථානයේ වැඩ සිටිනවා. බුද්ධ වචනයක්, බුදුවරයෙකුගේ වචනයක් ඇහෙනකොට අපට පින්වත්නි මොනතරම්නම් හිත නිමෙන්න ඕනේද? එක බුදුබණ පදයක් ඇහෙනකොටම අප අහලා තිබෙන්නේ දහස් ගණන් සත්‍යෝ තමන්ගේ සකලවිධ ක්ලේශ ධර්මයන් නැති වෙලා ඒ අය මාර්ගඵලලාභීන් බවට පත් වෙලා ඒ අය උතුම් නිවන් අවබෝධ කරගත්තා කියලා. දැන් අපි බණ කියනකොටත් සමහර ඇත්තෝ බණ අහනවා, සමහර ඇත්තන් බණ අහන්නේ නැහැ, සමහර ඇත්තන් බණ අහනවා වගේ ඉන්නවා. පින්වත්නි, ලෞතුරා බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන වෙලාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේට පේනවා මේ පස් දෙනා බණ අහන්නේ කොහොමද කියලා. පින්වත්නි, එක්කෙනෙක් වාඩි වෙලා ඉන්නකොටම නිින්ද ගිහිල්ලා. කවුද බණ කියන්නේ? ලෞතුරා බුදුරජාණන් වහන්සේ. තව එක්කෙනෙක් ඇඟිල්ලෙන් බිම හාරමින් ඉන්නවා. දැන් බලන්න, ඔය ඇත්තොත් සමහර වෙලාවට ඔය ධර්මී ශ්‍රවණය කරන්න ගියපුවාම ඔය මළුවල වාඩි වෙලා ස්වාමින් වහන්සේ බණ කියනවා, එක්කෝ ඇඟිල්ලෙන් කකුලෙන් බිම හාර හාර ඉන්නවා. තව කෙනෙක් ගහක් අල්ලගෙන ගහ හොල්ල හොල්ල ඉන්නවා. තව කෙනෙක් අහස දිහා බලාගෙන ඉන්නවා. තව කෙනෙක් ඉතාමත්ම හොඳින් බණ අහනවා. දැන් බලන්නකො, පස් දෙනෙකුගේ ක්‍රියාවන් පස් ආකාරයකට. එක්කෙනෙක් වාඩි වෙලා ඉන්නවා භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොටම එයාට නිින්ද ගිහිල්ලා. තව කෙනෙක් ඇඟිල්ලෙන් බිම නැන ඉන්නවා, එහෙම නැත්නම් බිම සාර සාර සිටිනවා. තව කෙනෙක් ගහක් කොළවලව සිටිනවා. තව කෙනෙක් අහස දිහා බලාගෙන ඉන්නවා. තව කෙනෙක් හොඳින් බණ අහනවා. පින්වත්නි, මේ ශ්‍රාවක පිරිසම නේද අපට නිරන්තරයෙන්ම ධර්මයේ දේශනා කරන්න ගියපු අවස්ථාවලදී අපට මුණ ගැහින්නේ. පින්වත්නි, ඔබට පේනව ඇති, හොඳට නිරීක්ෂණය කරලා බලන්ට මේ කියපු පිරිස ඔබට ස්වාමින් වහන්සේලාට මේ ධර්මයේ දේශනා කරන්න යන හැම අවස්ථාවකදීම කොහේට ගියත් අපි හිතමුකු රුවන්වැලි සෑයට යනවා කියලා. ඔයත්තන්ට ඕනකම තියෙන්නේ එලිවෙට් නිකම් බණ අහන්න.
ධර්මදේශනාව පටන්ගෙන සමහරලට පැයක් එකහමාරක් යනකොට මෙන්න මේ ආකාරයකට පස්ස ආකාරයකටම ඉන්න පිරිස ඔබට ඉතාමත්ම හොඳින් දකින්න ලැබෙනවා. සමහරලාවට කෙනෙක් හොඳටම නිින්ද ගිහිල්ලා ගොරෝගොරෝනේදී සමහරලාට හීනෙන් දොඩවනවා මේ බණ කියනවා. පින්වත්නි ලෝතුරා බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන වෙලාවේදී මේ විදියටම පස් දිනක් මේ විතර දකින්න ලැබෙනවා. දැන් බලන්න එතකොට භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කරනක නතර කළේ නැහෙනේ. පින්වත්නි ආනන්ද ස්වාමින් වහන්සේ භාග්‍යතුන් වහන්සේට සඳහන් කරනවා, ස්වාමීනි මගේ තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා, බලන්න කොමේ ඉන්න පස් දෙනා එක්කෙනෙක් විතරයි බණ අහන්නේ, අනිත් හතර දෙනාම නිදිනි ස්වාමින් වහන්සේ එක එක දේවල් කර කර සිටිනවානි. ඒ වෙලාවේදී තථාගතයන් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේට සඳහන් කරනවා, ආනන්දය කම්පාවට පත් වෙන්න කාරණාවක් නෙමෙයි, මේ ධර්මයේ අහන්ත කෙනෙකුට පුරුද්දක් තියෙන්න ඕනේ, සසර පුරාවට පුරුද්දක් තියෙන්න ඕනේ. හොඳට දන්පැන් පූජා කරපු ඇත්තන්ට තමයි මේ ආත්ම භාවයේ තුලත් ඒ දන්පැන් පූජා කරන්න පුළුවන්කමක් තියෙන්නේ. දැන් මේ සමහර කෙනෙකුට තවත් කෙනෙකුට හිංසාවක් පීඩාවක් කළේ නැත්තම් එයාට නිින්ද යන්නේ නැහැ. තවත් කෙනෙකුට වචන කිව්වේ නැත්තම්, අනුන්ගේ දේවල් හෙව්වේ නැත්තම්, සමහර ලාවට නොයේක ආකාරයේ කටකතා පැතුරේ නැත්තම්, එහෙම නැත්තම් නොයේක නිින්දා කළේ නැත්තම් සමහරත්තන්ට ජීවිතේ කිසිම සම්පූර්ණත්වයක් නැහැ කියලා හිතනවා. ඒත් උදේ නැගිට්ට වෙලාවේ ඉඳලා රාත්‍රී කාලේ නිින්දට යනකම්ම ඒක තමයි කරන්නේ. පන්සලට සිල් ගන්න ගිය සමහර ඇත්තන්ට ඒ අනුන්ගේ ඇදකුදම හොයන්න අවශ්‍යයි. හාමුදුරුන්ගේ ඇදකුද හොයන්න අවශ්‍යයි. බණ කියන්න ආපු හාමුදුරුන්ගේ ඇදකුණ හොයන්න අවශ්‍යයි. සිල් ගන්න ආපු ඇත්තන්ගේ ඇදකුද හොයන්න අවශ්‍යයි. පින්වත්නි බලන්නකෝ, එහෙම ස්වභාවයක්නේ තියෙන්නේ මේ ධර්මියත් අපි ශ්‍රවණය කරන්න ගියපුවහම. තථාගතයන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට සඳහන් කරන්නේ, ආනන්දය මේ අයගේ සාංසාරික පුරුදු. දැන් ඔබවහන්සේට පේනවානේ එක්කෙනෙක් මේ නිදාගෙන ඉන්නවා. බලාගන්නකො මේ නිදාගෙන ඉන්න කෙනාගේ ස්වභාවයේ තත්ත්වය කොහොමද කියලා බැලුවොත්, එහෙම ආනන්දය මම මේ බණ කියන වෙලාවේදී මේ නිදාගෙන ඉන්න කෙනා පිළිවෙලින් ජාති 500ක්, ඒ කියන්නේ ආත්ම 500ක්ම එයා නාග උත්පත්තියක, අපි කියනවා නාග යෝනික කියලා. එහෙම නැත්නම් නාග උත්පත්තියක් ලැබලා නාගයෙක් වෙලා ඉපදිලා එයා නිදාගන්නේ ඔය විදියටමයි. ඒ කියලා කියන්නේ එයා නිදාගන්නේ ධර්මණ්ඩීම නැත්නම් ධර්ණයේ ගොතාගෙන අපි කියලා කියනම නිදා ගන්නවා කියලා. මේ සංසාරයේ පුරාවටම මෙයා ආත්ම 500ක් තිස්සේ නාගයෙක් වෙලා උත්පත්ති ලැබලා නිදාගත්තා ධර්ණයක් ගහගෙන. ඒ නිින්ද මේ ආත්ම භාවයේදී පුරුද්දක් විදියට දැන් එවිල්ලා තියෙනවා. ඇත්ත වශයෙන්ම ඒ පුරුද්දක් විදියට ආපු කෙනා මොකද වෙලා තියෙන්නේ, දැන් නාගයෙක් විදියටම ඒ විදියටම ඉන්නවා, හොඳටම නිදි කරනවා. දැන් අපි සමහර වෙලාවට පින්වත්නි ඇත්ත වශයෙන්ම ධර්මයේ දේශනා කරන්න ගියපුවාම සමහර ඇත්තන්ට විනාඩි 5ක් 10ක් යනකොටම ධර්මයේ දේශනා කරන විට එයාට නිින්ද යනවා. අපිට ඒකට සමහර වෙලාවට කිසිදු දෙයක් කියන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. රාත්‍රී කාලයේදී සමහර ඇත්තන් ධර්මයේ ශ්‍රවණය කරනකොට විනාඩි 10ක් 15ක් යනකොට පුටුවෙම නිින්ද ගිහිල්ලා සමහරලට ඇඳේම නිින්ද ගිහිල්ලා සමහර ඇත්තන්ට සමහර රෝගාබාධ තිබෙනවා, කායික රෝගාබාධ තිබෙනවා. ඒ රෝගාබාධ තත්ත්වයන් නිසා සමහර ඇත්තන්ට එහෙම නිින්ද යන්න පුළුවන්. ඒත් යම් කිසි කෙනෙකුට රෝගාබාධයක් නැතිව හොඳට පියවි සිහියක් තියාගන්න පුළුවන්කම තියෙද්දී අර ධර්මයේ දේශනා කරන විට විනාඩි 5ක් 10ක් යනකොට නිින්ද යනවා නම් ඒක පැත්තකින් අපිට හිතන්න වෙනවා එයා සංසාරයේ තුල මොකද වෙලා තියෙන්නේ. ඇත්තටම අර ජාති 500ක් විතර ආත්ම භාවවල සර්පයෙක් වෙලා එයා ධර්ණවැලේ හිස තබාගෙන නිදාගත්ත කෙනෙක්. පින්වත්නි අපිට මේවා ගැන යම් කිසි ආකාරයකට හිතන්නට පුළුවන්කමක් තියෙනවා. පින්වත්නි භාග්‍යතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට සඳහන් කරනවා, ආනන්දය ඔය ඇඟිල්ලෙන් මම බණ කියන වෙලාවේදී බිම ඇන ඇන හාරහර ඉන්න කෙනා එයා ජාති 500ක් ගැඩවිල්ලෙක් වෙලා ඉපදිච්ච කෙනෙක්. ඒ ගැඩවිල්ලෙක් වෙලා ඉපත්ති ලැබපු කෙනෙක් පුරුද්දක් විදියට ගැඩවිල්ල පොළව හරණ එක තමයි සිද්ධ කරන්නේ. දැන් මේ මම බණ කියන වෙලාවේදීත්
මෙයා දැන් මේ බිම හරහර ඉන්නේ පෙර සංසාරයේ තිබිච්ච පුරුද්දක් නිසාමයි. ඒ නිසා මම මේ ධර්මයේ දේශනා කරන විට එයාට ඇහෙන්නේ නැහැ. එයාගේ ක්‍රියාවන් සම්පූර්ණයෙන් වෙනස්. පින්වත්නි, භාග්‍යතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට සඳහන් කරන ආනන්දය, ඔය ගහ හොල්ල හොල්ල ඉන්න කෙනා දැන් ඔබට පේනවා ඇති, මම ධර්මයේ දේශනා කරනකොට කෙනෙක් ගහ ළඟට ගිහිල්ලා ගහේ අත්තක් අල්ලගෙන දැන් බණ අහනවා නෙමේ, යා අත්ත හොල්ල හොල්ල ඉන්නවා. සමහර වෙලාවට සමහර ඇත්තන් කකුල හොල්ල හොල්ල ඉන්නවා. අපි මේ ධර්මයේ දේශනා කරනවා ආනන්දය, ඔය ගහ හොල්ල හොල්ල ඉන්න තැනැත්තා ආත්ම 500ක් වඳුරු ආත්මයක උත්පත්ති ලැබපු කෙනෙක්. දැන් ඔය ඇත්ත තමන්ගේ පන්සලට එහෙම ගියපුවාම ඔය කොයි හරි තැනක පිට්ටනියක හරි කමන්නේ ධර්මදේශනාවක් කරනකොට කවුරු හරි ස්වාමීන් වහන්සේ නමක්, ඒ කවුරු හරි කෙනෙක් ගහක අත්තක් හොල්ල හොල්ල ඉන්නවා නම් එයාට ගිහිලා කියන්න, ඔය අත්ත හොල්ලන්නේ පෙර ආත්මවල වඳුරෙක් කියලා ඉපදිච්ච නිසා. ඒ වඳුරු පුරුද්ද තාමයි තියෙන්නේ. ඒ නිසා වඳුරු ආත්මික උත්පත්ති ලැබපු ස්වභාවය නිසා තමයි ඔය විදියට ඔය ගහ හොල්ල හොල්ල ඉන්නේ. මම ධර්මයේ දේශනා කරන විට මම ධර්මයේ දේශනා කළත් ඒ ධර්මය එයාගේ කනට ඇහෙන්නේ නැහැ. පින්වත්නි, ආනන්ද ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා, ස්වාමීනි බලන්නකෝ තව කෙනෙක් අහස දිහා බලාගෙන ඉන්නවානි. භාග්‍යතුන් වහන්සේ ඒට පිළිතුරු වශයෙන් ලබා දෙන්නේ, ආනන්දය ඔය අහස දිහා බලාගෙන ඉන්න කෙනා, මම මේ ධර්මයේ දේශනා කරන විට අහස දිහා බලාගෙන ඉන්න කෙනා, යා ආත්ම 500ක් අහසේ නැකත්තරු කියපු කෙනෙක්. ඒ කියන්නේ ඉස්සර කාලයේදී ওই නැකත් පිළිබඳව, අහසේ පායන නැකත් පිළිබඳව බලලා ඒ අහස දිහා බලාගෙන සමහර අය යම් යම් නිමිති කිව්ව, නැකත් කිව්ව. අන්න ඒ වූ කෙනෙක් තමයි දැන් ඔය ඉන්නේ. මම්බණ කියනකොට ධර්මයේ දේශනා කරන විට එයාට ඒ ධර්මය ඇහින්නේ නැහැ. එයා කරන්නේ අහස දිහා බලාගෙන ඒ පුරුද්දට. පින්නත්නි බොහොම ලස්සනයි නේද? හතර දෙනෙකුගේ ගතිගුණ, එක්කෙනෙක් නිදි, අනිත් එක්කෙනා බිම හාරහර සිටිනවා, අනිත් එක්කෙනා ගහක් අල්ලගෙන ගහ සොලව සොලව සිටිනවා, අනිත් එක්කෙනා අහස දිහා බලාගෙන ඉන්නවා. දැන් බලන්නකො, අපිට ධර්ම දේශනාවන් සිද්ධ කරන්න ගියපුවාම මේ ධර්මශාලාවල දම් සභා මණ්ඩපවල ඉන්න බොහෝ දෙනෙක් ওই වගේ තමයි. සමහර ඇත්තන් නිදි, සමහර ඇත්තන් අහස දිහා බලාගෙන ඉන්නවා, සමහර ඇත්තන් වෙන මොකක් හරි ඇඟිල්ලකින් බිම හාරහර ඉන්නු. එහෙම නැත්නම් ළඟ ඉන්න කෙනාට ඇඟිල්ලෙන් සමහලාට අනිනවා. මේවා පින්නත් භාග්‍යතුන් වහන්සේගේ ඥානයට ගෝචර වෙන්නේ මේවා සසරී පුරුදු නිසා. එතකොට එවිනි කෙනෙකුට මේ ධර්මය මොන තරම්වත් තමන්ගේ සිතට යොමුවන්නේ නැහැ. පින්නත් අප දන්නා කියන කෙනෙකුගේ ඉතාමත්ම දැඩි ඉල්ලීමක් මත උසස් තනතුරක් දරන කෙනෙක්, තරුණ වයසේ කෙනෙක්, දවසක් ඔය මම රුවන්වැලි මහා සෑය ළඟ යම් කිසි ආකාරයකට ඒ ඇත්තන් එක කිරිහර පූජාවක් සිද්ධ කළා. දැන් මේ මහත්මාට විශාල ආයතනික ප්‍රධානියෙක් විදිහට වැඩ කරනවා. හැබැයි මෙයා නිතරම තමන්ගේ ආයතනයේ පිළිබඳව, වැඩ කරන දේවල් පිළිබඳව තමයි කල්පනා කරන්නේ. පින්වත්නි, පන්සිල් ගණ්ඩ කියලා කිව්වහම පන්සිල් පද හතරක් පහක් කියනකොට මේ මහත්යාගේ අත් දෙක ගැළවිලා වැටෙනවා මට පෙවුණා. ඒ කියලා කියන්නේ වැඳගෙන ඉන්න එක සම්පූර්ණයෙන් ලිහිලා යනවා. එයා වටපිට බල බල ඉන්නවා. මම ඉතාමත්ම හොඳින් නිරීක්ෂණය කළා, මෙයාට කිසිදු මානසික චිත්ත ඒකාග්‍රතාවක් නැහැ මේ කටයුත්ත සිද්ධ කරන්න. මට ඒ වෙලාවේදී මේ පිළිබඳව ලොකු වැටහීමක් තිබුණේ නැහැ. හැබැයි දැන් මේ ධර්මයේ දේශනා කරනකොට මට පේනවා මෙයාටත් සසරේ පුරුද්දක් නැතිකමමයි. මොනවහරි ආත්ම භාවයක මොනවහරි පුරුද්දක් නිසා මේ බණපද කොච්චර ඇහුණත් අර මහා සෑය බුදුහාමුදුරු ළඟ වැඩ ඉන්නවා වගේ, ඒ බුදුගුණ බුදුරැස් විහිදමින් කොච්චර පැවතියත් ඒ ධර්මයේ සමහර වෙලාවට අපට වැටෙන්නේ නැහැ. හැබැයි මේ හතර දිනාගෙන් පස්වෙනි කෙනා බලනකොට ඒ පස්වෙනි කෙනා ඉතාමත්ම හොඳට ධර්මය ශ්‍රවණය කරනවා. භාග්‍යතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට සඳහන් කරනවා, ආනන්දය බලන්නකෝ එක්කෙනෙක් විතරක් හොඳට ධර්මයේ දේශනා කරනවා, හැම නැත්තම් ශ්‍රවණය කරනවා. එයා මේ ආත්ම 500ක් මේ ජාති ත්‍රිවේදය, එහෙම නැත්තම් බ්‍රාහ්මණ ධර්මය, සංසාරයේ තුළ විවිධ විශේෂ ඥානයන් පිළිබඳව පාරප්‍රාප්තියට පත්වෙච්ච බමුණෙක් එයා. ඒ බමුණෙක් වෙලා යගේ ඥානෙ දියුණු වෙච්ච කෙනෙක්.
එයා නිතරම හොයනවා මේ ධර්මයේ ගැන. ලෝකේ යථාර්ථයේ හොයපු කෙනෙක් ආත්ම 500ක් තිස්සේ. ඒ පුරුද්දට මේ මනුෂ්‍ය ආත්මයකත් මෙයා උත්පත්ති ලැබලා මා ධර්මයේ දේශනා කරන විට ඒ ධර්මය ඉතාමත්ම හොඳින් එයා ශ්‍රවණය කරනවා. දැන් එතකොට අපිට පේනවා පින්වත්නි, අපි කොච්චර බණ කිව්වත් ධර්මයේ දේශනා කළත් අපිට භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තුල මෙන්න මේ කියලා කියන කොට්ටාස ඉන්න නිසා පී ඇතැම් වෙලාවට කියන බණවලින් සමහර ලාවට 20ක් විතර වගේ පිරිසක් තමයි තමන්ගේ ජීවිතේට ඒ බණ අහලා ඒ ධර්ම මාර්ගය පිළිබඳව හිතලා කල්පනා කරලා තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යන්නේ. ඒ නිසා ඔබට මා මේ දේශනාව ආරම්භයේදීම සඳහන් කළේ මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය දේශනා කරන විට පෙර සංසාරේ පුරුද්දක් විතර තිබිච්චි ගැඩවිලෙක් කියලා බණ අහන්න ලෑස්ති වෙන්න එපා. වඳුරෙක් කියලා බණ අහන්න ලෑස්ති වෙන්නත් එපා. නාගෙක් කියලා බණ අහන්නත් ලෑස්ති වෙන්න එපා. ඒ වගේම නැකත්තරු කියන්නෙක් විතර බණ අහන්නත් ලෑස්ති වෙන්න එපා. ඔබ සංසාරයේ තුල මේ ධර්මය හොඳට පුහුණු කරගත්ත කෙනෙක් විදියට අනේ මේ බණපදයකින් මගේ හිත නිවෙන්න ඕනේ. මේ සසර මඟ මගේ ජීවිතේ නිවාගන්ට අවශ්‍ය කරන ධර්ම මාර්ගයේම මට පැහැදෙන්න ඕනේ. උදේ හවස හැම මොහොතකම පින්වත්නි, අපි කල්පනා කරන්න ඕනේ, ප්‍රාර්ථනා කරන්න ඕනේ, අදිෂ්ඨාන කරන්න ඕනේ මේ ධර්ම මාර්ගයේ මට මුණ ගැහෙන්න කියලා කියන කාරණාව. ඒ නිසා අපිට මේ ධර්මය හොයාගෙන යන විට බලන්නකෝ අද අපේ දේශනාවට පාදක කරගත්ත අංගුත්තර නිකායේ චතුත්ථ නිපාතයේ සඳහන් වන පඨම රෝහිතත්ව කියලා කියන සූත්‍ර දේශනාව. පින්නත්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ සහ රෝහිතස්ස කියලා කියන දිවි පුත්‍රයා අතර තිබිච්චි හරි අපූර්ව සාකච්ඡාවක්. මේ සාකච්ඡාව සිදු කරන්නේ දවසක් මගේ ලෞතුරා මාමේනී බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ අනේ පිරිසුතුමාගේ ආරාමයේ වැඩ වාසය කරනකොට මේ රෝහිතස්ස කියලා කියන දිව්‍ය පුත්‍රයා මධ්‍යම රාත්‍රී කාලයේදී මුළු ජේතවනේම බබළුවමින් භාග්‍යතුන් වහන්සේ සමීපයට පැමිණිය. තථාගතයන් වහන්සේට වන්දනාමාන කරලා පැත්තකින් යා වාඩි වෙලා ලෞතුරා බුදුරජාණන් වහන්සේගෙන් අහන්නේ, ස්වාමිනි, මේ ලෝකයේ තුල උපදින් නැති තැනක් තිබෙනවා නම්, දිරන් නැති තැනක් තියෙනවා නම්, මැරින් නැති තැනක් තියෙනවා නම්, ඒ වගේම යම්කිසි ආකාරයකට යලි යලිත් උපදින්නේ නැති තැනක් තියෙනවා නම් මේක කොහොමද දැනගන්නේ? මේක කොහෙන්ද හොයාගන්නේ? මෙයා බොහොම දීර්ඝ විදිහට සාකච්ඡා කරපු කාරණාවේදී පින්වත්නි භාග්‍යතුන් වහන්සේට සඳහන් කරන්නේ, ස්වාමීනි, මම සංසාරය තුළ මෙන්න මේ වගේ දෙයක් සිද්ධ කළා. ස්වාමීනි, මේක පෙර සිදු වූ දෙයක්. ඒ කාලේදී මම බෝජ පුත්‍ර කියලා රෝහිතත් නමින් බොහොම ඉරිදිමත් කෙනෙක්. ඒ කියලා කියන්නේ මේ දිව්‍ය පුත්‍රයා භාග්‍යතුන් වහන්සේට සඳහන් කරන්නේ පෙර ආත්මයක් ගැන. මෙයාගේ පෙර ආත්මයක මෙයා බෝජ පුත්‍ර කියලා රෝහිතස්ස නමින් ඉරිදියෙන් යන්න පුළුවන් කෙනෙක්, ඍෂිවරයෙක් වෙලා උත්පත්ති ලැබපු කෙනෙක්. ප්‍රින්වත්නි, ඔය සතර ඉරිදි කියලා කියනේවා ඡන්ද, චිත්ත, විරිය, වීමංසා. මේ ඉරිදි දියුණු කරගත්ත කෙනෙකුට, ඕනෑම කෙනෙකුට මේ යම් යම් දේවල් කරන්නට පුළුවන්කමක් තියෙනවා. අදත් ඉන්දියාවේ හිමාල දේශයේහි අපිට නිරන්තරයෙන්ම ඒ විනි ඍෂිවරුන් අපිට ජීවිතේට හොයාගන්න පුළුවන්. අපි දන්නේ නැහැ සමහරැත්තං අහසින් යනව ඇති, සමහරට නොපෙනෙත් යනව ඇති. භාග්‍යතුන් වහන්සේගේ දේශනාවනලත් අපිට මේක තියෙනවා. අපි අහලා තියෙනවා සමහර ඍෂිවරුන් ඔය විශේෂයෙන් රුවන්වැලි මහා සෑය වන්දින තිරමක් කියලා, ඒ වගේම කතරගම කිරිවීර වහන්සේට, ඔය මුන්නේශරම් කියලා කියන ස්ථානෙට, කතරගම ප්‍රදේශයට, ඒ වගේ පූජනීය තැන්වලට ප්‍රයත්තු එවිනි පිරිස ඉරුදියෙන් එනවා කියලා කියන එක සමහර අය අතර තියෙන ජනප්‍රිය ස්වභාවයක්. අදටත් පින්වත්නි, අපිට කෙනෙකුගේ තියෙන ඒ ඉරුදි ලාභයේ පිළිබඳව එක පැත්තකින් හොයාගන්න හැකියාවක් ඇත්තේ නැහැ. ඒතොර අපිට පේනවා සමහර වෙලාවට එයා සාමාන්‍ය කෙනෙක් විදියට, උපාසකෙක් විදියට, වයසක කෙනෙක් විදියට, ඇතැම් වෙලාවට යාචකෙක් විදියට සමහරලාට ඉන්නවා වෙන්න පුළුවන්. කොහොම නමුත් මේ බෝජ පුත්‍රයා, එහෙම නැත්නම් මේ දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේට සඳහන් කරන්නේ, ස්වාමිනී, මම බෝජ
කියලා ඒ රෝහිතස්ස කියලා කියන නමින් ඉර්ධියෙන් යන්න පුළුවන් කෙනෙක් විදිහට මම ඍෂිවරයෙක් වෙලා ඉපත් වෙලා බල හිටියා. ඒ ඍෂිවරයෙක් වෙලා හිටපු කෙනෙක් විදිහට හිටපු මම මගේ මහා ලොකු ශක්තියක් තිබුණා. ඔච්චර ලොකු ශක්තියක් තියෙනවද කියලා කිව්වොත් ධාමත්ම දක්ෂ දුනු ශිල්පීෙක් තමන්ගේ ඊතලයකින් තල්කොලයක් තියෙනවා නම් ඒ තල්කොලය විදගෙන එළියට යන්න පුළුවන් ආකාරයකට ඒ තරම් ජවයක් ශක්තියක් මට තිබුණා. ඒ කියලා කියන්නේ මෙයාට ඇතැම් වෙලාවට තවත් කෙනෙකුට නොපෙනෙන තරම් වේගයකින් සාල ජවයකින් යන්නට පුළුවන්කමක් තිබුණා. දැන් මෙයා සඳහන් කරන්නේ මේ දිව්‍ය පුත්‍රයා ස්වාමිනී මම පියවි ගමනින් මේ ලෝකේ හැමතැනකම ඇවිද්දා. මම කොච්චර කාලයක් ඇවිද්දද කිව්වොත් අවුරුදු 100ක් පුරාවට මම දවස පුරාවටම කරන්නේ හැම අවස්ථාවකදීම ඇවිදින එක. ස්වාමිනී මම කෑම බීම ආදිය ගන්න කාලේ හැර වැසිකිලි කැසිකිලි කරන කාලේ හැර හිඳාගිනින් සහ කායික පීඩා වෙහෙස දුරු කර ගන්නා කාලේ හැර වසර 100ක් පුරාවටම මම මේ ලෝකේ හැම තැනම මම හිව්වා අගක් හොලක් සසර කොහෙද තියෙන්නේ කියලා. මේ නූපදින්ට තැනක් මම හිව්වා. මේ ජරාවටපත් නොවන තැනක් මම හිව්වා. නමුත් ස්වාමීනි මම අතරමඟදී කලුරිය කළා. භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේදී සඳහන් කරන්නේ මේ ලෝකේ ඔබට එහි මේ ඇවිදීම තුලින් මේ සසර පුරාවට ඇවිදීම තුලින් ඔබට කවදාවත් මේ ලෝකේ සසර ඔබට කෙලවර කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙකුට මේ සසර තුල නූපදින තත්ත්වයක් ජරාවටපත් නොවන ස්වභාවයක් ඒ වගේම නිවන ප්‍රත්‍යක්ෂ කරගන්න අවශ්‍ය නම් ලෝකේ තැන් තැන්වල ඇවිදලා හරියන්නේ නැහැ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අපිචාං ආවුසෝ ඉමස්මින් යේව භ්‍යාමමත්තේ කලේබරේ මෙයදි වශයෙන් දේශනා කරන ලෝක සමුදයංච ලෝක නිරෝධංච ලෝක නිරෝධ ගාමිනී පටිපදන්ත. මේ විදියට භාග්‍යතුන් වහන්සේගේ පැහැදිලි කිරීමක් කරනවා. රෝහිතස්ස මේ ලෝකයේ තුල යම් කිසි දෙයක් හට ගන්නවා නම් ඒ හටගත්ත දේ නිරුද්ධ වීමක් සිදු වෙනවා නම් ඒ නිරුද්ධ වීමේ ප්‍රතිපදාව තියෙන්නේ කොහෙවත් නෙමේ ලෝකයේ ඈතක නෙමේ වෙනත් රටක නෙමේ මේ සංඥාවක් සහිත වූ මනස සහිත වූ මේ බඹයක් පමණ වූ ශාරීරිය තුලමයි මේ ලෝකයේ තුල තියෙන්නේ. දැන් ඔබට මේ කාරණාව පිළිබඳව සිහිපත් කරන විට පින්වත්නි මේ කාරණාව බොහෝම ලස්සන ගැඹුරු කාරණාවක්. මේ ලස්සන කාරණාවේදී අපිට මතු කරගන්න තියෙන කාරණාව තමයි ඔබට ඔබ ගැන සොයන්න අවශ්‍යයි. ලෝකේ අපි කොච්චරනම් දේවල් අපි හොයනවාද? අපි ලෝකේ මොනතරම්නම් පරේෂණ සිද්ධ කරනවාද? රැයක් දවාලක් නැතුව මේ සසර පුරාවට මිනිස්සු පරේෂණ කරනවා. ඒ පරේෂණ එපායයි නෙවෙයි පායයි කියලා නෙමෙයි අපි සඳහන් කරන්නේ. විද්‍යාත්මක පරීක්ෂණ සිදු කරන යනවා. නොයෙකුත් ලෝකවලට යනවා. ඒ කුහි ගියත් ලෝක ගියත් මේ මානවයාගේ පැවැත්ම සඳහා එක හේතු වෙනවා පින්වත්නි. පරීක්ෂණ කිරීම තුළින් තමයි ලබා ගන්න බෙහෙත් ද්‍රව්‍ය වලින් තමයි අපි කවුරුත් සත්‍යෝ විදියට මේ ජීවිතය අපි ගත කරන්නේ. හැබැයි පින්වත්නි මේ සසර තුල තිබෙන මේ දුක් සහිත වූ ස්වභාවය මේ සසර තුල තිබෙන්නා වූ දුක්කමේ ස්වභාවයක් ඒ දුක ඇතිවීම සඳහා බලපාන කරනාවත් දුක නැති කිරීමත් දුක නැති කිරීමේ මාර්ගයත් අපිට ලෝකයේ අඟහරු ලෝකයට ගියත් පින්වත්නි හොයාගන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ අපට අවධාරණය කරන කාරණාව තමයි ලෝකයක් කියලා එකක් වෙන කොහෙවත් ඇත්තේ නැහැ. ලෝකයක් කියලා දෙයක් තියෙන්නේ ඔබේ ජීවිතය තුළමයි. මේ බඹයක් පමණ වූ මේ ශරීරය තුළමයි. දෙය කියලා කියන්නේ මා ඔබට ආරාධනා කර සිටින්නේ ඔබ ඔබ ගැනම අධ්‍යයනය කරන්න, ඔබ ඔබ ගැනම හිතන්න කල්පනා කරන්න, ඔබේ මනස පිළිබඳවම හිතන්න කල්පනා කරන්න. මම කවුද? මම මොනවද කරන්නේ? ඇත්තටම මම අවංකව මගේ ජීවිතය මම ගත කරනවාද? මගේ සිත ඇතුළෙහි ක්ලේශ ධර්මයන් තිබෙනවාද? ඒ ක්ලේශ ධර්මයන් නැති කිරීම සඳහා මා සතු යම්කිසි ආකාරයකට වැඩපිළිවෙලක් තියෙනවාද? මේ සසර දුක නිවාලන්ට අවශ්‍ය කරන ධර්ම මාර්ගය මම ජීවිතයේ තුල සකස් කරගෙන තිබෙනවාද? පින්වත්නි ලෝකේ
තියෙන දේවල් පිළිබඳව අප කොච්චරනම් වෙහෙස වෙනවද බලන්ට.

අවශ්‍ය වන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ අපට නිරන්තරයෙන්ම අවධාරණය කළේ ඔබේ විමුක්තිය ඔබම සලසාගත යුතුයි කියලා කියන කාරණාව. එනිසා ලෝකයේ මිනිස්සු කරපු දේවල් නොකරපු දේවල් ගැන හිත හිත ඉන්නවට වඩා තමන් කළේ මොකක්ද නොකළේ මොකක්ද කියලා හිතුවොත් ජීවිතයේ කොච්චරනම් ලස්සනද කොච්චරනම් වටිනවාද. ලෝකයේ ඉන්න මිනිස්සු කරපු දේවල් නොකරපු දේවල් පිළිබඳව හිත හිත කල්පනා කර කර ඉන්නකොට අපේ හිත පෑරෙනවා පින්වත්නි. ඔබ හිතන්ද ඔබ ඉන්න තැනක අල්ලපු වැටේ ඉන්න මිනිස්සුන්ගේ ගෙවල් දොරවල්, ඒ වගේම වැඩ කරන ආයතනවල, පන්සලට ගියත් කොහි ගියත් ඒ මිනිස්සුන්ගේ තියෙන දේවල් හොය හොය කල්පනා කර කර ජීවත් වෙනවාට වඩා අපිට පුරුදු වෙන්න උන ජීවිතය තුළ තමන්ගේ ජීවිතයට බිල බලන්න. තමන්ගේ ජීවිතයට බිල බලනකොට තමන්ට තේරුම් ගන්න ඕනේ මම කළේ මොකක්ද, මම නොකළේ මොකක්ද කියලා. මං කරපු කුසලයේ මොකක්ද, මං කරපු අකුසලයේ මොකක්ද කියලා හිතුවත් කල්පනා කළොත් යාට ජීවිතේ තැවීමක් ඇත්තේ නැහැ. ඒ නිසා අනුන් ගැනම නිරන්තරයෙන්ම සිතමින්, අනුන් මැත්තේම තමන්ගේ ජීවිතේ ගත කරමින්, අනුන්ගින්ම යැපෙන්න බලාපොරොත්තු වෙමින් සිටමින් ගත කරන මිනිසුන්ට ජීවිතයේ අවසානයේදී උරුම වන්නේ දුක පමණමයි පින්වත්නි. ඒ නිසා ඔබට ඔබේ ජීවිතයේ තුල සතුටින් ජීවත් වෙන්න අවශ්‍ය නම්, නිදහස් ලෙස ජීවත් වෙන්න අවශ්‍ය නම්, සැහැල්ලුවෙන් ජීවත් වෙන්න අවශ්‍ය නම් අපි කියන්නේ ඔබ ඔබේ ජීවිතයට අවධානය යොමු කරන්න අවශ්‍යයි. ඔබ ලෝකයේ ඉන්න මිනිසු පිළිබඳව තැවෙන්න, කම්පාවට පත් වෙන්න, වෛරයක් ඇති කරගන්න අවශ්‍ය වන්නේ නැහැ. පින්වත්නි, ලෝකයේ ඉන්න මිනිසුත් එක්ක ගැටෙන හැම මොහොතක් පාසාම අභිජ්ජා දෝමනස්සං අපිට ඇලීමත් ගැටීමත් ඇති වෙනවා. අපේ සිත ඇතුළේ විශාල පැහැරීමක් ඇති වෙනවා. අපට කලකිරීම ඇති වෙනවා. කනගාටු සහිත ස්වභාවයක් ඇති වෙනවා. ජීවිතේ එවැනි දෙයකට හොර වුණාට වඩා මේ සසර තුල තියෙන දුක් සහිතව ස්වභාවයේ තේරුම් ගන්නට, මේ මනස තේරුම් ගන්නට ඔබ පුරුදු වෙන්න ඕනේ. ඔබ හිතන්න ඕනේ මම ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගයේද මම ගමන් කරන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්ම මාර්ගයේ තුල පෙන්눔 කරපු සතර සතිපට්ඨානයේද මම මගේ ජීවිතේ ගත කරන්නේ. තමන්ගේ ජීවිතයේ තුල තියෙන මේ පංචස්කන්ධය අපි කියලා කියනවා, මේ නාම රූප ධර්මතාවන්ගෙන් යුක්තෝ මේ පංචස්කන්ධය අපිට පේනවා. අපේ ජීවිතයේ තුල මොන තරම්නම් extra ආකාරයකට අවබෝධයක් නැතුවද අපි ජීවිතය ගත කරන්නේ. පුරු ලෝකේම තියෙන දේවල් තමන්ට අයිති, තමන් ගියයි කියලා කියන හැඟීමින් යුක්තව, ඒ සංඥාවෙන් යුක්තව ලෝකයේ තියෙන හැම දෙයක්ම මමත්වයෙන් යුක්තව බදාගෙන ජීවත්වන අපිට අවසානයේදී ජීවිතේ ලොකු දුකක් ජීවිතය තුළ ඇති වෙනවා. මේ සම්මුති ලෝකයේ තුළ මම මගියයි කියලා ගත යුතු දෙයක් ඇත්තේ නැහැ. මේ නාම රූප ධර්මතාවන්ගෙන් යුක්තෝ මේ පංචස්කන්ධේ පවා මට අයිති නැති වෙනකොට, මෙයත් විනාශස් ස්වභාවයකට පත් වෙනකොට, මෙයත් අපෙන් අයින් වෙලා යනකොට, වෙනස් වීමේ ධර්මතාවකට යටත් වෙනකොට මට අයිතියයි මගියයි කියලා හැඟීම යුක්තව ගන්න කිසිවක් ලෝකයේ තුළ ඇත්තේ නැහැ. එතකොට මම තේරුම් ගන්න ඕනේ මේ කාරණාව, මගේ මනසට යොමු කරගන්න ඕනේ මේ කාරණාව. ඒ කාරණාව ඔබ බොහොම ගැඹුරින් ඔබ හිතනවා නම්, අපි කියන්නේ අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් හිතනවා නම්, සියල්ල වෙනස් වීමේ ධර්මතාවට යටත්, ඒ වෙනස් වෙන්නේ නැහැ කියලා කියන තැන දුකක් තියෙනවා කියලා තේරෙනවා නම්, ඒ සියල්ලම සදාකාලිකව පවතින දෙයක් නැහැයි කියලා කියනවා නම්, ඒක තේරුම් ගන්නකොට පින්වත් ඉතාම වැදගත් වෙනවා. එතකොට අපි අර ලෝකයේ තුල තියෙන අනිත් මුළු ලෝකයේම තියෙන කුණු කන්දල් ටික ඒවගෙන හිතන් හිතන් ගියපහම තමයි අපි කියන්නේ අපේ මනස සම්පූර්ණ විකෘති තත්යකට පත් වෙනවා. මනස සම්පූර්ණ අවුල් සහගත තත්යකට පත් වෙනවා. පින්වත්නි, අපිට පේනවා මේ වැඩිහිටි පරම්පරාව මෑතක සිට විශාල වශයෙන් අර ජීවිතයේ අවසන් කාලයේදී තියෙන ඩිමෙන්සියා කියලා කියන රෝගකාරක තත්යට පත් වෙනවා. මතක නැති තත්යේ ස්වභාවය, කරන කියන දේවල් මතක නැහැ. පින්වත්නි, ඔබට හොඳට ඇස්කන් පේන කාලේ ඉඳලා හොඳට පුරුදු වෙන්න ඕනේ ජීවිතයේ තුල මේවා ඉතාමත් හොඳ සිහි

කල්පනාවකින් යුක්තව තමන්ගේ ජීවිතයට හොඳ සිහි කල්පනාවෙන් යුක්තව මේ ධර්මයේ තමන්ගේ මනස තුළ පුරුදු කරන්න ඕනේ. ඒ නිසා තමයි අපිට මෙඩිටේෂන් එව නැත්නම් භාවනාව කියලා කියන එක දීලා තියෙන්නේ. මේ භාවනාව මගින් පින්වත්නි අපිට පේනවා අපේ මොළයේ ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන් වෙනස් කරන්න පුළුවන්. අපි ජීවිතේ ලොකු වෙනසක් ඇති කරගන්න පුළුවන්. ඉතින් ඔයෙත් හිතන්නුනන්නේ මෙච්චර භාවනාවගෙන කියනකොට අඩුම තරමින් සමත භාවනාව හෝ විදර්ශනා භාවනාව ගැන කියනකොට ආනාපාන සති භාවනාවත් මම ජීවිතේට පුරුදු වෙන්න ඕනේ. තනුන් භාවනා කරපු දේවල් නොකරපු දේවල් බනහපු දේවල් ඊව පිංකම් ගැන හිත හිත කල්පනා කර කර ඒව ගැන හිත තැවෙනවට වඩා ඒව ගැන නොයේක ආකාරයේ කයි කතන්දර කියනවට වඩා තමන් තමන්ගේ ජීවිතය තුළ පුරුදු වෙන්න ඕනේ. ඇත්ත වශයෙන්ම තමන්ගේ ඒ ආධ්‍යාත්මික දියුණුව ඇති කරගන්න. දැන් බලන්නකො කෙනෙක් තමන්ගේ ජීවිතය තුළ ඒ ආනාපාන සතියකට හෝ එව නැත්නම් සතිමත් භාවය පුරුදු කරන්න ගියාට පස්සේ අපි ඊළඟ සතියක මේ පිළිබඳව දේශනා කරනවා. එනිසා ඔබ හොඳට පුරුදු වෙන්න ලබන සතියේ දේශනාවේදී මේ වැඩිහිටි ඇත්තන්ට ඇතිවෙන ඩිමෙන්ෂියා කියලා කියන එව නැත්නම් මතක නැතිකම වැඩිහිටි අයට පමණක් නෙමෙයි තරුණ වයසෙත් මැදි වයසෙත් ඉන්න අයටත් ඒ මතක ශක්තිය අඩු වීම නිසා ජීවිතයට බලපාන කාරණාවන් අකරතැබ්බෙන් කල් වේලා ඇතුවම හඳුනාගෙන ජීවත් වෙමි ඉතාම වැදගත් වෙන අපි මේ පිළිබඳව ඉදිරි සතිවලදී දේශනාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. එනිසා ලෞතර බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නට යෙදුනේ මේ රෝහිතතර සඳහන් කළේ ලෝකයේ තියෙන දේවල් හැමතැනම හොයාගෙන හොයාගෙන ගියාට ජීවිතේ අපිට මේ දුක නැති කරන්නට ක්‍රමයක් අපිට මොන ගැහෙන්නේ නැහැ. ඒ නිසා ජීවිතේ රෝහිතස්ස පුරුදු වෙන්න ඔබට ඔබේ ජීවිතයේ තුල තියෙන මේ පංචස්කන්ධය ගැන හොයන්න. ඇයි මම ඉපදුනේ? ඇයි මම ඉපදුන නිසා ඇයි මට මේ දුක් සහිත ස්වභාවයක් ඇතිලා තියෙන්නේ? ඇයි මේ පටිච්ච සමුප්පාදේ එහෙම නැත්නම් හේතු ප්‍රත්‍ය නිසා හටගත් ස්වභාවය මේ සංසාර චක්‍රය ගොඩනැගිලා තියෙන්නේ? ඇයි මේ සංසාර චක්‍රය තුළෙහි අපි කොච්චරනම් දුක් විඳිනවද? අපිට කොච්චර විමර්ශනය කළත් බැලුවත් අපිට සතුටක් නැහැ නේද? එනිසා මේක දුක දුක ගැනීම කිය කිය දුක මැත්තේම ජීවත් වෙන්න නොව දුකක් තියෙනවා ඒ දුක හොඳට තේරුම් අරගෙන ජීවත් වීම තමයි සැබෑම යහපත් බෞද්ධ කෙනෙකුගේ ජීවිතේ බවට පත් වෙන්නේ. එනිසා පින්වත්නි ලෝකීහි මේ අවබෝධය ඇති කරගත් උතුමන් වහන්සේලා තමයි ඇත්ත වශයෙන්ම අපි සඳහන් කරන්නේ රහතන් වහන්සේලා විදියට. මේ අවබෝධය එහෙම නැත්තම් මේ දුක නැති කරපු කෙනෙක් මේ භවය නැති කරපු කෙනෙක් මේ පංචස්කන්ධය ඉපදීමත් මරණයටපත්ීමත් කියලා කියන එක කෙලවර කරපු කෙනෙක් තමයි මේ සසර කෙලවරම දැකපු කෙනෙක් බවට පත් වෙන්නේ. මේ ලෝකයේ කෙලවරම නිමාව දැකපු කෙනෙක් බවට පත් වෙන්නේ. එතකොට අපිට මේ අවබෝධය ඇති කරගන්න නම් අපිට විශාල වෙහෙසක් මහන්සියක් කරගෙන අපි හොඳ අවබෝධයකින් යුක්තව ප්‍රඥාවකින් යුක්තව පින්වත්නි මේ ජීවිතයේ දිහා අපි බලන්න පුරුදු වෙන්න ඕනේ. ඒ නිසා අනුන් ගැන හොයනවාට වඩා ඔබට මා ආරාධනා කර සිටින්නේ තමන් තමන් ගැන හොයන්, තමන්ගේ ආත්ම විමුක්තිය ගැන සොයන්, ජීවිතය අවසන් කාලය වෙනකොට තනි වෙනකොට හුදකලා වෙනකොට මම මගේ ජීවිතය ගත කරන්නේ මේ විදියටයි කියලා කියන එක පිළිබඳ හොඳ සැලැස්මක් ඇතුව හොඳ සැලැස්මක් තියාගෙන ජීවත් වෙන්න. ඒ සැලැස්ම ඉතාමත්ම වැදගත් වෙනවා අපි තවත් කෙනෙකුට කරදරයක් නැතුව ජීවත් වෙන්න. ධර්මයේ හොඳට පිළිထනකොට ධර්ම මාර්ගයේ හොඳට පිළිထනකොට පින්වත්නි ඒ ශක්තිය තමන්ගේ ජීවිතේ විශාල ආශිර්වාදයක් බවට පත් වෙනවා. පින්වත්නි අදත් ඔබට මේ උතුම් ධර්ම අවබෝධයම ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන් අපට දන්පැන් පූජා කරන එහෙම නැත්නම් මාතලේ විහාරපාරේ විද්‍යානන්ද මහපිරිනිය ආරස්ථානයේ කුඩා ස්වාමින් වහන්සේලාට ඒ අපපස්ථාන කරන උදව්පකාර කරන කවුරු හරි කෙනෙක් මේ උතුම් සම්බුද්ධ ශාසනය වෙලින් බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව යම් කිසි දෙයක් අපිට පූජා කරනවා නම් ඒ හැම කෙනාටම මේ වෙලාවේදී අපේ පුණ්‍ය අනුමෝදනාව ආශිර්වාදය නිරන්තරයෙන්ම ප්‍රාර්ථනා කරනවා. අදත් ඉතාමත්ම දුරු රටක සිට මේ උතුම් දේශනාවට තමන්ගේ දායකත්වය ලබා දුන්නා ඇමරිකාවේ ලාස් වේගස්සී පදිංචි සුමිත්‍රා කලුතොට අනුර කපුගම දිදුල කපුගම කියලා කියන පින්වත් පිරිස. නැසිගේ ගුණවති කලුතොට මෑණියන්ට, ලීලාවති කපුගම මෑණියන්ට, ඒ වගේම තිලකරත්න නිහල්
සරෝජා දමයන්ති කළුතොට කියලා කියන සොහිරසෝරියන්ට උතුම් නිවන්සුව ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අනුර කපුගම ස්වාම පුරුෂයාටත් දිදුල කපුගම පුතුණන්ටත් නිදුක් නිරෝගී සුවය සච්චිර ජීවනයේ ප්‍රාර්ථනා කරනවා. දේශකයන්න් වහන්සේටත් නිත්‍යපෙම් කාර්ය මණ්ඩලයටත් සියලු දිනාටම සත්පුරුෂයන්ගේ ආශ්‍රය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. උතුම් චතුරාරි සත්‍ය ධර්මයේම අවබෝධය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමින් තමයි අද මේ උතුම් දේශනාවට අපේ පින්වත් පිරිස දායකත්වය දරලා තිබෙන්නේ. අද මේ උතුම් දේශනාවට දායකත්වය දරපු පින්වත් ඔබටත් පෞලී ජීවත්වන හැම දෙනාටමත් මේ තථාගත ධර්මය ශ්‍රවණය කරපු ලංකාවිත් ලෝකෙ ජීවත්වන කොතනක හිටියත් ජීවත්වන හැම දෙනාටම මේ උතුම් පින අනුමෝදන් වේවා. හැම දෙනාගේම ජීවිත වාසනාවන්ත වේවා. පවතින කරදර බාධක දුක් දොමනසයන් දුරු වේවා. තබන තබන පියවරක් පාසා ගන්න අයල් නුස්මරල්ලක් පාසා ගෙවෙන විනාඩියක් තප්පරයක් තප්පරයක් පාසා රත්නත්‍රයේ සුවිසි මහා ගුණී ශක්ති බලයේ සිවි සම්මස් නහර ඇට ඇටි මිදුළු දක්වා විනිවිද යමින් සරු ආරක්ෂාව සලසේවා. කුසල් අරමුණෙන් බුදුගුණ බලෙන් සිල්ගුණ බලෙන් සැපසේ නින්දියවා සැපසේ අවදි වේවා. නපුරු සිහින නොපෙනේවා. දෙවියන්ගේ ප්‍රසාදියත් ආරක්ෂාවත් ලැබේවා. පින්සත් සතවර්ෂාදී කාලය ජීවත් වීමට තුනුරුවන්ගේම ආශිර්වාදය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අද මේ උතුම් දේශනාවට දායකත්වය දරපු පින්නතුන්ටත් ඒ වගේම ඒ ඇත්තන්ගේ පවුල්වල විශේෂයෙන් මිය ගිහිලෙන සියලු දෙනාට පිඟන මුදන් වේවා. උතුම් ධර්මයේ ශ්‍රවණය කරපු ලක්වාසි ලෝකවාසී ඔබගේ පවුල්වල මිය ගිහිලෙන සියලු දෙනාට පිඟන මුදන් වේවා. මේ උතුම් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අපරිමිත මෙහෙවරක් කළ අපවත්ව දල සියලු ස්වාමින් වහන්සේලාටත් පිඟන මුදන් වේවා. මේ පින් බලයෙන් හැම දෙනාටම උතුම් චතුරාරි සත්‍ය ධර්මයේම අවබෝධ ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. විෂ්ණු කතරගම සමන් බිබීසනාදී සිල්මල්පී සාක්‍ය මහේසාක්‍ය දෙවියන්ටත් පිඟන මුදන් වේවා. දෙවියන්ගේ දිව්‍ය සම්පත් වර්ධනය වේවා. දෙවියන්ද අපි හැම දෙනාද පතන බෝධියකින් නිවනින් සැනසීමටපත් වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దిక

0: Mahindika Punyantam Anumoditva Chiram Rakkhantu Tvam Sadati. Hemadinatama Samma Sambudu Saranai.
1: Sadhu, Sadhu, Sadhu. අද බ්‍රහස්පතින්දා නිතෙෆෙම් ධර්ම දක්ෂිණාව පැවැත්වීම සඳහා වැඩමවන්නට යෙදුණු මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ද මහපිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අතිපූජනීය ඔලගන්වත්තේ චන්දසිරිනායක ස්වාමින් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬනගා සාදු හඬක් පවත්වමින් නිදුක් නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. පුරපසළොස්වක පොහෝ දිනයන් වල ලංකාවේ වැඩිම භික්ෂුන් වහන්සේ ප්‍රමාණයක් වැඩමවා වැඩිම ගුවන් කාලයක් විකාශය කරන ශ්වේත පූජා සජීවී වැඩසටහනක් ඔබේ ගමේ, නගරයේ, ආයතනයේ, විහෙර විහාරස්ථාන තුල, විදේශ රටක හෝ සංවිධානය කරන්නට කැමැත්තක් දක්වනවා නම් මෙන්න මේකයි අපේ දුරකථන අංකය 077 41 51 272 077 41 51 272 තමයි දුරකථන අංකය. ඔය දුරකථන අංකයටම කතා කරලා ඔබ සමහර විට අටමස්ථාන වේවා, සොළොස්මස්ථාන වේවා, ඔබ ප්‍රදේශයේ විහාරස්ථානයක වේවා, ඕනෑම සජීවී ආගමික වැඩසටහනක් විකාශය කර ගැනීම සඳහා ඇමතුමක් ලබා දෙන්නට පුළුවන් කමක් තිබෙනවා. විශ්වාසවන්තව දඹදිව සියලු සිද්ධස්ථාන ඉතාමත්ම සැදැහැතියෙන් ගෞරවයෙන් වන්දනාමාන කරන්න, ශ්‍රද්ධාවෙන් වන්දනාමාන කරන්න, විශ්වාසවන්තව වන්දනාමාන කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා නම් ඔබ අත්වැල් බැඳගන්නට ඕනේ ට්‍රැවල් නෙත් ආයතනය සමගින්, කාර්ය ශූර කාර්ය මණ්ඩලයක සේවාව සමගින් සියලු සිද්ධස්ථාන ඉතාමත්ම පැහැදිලි කර දෙමින් ඔබට අවශ්‍ය කරන ගමන් පහසුකම් සලසා දෙමින් දඹදිව සියලු සිද්ධස්ථාන වන්දනාමාන කරන්නට අවශ්‍ය කරන සියලු මඟ පෙන්වීම් සිදු කරන්නේ ට්‍රැවල් නෙත් ආයතනය. එනිසා වැඩි විස්තර දැනගන්න මෙන්න මේ දුරකථන අංක සටහන් කරගන්න 061 2 863 363 0163 863 363, ඒ වගේම 076 7 163 872 076 7 163 872 තමයි දුරකථන අංක.
2: දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.

Net FM. Spirit Vanderbilt. ආරණ්‍යවාසීව සිල් ගුණධම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යායනා කරන මේ මහා පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහාවන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුවවිත දක්වා අකනිටා බඹලුවතෙක් රැස්ව සිටි දස දහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොල මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොජ්ජංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපද වාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

සම්පජානකාරී හෝතී.

මැසි මදුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ අනුභව සම්පන්න ජය පිරිත් දෙසුමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Nettefem Pirit Vanderbilt. ආහාර පාන ආදියෙන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදියෙන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දුස් කිපීමෙන් ඇතිවන රෝග ආදියෙන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

Nettefem Ferit Mandebeer. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම තැන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්යය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුර දුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමැතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලම ගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදින දජක්ක පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍යක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදු ගුණ, දම් ගුණ, සංඝ ගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියැලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Net FM, Spirit Vanderbilt.
1: පින්වත, මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම්. ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැති කර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූලමහාවිහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංකේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිධ දිනීමේ මංගලකාරණා සත්‍යයක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතය දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත්තෙෆෙම් අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වේදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිත ආරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩනය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අඛණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් සකල සැප සම්පත් හිමි වේ.

ඔටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය. කන්ද පිරිතයි.

මෙලොව පහළ වූ සියලුම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 33 මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි මේ.